0: ලකන් මෝර්නින් නිවුස් වලට හගෙනින වෙලාව උදේ 5:52.
1: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පුලවට මහ බලයක් FM 93.5 FM 93.7 ලකන Radio ITN

0: ITN රටට වග කියන රේඩියෝ. ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්ජ්.
1: අයබෝවන්, සුබ දවසක්. එක්තරා තරුණෙක් ඝන කැලයක මම්මලා වුණා. වටපිටාව පුරාම ඝන මේදුමක් පැතිරලා තිබුණා. ඔහු ළඟ තිබුණේ පුංචි පන්දමක් පමණයි. ඔහු බියෙන් කෑ ගහන්න පටන් ගත්තා. මගේ ගමනට අවශ්‍ය සම්පූර්ණ පාරම පේනකම් මම මෙතනින් එහාට අඩයක්වත් තියන්නේ නැහැ. හදිසියෙම එතනට පැමිණි ඥානවන්ත වැඩිහිටියෙක් ඔහුට මෙහෙම කියනවා ඇහුණා. පුතේ, ඔබේ පන්දමෙන් පේන්නේ ඔබේ පාදයට ඉදිරියෙන් තියෙන අඩි කීපයක් විතරයි. ඒත් ඔබ ඒ පියවර කිහිපය ඉදිරියට තිබ්බාම ඊළඟ අඩි කීපය ඔබට පේන්න පටන් ගන්නවා. මුළු පාරම එකවර පේනකම් බලාගෙන හිටියොතින් ඔබට කිසිම දවසක ගෙදර යන්න ලැබෙන්නේ නැහැ කියලා. තරුණයා මේ කතාව තේරුම් ගත්තා. ඔහු හිතේ තිබුණු බිය අත්හැරලා පන්දමේ එළියෙන් ඊළඟ පියවර තියන්න පටන් ගත්තා. ටිකෙන් ටික ඉදිරියට යද්දී මුළු මාවතම මීදුමය ඉවත් වෙලා ගිහිල්ලා පැහැදිලි වෙන්න පටන් ගත්තා. මතක තියාගන්න, හැම දෙයක්ම පරිපූර්ණ කරන්න ගිහිල්ලා කිසිම දෙයක් අපිට පටන් නොගෙන ඉන්න පුළුවන්කමක් නැහැ. කාලය අපතේ යන එක, සැලසුම් හැදීමටම කාලය ගත වෙන එක මිසක් ක්‍රියාත්මක වීමක් සිදු නොවීම හුඟක් දෙනෙකේ සාර්ථකත්වය බිඳ දාන්න හේතුවක් වෙනවා. මතක තියාගන්න, සාර්ථකත්වයේ රහස වෙන්නේ පරිපූර්ණ සැලැස්මක් තිබීමම නෙවෙයි. අසම්පූර්ණ සැලැස්මක් සමග වුණත් පළමු පියවර තැබීමේ ධෛර්යය වෙන්න පුළුවන්. පන්දමේ එළියෙන් හරි ඉදිරියට යන්න පටන් ගන්න. මාවත ඉදිරි කොටස ඔබට ඉබේම පේන්න පටන් ගන්නවා. ඒ ගැන විශ්වාසය තියාගන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: Positive Vibes with Charmy.

0: ලකන හගනින් වෙලා උදේ 6යි.
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතොට.
2: පාර මාරුවීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාර මාරු වෙන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න. FM 93.5, FM 93.7, Lakhana Radio ITN.

0: අයිබෝන් සුබ දැස්සන චැග්‍රහහි වාසනාවන්ත ප්‍රබෝධමත් දවසක් වෙන්න කියල ප්‍රාර්ථනා කරන ඔබට හද දෙදහස් විසිහයි සැප්තැම්බර් මාසේ පළමුවෙනිදා ගහරුවාදා දවස තවත් චැග්‍රහහි වාසනාවන්ත මාසේ ආරම්භයයි මේ විදිහට සටහන් කරලා තිබෙන්නේ ඔබට. ඉතින් හද සූදානම් ජාතික ධාරාවේ පුවත්පත්වල වාර්තා කළ තියෙන ප්‍රධාන ප්‍රවෘත්ති, ඒ වගේම අනෙකුත් පුවත්පත්වල සඳහන් කළ තිබෙන ප්‍රවෘත්ති, ලක්කන ප්‍රවෘත්ති අංශයෙන් දවසදී වාර්තා කළ තියෙන ප්‍රවෘත්ති, ඒ වගේම අනෙකුත් වෙබ්සයිට්ස් වලින් වාර්තා කළ තියෙන ප්‍රවෘත්ති මොනවද කියලා හොයලා බලන්න අපි සූදානම් ලක්කන මෝර්නින් නිවුස් වලට එක්ක. අයිබන් සුබදාසනක් මේකලා.
1: අයිබන් ගිහන් සුබදාසනක්.
0: අපි හද අවධානය යොමු කරනවා ප්‍රථමයෙන්ම දිනමින පුවත්පත රට දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය 22 ගැන පෙත්සම් විභාගයේ අද සිට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරයි. පක්ෂව විපක්ෂව පෙත්සම් 30 කියලයි අදවසේදී අනුචා ප්‍රියංගනී ගෙනට වාර්තාවේ සටහන් කළ තිබෙන දිනමින පුවත්පතේ. අපි දිනමින පුවත්පතේ සටහන්ට අවධානය යොමු කරන කලින් යනවා ඩේලි නිවුස් පුවත්පතට.
2: Yes, yeah, let's move to the Daily News newspaper. 22nd Amendment 5-member Supreme Court bench to hear challenging petitions. For the Moody Dare Chief Justice Preeti Padman Surasena has nominated a 5-member bench of the Supreme Court to hear the special determination petitions challenging the constitutionality of the proposed 22nd Amendment of the Constitution. Let's see more details about it in Sinhala Giha.
0: අද සෑම පුවත්පතක්ම පාහෙම මේ කළා මේ ප්‍රධාන සිරස්තල විදිහට වාර්තා කරලා තිබුණේ ඔය සම්බන්ධයෙන් වන සටහන. අද මේ ලංකාදීප පුවත්පතේ සටහන් කරලා තිබෙනවා රංජන් කටුගම්පල ගෙනන වාර්තාව 22 විභාගයට පංච පුද්ගල වෙනසුරු මඩුලක් පෙත්සම් 60යි සලකා බැලීම. අද රංජන් කටුගම්පලයි අද ලංකාදීප පුවත්පත වෙනුවෙන් මේ වාර්තාව ගෙනවිත් තිබුණේ.
1: දෙවැනි පුවත්පතත් සටහන් කරන ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවට අද කැඳවන 22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඩුලක් පක්ෂව විපක්ෂව පෙත්සම් 50ක් කියලයි සඳහන් කළ තියෙන්නේ. එතකම අද ඒජේ අබේනායක ගෙනෙන වාර්තාවේ විදිහට සටහන් වෙනකොට අකිත පෙරේරාගෙන වාර්තාවේ සඳහන් කළ තිනවා පූර්ණ විනිසුරු මඩුලට 13 දෙනාම ඕනේ. පාර්ලිමේන්තු මන්ත්‍රී නිදිඥ අජිත් පී පෙරේරා මහතා සඳහන් කරනවා කියලා. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතේ තොරතුරු වලට.
0: අනුජාප්‍රියංගණී ගෙනන වාර්තාවද දිනමින පුවත්පත වෙනුවෙන් අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට. ශ්‍රේෂ්ඨ අධිකරණ අභියෝජන අධිකරණ වෙනසරුවරුන්ගේ විශ්‍රාමය මේ වයස දීර්ඝ කිරීම ඇතුළු කරුණු ඇතුළත් 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පතට පක්ෂව සහ විපක්ෂව ගොනු කර ඇති පෙත්සම් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද දින සිට සලකා බැලීමට නියමිතයි කියලායි වාර්තා වෙලා තිබෙන්නේ. මේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සෙසු විනිසුරුවරුන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙංගපුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන් කටයුතු කරනවා. යෝජිත පනත් කෙටුම් පත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එකඟ බව ප්‍රකාශ කරන ලෙස එළමින් නව සිහල උරුමේ නායක සරත් මනමේද්‍ර, විශ්‍රාමක හිමිකම් සුරකීමේ සංවිධානය වෙනුවෙන් සරත්ලාල් පෙරේරා සහ නිරීක්ෂ චානක අධිකාරී යන මහත්වරුන් විසින් පෙත්සම් 3ක් ගොනු කර තිබෙනවා කියලා තද වැඩිදුරටත් දිනමින පුවත්පතේ සටහනේ අවධානය යොමු කරලා තිබුණා. එතකම අපි අවධානය යොමු කරමු මේකලා මේ දිවයින පුවත්පත සඳහන් කරලා තිබුණු ප්‍රවෘත්තියට.
1: ඔගේ නද ඒජේ අබේනායකයි වාර්තාව අරගෙන වෙලා තියෙන්නේ ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් සහ ඊට අදාළ ගොනු කර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා පෙත්සම් සලකා බැලීමට විනිසුරු අගවිනිසුරු ප්‍රීතිපද්මන් සුරසේන මහතාගේ සභාපතිත්වයෙන් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කර තිබෙනවා කියලා තමයි සඳහන් කළා තියෙන්නේ. ඒ අනුව අගවිනිසුරු ප්‍රීතිපද්මන් සුරසේන මහතාට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන් මෙම විනිසුරු මඩුල්ලේ සෙසු සමාජිකයන් ලෙස කටයුතු කරනවා කියලත් අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදිහට සටහන් කළා තියෙනවා.
0: ලංකාදීප පුවත්පත අද සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ තිබුණා 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත නමින් පනත් කෙටුම් පතක් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙනවා. මෙම පනත් කෙටුම් පත දෙවැනි ඡේදය මගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස අවුරුදු 67 දක්වා, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කරන බවට කරුණු දක්වා තිබෙනවා. ඊට අමතරව මේ පනත් කෙටුම්පත් 3 වැනි ඡේදයේ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ

0: ප්‍රඥප්තිය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සඳහන් විධිවිධාන උල්ලංඝනය වී තිබෙනවා කියලත් අද වැඩිදුරටත් ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තිබුණ මේකලත්.
1: ඔබේ අවධානය යොමු කරනවා ගියහන් අද ලක්ෂණ ප්‍රවෘත්ති අංශයගෙන එන තොරතුරු වලට. පසුගිය සතිය තුල පමණක් අධිවේගී මාර්ගයේ ගමන්ගත් වාහනවලින් රුපියල් කෝටි 40කට අධික ආදායමක් ලැබී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. පසුගිය 24 වෙනිදා සිට 30 වෙනිදා දක්වා සියලු අධිවේගී මාර්ගවල ගමන්ගත් වාහන සංඛ්‍යාව 110කට වැඩි බවයි එම අධිකාරිය අධ්‍යක්ෂ ජෙනරාල් අනුරාධ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ. අපි අහලවලු මෙතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්න කියලා.
2: අගෝස්තු 25 පටන් ගන්න උදේ රෑ 12 සිට අගෝස්තු 30 රෑ 12 දක්වා කාලයේ ඇතුළත වාහන 915,735ක් ගිහිලා තියෙනවා. ඒකම ඒකෙන් අපි ආදායම උත්පේලා තියෙනවා 1,355.84. දවසකට කෝටි 6කට ආසන්න මුදලක් අපි උපයලා තියෙනවා. උත්සව සමයේ අවුරුද්ද නත්තල් සමය වගේ දවස්වල තමයි සාමාන්‍ය මේ වගේ එකක් වාර්තා වෙන්නේ. නමුත් මෙතන විශාල දින ගානක නිමාඩු තිබුණානේ. එතකොට ඒකත් එක්ක තමයි මේ තත්ත්වේ වාර්තා.
0: එතකම අවධානය යොමු කරනවා අපි දිනමින පුවත්පතේ සටහනට. දිනමින පුවත්පත සඳහන් කළ තිබෙනවා වරාය බහලුමකින් කෝටි 800ක මත්ද්‍රව්‍ය හසු වෙයි කියලයි. අද ගෑන් කුමාර් වීරසිංහ සහ සුභහෂිනී සේනානායක ගිරණ වාර්තාවේ සටහන් වෙලා තිබෙන මේ සම්බන්ධයෙන් ඉංග්‍රීසි පුවත්පත් වල තොරතුරු සඳහන් වෙලා තිබුණා මේකල.
1: Yes, Gallet Mode, the Daily News newspaper. All 420 kilos of ice hidden in container at Colombo port seized. For the more detail, officials inspect a massive shipment of over 420 kilograms of crystal methamphetamine discovered inside a shipping container at the Colombo port yesterday. Let's see more details about it in Sinhala Gihan.
0: අද ලංකාදීප පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරලා තිබෙනවා. මේකල මේ දැන් වරාය බහලුමකින් කෝටි 800ක මත්ද්‍රව්‍ය හසු වෙයි කියලායි දිනමින පුවත්පත සටහන් කරලා තියෙන්නේ. ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිබුණා වරාය කන්ටේනරයක කෝටි 1500ක අයිස් පාකිස්තානයේ නැවෙත් වෙන රටකට යවන්න හදලා කියලායි අද දවසේදී ගෑන අමරසේකර ගෙනන වාර්තාවේ සටහන් වෙලා තියෙන්නේ.
1: දිවයින පුවත්පත සටහන් කරන්නේ අල වගේ රැගෙන ආ කෝටි 1000ක අයිස් කන්ටේනරයක් වරායෙන් අල්ලයි කියලා.
0: කෝටි 800ද කෝටි 1000ද කෝටි 1500ද නිශ්චිත වශයෙන් අපිට කියන බෑ. පුවත්පත් තමයි මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළා තිබුණේ. අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පතේ සටහනට. මොරොක්කෝවේ ප්‍රතිනැවගත කිරීමේ බුවෙන් බහඬ තොගයක් සහිත පාකිස්තානයේ සිට කොළඹ වරායට රැගෙන ආ බහලුමක සංගවා තිබූ රුපියල් කෝටි 800කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 475ක පමණ තොගයක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ සොයාගෙන තිබෙන කියලයි අද දිනමින පුවත්පත සඳහන් කළ තිබුණේ. අපි අවධානය යොමු කරනවා ලංකාදීප පුවත්පත. ලංකාදීප පුවත්පතේ මේ සම්බන්ධයෙන් තුල් පිටුවල තොරතුරු වාර්තා කළ තිබුණා දවසේදී. අපි අවධානය යොමු කරමු ගෑන් සූර්යරච් සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරයයි වාර්තාව ගෙන තිබුණේ. පාකිස්තානයේ කරච්චි නුවර සිට මුහුදු මාර්ගයෙන් කොළඹ වරායට ගෙන් වූ රුපියල් කෝටි 1500කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 500කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඒ අත්අඩංගුවටගත් බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරනවා. මෙසේ අත්අඩංගුවටගෙන ඇත්තේ දෙමටකොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයන් දෙදෙනෙකු බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. ඇඟලුම් ඇතුළු රෙදි ගෙන්වන බුවාවෙන් කිලෝවක පමණ ඇසුරුම් කරන ලද අයිස් මත්ද්‍රව්‍ය පැකට් කුඩා කාඩ්බෝඩ් පෙට්ටිවල දමා තිබූ අතර ඒවා ඇඟ ස්නාතුවාවල ඔතා ඉතා සූක්ෂමව ලෙස මෙරටට ගෙන්වා ඇති බවයි පොලිසිය සඳහන් කළ තිබෙන්නේ. කොළඹ වරාය CICT අංගණයට පැමිණි නැවකින් එම කන්ටේනරය මෙරටට ගෙන්වා තිබූ අතර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වූ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන කොටුවක්කු මහතා ඒ පිළිබඳව විමර්ශන කරන ලෙස එම කොට්ටාසේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආර්යවංශ මහතාට දැනුම් දීමෙන් අනුතුරුව ඒ සම්බන්ධයෙන් අධිකරණයට දැනුම් දී තිබුණා කියලයි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තිබෙන්නේ.
1: Let's move to the Daily News newspaper. Ravi Karunanayake arrested, granted bail under corruption charge. For the more in detail, Member of Parliament and former Finance Minister Ravi Karunanayake was arrested yesterday by the Commission to investigate allegations of bribery or corruption over allegations of corruptions. It's over to you, Gihan.
0: රවීට ඇප රට ගමන් තහනම්.

0: අදේ ජේ.ඒ. අබේනායකයි දිවෙන පුවත්පත වෙනුවෙන් වාර්තාව ගෙනවිත් තිබුණේ. ඒත් එක්කම අද මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත සඳහන් කළ තිබුණා රවීට ඇප සමුදු හේවා පතිරණ කරන වාර්තාව දිනමින පුවත්පතත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ තිබුණා. අපි අවධානය යොමු කරනවා දිවයින පුවත්පතේ සටහනට. ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවගත් සේවකයන් තිදෙනෙකු සිය දේශපාලන කටයුතු වලට යොදවා රජයට පාඩු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වර්ෂවිතාන මහතා ඊයේ නියෝග කර තිබුණා කියලයි දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ තිබුණේ. අපි ඇතුල් පිටුවලටත් අවධානය යොමු කරනවා මේ සම්බන්ධයෙන් දීර්ඝ සටහනක් අද දිවයින පුවත්පත ගෙනවිත් තිබුණා. සැකකරුට ₹10,10,000 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමටද නියෝග කර තිබුණා. ප්‍රකාශයක් ලබා දීම සඳහා ඊයේ අලස් කොමිසමට පැමිණි අවස්ථාවේදී රවි කරුණානායක මහතා මෙලෙස අත්අඩංගුවටගෙන තිබුණා. මෙම විමර්ශනයට අදාළව අලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රවි කරුණානායක මන්ත්‍රීවරයාට අවස්ථා හතරකදීම දැනුම් දී තිබුණද ඔහු එම කොමිසමට හමුවට නොපැමිණි බවත් එම නිසා කොමිසම නිලධාරීන් පිරිසක් ඉක්ුත් විසනව වනදා මන්ත්‍රීවරයාගේ නිවස වෙත ගොස් පරීක්ෂා කළ බවත් අලස් කොමිසම අධිකරණයට දන්වා තිබුණා. තවද අලස් කොමිසම පැමිණ ලෙස දන්වා සිටියේදී දිගින් දිගටම දීර්ඝ දින ඉල්ලා කල් දැමූ බවත් අලස් කොමිසමේ සැකකරුගේ නිවසට ගිය අවස්ථාවේ සැකකරුගේ දියණියගේ විවාහ මංගල්‍යයක් සඳහා නුවරළිය ප්‍රදේශයට ගොස් ඇති බව දැනුම් දුන් නමුත් කරන ලද විමර්ශනවලදී නුවරළිය ප්‍රදේශයට නොව හම්බන්තොට ප්‍රදේශයේ සිටින බවට තොරතුරු ලැබුණු බවත් අලස් කොමිසම අධිකරණයට දන්වා සිටියා කියලයි අද දවසේදී දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙන්නේ.
1: මෙව තමයි ගිහන දවසේදී ප්‍රධාන සිරස්තල විදියට පුවත්පත්වල සටහන් කරලා තිබුණේ. අපි කෙටි විරාමයක් අරගෙන නැවතත් ඔබ හමුවට තොරතුරු අරගෙන ඉන්න සූදානම්.
0: ලක්කන මෝර්නින් නිවුස් වලට හංගන වෙලාවත් මතක් කරගෙන අපි විරාමයකට යනවා. ලක්කන මෝර්නින් නිවුස් වලට හන වෙලාව උදෑසන 6:00
1: විනාඩි 17යි.

0: ලකන් මෝනිින් නිියස් සලත හගෙනන ලව දෙහය විනාඩි විසයි.
1: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් අවතම රේඩියෝ රියලිටිය ලකඩ ගෝඩන් වොයිස්
2: අපි සොයන්නේ නුඹේ හඬයි.
1: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලකඩ ගෝඩන් වොයිස් මාරාන්තිකයි. ඩෙංගු දැඩි අවදහනම් කලාප 175ක් රටපුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබාදීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න. 071 79 66 366 ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සැබුම එක්වෙමු. ඩෙංගු පරදමු. අසන්දිමිත.
3: වාට අද මවටි නැන්න ඕනේද?
4: නෑ මේ. මට හිතුණා ඔයාට කැම ටිකක් හදලා දෙන්න ඕනේ කියලා.
3: ෂා. නියමයි.
1: ශාන් ජයරත්න නිර්මාණයක් අසන්දිමිත.
5: Now you are trying to be selfish. Don't be that. නැනට හැමදාම ජීවතුන් අතරේ ඉන්න බෑනේ. හැබැයි මුතේ මං කොහේ හිටියත් හැමදාම හැම මොහොතකම
1: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

0: මෙලොව දසන 6 විනාඩි 24 අපි සූදානම් තවත් පුවත්පත්වල වාර්තා කරලා තියෙන ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන අපි ඊට ප්‍රථමම යමු ලක්ෂණ ප්‍රවෘත්ති අංශයෙන් වාර්තා කරලා තියෙන ප්‍රවෘත්ති මොනවද කියලා හොයලා බලන්න.
1: ආත්මార్థකාමය නිසා මිනිසුන්ගේ එදිනෙදා සමාජ ජීවිතයේද මිනිසුන්ගේ ආධ්‍යාත්මික ජීවිතයේද පරිහානියට යමින් පවතින බව අගරද ගුරු අති උතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් පවසනවා. විවෘත ආර්ථික ක්‍රමයෙන් පසු මෙරට දේශපාලනය මුළුමනින්ම දූෂණයට ලක් වූ බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.
2: තමන් පමණක් පොහොසත් වෙලා, තමන් පමණක් ධනවත් වෙලා, බලවත් වෙලා ජීවත් වෙන එක නෙමෙයි ක්‍රිස්තු ධර්මය කියලා. අපිට මේ ලෝකේ ඔක්කොම ලස්සන ලෝකයක් කරන්න පුළුවන්. පරිභෝජනවාදේ. දැන් හැම එකම අපි අනිත් පැයට දෙන එක නෙමෙයි, එකතු කරන එක අපේ ප්‍රතිපත්තියක් බවට හරවගෙන තියෙනවා. අපි මේ සමාජය වෙනස් කරන්නට ඕනේ ආදරණීය සහෝදර සහෝදරීනි. අසාධාරණ ආර්ථික හා දේශපාලනීය පරස්පරතා ඇති වෙනවා. යුද්ධ කලබල හා ජාතීන් අතර විරසකය උත්සන්න වෙනවා. පාරිසරික වෙනස්කම් තුළින් මනුෂ්‍ය ජීවිතයේ බොහෝ තර්ජනවල අසරණ වෙනවා. දැන් පේනවනේ මේ පෙරේද වෙච්ච දේ. නේපාලය සහ ටිබෙට් රට අතර මේ මහා අයිස් කන්ද කඩාගෙන ආව එකපාර. ආත්මార్థකාමයට නිමක් නැති ඉඩක් ලැබිලා තියෙන නිසා පරිසර දූෂණය ඉහළටම ඇවිල්ලා. මේ නිදහස් ආර්ථික ක්‍රමය ලංකාවට ගෙනාවේ කවදද? එදා ඉඳලා මේ රටේ මනුෂ්‍යයාගේ නිදහස නැති වුණා. බොරු පුහු මායාවන් පස්සේ යන්න ගත්. වැඩි වැඩියෙන් පොහොසත් වීම සඳහා තියෙන ආශාව තුල ආධ්‍යාත්මික ජීවිතයේ හීන වීමෙන් මනුෂ්‍යයෙක් ඒකේ වහලෙක් බවට පත් වෙනවා. ආදරණීය සහෝදර සහෝදරී, අන්න එතනයි තියෙන ප්‍රශ්න.
0: එතකම අපි අවධානය යොමු කරන සූදානම් දවසේදී තවත් පුවත්පත්වලට අද වාර්තා කළ තිබුණා. මේකලා මේ දෙවෙනි පුවත්පතේ සටහනක් ඒ දවසේ මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ තිබුණා. නිරූපණ ශිල්පිනියක දවසක ඇඳක් මත අබිරහස් ලෙස මිය ගිහින් කියලා අද දවසේදී ඡායාරූප සහිතව තොරතුරු වාර්තා කළ තිබුණා. මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතත් අද සටහන් කළ තිබුණා. දිනමින පුවත්පත අද මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ තිබුණේ අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතට.
1: ජනප්‍රිය නිරූපණ ශිල්පිනි චෝලා නික්මයයි අද මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කළා. දින අපි අවධානය යොමු කරමු දිවයින පුවත්පතේ වැඩිදුර තොරතුරු කොහොමද සටහන් වෙලා තියෙන්නේ කියලා බලන්න.
0: අපි දිවයින පුවත්පතට අවධානය යොමු කරනවා. ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක වූ චූලා පද්මේන්ද්‍ර සැකකටයුතු ලෙස ව්‍යාපාරිකයෙකුට අයත නිවසක ඇඳක් මත මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය සඳහන් කරලා තිබෙනවා. බතරමුල්ල ප්‍රදේශයේ ඇය විසින් සංවිධානය කරන ලද උත්සවයකින් අනතුරුව ඇය අදාළ ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණ තිබුණා. නිවසේ ඇඳක් මත මොනින් අතට නිදා සිටින දුටු ව්‍යාපාරිකයා ඇය අවදි කිරීමට තැත් කළද ඇය නිහඬව සිට තිබෙනවා. පසුව මුවින් වැහෙන රුධිරය කොට්ටේ මත තිබෙනු අයුරු දැක ව්‍යාපාරිකයා අදාළ මේ සම්බන්ධයෙන් තොරතුරු පිළියන්දර පොලිසියට දන්වා තිබුණා. ඇය මියන විට 46 වන වියේ පසු වුණා කියලා සඳහන් පිළියන්දර පොලිසිය විසින් පරීක්ෂණ පවත්වනු ලබනවා කියලා අද වැඩිදුරටත් දෙවෙනි පුවත්පත සඳහන් කරලා තිබුණා.
1: උසස් පෙළ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වැරදි. අද දිවයින පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තිබුණා. මම සඳහන් කළේ ගියහන් මේ අද ලංකාදීප පුවත්පතේ සටහන පිළිබඳව. අද දිවයින පුවත්පතත් මම දැක්ක ඔය සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තියෙනවා.
0: අපි අවධානය යොමු කරමු දෙවෙනි පුවත්පතට. දෙවෙනි පුවත්පත දින සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ තිබුණා. දෙවෙනි පුවත්පතේ මොනවද මේකලා මේ සම්බන්ධයෙන් සඳහන් කළා තියෙන්නේ?
1: භෞතික විද්‍යා බහුවර්ණ ප්‍රශ්න හතරක් දෝෂ සහිතයි. සිසුන්ට සාධාරණීලා ගුරුවරයෙක් මානව හිමිකම් යයි කියලා අද දෙවෙනි පුවත්පත සටහන් කරන. නමුත් අද ලංකාදීප පුවත්පතේ සටහන් කරන්නේ භෞතික විද්‍යා ප්‍රශ්න තුනක් වැරදි කියලා. අපි අවධානය යොමු කරන ලංකාදීප පුවත්පතේ වැඩිදුර තොරතුරු වලට රංජන් ගස්තුරි අද වාර්තාව අරගෙන එන්නේ. මෙවර 2026 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කුද්දා පැවති භෞතික විද්‍යා බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ වැරදි ප්‍රශ්න තුනක් ඇතුළත් ඇතැයි සඳහන් කරමින් කොළඹ ප්‍රධාන පෙළේ ජනප්‍රිය පාසලක භෞතික විද්‍යා ගුරුවරයෙකු මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර තිබෙනවා. භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ අංක 17, 18 සහ 39 යන ප්‍රශ්න තුන නිවැරදි නොවන බැවින් එම ප්‍රශ්න තුනට සියලු සිසුන්ට පොදුවේ ලකුණු ලබා දීමට නිර්දේශ කරන ලෙසද එම ගුරුවරයා මානව හිමිකම් කොමිෂන් සභාවට කර ඇති පැමිණිල්ලේ සඳහන් වෙනවා. එම ප්‍රශ්න තුන නිවැරදි නොවන බව සඳහන් කරමින් එම ගුරුවරයා විභාග කොමසාරිස් ජෙනරාල් වරියටද එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා කියලායි සඳහන් කරන්නේ ලංකාදීප පුවත්පති වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන්.
0: එතකම අද දවසේදී වාර්තා කළ තිබුණා මේ පමුළුගම ඊයේ දවසේදී සිදු වුණු සිද්ධිය සම්බන්ධයෙන් හද සසල කරවන සිද්ධියක් ඊයේ දවසේදී වාර්තා කළ තිබුණා. මන්දක ලංකාදීප පුවත්පතත් ඔය සම්බන්ධයෙන්ම තොරතුරු සඳහන් කළ තිබුණා. මේ කළ පමුළුගම මුහුදේ ගසා කියන කිය සිව් දෙනාගේම සිරුරු සොයා ගැනේ පාසල් ගුරුවරියක් හා ඇගේ දියණියත් ඒ අතර කියලායි වැඩිදුරටත් සඳහන් කළ තිබෙන්නේ. ප්‍රසංග පෙරරාගෙන වාර්තාව අද ඡායාරූප සහිතව සඳහන් කළ තිබුණා. මලේෂියා ප්‍රනාන්දු ගුරුතුමිය වගේම සතීෂ් අනුහස් පුතණුවන් විශ්වා ප්‍රසාද දියණිය සහ විනුකි දහම්සා යන දියණිය තමයි මේ විදිහට දවසේදී සිව් දෙනාම සිරුරු ගොඩගෙන තිබුණා කියලා සඳහන් කළ තිබුණේ. පමුණුගම එපා මුල්ල මුහුදු තීරේ දේනෑමට ගොස් සිටේදී අඩි 4කට වැඩි උසකින් පැමිණි රැල්ලකට හසුව ගසාගෙන ගොස් එකම පවුලේ මවක සහ දේනියක් මෙන්ම තවත් පවුලක අයියා සහ නංගී මියාමේ පුතක වාර්තා වී තිබෙනවා කියලා වැඩිදුරටත් තොරතුරු සඳහන් කළ තිබෙනවා. පමුණුගම එපා මුල්ල මුහුදු තීරේ සරුංගල් යැවීමට ගොස් මුහුදු රළට හසු වේ අතුරුදන්ව සිටි කාන්තාවගේ සහ දැරියන් දෙදෙනාගේ සහ පිරිමි දරුවාගේ මළ සිරුර ඊයේ සොයාගෙන තිබුණා කියලා වැඩිදුරටත් සඳහන්. අවුරුදු 35ක මවක් සහ ඇයගේ හතර හැවිරිදේ දේනියගේ සහ අවුරුදු 12ක් වයසට තවත් දැරියකගේ සිරුර මෙසේ හමු වී ඇති අතර අවුරුදු 13ක පිරිමි දරුවාගේ සිරුර ඊයේ සොයාගෙන තිබුණා කියලා වැඩිදුරටත් සඳහන් කළ තිබෙනවා. ප්‍රදේශයේ දරුවන් තිදෙනෙකු හා පාසල් ගුරුවරයෙක් පමුණුගම මුහුදේ සැඟව අතුරුදන්ව ඇති බවට ආරංචිය නිසා ජයල නිවන්දඹ ප්‍රදේශයේ පෙරේදා දැඩි නොසන්සුන්කාරී තත්ත්වයකට පත් වූ අතර ආරංචිය පැතිරියමත් සමග නිවන්දඹ ප්‍රදේශයේ තරුණයන් හා වැඩිහිටියන් යතුරු පැදි ත්‍රිරෝද රථවල නැගී පමුණුගම වෙරළ තීරයට වෙරළට ගියේ තම ප්‍රදේශයේ ආදරණීයයන් වෙනුවෙන් තමන්ට කළ හැකි යමක් ඉතුරු වී ඇද්දයි සිතමින් එසේ ගිය පිරිසට පමුණුගම ජනතාව පවසා සිටියේ මුහුදේ වාරකන් කාලයේ පැමිණ තිබෙන නිසා මුහුදු රළ දැඩිව ඇති බැවින් නාවික හමුදාව හෝ මුහුදු පිළිබඳව මනා අවබෝධයක් ඇති අයෙකුට මිස මුහුදු රළ අතුරින් අතුරුදන් වූ පිරිස සෙවීම අපහසු බවයි එබැවින් නිවන්දම් ප්‍රදේශයේ බොහොමයක් පිරිස දින රාත්‍රියේ පමුණුගම මුහුදේ වෙරළේ කාලය ගත කරන්නට වුණා. ලද තොරතුරු වලට අනුව නිවන්දම් ප්‍රදේශයේ අතර දැනගන්නට ලැබුණේ මෙලෙස මුහුදු රළ අතර අතුරුදන් වැත්තේ මලේෂියා ප්‍රනාන්දු නම් 35 හැවිරිදි ගුරුවරියක් ඇගේ දියණිය විනුකි දහම්සා සිව් හැවිරිදි දියණියක් ඒ වගේම එම ගුරු මහත්මයාගේ අසල නිවසේ සිටි සතීෂ් අනුහස් 13 හැවිරිදි පුතෙකු සහ විශ්වා ප්‍රසාදි 11 හැවිරිදි අයියා නංගී යන දෙදෙනෙකු බවත් වැඩිදුරටත් සඳහන් වී තිබෙනවා කියලයි අද දින මෙන පුවත්පත සඳහන් කරලා තිබුණේ.
1: කෝටි 6ක් ඉපැයූ හැටි හෙළිවේ නැහැ. යෝෂිත දේසියාච්චි නඩුවේ පූර්ව විභාග සම්මන්ත්‍රණය 28 වෙනිදා මනෝප්‍රිය ගුණසේකරයි වාර්තාව අරගෙන එන්නේ. වසර 3ක කාලයකදී විශුද්ධිකරණය කළ මුදලෙන් රුපියල් කෝටි 6කට ආසන්න මුදලක් ස්ථාවර තැන්පතු ගිණුම්වල තැන්පත් කළ බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පොත් යෝෂිත රාජපක්ෂ මහතාට සහ නැන්දම්මාට එරෙහි නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සැප්තැම්බර් මාස 28 වෙනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඊයේ තීරණය කළා කියලා තමයි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ.
0: අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු ලක්කන මෝර්නින් නිවුස් වලට. ඒක ලක්කන මෝර්නින් නිවුස් වලට හංගන වෙලාව මතක කරන්නම්. වෙලාව උදෑසන 6යි.
1: විනාඩි 32යි.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: අපි සූදානම් මේ දවස්දී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් මැදල ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන්නේ අගෝස්තු මාසයේ 31 වෙනිදා සඳුදා දවසේ. ඒ දවස්දී මහ ජන සම්පත ජයග්‍රාහි 6296 වෙනි දිනුම් භාරය ක්‍රියාත්මක වුණේ ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂරයේ විදිහට ඊ ඉංග්‍රීසි අක්ෂරත් එක්ක ජයග්‍රාහි අංක සටහන් වනවා. අංක 3, අංක 7, නැවතත් අංක 3, අංක 8, නැවතත් අංක 8 සහ අවසානයේ අංක 5යි. ඒ දවස්දී මහ ජන සම්පත ජයග්‍රාහි 6296 වෙනි දිනුම් භාරයේ ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂර සහ ජයග්‍රහී අංක බවට පත්ුනේ.
1: කොවිසත 4538 වන ජයග්‍රහී දිනම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණ එල් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක සටහන් වෙන අංක 10, අංක 19, අංක 23 සහ අවසානයේට අංක 50 විදිහට.
0: එතකම මෙගා පවච 2644 වන දිනුම් වාරිය දවසේදී ක්‍රියාත්මක වන ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය විදිහට S ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහ සුපිරි අංකය බවට පත් වන අංක 22 ජයග්‍රහ අංක සටහන් වනවා අංක 7 අංක 27 සහ අංක 40 සහ අවසානයේ අංක 62යි මෙගා පව 2644 වන දිනුම් වාරයේ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහ සුපිරි අංකය සහ ජයග්‍රහ අංක 4 බවට පත් වුනේ
1: දර නිධානය 2326 වන ජයග්‍රහයේ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා M ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය විදිහට සටහන් වුණේ ජයග්‍රහයි අංක අංක 43 අංක 67 අංක 74 සහ අවසානයේට අංක 77 විදිහට සටහන් වෙනවා
0: හඳහන ජයග්‍රහයේ 1605 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා බලනු විජාතික ලොතරැයි මණ්ඩලයෙන් බිලදීගත්තු හඳහන ලොතරැයියේ සටහන් වෙලා තිබෙන ලග්න සංකේතයේ බවට පත් වෙලා තිබෙන්නේ මිතුන ලග්න සංකේතයද කියලා එතකම ජයග්‍රහයේ අංක විදිහට අංක 5 අංක 16 අංක 17 සහ අවසානයේ අංක 42 දවසේදී හඳහන 1605 වන දිනුම් වාරයේ ජයග්‍රහී ලග්න සංකේතය සහ ජයග්‍රහී අංක බවට පත් වුණේ
1: හඳහන එහෙම වෙනකොට අද සම්බත 871 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා ඊ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂර බවට පත් වෙලා තියෙනවා ජයග්‍රහී අංක අංක 3 අංක 8 නැවතත් අංක 8 සහ අවසානයේට අංක 5 විදිහටයි ජයග්‍රහී අංක සටහන් වෙන්නේ
0: NLB ජය 564 වන දිනුම් වාරයේ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයේ Q ඉංග්‍රීසි අක්ෂරයේ වෙද්දී ජයග්‍රහී අංක සටහන් වනවා අංක 4 අංක 0 අංක 5 සහ අවසානයේට අංක 7
1: සුබ දවසක් 412 වන ජයග්‍රහ දිනුම් වාරයේ මකර ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතය බවට පත් වුනේ ජයග්‍රහ අංක අංක 13 අංක 54 සහ අවසානයේ අංක 64 එතෙක්ම සුබ දවසක් 412 වන දිනුම් වාරයේ ජයග්‍රහ ප්‍රවර්ධන අංකය සටහන් වෙනවා 9682 විදිහට
0: ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න ලකන මෝනින් නිවුස් වලට හංගින වෙලාව මතක් කරන්නම් වෙලාව උදෑසන 6:00
1: විනාඩි 36

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB යූත් ප්ලස්

0: ඒ දින බලා රාත්‍රී 7ට ලක්කනේ
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: බලව දර්ශන 6යි විනාඩි 42යි. අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්න. අපි ලක්කඩ ප්‍රවෘත්ති අංශයට අවධානය යොමු කරන්න සූදානම්.
1: අපරාධ කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම කිසිසේත්ම නතර නොකරන බව නියෝජ අමාත්‍ය අරුණ ජයසේකර මහතා අවධාරණය කරනවා. ඒ අදිටන කුරුණෑගල දිස්ත්‍රික් සමුළුවට එක් වෙමින්.
2: මාස 20ක් විතර ඇතුළත මේ හොඳ තත්ත්වයට ලෝක ප්‍රසාදයට ලක් වෙන විදිහට අපි අරගෙන කරේ නැත්තම් තවමත් ඔබලා දකින්නේ බේබිලා එහෙමනම් හාමුලා අප්පුලාගෙන් සමන්විත වූ කොන්ද පණ නැති ඔව්සර් රෝසර් ගාගෙන ඉන්න ඒ මහා උදාමයේ මහා ප්‍රභූ කියන අර මේකක් දාගෙන හිටපු ඒ පැලැන්තියකින් සමන්විත වූ රටක් කවදාවත් ඒ රටකට ඒ විදිහට ඉස්සරහට යන්න බෑ. මේ මහා දරුණු අපරාධකාරයෝ අල්ලලා නීතිය ඉදිරියට ගෙනීම සම්බන්ධව අපි අත් ඊයත් කරා හදත් කරනවා ඉදිරියටත් කරනවා. අපේ මතු අනාගත පරපුර බිල්ලට තියන්න අපි ඉඩ දෙන්නේ නැහැ. අපි බයත් නැහැ ණයත් නැහැ.
0: අමාත්‍ය ආනන්ද විජේපාල මහතා දෙහිදී අදහස් දැක්වුවා.
3: අපි දීර්ඝ කාලයක් මේ සමාජයට කියපු කතාවක් තිබුණා. ජනාධිපතිතුමා මේක විශේෂයෙන් කිව්වේ බොහෝ වේදිකාවල කිව්වා. මේ රටේ භාණ්ඩාගාරයට එන හැම රුපියලකම තියෙන්නේ මේ රටේ දුක් විඳින මිනිසුන්ගේ දහදියයි කඳුළුයි කියලා. ඒ ආකාරයට උපයන හැම රුපියලක්ම සාංගික දීපලක් වගේ ආරක්ෂා කරගන්න ඕනේ කියලා. ඒ හින්දා අපි ආණ්ඩුව බාරගත්තට පස්සේ අල්ලස දූෂණේ වංචාවට තිත තියලා නාස්තියට තිත තියලා අපි මේ මුදල් හොඳින් කළමනාකරණය කරලා ගරු ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරය හැටියට මූල්‍ය ශික්ෂණයක් විනයක් සහිතව මේ මුදල් කළමනාකරණය කරලා වසරක් වගේ කෙටි කාලයක් තුළ දැවැන්ත ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනැගුවා. ට්‍රිලියන වලින් නැත්තම් කිව්වොත් රුපියල් කෝටි 120,000ක මුදලක් ඉතිරි කරගන්න හැකියාව ලැබුණ පළවෙනි වසර.
0: එතකම අපි දිනමිනු පුවත්පතට අවධානය යොමු කරන සුදනම දිනමිනු පුවත්පත වාර්තා කළ තිබෙනවා. අගමැතිනිය බොහෝතාණයටයයි කියලා චමිරල දිනියයි අද වාර්තාව ගෙන තිබුණේ. සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරුණී අමරසූරිය මෙනවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් බොහෝතාණය බලා ඊයේ පිටත්ව ගියා. බොහෝතාණයෙන් පැවැත්වෙන මෙම සමුළුවෙහි සමාරම්භක පූර්ණ සැසිය අද ආරම්භ වන අතර අග්‍රාමාත්‍යවරිය එම සැසිය සඳහා සහභාගී වීමට නියමිතයි කියලත් අද දිනමින පුවත්පත වැඩිදුරටත් තොරතුරු සඳහන් කළ තිබුණා. එතකම දිනමින පුවත්පතේම තවත් ප්‍රවෘත්තියකට අපි අවධානය යොමු කරනවා. තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය හෙට ඇරඹේ කියලා චමීර ඇලදෙනියයි හේ වාර්තාවත් ගෙන තිබුණේ. අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පතේ මේ සටහනට.
1: ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින් රටේ අපනයන ආදායම ඉහළ නැංවීම, නව රැකියා උත්පාදනය සහ ග්‍රාමීය දිළිදුකම තුරන් කිරීම අරමුණු කරගත් තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය හෙට ආරම්භ වීමට නියමිතයි. මෙම ජාතික වැඩපිළිවෙලේ ප්‍රධාන සමාරම්භක උත්සවය කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මා කඳුර ප්‍රදේශයේ පැවැත්වෙන අතර මේ යටතේ හෙට තැඹිලි ගම්මාන 20කට ආසන්න ප්‍රමාණයක් ස්ථාපිත කිරීමට නියමිතයි කියලයි දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ.
0: අපි අවධානය යොමු කරනවා ශාම්නුවන් ගණේවත්ත දෙවෙනි පුවත්පත වෙනුවෙන් ගෙනෙන වාර්තාවකට. අගෝස්තුවේ උද්ධමනය 108ට නැගී කියලායි වාර්තාව. කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ගණනය කළ අගෝස්තු මාසයේ උද්ධමනය අනුපාත 8.0 දක්වා සැලකිය යුතු ලෙස වැඩි වී තිබෙනවා. කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ගණනය කළ ජූලි මාසයේ උද්ධමනය අනුපාතය 7.3ක් වී තිබෙනවා කියලත් සඳහන්. ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 අගෝස්තු මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ අගය ඒ සවස ප්‍රකාශයට පත් කළ තිබුණා. 2026 අගෝස්තු මාසයේදී ආහාර කාණ්ඩයේ උද්ධමන අනුපාතය 8.5 දක්වා වැඩි වී ඇති අතර ජූලි මාසයේදී ඒ වාර්තා වූයේ 6.3 ලෙසයි. එසේම 2026 අගෝස්තු මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 7.7 දක්වා අඩු වී ඇති අතර ජූලි මාසයේදී ඒ 7.8 ලෙස වාර්තා වුණා කියලත් අද වැඩිදුරටත් පුවත්පත් දෙවෙනි පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරනවා. එතකම දෙවෙනි පුවත්පතේ සඳහන් කළ තිබෙනවා මේකලා මේ මැද පෙරදිගේ යලි යුද ගැටුම් මර්බීමත් සමග ලෝක තෙල් මිලත් ඉහළට ගිහින් කියලා. එතකම පාන් රුපියල් 10කින් ඉහළ තමයි සුජීව තත්සර සහ චමින්ද සිල්වා ගෙනන වාර්තාවට අපි අවධානය යොමු කරනවා දෙවෙනි පුවත්පතේ.
1: ඔගෙන එතකම දින වෙන පුවත්පත සඳහන් කළ තිනවා පෙට්‍රල් මිල 15ට 95 රුපියල් 20කින් සහ 92 රුපියල් 15කින් කියලා. දෙවෙනි පුවත්පත සටහන් කරන්නේ පෙට්‍රල් මිල 15ට ඩීසල් සහ භූමි තෙල් මිලේ වෙනසක් නැහැ කියලා. අපි අවධානය යොමු කරනවා ඔබ සඳහන් කළා වගේ මේ පාන් මිල රුපියල් 10කින් ඉහළ දමයි කියන ප්‍රවෘත්ති සම්බන්ධයෙන් තොරතුරු වලට. තිඩගු පිට මිල ඉහළ යෑමට සාපේක්ෂව වීයේ මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට කටයුතු කළ බව සමස්ත ලංකා බේකර් හිමියන්ගේ සංගමය සඳහන් කරනවා. ඒ අනුව රුපියල් 130ක්ව පැවති ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 140ක් දක්වා ඉහළ යනු ඇතැයි එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළා කියලා තමයි වාර්තා කළ තියෙන්නේ. එතෙක්ම පෙට්‍රල් මිල සම්බන්ධයෙන් අද සඳහන් කළා තියෙනවා ඩීසල් භූමි තෙල් වෙනසක් නැහැ. නමුත් පෙට්‍රල් මිල 15ට ඉන්ධන වර්ග කිහිපයක මිල ගණන් පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවරගෙන තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් පහත දමා ඇති අතර එහි නවමිල රුපියල් 399ක් කියලායි සටහන් වෙන්නේ. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් පහත දමා ඇති අතර එහි නවමිල රුපියල් 475ක් ලෙස සඳහන් වෙනවා. ලංකා සුදු ඩීසල් මිල වෙනසක් සිදු කර නොමැති අතර ලීටරයක මිල රුපියල් 382යි. ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 මිලද වෙනසක් සිදු කර නැති බවයි සඳහන් වෙන්නේ. භූමි තෙල් මිලෙහිද වෙනසක් සිදු වී නැහැ. සිපෙට්කෝ මිල ගණන් වලට සමගාමීව IOC ඉන්ධන මිලද සංශෝධනය කිරීමට එම සමාගම පියවරගෙන තිබෙනවා කියලත් අද දෙවයින පුවත්පත වැඩිදුර තොරතුරු විදිහට සටහන් කරනවා.
0: අපි යනවා ලංකාදීප පුවත්පතට. ලංකාදීප පුවත්පතේ අද දවසේදී රංජන් කස්තුරි ගින්න වාර්තාවකටයි මේ අවධානය. පෙදෙස් කිහිපයක උණුසුම තදේටම දෙවෙනේ උතුරු උතුරු මැද නැගෙනහිර පළාත් එවැගේම මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය හෙවත් මිනිස්සුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමකට පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරලා තිබෙනවා. එම ප්‍රදේශවල ජනතාවේ පිළිබඳව අවධානයෙන් පසු යුතු බවද වැඩිහිටියන් සහ ළමයින් ආරක්ෂා විය යුතු බවද එම දෙපාර්තමේන්තුව වැඩදොරටත් සඳහන් කළා. වැඩබිම්වල වෙසෙන ජනතාව විටින් විට සෙවන ඇති ස්ථානවල විවේක ගත යුතු අතර වැඩිපුර ජලය භාවිත කළ යුතු බවද එම දෙපාර්තමේන්තුවේ නිකුත් කළ නිවේදනයේ වැඩිදොරටත් සඳහන් වී තිබෙනවා කියලයි අද ලංකාදීප පුවත්පත සඳහන් කළා තියෙන්නේ.
1: දිනමින පුවත්පතත් සටහන් කරනවා ගැහන අද ඡායාරූප සමගින් දිය බිඳක් සොයා යන සද්දන්තයෝ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොටාසයට අයත් ඔක්කම් පිටිය මාලිගාවිල් ප්‍රදේශයේ රක්ෂිත වනාන්තරවල ජීවත් වන අලි මේ දිනවල ජලයේ සොයා ඉලුක් පිටියේ වැවට පැමිණීම සුලබ දසුනක් වී තිබෙනවා. දැලිනියගේ නිසා මේ ඉලුක් පිටියේ වැවේද ජලයේ සිදී ගොස් ඉතිරි වැත්තේ බොර වී ඇති ජලයයි. සාමාන්‍යයෙන් වනාලේ පිරිසිදු ජල බුලාශ්‍ර සොයා ගියද දැඩි වියලි කාල ගුණ හේතුවෙන් ජලයේ සීමිත වීමත් සමග බොර ජලය පවා පානය කිරීමට මොවුන්ට සිදු වී තිබීම සංවේදී දසුනක් කියලා තමයි අද ඡායාරූප සමගින් තොරතුරු සටහන් කරන්නේ.
0: එතක මේකලා දැන් ඔය අපි දැන් උණුසුම ගැන කතා කරා. ඒ වගේම සූර්ය බලය ගැන කතා කරොත් එහෙනම් මේ සූර්ය බල ශක්තිය සම්බන්ධයෙන් අද දවසේදී ප්‍රවෘත්තියක් වාර්තා කරලා තිබුණා. දෙවෙනි පුවත්පත කෝටි 9ක් ගිල් සූර්ය පැනල ජල ව්‍යාපෘති හබ කියලා යාල වනසතුන් නියඟෙන් බේරා ගන්න කඩිනම් පියවර ඕනෑ කියලායි වාර්තා කරලා තියෙන්නේ. අමල සම්පත් ශ්‍රී පල්ලියගුරු ගිරණ වාර්තාව දිවෙනි පුවත්පත වෙනුවෙන් යාල ජාතික වනෝද්‍යානයේ වසරක් පාසා ඇතිවන නියඟෙන් වනසතුන් ආරක්ෂා කර ගැනීමට උද්‍යානයේ ඇති ප්‍රධාන වැව් නවයකට නලමගින් ජලය සැපයීම සඳහා රුපියල් කෝටි 9ක ලෝක බැංකු ආධාර යටතේ ඉදිබුණු සූර්ය පැනල තාක්ෂණ ජල ව්‍යාපෘතිය මුළුමනින්ම බිඳ වැටී තිබෙනවා. මේ හේතුවෙන් නියඟෙන් වනසතුන් දැඩි පීඩාවකට පත්ව ඇති බව වනජීවී නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කරලා තිබෙනවා කියලයි අද දෙවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරලා තිබුණේ. අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමෙන් අනතුරුව නැවත අවධානය යොමු කරන සූදානම් අපි හදවසේදී විදේශ පිටුවට විදේශ පිටුවෙන් වාර්තා වන තොරතුරු මොනවද කියලා හොයලා බලන ආරාධනා කරන ඔබට FM 93.5 ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් එක එකතු වෙන ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් හංගින වෙලාවත් මතක් කරගෙන අපි යන්නම්. වෙලාව දවස් 6:00
1: විනාඩි 52

0: taşıma paha, anıltınay taşıma hata.
1: Lakın anı, lakın anı, lakın anı.
0: Lakanda Radio ITN.
2: Around the world.
3: බ්‍රහ්මන අනතුරු ඔබ නැවතත් ලක්කන මෝනින් නිවුස් සලත් සමගින් අපි අවධානය යොමු කරන සූදානම් අද විදේශ පිටුවට. අද ඡායාරූපයක් සහිතව මේකලා වාර්තා කරලා තිනවා. මේ විදේශ පිටුවේ දිවයින පුවත්පතේ චතුර පමුණුව ගෙනන වාර්තාවක මඩි එරී සිටි නේපාල දැරිය පැය 60කට පසු ගොඩට කියලායි අද වාර්තා කරලා තියෙන්නේ. දිවයින පුවත්පතේ නේපාලයේ බිහිසුණු ගංවතුරට හසුව මඩි එරී සිටි 6 හැවිරිදි දැරියක එරට හමුදා විසින් බේරාගෙන තිබෙනවා කියලායි අද වැඩිදුරටත් මේ සම්බන්ධ දෙන්තරතර සඳහන් කළ තිබුණා. අපි බලමු හැතුල් පිටු වලට අවධානය යොමු කළා. පැය 55 64 කාලයක් පුරා දැඩි උත්සාහයකින් පසු හමුදා කණ්ඩායම අයව ආරක්ෂිතව පිටතටගෙන තිබුණා. මෙම දරියගේ දෙමව්පියන් පිළිබඳව තවමත් කිසිදු තොරතුරක් ලැබී නැහැ කියලත් අද වැඩිදුරටත් සඳහන් කරලා තිබුණා.
4: දිනමින පුවත්පත සරහන් කරන නේපාලයේ මරණ 900 ඉක්මවයි 4247ක් අතුරුදන් කියලා යද ජයරූපත් සමගින් තොරතුරු සටහන් කරන්නේ. ලොක් හැඬ වූ නේපාල ගං වතුර අපදාවෙන් මියගිය පුද්ගලයින් 903 දෙනෙකුගේ මලසිරු ඊයේ දහවල් වෙන විට සුවගත් බව එරට හිමාලයන් ටයිම්ස් පුවත් සේවය සඳහන් කළා තියෙනවා. නේපාලයේ ජාතික ආපදා අවධානම අවම කිරීමේ කළමනාකරණ අධිකාරියේ නැවතම වාර්තාවලට අනුව අතුරුදන් වූ පිරිස 4247 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. අතුරුදන් වූ පුද්ගලයින්ගෙන් 3655 දෙනෙකු නේපාල ජාතිකයන් වන අතර විදේශිකයන් 592 දෙනෙකු පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් නැති බවයි වාර්තා වෙන්නේ. එතෙකම නේපාලයේ දේශගුණික විපර්යාසවල ගොදුරක් බවට පත් වෙලා කියලා නේපාල විදේශ ඇමතිවරයා සඳහන් කරනවා කියලාත් අද වැඩිදුර තොරතුරු විදිහට දිනමින පුවත්පත සටහන් කරනවා. එතෙකම මේ සඳහන් වෙලා තියෙනවා ගියන් සති පහකට පසු අමරිකාව යලි ඉරානයට පහර දෙයි. ඉරානයනුත් දැඩි ප්‍රතිචාර කියලායි සඳහන් කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අද ලංකාදීප පුවත්පත තොරතුරු සටහන් කරලා තියෙනවා.
3: අමරිකාව ඉරානය යලි පැටලෙයි කියලායි අද ලංකාදීප පුවත්පත සඳහන් කළ තිබෙන. ඉරානයට අයත් ලාරක් දූපතේ ඉරාන විප්ලවීය හමුදාවේ රොකට් වේදන යන්ත්‍ර දෙකකට අමරිකන් හමුදා ප්‍රහාර පෙරේදා ප්‍රහාර එල්ල කිරීමත් සමග අමරිකාවත් ඉරානයත් අතර යලිත් වරක් ගැටුම් හටගෙන තිබෙනවා. 1 ජූලි මාසෙන් පසු අමරිකා හමුදාව ඉරානයට ප්‍රහාරයක් එල්ල කළ පළමු අවස්ථාව මෙයයි. අමරිකාව එල්ල කළ එම ප්‍රහාරයෙන් ඉරාන විප්ලවීය හමුදා බලකායි සබලුන් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්වන බවද වාර්තා වී තිබුණා. අමරිකා හමුදා එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ඉරාන විප්ලවීය හමුදාව අසල්වැසි ජෝර්දානයේ පිහිටි අමරිකානු හමුදා කඳවුරු වෙත ප්‍රහාර එල්ල කර තිබුණා. මේ අතර මුහම්මද් නබිනායකතුමාගේ උපන්දිනය වෙනුවෙන් සිය නිල වෙබ්බඩවිය ඔසේ ලිඛිත පණිවිඩයක් නිකුත් කරමින් ඉරාන උත්තරීතර නායක මොජ්තාපා කමේනි සඳහන් කර ඇතේ මුස්ලිම් ජාතීන් මුහුණ දෙන ගැටලුව එකම විසඳුම අන්‍යෝන්‍ය සහයෝගිතාවේ සහ සමගිය බවයි. මුස්ලිම් සමාජය තුළ බෙදීම් ඇති කිරීමට කවුරුන් හෝ කටයුතු කරන්නේ නම් ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඉස්ලාමයේ සතුරන්ට සේවය කරන බවද උත්තරීතර නායකයා පෙන්වා දී තිබෙනවා කියලා තද වැඩිදුරටත් ලංකාදීප පුවත්පත සටහන් කරලා තිබුණා.
4: අපි යමු ගිහන් විදේශ පිටුවෙන් ක්‍රීඩා පිටුවට. ක්‍රීඩා තොරතුරු මොනවද කියලා හොයලා බලන්න.
5: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්.
3: අඩියක්වත් පස්සට යන්නේ නැහැ. පළමු වතාවට පැවති නියමිත ශූරයන්ගේ කුසල අනතරගාවලිය ශ්‍රී ලංකාවට අහිමි වූයේ තමන්ගේ හෝ ක්‍රිකට් පරිවර්තන කමිටුවේ වරදින් නොවන බවත් කුමන ආකාරයේ ප්‍රශ්නාවත් කිසිදු ආකාරයකින් අඩියක්වත් පස්සට තැබීමට තමන් සූදානම් නැති බවත් ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා සඳහන් කළ තිබෙනවා කියලා වාර්තා කළ තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ ඊ පැවති මාසික මාධ්‍ය හමුවේදී වික්‍රමරත්න මහතා එසේ කියා සිටියා කියලත් අද වැඩිදුරටත් සඳහන් කළ තිබෙනවා. ලංකාදීප පුවත්පතේ ක්‍රීඩා පිටුවෙන් බලමු තවදුරටත් මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ තියෙන මොනවද කියලා මේකලා.
4: ඔවද දිවයින පුවත්පතත් සඳහන් කරනවා මේ සම්බන්ධයෙන් අපි කවදාවත් ආපස්සට යන්නේ නැහැ කියලා සඳහන් කළා තියෙන්නේ. ශුරෙන්ගේ ක්‍රිකට් තරඟාවලිය අහිමි වුණේ අද ඉන්න පරිවර්තන කමිටුව අය නිසා නෙවෙයි. මේකට වග කියන්න ඕනේ කවුරුන්ද කියලා මම කියන්න අවශ්‍ය නැහැ යයි මාධ්‍ය සාකච්ඡාව ආරම්භයේදී එරන් වික්‍රමරත්න මහතා සඳහන් කළා. පැය කහමාරකට අසන කාලයක් දිගහැරුණු මාධ්‍ය හමුවේදී විවිධ කරුණු කාරණා ඉස්මතු කරමින් කරුණු කාරණා ඉදිරිපත් වුණ නමුත් එසියල් අභිභව ඉදිරියට පැමිණේ ශූරෙන්ගේ කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවට අහිමි වීමේ කාරණාව පිළිබඳවයි කියලා අද දීර්ඝ විස්තරයක් සහිතව ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා.
3: නැතුකිට රදී පදක්කම බංගලාදේශයේ ඩකානුවර පැවති දකුණු ආසියා කරාතේ ශූරතාවලයේදී ශ්‍රී ලංකාවට රදී පදක්කමක් දෙනා දීමට කොළඹ විශාඛා විදුහලේ නැතුකි දුලන්සා ජයදේව සමත්වයේ තිබෙනවා. ඇය කිලෝග්‍රෑම් 59 බරපන්තයෙන් මෙම තරගාවලියට එක් වූ අතර කාන්තා කුම්තේ ඉසවෙන් තරග වැදුණු අතර ශ්‍රී ලංකා කරාතේ කණ්ඩායමේ සමාජික කු ඇය 2024 තිම්පුහි පැවති දකුණු ආසියා කරාතේ ශූරතාවලයේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා ගෞරව ගින දුන්නා කියලා තද වැඩි දොරටත් සඳහන් කළ තිබුණා. අපි යනවා පත්‍රවල කාටුන්ස් මොනවද කියලා හොයලා බලන්න.
6: කාටුන්ස්
4: අද ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටුන් යටයි අපි අවධානය යොමු කරන්නේ. අද සඳහන් කළ තිනවා පිටිමිල නැගලා රොටි කාලා දේශපාලනය කරන අයට ප්‍රශ්නයක් වෙයිද කියලා තමයි අද සඳහන් කළ තියෙන පංකජ රුවින්දගේ සරදම් කාටුනේ.
3: ජරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනිය පෙට්‍රල් මිල අඩු වුණාලු. ඒ වුණාට බඩු මිල අඩු වෙන්නේ ඩීසල් මිල අඩු වුණොත් තමයි කියලා ජනතාව කියන්නේ. ඔව්. එතකොට බස් කාස්තුයි බඩු මිලයි ටක් ගාලා අඩුවේ කියලායි ජරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනෙන් කියලා තියෙන්නේ.
4: අංජනගේ කාටුනේ දිනමින පුවත්පත පියපුතු දේශපාලනයේ නතර විය යුතුයි කියලා දිලිත් කියනවා. පියපුතු විතරක් නෙවෙයි පවුල් දේශපාලනයම නතර වෙන්න ඕනේ කියලා තමයි අද අංජනගේ කාටුනේ සඳහන් කරලා තියෙන්නේ.
3: අපි ලක්කන මෝර්නින් නිවුස් ඇලට් නිමා කරන තෝරා ගන්නවා දෙවෙනි පත්වතේ ශ්‍රේ සමයන් කාටුනේ. බලයට එන්න කලින් යට ඇඳුම් වල හිල් තිබුණු අයගේ ළමයි එංගලන්තේ උපාධි හදාරනවලු. දැන් මේ අයගේ දේශපාලනයේ හිල් හැදිලලු කියලයි අද ශ්‍රේ සමයන් කාටුනෙන් කියලා තියෙන්නේ. අපි ලක්කන මෝර්නින් නිවුස් ඇලට් හදට මේ විදිහට නිමාවටපත් කරනවා. හෙටත් උදෑසන 6ට හමු වෙමු. බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී
4: වාසනාවන්ත සුබ දවසක්.
7: අකුරු අතර පුවත් සොයන පත්තර
8: සම අනුග්‍රහය Youth again no age future ekata plus point ekak RDB Youth Plus Youth ekata ma set wenna banking partner RDB Youth Plus kinuma
9: sahayogita anugrahaya
10: kotu dekata

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන්න 01167 679 579.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනම් ගාල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මොහොතෙන්වත් කුමනින්වත් කුඩුකේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා. විකුණන නොල්මුන සමට දැනුම් දීමයි.
5: යුත්තකෙන් ඔයාගේ ෆියුචේකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. යුත්තකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා.
6: සුබ දවසක් ශ්‍රී ලංකා.
7: සහයෝගීතා අනුග්‍රහය.
6: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම. සූර්යබල වතුර මෝටරය. Deep Tech Solar Water Pumps. අදම අවතන්න. 0.71 711 711 1.
8: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
9: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478.
10: Good morning, සුබදාසන ખાતાય විනාඩි 9යි. අදත් අපි මුණ ගැහෙනවා. අද සැප්තැම්බර් මාසයේ පළමුවෙනිදා අඟහරුවාදා දවසේක මුණ ගැහෙන්නේ. සැප්තැම්බර් මාසය කියලා කියපු ගමන් අපේ ඔළුවට එන්නේ මේ සාහිත්‍ය මාසය ආරම්භ වෙන්නේ. ඉතින් ගොඩාක් කියවන අය මුණ ගැහෙන කාලයක් මේකනේ. කියවන අය කියුවේ මේ සාමාන්‍ය මේ ඔයේ මොනෝhari කියවන නෙමෙයි, පොතක් පතක් කියවන අය ගොඩාක් අය ටිකක් ඒ බව හඟවන, දනවන සහ ඒකට වැඩි නැඹුරුවක් දක්වන කාල සීමාවක්. පොතක් කියවීම තුළ ජීවිතය වෙනස් කරගන්න පුළුවන් කියන එක ඕනතරම් උදාහරණ වලින් අපිට මතක් කරගන්න අවස්ථාවක් තියෙනවා. එහෙනම් ඉතින් සැප්තැම්බර් මාසයේ ආරම්භය අද වගේ දවසක අපි මේ අඟහරුවාද දවසට මතක් කරන්නේ. ඉතින් පරිපූර්ණ පුද්ගලයෙකු වීමු දෙසා පොතක් පතක් කියවන්න, සමහර විට ඒක පත්‍රයක් වෙන්න පුළුවන්. ගෙදරට කෑම ටිකක් කොතාගෙන ඉන්න නේ, ඒ කැමේ කොටාගෙන තියෙන පත්‍ර ගොලේ වෙන්න පුළුවන්. කියවීම කියලා කියන්නේ එහෙම එකක්. කඩේට ගිහිල්ලා සල්ලි දීලා පොතක් අරගෙන කියවීම නෙමෙයි. සමහරවල් වල යාළුවෙක් එක්ක අපි කියන්නේ ෂෙයා කරගෙන

වෙනකන් මම ඔයත් එක්ක ඉන්නවා. ලස්සන සින්දු ටිකක් අහන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම රටේ ලෝකෙ වෙච්ච දේවල් ගැන අපි කතා කරමු. රටේ ලෝකෙ, රටේ සහ ලෝකෙ අලුත්ම දේවල්, රසවත් දේවල් එකතු කරන තැන.

0: උදේ 7යි විනාඩි 17යි.
1: යූත් එකෙන් ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
2: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600

ඔයා මම අපි කොයි වෙලේ හරි මේ අපේ ජීවිත කාලේ එක තැනකදී මෙන්න මෙහෙම කෙනෙක් වෙනවා. පදිකෙක් වෙනවා. මවක්, පියෙක්, සහෝදරයෙක්, සැමියෙක්, බිරිඳක්, සොහොයුරෙක්. ඔය කියන ඒවා වගේම අපි ජීවිතේ සමහර තැන්වලදී අපේ ජීවිත අනිවාර්යයෙන්ම අපි නිරූපණය කරන චරිතයක් තමයි පදිකයා කියන එක. නිරූපණය කරන්නේ නැහැ අතන මේක. පදිකයා, පදිකයානේ, පදිකයා. හරි. ඇයි මේ පදිකයින් ගැන මම කතා කරන හේතුව? ලංකාවේ පහුගිය කාලවල කරපු සමීක්ෂණයකින් හොයාගෙන තියෙනවා අනතුරු වලින් වැඩියෙන්ම මරණයට පත්වෙන්නේ පදිකයෝ කියලා. ඒ ලැයිස්තුවේ ඊළඟට ඉන්නේ යතුරු පැදිකරුවෝ. ඊට පස්සේ සාමාන්‍ය බස් රථවල එහෙම ගමන් කරන මගීන්. ඉතින් මේක මම කියන්න හේතුව ඔය දවසකට 8ක් 10ක් ප්‍රමාණයක් මරමුවට පත්වෙනවා කියලා මම ඊයේ කිව්ව මතක ඇති. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අනතුරු වලින් මේ පොලිස් නිල දත්ත වාර්තා එක්ක මේ කතා කරන්නේ. එතකොට ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින ගොඩක් රටවල මාර්ග එහෙම නැත්නම් ඔය රියානතුරු සිදුවීම් සාමාන්‍ය ස්වභාවයක් ගන්නවා. හැබැයි ඒ රටවල ඒවා යම් පාලනයකට යටත් කරගෙන තිනවා. ඉතින් අපේ රටේ මාර්ග අනතුරු සිදුවීම් මරණයට පත්වෙන ප්‍රමාණය වසරින් වසර ඉහළ ගිහිල්ලා තියෙනවා. මේ ප්‍රවාහන අමාත්‍යංශයට අනුබද්ධිත මාර්ග ආරක්ෂා පිළිබඳ රජයේ ආයතනය කියන විදිහට අපේ රටේ 2024 අනතුරු වලින් මියගිය පුද්ගල මරණ සංඛ්‍යාව 2521යි. ඊට පස්සේ මේක 2026 වෙනකොට සමා වෙන 2024 තමයි කලින් අවුරුද්ද. මේක 2025 වෙනකොට 2721යි. 2024ට සාපේක්ෂව 2025 අවුරුද්දේදී 200කින් විතර වැඩිලා තියෙනවා. එතකොට මේ අවුරුද්දේ කොහොමද කියලා තාම ගණනය කරලා නැහැ. උපකල්පනය කරනවා මේ අවුරුද්ද ඊට වැඩි වැඩි කියලා. ඇහිඳා පාරේ මගතොටේ ඉන්න කෙනෙක්ට අපි ඇහෙන තැනක ඉන්නවනම් එම නැත්තම් පාරට බහින්න කල්පනාවෙන් ඉන්න කෙනෙක් නම් වාහනේට නැග්ග විතරයි නම් ටිකක් කල්පනා කරන්න. මෙන්න මේකයි අපේ රටේ මාර්ග අනතුරු සම්බන්ධව තියෙන අලුත්ම දත්ත. මේක කියන්න හේතුව උදේ පාන්දර මතක් කරගන්න එක. හොඳයි, ජීවිතයක තියෙන වටිනාකම අපි හැමෝම නේ. ඔයාට වාගේ ජීවිතේ වටිනව, මට මගේ ජීවිතේ වටිනව. ඒ නිසා තව කෙනෙක්ගේ ජීවිතයක් නැති කිරීම හෝ අනතුරට ලක් කිරීමට අපිට කිසිම අයිතියක් නැහැ. 7:21 වෙලාව ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන මතක් කරන්නම්. ඔයා දන්නව වසර 77ක ඉඳලා අපිට බොහෝ තැන්වලදී මේ අපේ ලෙඩ රෝග වලට අවශ්‍ය කරන විසඳුම් දුන්න නිෂ්පාදන සන්නාමයක් තමයි ක්‍රිමිරාජ කියලා කියන්නේ. ක්‍රිමිරාජ කරල් ගුලි තමයි ලංකාවේ හැමෝම දන්න ජනප්‍රියම ප්‍රොඩක්ට් එක. සාමාන්‍ය බඩේ අපහසුතාවයක් දැන්නත්, එහෙම නැත්නම් ලදරු පණු රෝග වගේ ඒවා. ඒ වගේ ඕනම වෙලාවක අජීර්ණයක් වගේ තත්ත්වයකදී ඕනම වෙලාවක ක්‍රිමිරාජ කරල් ගුලි තමයි අපේ නේද? අපේ පිහිටට හිටියේ. අවුරුදු 77ක් අදටත්. ඊට පස්සේ එතනින් එහාට ගිය නිෂ්පාදන පෙළක් තියෙනවා. වඩ ගෙන්න ගන්න පුළුවන්. ළඟම තියෙන කඩේ තියෙනවා, සුසැලේ තියෙනවා. ඉතින් ක්‍රිමිරාජ ගැන මතක් කරන්නේ තරම් ඒ අභිමාණයෙන්. මොකද අවුරුදු 77ක් ඒ නිෂ්පාදනවල ක්වලිටි එක තියාගෙන තාමත් ඒ විශ්වාසය තහවුරු කරගෙන තියෙනවා. පේයාව එක උණක් එම්බ්‍රිස්සාවක් වගේ එකක්, ගැස්සක් වගේ එකක් තියෙනවා. නැතිවට වැල්මි පැණිය. අපි කියනවා ගැස්ට්‍රයිටිස් වගේ අර ලංකාවේ ජනප්‍රියම රෝගිය ගැස්ට්‍රයිටිස්, සඳුන් පැණිය වඩ පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. ආමාශය ආශ්‍රිත ඕනෑම අපහසුතාවයක් දැනෙන වෙලාවක ඉතින් වාට ඔය කියන සඳුන් පැණිය පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම මේ වෙලාව මතක් කරලා යන්නම් විජේ නිෂ්පාදන ගැන. කැමරස කරන විජේ නිෂ්පාදන, ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩ නිෂ්පාදන. අපි හැමතිස්සම කියනවා වස විසෙන් තොරව අපේ ආහාර රටාව හදාගන්න ඕනේ කියලා. එහෙම කිව්වට අපිට අමතක වෙනවා අපි කඩේට ගියා මොනවා හරි ගෙනාවා කෘතිම රසකාරක වර්ණක වගේ දේවල් අඩංගු කරපු දේවල් නේ, ෆාස්ට් ෆුඩ්ස් වගේ දේවල්. එහෙමෙන් තමයි අපේ ජීවිතේ සමහර දඟල අපේ වේල් තුනෙන් එකක් කොහොම හරි පිරිමහ ගන්න. හැබැයි ගෙදර මොනවා හරි එකක් එක්ක බත් එකක් හදා ගන්නවා කියන එක ඒක ඔබ දන්නෝ. වස විසින් තොර, කෘතිම රසකාරක වර්ණක වලින් තොර. ඔය පාවිච්චි කරන්නේ විශේෂයෙන්ම විජේ නිෂ්පාදන නම් ඔයාට ඒ කියන අවධානම නේ. ඉතින් අන්නේ නිසයි මම විජේ නිෂ්පාදන ගැන මතක් කරේ. තත්ත්ව සාතික සියල්ල තියෙන විජේ නිෂ්පාදන ගැන ඒ කිව්වේ. RDB බැංකුව මේ දවස්වල ඔයාට එන්න කියලා කියනවා FD එක ඕපන් කරන්න. මොකද හොඳම පොලිය දෙන්නේ ඒගොල්ලෝ මේ දවස්වල FD එකට. මාස 3ට, මාස 6ට, මාස 9ට ඕනම කාල සීමාවකට ඔයාට පුළුවන්කමක් තියෙනවා කල්පිරෙන්න මේ FD එක ඕපන් කරන්න. බ්‍රාන්චස් 272 රට පුරා. RDB කියලා කිව්වම ඉතාම සුහදශීලී කාර්යක්ෂම සේවාවක් සපයන තැනක්. ඒ ඔක්කොම වැඩි ඔයාගේ සල්ලි දාන්න ඕනේ පරිස්සම් දැනක.
ඔයාට වඩා වාට පුළුවන් එයා විශ්වාස කරන්න RDB බැංකුව. මොකද රජයේ රාජ ආරක්ෂාව සහිත බැංකුවක් තමයි RDB කියලා කියන්නේ. ඉතින් FD එකක් ඕපන් කරන්න ඔයාට හිතෙනවා නම් ඔයා දන්න කෙනෙක්ට හරි කාට හරි කෙනෙකුට නේ FD එකක් ඕපන් කරන්න එහෙම උවමනාවක් තියෙනවා නම් ඔයා බය නැතුව කියන්න RDB එකට එන්න කියලා.

0: උදේ 7යි විනාඩි 27යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි. ඇසේ සුද ඇවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
2: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
3: David Pierce Motor Company within Rajya Sevaka Opata Pidana DPMC Rajya Pranama Amatanna 0114 706 600.
4: ඔබ මොටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැකගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
5: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව, අවම ඉන්ධන දහනය, පහසුවෙන් හැසිරවීම, නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම, 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින්. රක්ෂණය, ලියාපදිංචිය, අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක්.

හතයි විනාඩි 32 වෙලාව මටත් බැලුනාද මන්දා ඉබේ හැරිලා කියලා කියපු ගමන් එක පාරට ඔයාට පාර යනකොට එක පාරට ඔයාට මෙහෙම අනිත් පැත්ත හැරලා බැලෙනවා පිටිපස්ස හැරලා එහෙම බැලෙන අවස්ථා කීපයක් කියන්නද ලස්සන දෙයක් දැක්කම එහෙම වෙනවනේ අපි කොල්ලෝ කෙල්ලෝ කියලා බේදයක් නැහැ නේද වැඩිහිටියෝ කියලා එහෙම නැහැ ලස්සන ලස්සන වාහනයක් දැක්ක කියලා කිය හිතන් ඒක පහුණා තෝ හැරලා බලනවා සද්දට ගිය වාහනයක් දිහත් බලනවා ඒක වැඩි දුර යන එකක් නැහැ අයියෙන් ගිය වාහනයක් එහෙමත් තියෙනවා හරි කොහොම වුණත් මේ මම කියන්නාවේ ලස්සන වාහනයක් කියන එක කාගේ තීනයක් හැමෝම ආස කරන ඩ්‍රීම් වෙහිකල් එකක් තියෙනවා මේක ගන්න ඔයාලට මේ වෙලාවේ පුළුවන් කමක් නැහැ ඔයාලට තියෙන ආර්ථික හයියත් එක්ක හැබැයි ඔයාලට එහෙම බලාපොරොත්තුවක් තියෙනවා ඔක සැබෑ කරගන්න පුළුවන් කමක් තියෙනවා කොහොමද ඒක හැබැයි කරගන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයට පුළුවන් ඔයා දකින්න මේ ලස්සන සිහිනය සැබෑ කරන්න ලොකු දේවල් කරන්න නැහැ ඔයාලට තියෙන්නේ ටිකට් එකක් ගන්න දිනපතා පුළුවන් නම් ටිකට් එකක් ගන්න වාහනයක් ගන්න කෝටි ගාණක් ඇදෙන්නත් පුළුවන් ඒකට ඕන කරන මූලික නේද ගෙවීම කරන්න ලක්ෂ ගාණක් ඇදෙන්නත් පුළුවන් කොහෙන් හරි වාට දිනුමක් තියෙයි පොඩි උත්සාහයක් දරන්න ඒ අතර වාරයේ වාගේ උත්සාහය වා උපේන දේවල් වලින් ඉතුරු කරගන්නේවා එහෙමත් තියාගන්න හරි ජාතික ලොතරැයි මණ්ඩලයේ දවසේ කාගේ හරි ඔන්න මේ අංක ටික කියනවත් එක්කම හීනයක් සැබෑ කරනවා මහජන සම්පත ඊ අක්ෂරයත් එක්ක ඊයේ දවසේ දිනුම ඇදීමේ ජයග්‍රහණ ප්‍රතිඵලය කියන්නේ ඊ අක්ෂරයත් එක්ක අංක 3 අංක 7 අංක 3 අංක 8 අංක 8 සහ අංක 5 ගොවිසත ගත්තනම් එල් අක්ෂරයත් එක්ක ඒ වගේම ජයග්‍රහය අංක 10 අංක 19 අංක 23 සහ අංක 50 ඊට පස්සේ මෙගා පවර් ලොතරැයි බලන්නේ එස් අක්ෂරයත් එක්ක ප්‍රසාද අංකයේ අංක 22 ජයග්‍රහය අංක 7 අංක 27 අංක 60 සහ 60 නෙමෙයි අංක 40 සහ අංක 62 හරි ආයෙ පොඩ්ඩ බලන්න 22 ප්‍රසාද අංකය ජය අංක 7 27 40 සහ 62 ධන නිදානේ එම් අක්ෂරයත් එක්ක අංක 43 අංක 67 අංක 74 සහ අංක 77 හදහල් ලොතරැයි ගත්තනම් මිතුන ලග්නයත් එක්ක අංක 5 අංක 16 අංක 17 සහ අංක 42 ඊට පස්සේ අපි බලනවා අද සම්පත ලොතරැයි අංක 8 අංක 5 අංක 8 අංක 8 අංක 5 අංක 3 අංක 8 අංක 8 අංක 5 සහ ඊ අක්ෂරය ඒ වගේම NLB ජය ලොතරැයි Q අක්ෂරයත් එක්ක අංක 4 අංක බිංදුව අංක 5 සහ අංක 7 සුබ දවසක් ලොතරැයි ගත්තනම් මකර ලග්නය එක්ක ජයග්‍රහය අංක ටික අංක 13 අංක 54 අංක 64 ඒ තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊයේ දවසේ දිනුම් මැද්ද ලොතරැයි ඉවල ප්‍රතිඵල මම ඔයාලට මතක් කරේ. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ රුපියල් 40කට වගේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් කමක් තියෙනවා. කොහොමද මේ ජීවිතේ වෙනස් කරන්න කියලා වදන්නව? ටිකට් එකක් ගන්නව, එකකින් ඇදෙනව, කෝටි ගණන් ලක්ෂ ගණන් ඇදෙනව. ඒ අතරවාරි මතක් කරනවා රටේ සංවර්ධනයට වදායකත්වයේ දෙන ඒ ඔයත් නොදන්න කතාව මම ඒ ගැන පොඩ්ඩක් කියලා ඉන්න. දැන් පහුගිය මාස කීපෙදී 2026 වසරේ ගෙවුණු මේ පුංචි කාලය තුල සුපිරි ත්‍යාගලාභියෝ 32ක් ඇතුළුව තවත් වාසනාවන්ත උරසක් බිහි කරලා තියෙනවා. ඉතින් සුපිරි ත්‍යාගලාභීන් 10 දෙනෙක් එවගින් ප්‍රථම ත්‍යාගලාභීන් 40 දෙනෙකු ඇතුළුව වාසනාවන්තයෝ 44යි රුපියල් කෝටි 23කට වැඩි 23 කෝටි 46 ලක්ෂයක් මේ බෙදලා දීලා තියෙනවා චෙක්පත් වලින්. ඉතින් ඒ ඔක්කොමත් එක්ක රටේ සංවර්ධන කාර්යයන්වලදී මහඟු දායකත්වයක් දෙනවා. ඔයාව වියදම් කරන රුපියල් 40න් කරනවා මෙන්න මේ දේවල්. රජ ඒකාබද්ධ අරමුදල, කෘෂිකර්ම අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, රණවිරු සේවා අරමුදල, සමාජ සේවා අරමුදල, ක්‍රීඩා අරමුදල, ශ්‍රම වාසනා අරමුදල වගේම වකුගඩු අරමුදලටත් දායකත්වය දෙනවා. රාජ්‍ය සේවයේ පවත්වගෙන යන්න අවශ්‍ය කරන දායකත්වය ජාතික ලොතරැයි මණ්ඩලය මේ ඔක්කොම කරන්නේ ඔයත් එක්ක එකතු වෙලා. ඒ නිසා තමයි කියන්නේ රුපියල් 40ක් වියදම් කරනවා කියලා කියන්නේ ඔයාට දිනුමක් ගැන හිතනවා වගේම රට ගැනත් හිතලා යම්කිසි දෙයක් පුංචි දෙයක් කරලා. 7:00 විනාඩි

0: හතයි විනාඩි 42යි අද සැප්තැම්බර් මාසේ පළවෙනිදා ලෝක ව්‍යාපාරිකයින් අතර ඉතාම සුවිශේෂ කතාබහක් තියෙන දවසක් අද දවස. ඒ කියන්නේ ඒකට හේතුව ලෝකේ අපි හැමෝම දන්න සන්නාමයක හිටපු ලොකු පුටුවක හිටපු කෙනෙක් අද යාගේ ධූරේ නිවත් වෙනවා. බිස්නස් වල හැමදාම උදේ හවස තමන්ගේ බිස්නස් එක ලෝකෙ මොනවද වෙන්නේ කියලා අවධානයෙන් ඉන්න කෙනෙකුට මේ කතාව වැදගත් වෙන්න පුළුවන්. වදන්න Apple කියලා කිව්වම Apple සන්නාමය මේක නිකන් ෆෝන්ස් වල මොබයිල් ෆෝන් වල බලේ තියෙන ඒගොල්ලන්ගේ අතේ වගේනේ. එතකොට ඔය Apple අධිරාජ්‍ය වසර 15ක ටිම් කුක් යුගය තමයි අවසන් වෙන්නේ. Apple හි අලුත්ම නායකත්ව පෙරළිය ගැන මම මේ කියන්නේ. ලෝකයේ විශාලතම තාක්ෂණික දැවැන්තය තමයි Apple සමාගම. ඒගොල්ලෝ දැන් ඉතාම තීරණාත්මක සංදිස්ථානයකට ඇවිල්ලා තිනෝ. 2011 ඉඳලා අවුරුදු 15ක් තිස්සේ Apple ආයතනයේ මේ ප්‍රධානියා, එහෙම නැත්නම් ප්‍රධාන විධායක නිලධාරියා CEO විදියට වැඩ කරේ ටිම් කුක්. එදියා නිල වශයෙන් අද ඉඳලා එතනින් ඉවත් වෙනවා කියලා ප්‍රකාශයක් කළා තියෙනවා. 1998 දී Apple සමාගමට එකතු වුණේ ටිම් කුක්. 2011 දී තමයි ඔය කියන පොසිෂන් එකට එන්නේ CEO කියන තැනට. 2011 දී ජනප්‍රිය තාක්ෂණික දාර්ශනවාදී අපේ ස්ටීව් ජොබ්ස්, අපේ කිව්වේ අපි ලෝකයක් දන්න ස්ටීව් ජොබ්ස් ඔය CEO ධූරයට පත් වුණා. ඊට පස්සේ වසර 15ක් ස්ටීව් ජොබ්ස් ගෙන් පස්සේ තමයි ටිම් කුක් හිටියේ. ඉතින් සැප්තැම්බර් 15 කියන අදනේ එයා Apple විධායක සභාපති කියන තැනට, එක්සිකියුටිව් චෙයාර්මන් කියන තැනට පත් වෙනවා. ඒ කියන්නේ ආයතනයෙන් අයින් වුණේ නැහැ, CEO කියන තැනින් අයින් වෙලා එයා උඩට ගිහිල්ලා තියෙනවා. එතකොට මේ හදිසි ඉවත් වීමක් නෙවෙයි, මේක ඉතාම සැලසුම් සහගත නායකත්ව හොමාරුවක්. හරි. ඉතින් ස්ටීව් ජොබ්ස්ගේ හෙවණැල්ල වගේ හිටපු කෙනෙක්, සමහරු කියනවා මෙයා ස්ටීව් ජොබ්ස්ගේ හෙවණැල්ලමයි කියලා. ඒ තරමට ස්ටීව් ජොබ්ස් 2011 අභාප්‍රාප්ත වෙන වෙලාව ඉඳලා හැමෝගෙම ඊළඟ සුදුසුම කෙනා විදිහට, විසඳුම විදිහට යෝජනා කරපු නම තමයි මෙයා. මොකද මෙයා හැදුනේ වැඩුනේ මේ ආයතනය ඇතුලේ ස්ටීව් ජොබ්ස් එක්ක. කොහොම නමුත් මෙයා ඔපරේෂන්ස් ඇන්ඩ් ඔය සප්ලයි චේන් කියන එක තමයි මේ හරියටම කරා කියලා කියන්නේ. ඉතින් ස්ටීව් ජොබ්ස් අයින් වෙනකොට ගොඩක් අය හිතුවා Apple සමාගම ඉවරයි කියලා, වැටුණා කියලා. එහෙම වැටෙන්න දුන්නේ නැහැ. ඩොලර් බිලියන 350ක් වෙලා තිබ්බ Apple සමාගමේ වටිනාකම ඩොලර් ට්‍රිලියන 4 දක්වා ගේන්න මෙයාට පුළුවන් කමක් ලැබුණා. මෙයාගේ කන්සෙප්ට් අනුව තමයි Apple Watch එක, AirPods, Apple Vision Pro මේ වගේ කියන්නේ කැටගරි ගොඩක් ලෝකෙට අඳුන්වා දුන්නා කියලා කියන්නේ. App Store එක, iCloud එක, Apple Music, Apple Pay ඒ වගේ මේ බිස්නස් සඳහා අවශ්‍ය කරන ගොඩාක් ප්ලැට්ෆෝම්ස් ඩොලර් බිලියන 100කට වඩා වැඩි ආදායමක් මේ හරහා, ඔය කියපු ඔය බිස්නස් වලට සම්බන්ධ දේවල් හරහා මෙයා ගොඩනගන්න සමත් වුණා කියලා කියනවා. එතකොට මෙයාගෙන් පස්සේ මේ පොෂන් එකට එන්නේ කවුද? CEO වෙන්නේ ජෝන් ටර්න්ස්. අද ඉඳලා එයා වැඩ බාර ගන්නවා. එයාවිල්ලා හાર્ඩ්වෙයාර් ඉංජිනියරින් අංශයේ ජේෂ්ඨ උපසභාපති විදිහට තමයි වැඩ කරේ. ඉතින් වසර 25ක් මේ ආයතනයෙන් වැඩ කරපු කෙනෙක්. බලන්න අවුරුදු 25ක් වැඩ කළා අවසානයේ ඔහු වෙනවා CEO කියන තැනට. ඉතින් ඔය MacBook එක එහෙම නේද, MacBook series එක සාර්ථක විදියට වෙළඳපොළට අඳුන්වා දෙන්න මෙයා ලොකු කාර්යභාරයක් කරා කියලා කියනවා. ඉතින් මෙයාට තියෙන ලොකුම අභියෝගය තමයි මේ වෙලාවේ AI තරගය. ජෝන් ටර්න්ස්ට නේද Apple වල මේ ලැබෙන අලුත් නායකත්වයත් එක්ක Artificial Intelligence එක්ක ලෝකෙත් එක්ක හැප්පිලා ඉතනින් එහාට මේ ආයතනය රැගෙන යන අවස්ථාවක් තියෙද කියන එක සම්බන්ධව මේ වෙලාවේ මුළු ලෝකෙම කතා කරමින් ඉන්නවා. සැප්තැම්බර් 15 2026 සැප්තැම්බර් 15 මතක තියාගන්න. Apple කියලා කියන්නේ මේ වෙලාවේ ලෝකෙම අල්ලපු බ්‍රෑන්ඩ් එකක්. ඉතින් ඒකේ ලොකු පුටු වෙනසක් සිද්ධ වෙනවා. පුටු වෙනසක් කියන්නේ කාවත අයින් කළා ඉවත් කළා තරහ කරගෙන එහෙම එකක් නෙවෙයි. මේක තව තව නෙක්ස්ට් ලෙවල් ගෙනියන්න ගන්න උත්සාහයක්. ඉතින් ඔයාටත් බිස්නස් කරන කෙනෙක් නම් පොඩි අයිඩියා එකක් එන්න ඇති. ලෝකෙ හැම දේවලුත් වෙනවා. වයස ගියත් මේ අයගේ නේද සේවාව අද්විතීයයි. වයසයි කියලා ගෙදර යවන්නේ නැහැ. සමහර විට ටීම් කුක්ට ගෙදර යන්න කියන්නේ නැහැ. එයාගේ අත්දැකීම් එයාට උපසභාපති ධූරයක් දීලා එයා වෙතෙන්ට අරගෙන තියෙනවා. 7:47 වෙලාව මම ලෙන්ස් ටෙක් අයි කියගෙන මතක් කරන්නම්. වයස යන්නම ඕනේ නැහැ. ඔයාගේ ඇස් දෙකේ පෙනීම සම්බන්ධ ගැටලු මතුවෙන් පොඩි කාලේ වුණත් වෙන්න පුළුවන්. ගොඩාක් වෙලාවට ඔය ඩිජිටල් ස්ක්‍රීන් එක ඔය කියපු ටීම් කුක්ලා අපිට ඇතිකරපු විනාස තමයි. එහෙමත් කාට හරි විග්‍රහ කරගන්න පුළුවන්. අනේ එහෙම නෙමෙයි, මං කියන්නේ සාමාන්‍ය අපි ඉතින් මොබයිල් ෆෝන් එකේ ඉන්නේනේ. අපි ඉතින් ඔය ටැබ් වල නේ ඩිජිටල් ස්ක්‍රීන් එකේ ඉන්නේ. හරියේ හරහා ඇහැට යම් කිසි අවදානමක් ඇති වෙන්න පුළුවන් කමක් තියෙනවා. අන්න ඒ වෙලාවට මතක තියාගන්න, මොකද්ද මතක තියාගන්න ඕනේ, ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක ඔයාගේ ඇස් දෙක සනීප කරගන්න තියෙන හොඳම අවස්ථාව තමයි මෙතන. මොකද ඇසේ සුදීවත් කිරීමේ සත්කම දියවැඩියා සායනය, ග්ලූකෝමා සායනය, ළමා අක්ෂි සායනය, ඇස් කණ්ණාඩි සේවාව, බාහිර රෝගියාංශය ඇතුළු හැමදේම සියලුම අක්ෂි සේවාවන් සඳහා අති නවීන උපකරණ සහ පහසුකම් වලින් සමන්විත විශ්වසනීය අක්ෂි සේවාවකට ඔයා කතා කරන්න ඕනේ ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එකට. මෙන්න මේ නම්බර එක 0170 76 78 478 එහෙම නැත්නම් 0112 785 858 0112 785 858 කතා කරන්න. ඔය ඉන්ෂුරන්ස් ක්ලේම් කරගන්නේ එහෙම ඔක්කොම කතා කරලා දෙනවා. සෝදශීලී සේවාවක්, සියලු පහසුකම් සහිතයි. ප්‍රධානමික මේක රජයේ අනුමත ආයතනයක්. ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් ගැන ඒ මතක් කරේ. ඩීප් ටෙක් සෝලා ගැන මතක් කරන්නම්. ඩීප් ටෙක් කියලා කිව්ව ගමන් මට මතක් වෙනවා මේ දවස්වල ඉතින් අපි හැමතිස්සෙම කතා කරන ඔය එල්නිනෝ තත්ත්වයන් නේ. හරි, ඒ ඔක්කොමත් එක්ක මිත්‍රවරුනි, ඔයාට පුළුවන්කමක් තියෙනවා ඩීප් ටෙක් එකෙන් ඒ අවශ්‍ය කරන හැමදේම ගන්න. විශේෂයෙන්ම දැන් සූර්ය බලයෙන් ක්‍රියාත්මක සෝලා වෝටර් පම්ප් සිස්ටම් එකක් ඔයාට කාර්යක්ෂම, ඒ වගේම දිගු කාලීන විසඳුමක් කියලා මතක් කරනවා. ඔයාගේ නිවසට, වගාවට, ගොවිපලට, හෝටලයට, කර්මාන්ත ශාලාවට, ව්‍යාපාරික ස්ථානයට වෙන්න පුළුවන්. ඉතින් ඒකට අවශ්‍ය කරන ඩීප් වෙල් පම්ප් එක, එහෙම නැත්නම් සෝලා වෝටර් පම්ප් එක හොඳ විසඳුමක්. විශ්වාසයෙන් සම්බන්ධ වෙන්න ඩීප් ටෙක් ඉංජිනියරින් එක්ක. ඉතින් ඔයාට කරන්න තියෙන මෙන්න මෙච්චරයි. මෙන්න මේ නම්බර එකට කෝල් එකක් දෙන්න. ඒගොල්ලෝ ඔයත් එක්ක කතා කරලා අවශ්‍ය විදියට මේ කටයුතු සියල්ල සිද්ධ කරලා දෙනවා. 0777 77 377 0777 77 377 ඩීප් ටෙක් ඉංජිනියරින් ගැන මතක් කරේ. එල්නිනෝ අභියෝගයට සූදානම් වෙන්න ඔයාගේ ජල අවශ්‍යතාවයට අදම විශ්වාසදායක විසඳුමක් තෝරගන්න කියලා ඩීප් ටෙක් වාන මතක් කරන්න කියලා කිව්වා. 7:49
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0117 679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
2: ඔයාට විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: වැඩියෙන් දෙනව නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතුදින එළිය කරයි.
4: ලකන්ඩ රේඩියෝ ITN.

0: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමි රාජ කරල් කුලී බඩ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමි රාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමි රාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාන්දය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිල තිකිනීම සඳහා ණය සහනයක් හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාන්දයයි.
2: ඇටකටු වර්ධනය වෙන්න කැල්සියම් කියන්නේ කොන්ක්‍රීට් වගේ, ප්‍රෝටීන් කියන්නේ යකඩ වගේ. මේ දෙකම නැතුව උස යන්න බෑ, ඇඟ හැදෙන්නේ නැහැ. එහෙම මතයක් ඔය ලන්දේසි ජාතිකින් අතර තිබිලා තියෙනවා. ඒ කියන්නේ උදේට පොඩ කිරිවීදුරුව කියන එක, සමහරට ෆ්‍රෙෂ් මිල්ක් එක කියන එක, ඒගොල්ලන්ගේ ජීවිතවල සෑහෙන ප්‍රබල නේද හේතුවක් වෙලා තියෙනවා උස යන්න. ඔය සුද්දෙක් කියලා ගත්තම උස හොඳ සයිස්නේ. ආ, කිරි බිත්තර චීස් එහෙම කාලා, එහෙමනේ තියෙන හැම් බේකන් කාලා හැදිලා කියලා කියනවනේ. හරි, මම ඒ කතාව තව ටිකකින් තාවුරු කරන්න. මොකද කතාව කියලා 7:56 මම කියන්නේ ඉන්නේ ඔයා උදේට පොඩ කිරිවීදුරුව ගැන. පෝෂණේ නනුන 100%ක් නැවුම් කිරිවීදුරුවක රස බලනවා නම් පැල්ලත් කිරිවීදුරුවක් බොන්න. ඊට පස්සේ කිරිවීදුරුවක තියෙන ගුණ ගැන අපි තව පොඩ්ඩකින් කතා කරමු. ලෝකේ එහෙම රටවල උදාහරණත් මම ඔයාලට දෙන්නම්. මේ පැයෙන් යන්න හදන්නේ, යන්න කලින් මතක් කරනවා ඔයාලට ෆ්‍රටමිකට ජාතික වැඩසටහන ගැන. මේ මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අය, මේ වෙලාවේ ජාවාරම් කරන අය, දෙයියේ තරයන් දැක්කනේ 800,000ක විතර මේ කුඩු වගයක් හොයාගන්නවා. රට පුරා මේක ව්‍යාප්ත වෙලා තියෙනවා. ඔයාට පුළුවන්කමක් තියෙනවා ඒ ගැන තොරතුරක් දන්නවා නම්, කිසියම් හෝඩුවාවක් දන්නවා නම්, කවුරු හරි මේ තත්ත්වෙට ගොදුරු වෙලා ඉන්නවා නම්, එයාගේ යහපත, සමාජයේ යහපත, ඔබේ යහපත, ඔබේ දරුවාගේ අනාගතය, මේ සියල්ල හිතලා 19:27 කෝල් එකක් දෙන්න. 19:27 රටම එකට ජාතික ක්‍රියාන්විතය, ජාතික වැඩසටහන. ඉතින් ඔයා දන්නවා මානසික කායික වශයෙන් නේද මද්‍රව්‍ය පාවිච්චි කරනකොට පිරිහෙනවා, අයිතම් ලෙඩේ රටේ නැති ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. මේ සියල්ලෙන් ඔයාව ගලව ගන්න, සමාජය ගලව ගන්න තියෙන හොඳම අවස්ථාවක්. ඉතින් යාව ක්‍රීඩාවට, කලාවට, වෙන කිසියම් හෝ කාරණාවකට යොමු කරන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ කියන තැනින් ගලවගෙන අන්න ඒ වෙනුවෙන් ඔයාගේ සපෝට් එක දෙන්න කියලා මතක් කරන්නේ. මේ රටම එකට වැඩසටහනත් එක්ක 19:27 මතක තියාගන්න මේ නම්බර එක 19:27. මද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක් ගලව ගන්නත් සමහර විට මේ වෙලාවේ ඒ වගේ දෙයක් සම්බන්ධ, අපි කියන්නේ ජාවාරමක නිරත වෙලා ඉන්න කෙනෙක් සම්බන්ධ වුණත් ඔයාට පුළුවන්කමක් තියෙනවා නම් ඔයාගේ පෞද්ගලිකත්වයේ රකින්න පොරොන්දුවක් වෙමින් මේ 19:27 කණ්ඩායම ඒ පැත්තෙන් කෝල් එක ආන්සර් කරනවා. මතක තියාගන්න, ඔයාගේ තොරතුරේ රහස්‍යභාවය, ඔයාගේ පෞද්ගලිකත්වය, මේ සියල්ල පරිස්සම් කරනවා. ඒක අවධානය දාන්නේ නැහැ. 7:57 අපි යනවා මේ ගීතයත් එක්ක ඊළඟ පැයට.

අටයි විනාඩි හයයි සුබ උදෑසනක්. අපේ අලුත් පැයක ඇවිල්ලා ඉන්නේ, අලුත් පැයකට ඇවිල්ලා ඉන්නේ. හරි, මං කියවනේ මේ පැය පටන් ගන්නකොට මම කියනවා කියලා එල්ලකිරි වල තියෙන ගුණයත් එක්ක කොහොමද සුදු මහතුරු සුද්දෝ කියලා ගන්න, සුද්ද උස මහත ගිය කියලා. හරි, ඒ කතාවට එන්න මෙන්න මෙතනින් පටන් ගන්න. මේ මම යනවා 1800 ගානකට, කියන්නේ කොයි කාලේ හරි මෙහෙම ගමුකෝ. දැන් අද කාලේ ගොඩක් ගෑනු ළමයි ගොඩක් වෙලාවට ආසයි කැමති අඩි 6කට වඩා උස පිරිමි ළමෙක් හොයාගන්න, තමන්ගේ සහකරුවා විදිහට නේ. අඩි 6න් එහා කොල්ල හොයන අයට මේ කතාව විශේෂයි. ඒ වගේම අනිත් අයත් මේ කතාව දැනගනිමු. යුරෝපයේ තියෙන වදන්නවද මේ නෙදර්ලන්තය. නෙදර්ලන්තය කියන්නේ අද ලෝකයේ ඉන්න උසම මිනිස්සු ඉන්න රට. සාමාන්‍ය ලන්දේසි පිරිමියෙකුගේ උස සෙන්ටිමීටර් 185යි, අඩි වලින් කිව්වොත් අඩි 6යි අඟල් 1යි, ඊට වැඩි. පුදුමයි කියන්නේ මේක 1850 ගණන් වල වෙනකොට, මීට අවුරුදු 176කට කලින් මේ ලන්දේසි තමයි යුරෝපයේ හිටපු කොටම මිනිස්සු. එදා එයාලගේ සාමාන්‍ය උස උනේ සෙන්ටිමීටර් 162යි. ඒ කියන්නේ අඩි 5යි අඟල් 4ක් විතර. ඒ කියන්නේ ඔය දැන් අපි අපේ ගාන වගේ අපිත් ගොඩක් කලා අඩි 5යි අඟල් 6යි වගේ නේද, මේ අඟල් 4යි. පරම්පරා 6ක් ඇතුළත එකම ජාතියක මිනිස්සු එකපාරටම සෙන්ටිමීටර් 23කින් අඟල් 9කින් උස ගියේ කොහොමද? කොට මිනිස්සු හිටපු රටක් එකපාරටම ලෝකයේ උසම මිනිස්සු ඉන්න රට උනේ කොහොමද? මේ අමුතු කතාව තමයි ඔයාලට කියන්නේ. 1600 ගණන්වල ඇම්ස්ටර්ඩෑම් කියන්නේ ලෝකයේ තියෙන පොහොසත්ම නගරය. අද තියෙන ඔය ඇපල් සහ මයික්‍රොසොෆ්ට් කියන දැවැන්ත සමාගම් දෙකම එකතු කළත් එදා තිබුණ ලන්දේසි පෙරදිග ඉන්දියානු වෙළඳ සමාගමටයි අනෙත් ඒවටයි වඩා වටිනාකමින් අඩුයි. ඒ කාලේ හම්බුණ ඇටසැකිලි වලින් පේනවා එදා ලන්දේසින් ගොඩක් උසයි කියලා. ඒක එයාලගේ ජාන වලින් ආව එකක්. හැබැයි ප්‍රශ්නේ උනේ මේ සල්ලි ඔක්කොම තිබුණේ ධනපති වතේ. සාමාන්‍ය කම්කරුවන්ට සල්ලි තිබුණේ නැහැ. ඒ කාලේ කම්කරුවන්ට ගොඩක් කන්න දුන්නේ නැහැ. මොකද මිනිස්සු කොට වුණාම මිනි පෙට්ටි හදන්න යන ලී ප්‍රමාණය අඩු වෙන නිසා. 19 වෙනි සියවසේදී කාර්මික විප්ලවය ආවට පස්සේ නගරවල සෙනඟ පිරිලා මුඩුක්කු හැදුනා. ලෙඩ රෝග පැතිරුණා. පිරිසිදුකමක් නැහැ, කෑමක් නැහැ. මේ නිසා සාමාන්‍ය ළමයි උස ගියේ නැහැ. ඒ කාලේ හමුදා වාර්තාවලින් පේනවා පොසත් පවුල්වල ළමයි සෙන්ටිමීටර් 169ක් උස යද්දි දුප්පත් ළමයි සෙන්ටිමීටර් 160 නැවතුණා කියලා. එකම නගරේ එකම භාෂාව කතා කරන මිනිස්සු කන්න නැතිකමට කොට වුණා. කන්න නැහැ කියලා කියන්නේ, ඒ කියන්නේ කොට වෙනවා කියන එකද? අපි බලමු. හරියට ගොඩනැගිල්ලක් හදද්දි ඔය මැදට දානවනේ යකඩ, අන්න ඒ වගේ යකඩ ඉවරුණා වගේ ළමයින්ගේ උස යන එක නැවතුණා කියලා කියනවා. 1848 දී යුරෝපය පුරාම විප්ලව ඇති වුණා. මේක දැකපු ලන්දේසි රජවරුන්ට තේරුණා මමත් මිනිස්සුන්ට කන්න දුන්නේ නැත්තම් මගේ බෙල්ලත් ගාලා යනවා කියලා. මෙයා සල්ලි ටික දුප්පත් මිනිස්සුන්ටත් ගලාගෙන යන්න පටන් ගන්න විදිහට වැඩ කරන්න පටන් ගත්තා. 1853 දී ඇම්ස්ටර්ඩෑම් නගරයට පිරිසිදු නල ජලය ලැබුණා. එතකොට වතුරෙන් උස යනවද? නෑ. අපිරිසිදු වතුර නිසා ළමයින්ට හැදෙන ලෙඩ නැති වුණා. ළමයින්ගේ ඇඟට ලැබෙන කෑමවල ශක්තිය එක්ක ඔය සටන් කරන්න නේද අවශ්‍ය කරන මේ අපි කියන්නේ දේහධාරී ඇඟවල් හැදින්න පටන් ගත්තා. හොඳ කෑම, පිරිසිදු වතුර, හොඳ ගෙවල් ලැබුණම එයාලා උස යන එක එහෙම වුණා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ දැන් අපේ ගමකෝ සැප පවුලක දරුවෙකුයි දුප්පත් පවුලක දරුවෙකුයි හැදෙන හැදිල්ල වෙනස තේරෙනවනේ. හරි, එතකොට මේ කියන පිරිසිදු වතුර ලැබෙනවත් එක්කම එළදෙනුන්ට ඒගොල්ලන්ට ඕන කරන මොනවද? ඒගොල්ලන්ට ඕන කරන පෝෂණය හම්බුණා, හොඳ තනකොළ හම්බුණා. නෙදර්ලන්තය කියන්නේ මාරම පොඩි රටක් වුණත් මුළු යුරෝපයටම කිරි දෙන්නේ මේගොල්ලෝ. පර්යේෂකයෝ හොයාගෙන තියෙනවා ප්‍රෝටීන් දර්ශකය, ප්‍රෝටීන් ඉන්ඩෙක්ස් එකක් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ කිරි, මස්, මාළු වගේ හොඳ

කොන්ක්‍රීට් ප්‍රෝටීන් කියන්නේ යකඩ. මේ දෙකම නැතුව උස යන්න බෑ. 1800 ගණන්වල අගවෙද්දි ලන්දේසි ළමයින්ට උදේට චීස්, ඉස්කෝලෙන් කිරි, හා මේ වගේ දේවල් ලැබෙන්න පටන් ගත්තා. එතකොට කිරි බිව්වොත් උස යන්න පුළුවන් කියලා දැන් ඔයාගේ ඔළුවට එනවා ඇති. හැබැයි ෆින්ලන්තේ ඊට වඩා කිරි බොනවා. ඒත් ලන්දේසි තමයි උසම. මොකද්ද මේකේ රහස? ලන්දේසින් කරපු ලොකුම මැජික් එක තමයි සමානාත්මතාවය. ගොඩක් රටවල් වල පෝසත් ළමයි උසයද්දි දුප්පත් ළමයි කොට වෙනවා. එතකොට මුළු රටේම සාමාන්‍ය උස හැදින්නේ නැහැ. හැබැයි නෙදර්ලන්තේ කියන්නේ ලෝකයේ තියෙන සමාන රටක්. සමානතාවය, සමානාත්මතාවයේ රජකරවන රටක්. එයාලගේ ආර්ථික පරතරය අඩුයි. යුරෝපයේම අඩුවෙන්ම ආර්ථික පරතරය තියෙන්නේ කොහෙද? නෙදර්ලන්තේ. දුප්පත් ළමයෙකුට පෝසත් ළමයෙකුට ලැබෙන කෑම, සෞඛ්‍ය, මේ ඔක්කොම එක සමානව දෙනවා. ඔන්න ඔහොමයි ලන්දේසි උස යන්න පටන් ගත්තේ. ඔන්න ඔතනින් තමයි ලන්දේසි මිනිස්සු අනිත් අයගෙන් ශරීර ප්‍රමාණයෙන් වෙනස් වෙන්න පටන් ගත්තේ. එතකොට වා මතක තියාගන්න, සෙන්ටිමීටර 184ටත් වැඩි ලන්දේසි ඉන්නවා. හා ඒ කියන්නේ එසේ මෙසේ උසක් තියන අය නෙවෙයි. එහෙනම් කිරි ටික විතරක් නෙවෙයි, කිරිත් එක හේතුවක්. හා එහෙම නැත්නම් සියලු ඔය අපි කියන්නේ මේ පෝෂණය කියන කාරණාවේදී කිරිවලට ලොකු ඉඩක් තියෙනවා. ඒ වගේම අනෙකුත් දේවලුත් හරියට ලැබෙන්න ඕනි. අපි රටක් විදියට ගත්තම උදේට කිරි වීදුරුවකින් දවස පටන් ගන්නවා. එතනින් එහාට අපිට ඊට පස්සේ අපේ කෑම වේල් වලදී එකතු කරගන්න දේවල් ගැන මං ඔබෙන් ඇහුවොත් ඔබ මම අපි ඔක්කොම එකක් නෑ, එක තැනක නෑ. හා අර සමානාත්මතාවය කියන එක අපේ ආහාර රටාවල් ඇතුලේ නෑ. තියෙන කෙනෙක් හොඳටම කනවා, නැති කෙනෙක් අතලෙව කනවා. කාට හරි පුළුවන් නම් ඔන්න ඔය කියන සමානාත්මතාවය ඇති කරන්න. දැන් ඔය පාසල් වලට කිරි වීදුරුවක් දෙනවා වගේ වැඩසටහන් හරහා යම් කිසි මට්ටමකින් ඕක නේද අපිට පුළුවන්. ඕක අපි කියන්නේ මාර ලොකු වැඩක් නෙවෙයි. නමුත් කිසියම් උත්සාහයක් කාට හරි දරනවා නම් අන්න වැඩේ. උදේ 8:00 විනාඩි 12යි.

0: ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
1: මේ පැය මොනම මතක කිරීම සුරේකිමු මගතොට
2: රථවාහන තදබදයක් ඇති අවස්ථාවක අපරීක්ෂාකාරී ලෙස ධාවනය නොකරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
3: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600
4: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව එතදින එළිය කරයි
5: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
6: ලඛන මොමදින් දිස්සල්
7: සම අනුග්‍රහය
8: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

අටයි විනාඩි 23යි වෙලාව. අපි මේ පැයදි මතක් කරේ නෑ නේද මොකක්ද මටම අමතකුනේ කියලා මම කල්පනා කරේ. නෑ එහෙම අමතක වෙන්න විදියක් නෑ. RDB එකට එන්න කියලා කියන්න තියෙන උදේ පාන්දරම ගිහිල්ලා FD එක ඕපන් කරන්න වාගේ ඇති. අපි හිතමු යම් කිසි ගාණක් තියෙනවා කියලා. ඒක දාලා FD එක පටන් ගන්න පුළුවන්. බ්‍රාන්චස් 272ක් රටපුරා තියෙන ඉඳ කිසි ප්‍රශ්නයක් නෑ. හොඳම රේට් එක හොඳම පොලි අනුපාතය FD එකක් දානවා නම් හොඳම රේට් එක දෙන්නේ RDB එක. තැන් තැන් වල ගිහිල්ලා නිකන් ඔයා පහුගිය කාලේ බලන්න ඇතිනේ කොහොමද කියලා FD එක එක හේතු කියයි මෙහෙම මෙහෙමයි අලුත්ම මූල්‍ය ප්‍රතිපත්ති අනුව මෙහෙමයි එහින්ද එච්චර යන්න බෑ ඒ කතන්දර මුකුත් නෑ RDB එකේ. ඔයා ගිහිල්ලා වැඩි කතා කරගන්න. හරි මොකද RDB එක මේ වෙලාවේ දෙන්න පුළුවන් උපරිම පොලිය දෙනවා මාස 6 මාස 9 මාස 3 ඔය කොයි විදිහට ගත්තත් ඔයාට RDB එක තමයි යන්න තියෙන තැන. හරි ඉතින් ප්‍රාචස් 272 ළඟම තියෙන ශාඛාවට යන්න ඒ RDB එක ගැන මතක් කළේ. ඒ වගේම ඩෝමා මාක්ස්මන් ගෲප් එක ගැන කියන්නම් ලංකාවට ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රය ඇතුළු යන්ත්‍ර සූත්‍ර ගණනාවක් ගෙනල්ලා මේ කෘෂිකාර්මික වශයෙන් සෑහෙන ලොකු දෙයක් කරපු ආයතනයක් කියන එක මම මගේ ඉහේ කෙස් ගන්නට කියලා තියෙනවා. එතකොට ඒක අහලා ජීවිතේ අලුත් විවසායකයෙක් විදිහට පටන් ගත්ත අයත් දාස් ගණනක් රටපුරා ඉන්නවා. ඉහේ කෙස් ගන්නට නැති වෙන්න පුළුවන්. හැබැයි දාස් ගණනක් ඉන්නවා. ඒ කියන්නේ අලුත් වෙන්න තියෙන උමනාව. තමන්ට විවසායකයෙක් විදිහට ගොඩනගෙන්න තියෙන උමනාව. කාගේ හරි මැත්තේ ජීවත් වෙනවට වැඩිය තමන්ට තමන්ගේ කියලා විශ්වාස එකක් කරන්න තියෙන උවමනාව. ඒකට සපෝට් කරනවා මාක්ස්පෙන් ගෲප් එක ඩෝමා. එතකොට සමහර විට මූල්‍ය පහසුකම් ලබා ගන්න වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ඒ අවශ්‍ය කරන ඒවා බැංකු පද්ධතියත් එක්ක කතා කරලා ඒ ටිකත් කරලා දෙනවා. ඊට පස්සේ ඔයාලට හොඳ සර්විස් එකක් දෙනවා. වගකීමක් තියෙන තැනක් මෙතන. මාක්ස්පෙන් ගෲප් එක ගැන මතක් කරේ. ඩෝමා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රය. වී කිලෝ 1000ක් පැයකට කොටන්න පුළුවන්. කවදා කරපු ඒවද? කවදා අහපු ඒවද? ඉස්සර කාලේ වගේ නෙවෙයි දැන් කාලේ තාක්ෂණයත් එක්ක ඉස්සරහට අවිල්ල තියෙනවා සෑහෙන දේවල් වෙනස් වෙලා තියෙනවා. දැන් ඔක්කොම කරන්නේ මැෂින් වලින්. ඔයා තාම සාම්ප්‍රදායික ක්‍රමේ ඉන්නවෙන්න පුළුවන් ආසාවට හෝ ඒක රැකගන්න. හරි කමන්නේ. ඒක ඉන්න ගමන් ඔයාට අලුත් වෙන්න. මොකද ඔයා අලුත් නොවුනොත් ඔයාව පහු කරගෙන අනිත් අය ඉස්සරහට ගිහිල්ලා තියෙයි. එහෙම වුණොත් ඔයාට වෙලාවක කොහේ හරි වෙලාවක පසුතැවෙන්න වෙන නිසා චුට්ටක් මතක තියාගන්න. කෘෂිකාර්මික වශයෙන් තාක්ෂණය එකතු කරලා ඉස්සරහට යනවා නම් ඔයා ගන්න ඕනේ කෝල් එක 011 6 6 7 9 5 7 9 011 6 6 7 9 5 7 9.

0: උදෑසන 8:31යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
5: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න. ඉවත් වෙනු.
6: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
7: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වළකින්න.
8: යුත්තකයින් ඔයාගේ ෆියුචේකට ප්ලස් පොයින්ට එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත්තකටම සෙට් වෙන බැංකින් පාට්නා RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
9: David Pierce Motor Company within Rajya Sevaka Opata Pidana DPMC Rajya Pranama Amatanna 011 400 600
10: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
11: අපේ අම්මා ගෙදර ආවද?

මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 0.77 777 7374

0: පිනබලා රාත්‍රී 7ට ලක්කනේ
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 679 579

0: ඔබේ අතයි විනාඩි 39යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
0: අටයි විනාඩි 39යි කියලා කිව්ව වෙලාවනේ පාරින්නවනම් ඔයා පරිස්සමෙන් වාහනේ ඩ්‍රයිව් කරන ගමන් ඉන්නේ. හරි, ඔයා දන්නවද ඔය වාහනයක් ඇක්සිඩන්ට් වෙච්ච ගමන් අපි ඉන්ෂුරන්ස් වලට කෝල් කළා. අපි කියනවා නේද මෙන්න මෙතන මෙහෙම වෙලා පාරේ අර ගලක් අරගෙන ඉරි දෙකක් ඇඳලා ගඩොල් කැටයක් හරි අරන් වාහනේ තිබ්බ තැන සමහර විට එතනින් අයින් කරන්න ඕන නම් ට්‍රැෆික් එකක් හැදෙනවා නම් අපි වගේ ගොඩාක් දේවල් කරනවානේ. ඔය ඉන්ෂුරන්ස් ඇවිල්ලා එස්ටිමේට් දාලා ඔක්කොම කළා වාහනේ හදලා මාසික ආමාරින් දෙයින් ගන්න ගියාම සමහරවිට මෙහෙම කියනවා, මේ ලයිට් එකට ගෙවන්න බෑ, බෆර් එකට ගෙවන්න බෑ, 120ක් කපලා ගෙවන්නේ. අර එහෙම ගොඩක් කිය. ඊට පස්සේ අපි කියනවා මොනවාද අර මෙව්වා දෙන්න ඕනේ කියලා, අර ගලෝපු පරණ ලයිට් එක දෙන්න ඕනේ. ලස්සන වචනයක් කියනවා මේලා වෙන්නේ. හරි, ඔය ඔක්කොම කතන්දර එක්ක මම කතා කරන්නේ වාහනයක හෙඩ් ලයිට් එක කියන එක අපි කොච්චර පරිස්සම් කරනවද. ඇක්සිඩන්ට් එකක් වුණත් අපි මුලින්ම ගිහින් බලනවා හෙඩ් ලයිට් දෙකට මොනව හරි වෙලාද, ටේල් ලයිට් වලට මොනව හරි වෙලාද. අනේ දෙයියනේ, ලයිට් එක ගියොත් අද කාලේ කීයක්, ඔය දැන් තියෙන සුපිරි වාහනයක හෙඩ් ලයිට් එකක් ගන්න කීයක් යනවද? සමහර විට ඒ ලයිට් එක ගන්න සල්ලි වලේ මෝටර් බයික් එකක් ගන්න පුළුවන්. හරි, හෙඩ් ලයිට් ගණන්. ඇයි හෙඩ් ලයිට් ගණන් වෙන්නේ? ඔයා දන්නවද ඔය සාමාන්‍ය ලයිට් බල්බයක් වගේ නිකම්ම කම්බියකින් පත්තු වෙන එකක් නෙවෙයි මේක. ඒ ලයිට් එක ඇතුලේ තියෙනවා අපේ පෘථුවියේ තියෙන දුර්ලභම පුදුම සහගත මූලද්‍රව්‍යයක්. ඒකට කියනවා සෙනොන් කියලා. XENON සෙනොන්. මේ සෙනොන් කියන්නේ උච්ච වායුවක්. මේ වායුව කොච්චර අමුතුද කිව්වොත් මේකෙන් අපිට අභ්‍යවකාශ යාන පදවන්න පුළුවන්. රහස් ඥාෂ්ටික පිපිරීම් හොයාගන්න පුළුවන්. මිනිස්සුන්ව සිහි නැති කරන්න පුළුවන්. ඒ වගේම ඔලිම්පික් ක්‍රීඩකීන්ට තහනම් කරපු උත්තේජකයක් විදිහට මේක කාලයක් පාවිච්චි කරා කියලා කියනවා. ඉතින් මොකද්ද මේ සෙනොන් කියන්නේ? 1898 දී ප්‍රධාන ජාතික විද්‍යාඥය දෙන්නෙක් වෙච්ච විලියම් රැම්සේ සහ මොරිස් ට්‍රැවර්ස් වාතය ද්‍රව කළා, ඒකෙන් අලුත් වායු හොයන පරීක්ෂණයක් කළා. වාතය ඔක්කොම වාෂ්පෙලා ගිහින් අන්තිමට ඉතුරු වුණා පොඩි දියර බිඳුවක්. අන්නේ අලුත්ම අලුත් වායුවක් තමයි එතන ඒ තීර බිඳුවේ තිබුණේ. මේක කොච්චර දුර්ලභද කිව්වොත් වාතයේ අංශු මිලියන 11කින් තියෙන්නේ එකම එක සෙනොන් අංශුවක් විතරයි. ඒ කියන්නේ මහා ලොකු බැලුමක් පුරවලා වාතය ගත්තොත් ඒකෙන් එකම එක පුංචි බිඳුවක් විතරයි සෙනොන් තියෙන්නේ. මේ වායුව ඒ වෙනකන් හැංගිලා හිටපු නිසා ග්‍රීක භාෂාවෙන් ආගන්තුකයා කියන තේරුම දෙනවා. ඒ කියන්නේ සෙනොන්. සෙනොන් කියන්නේ ආගන්තුකයා. එතකොට සෙනොන් කියන්නේ කායිකවත් ප්‍රතික්‍රියා කරන්නේ නැති උච්ච වායුවක්. ඒක නිසා මේකට රහක් නැහැ, ගඳක් නැහැ, සුවඳක් නැහැ. හැබැයි මේක හරි මේක මේ ඔය මාරාන්තිකයි කියලා කියනවා. ඒ කියන්නේ නිකන් දිව ගාලා බලන්න, එහෙම ගාලා මෙහෙම ඇදලා බලන්න ගියොත් මාරාන්තික වෙන්න පුළුවන්. අතිශය ප්‍රබල නිර්වින්දකයක් කියලාත් කියනවා. ඒකෙන් තප්පර ගාණක් ඇතුළත ඔයාගේ පෙනහළු වල තියෙන ඔක්සිජන් අයින් කළා ඔයාව සිහි නැති කරන්න පුළුවන් කියලා කියනවා. සෙනොන් කියන්නේ සාමාන්‍ය වාතයට වඩා පස් ගුණයක් විතර බර වායුවක්. එතකොට ඔය හීලියම් ආග්‍රහණය කළා අර එහෙම වුණාම ඔය අපි හීලියම් ආග්‍රහණය කළාම අපේ කටහඬ වෙනස් වෙනවා වගේ සෙනොන් බිව්වොත් ඒක බර වැඩි නිසා අපේ කටහඬ මහ ගොරෝසු ගැඹුරු සද්දයක් බවට පත් වෙනවා. මොකද සෙනොන් ඇතුලේ ශබ්දයේ ගමන් කරන්නේ වාතයේ යනවට වඩා භාගයක් හිමින්. මං සෙනොන් බීලා නැහැ. හොඳේ රයිට්. ඉතින් මේක නිකන් වාගේ දැනගැනීම සඳහා කිව්වේ. ඔය කාර්වල තියෙන සෙනොන් හයි ඉන්ටෙන්සිටි ඩිස්චාර්ජ් HID කියලා කියන්නේ ඒ ලයිට් එකක් මෙච්චර ගණන් වෙන්න හේතු වෙන්න ඕන නෝවා. වායුව දුර්ලභයි, තාක්ෂණයක වෙනස් වෙනවා. අමතර උපාංග මේව පත්තු කරන්න වෙනමම මේ ඉලෙක්ට්‍රොනික පද්ධතියක් ඕනේ. ඔය ඔක්කොම එකතු වුණාම ඉතින් වාහනේ ලයිට් එක ගණන්. ඉතාම සරලයි නේ. හෙඩ් ලයිට් දෙක පරිස්සම් කරගන්න මේ වාහනයෙන් පරිස්සම් කරගන්න, බෆර් එක පරිස්සම් කරගන්න, ඔයා පරිස්සම් වෙන්න, පාරේ යන මිනිස්සුන්ගේ ජීවිත පරිස්සම් කරන්න. අන්න ඒක පොඩ්ඩක් උළුවි තියාගන්න. හෙඩ් ලයිට් එක S2 වගේ පරිස්සම් කරගන්න. හරි, 8:44 විජේ නිෂ්පාදනය ගැන කතා කරන්නම්. විස වායු ගැන එහෙම කතා කරනම් විස ආහාර ද්‍රව්‍ය නේද, විස බීම වර්ග අපි අපේ කොච්චර නම් අපි දවසකට අපේ ඇඟට දාගන්නවද? කවුන් කරන්න බැරි තරම් අපි ඒ තරම් වහගන ජාතියක් අර වසකන දර්ශකවල අපි උඩින්ම ඉන්නේ ඒකනේ. හරි කොමුණත් ඔයාට වස විසෙන් දොරව කැමටික රසට ස්වභාවික කුළුබඩු රසයත් එක හදාගන්නවා නම් හදාගන්න තියෙන විජේ නිෂ්පාදන. ඉතින් මේ තත්ත්ව සාතික සියල්ල තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා තත්ත්ව සාතික කියලා කිව්වම ආහාර සුරක්ෂිතතා සහතිකය SLS සහතිකය ඊට පස්සේ HACCP සහතිකයනේ ඔය ආහාර සුරක්ෂිතතා හරි ඊට පස්සේ ISO ඔයගේ තත්ත්ව සාතික සියල්ල තියෙන විජේ නිෂ්පාදන වල ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ ඔයා ගන්න ඕනම ප්‍රොඩක්ට් එකක් ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් ඇසුරුම් බලන්න පිටිපස්සේ තියෙනවා ආදේශකක් තියෙනවා ඉඳ පොඩ පරිස්සමෙන් ඔරිජිනල් ප්‍රොඩක්ට් එකක් ගන්න ගමන් විජේ නිෂ්පාදන බය වෙන්න දෙයක් නැහැ දශක ගණනාවක් දැන් ලංකාවේ අය විතරක් නෙමෙයි ලෝකේ අනිත් අයටත් කෑම රස කරන්න අපි අපේ කුළුබඩු ටික යවනවා විජය කියන නමින්.

0: ලකාණ්ඩ රේඩියෝ ITN යුත්තකයි නොයාගේ ෆියචේකට ප්ලස් පොයින්් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත්වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන්ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

උදේ 8:53 වෙලාව අපි ඊළඟ පැයට යන්න ඕනි. යන්න කලින් කියන්න ඕනි ගෝල්ඩන් වොයිස් ඊ පටන් ගත්තා. ලකන ගෝල්ඩන් වොයිස් නේ ඇව්වදී 1:04 වෙනකම්. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ගුවන් විදුලි නාලිකාවක් මේ විදිහේ රියැලිටි එකක් කරන්නේ. ඉතින් හවසෙකට අහන්න ලස්සනට සින්දු කියන්න පුළුවන් ගොඩාක් අය අපිට මුණ ගැහුණා. ඒ අතරේ පළමු අටේට සම්බන්ධ වෙච්ච හරියට ශෘතියට ගායනා කරන අය, ශෘතියෙන් පිටපයින් අය, අවුට්සින් කරන අය කියලා කියන්නේ හරි. ඒ ඔක්කොම එක එක ජාතිය අපිට මෙතනදී හම්බුණා. මේ ඔක්කොම මේ හොඳටම සින්දු කියන අය එහෙම හොයාගන්න බෑනේ. ඒ අතරින් වඩාත්ම ප්‍රශස්ත ගායනයක් හිමි ඔහු හොයයට තමයි ලකන ගෝල්ඩන් වොයිස් කිරුල හිමි වෙන්නේ. ඉතින් අදත් අද බෑ හෙට ආයි හෙට හවස එකට. අද අපි මේ ඊයේ සිංකරපු අය නේද, ඒ විනිශ්චය ලක් කරපු එකේ ප්‍රොඩක්ෂන් වැඩ තියෙනවා. ඒ හින්දා අද අපි රෙස්ට් එකක් ගන්නවා. ඒ කියන්නේ රෙස්ට් එකේ ප්‍රොඩක්ෂන් ක්‍රූ එක වැඩ එයා ටයිම් එකේදී හෙට වාට හවස එකට ඒක අහන්න පුළුවන්. ඉතින් සින්දු කියපුවයි දැන් මේ දවස්වල අහගෙන ඉන්නවා අපිව එක දිගට. ඊළඟ පැයට යන්න හදන්නේ මම පැල්ලත් යෝගට් ගැන කතා කරලා යන්නම්. පැල්ලත් යෝගට් එක ඇයි ඔයා ගන්න ඕනේ යෝගට් එක කියලා කිව්වම මේ යෝගට් එකේ අපි යෝගට් එකේ බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. ගොඩක් ප්‍රෝටීන් අවශ්‍යතාවයන් සඳහා නේ. ගොඩක් අය හිතනවා මේ යෝගට් එක කියලා කියන්නේ හොඳ කෑමක්. හරි, හොඳ එකක් නම් ඒ කියන්නේ ඒක හොඳ වෙන්න නම් ප්‍රොඩක්ට් එකේ ගුණාත්මක බව රැකිලා තියෙන ඕනේ. නිෂ්පාදන සමාගම් විසින්ම ඒකේ ක්වොලිටි එක මේන්ටේන් කරලා තියෙන ඕනේ. දැන් ගොඩාක් කලකට අපි කඩෙන් ගන්න යෝගට් විවිධ රසයි, විවිධ විදියට තියෙනවා. සමහර ඒවා හරිම සොෆ්ට්, සමහර ඒවා හරිම හාඩ්. හරි, ඔය කොහොම වුණත් ඉතාම නැවුම් යෝගට් එකක් කරනවා නම් පැල්ලත් යෝගට් එක පැය 48යි කිරිටික යෝගට් එකක් බවට පත් වෙලා මාකට් එකට එන්න ගන්න. ඒ අතරමැද්දී එක එක අනවශ්‍ය දේවල් මේකට කිසිම දෙයක් එකතු කරන්නේ නැහැ. ක්වොලිටි එක මේන්ටේන් කරනවා. ඒ තමයි පැල්ලොත් යෝගට් එකේ තියෙන විශේෂත්වය. පැල්ලොත් අවුට්ලට් වලින්, සුපර් මාකට්ස් වලින් ඕනම තැනකින් ඔයාලට ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම මතක් කරන්නම් ඔයාලට විජේ නූඩ්ල්ස් එක ගැන කියන්න ඕනේ. ඉතින් විජේ නූඩ්ල්ස් කියලා කිව්වම හදනකොට අර අපි කියන්නේ ඇලෙන ගතිය, අඩියල්ලන ගතිය, තැම්බෙනකොට බිරි වෙන ගතිය සමාවි. ඒ මුකුත් නැතුව ඔයාලට පුළුවන් කමක් තියෙනවා විජේ නූඩ්ල්ස් එක හදාගන්න. මාකට් එකේ තියෙන අනිත් නූඩ්ල්ස් එක සංසන්දනය කරලා බැලුවොත් දැන් රස කීපයකින් රාමෙන් එක එහෙම ගන්න පුළුවන්. රාමෙන් එකට සෑහෙන උනන්දුවක් තියෙනවා. දැන් ඔය හොටෙල් එහෙම කරන අය, රෙස්ටෝරන්ට් කරන අය උනත් නේ, ඒගොල්ලන්ට උනත් ඒගොල්ලන්ගේ ලොකුවට හදනවානේ වැඩි ප්‍රමාණයක්. ගන්න ක්වොලිටි නූඩ්ල්ස් එකක්, විජය නූඩ්ල්ස් එකක්. අදරයට හදමුද කියතර? ඩිනර් වලට නූඩ්ල්ස් අද. නූඩ්ල්ස් අදලා චිකන් කාරිය. එහෙම නැත්නම් ඔය සොසේජ් ඩෙවල් එක. එහෙම නැත්නම් ෆිෂ් ඩෙවල් එක. නැත්නම් ඔය ටික මික්ස් කරලා එක. මොකක් හරි රසල හදන්න. 8:56

0: ලක්කන ප්‍රවෘතිය සමගින් මම වෙනුරි ගිනලිය ප්‍රවෘති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩුකේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලු සැමට දැන්දීමයි ඉවත් වෙන.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: පයාගල කොස්සේලිම දේශයේ නිවසකට එල්ලූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් දෙකක් අතර ඇති ගැටුමක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ. කොස්සේලි ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට තරුණයින් තුන්දෙනෙකු කතා කරමින් සිටින අවස්ථාවේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබෙනවා. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 27 හැවිරිදි මැහිමුලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙන්. පානදුර කුඩිසරඳු සහ පානදුර කුලී නිලංග නැමැති අපරාධ කණ්ඩායම් දෙක අතර ඇති ගැටුමක ප්‍රතිඵලයක් ලෙස වෙඩි ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවයි පොලිසිය සැක කරන්නේ. ගාතින් ලක්කු පුද්ගලයා බන්ධනාගාරගතව සිට අපමත මුදාහැර සිටි අයෙකු බවට පොලිසිය ප්‍රකාශ කළා. නේපාල හදිසි ගංවතුරෙන් බලපෑමට ලක් වූ ජලවිදුලි ව්‍යාපතිවල උමන් මාර්ග තුළ සිරවී සිටින බවට සැකකරන සේවකයන් බේරා ගැනීම සඳහා සහන කණ්ඩායම් දැඩි මෙහෙයුමකින් නිත වී සිටිනවා. රසුවා දිස්ත්‍රික්කයේ ඉහළ ත්‍රිශූල 3A ජලවිදුලි ව්‍යාපතියේ අතුරුදන් වූ සේවකයන් වෙත ළඟාවීම සඳහා නේපාල හමුදා ඉංජිනේරුවරුන් මෙහෙයුම ආරම්භ කළා. පපුනද්‍රව යොදා ගනිමින් ඔවුන් උමන් මාර්ගය වෙත ප්‍රවේශ වීමට උත්සාහ දරමින් සිටින බවයි නේපාල බලධාරීන් පවසන්නේ. ත්‍රිශූලී 3A ජලවිදුලි ව්‍යාපතියේ සේවය නිරතව සිටි පුද්ගලයින් 42 දෙනෙකු පමණ අතුරුදන් බවටයි වාර්තා වන්නේ. ගංවතුරින් සහ සුන්බුනුවලින් අභිරවි ඇති උමන් මාර්ග පිරිසිදු කිරීමද සිදු කරනවා. ලකුණ මීළඟ පැවති ප්‍රකාශය උදේ 10ට බලාපොරොත්තු වන්න.

ගුඩ් මෝර්නින් සුබෝදසනක් 9යි විනාඩි 7යි සිරි රජ සිරි චිත්‍රපටයේ ගීතයක් හර්ෂණගේ ගීතයක් මේ අපි ඇහුවේ. ලස්සන සින්දුවක් ඔක ෆිල්ම් එක ආපු කාලේ නිතර ටීවී එකේ රෙඩියක ඇහිච්ච සින්දුවක්. මට හිතුණා දැන් ওই නිවාඩු කාලේ හිම ගෙවල් වල ඉන්න ආදරණීය පොඩි අය නේ ඒ ඔක්කොම මතක් කරලා ඒ සින්දුවෙන් මේ පැය පටන් ගන්න. හරි මාත් පොඩි කාලෙට ගියා විනාඩි 2 3කට ලස්සන සින්දුවක් සිරි රජ සිරි ෆිල්ම් එක පුළුවන් නම් බලන්න YouTube එකෙන්. හරි මේ පොඩි ලස්සන කතාවකට එන්නේ දැන් අපි මේ මොහොත වෙනකොට අපි දන්නවනේ අපි නිතරම කියන කතාවක් තමයි සෝෂල් මීඩියා වල වෛරල් වෙන දේවල් ගැන. ඒ කියන්නේ තියෙන පොඩි නෙගටිව් මාකටිං නෙගටිව් දේවල් තමයි සෑහෙන සෝෂල් මීඩියා වල වෛරල් වෙන්නේ කියලා. ඒ කියන්නේ ගැඹුරු තර්කානුකූල දේවල් වලට ලොකු ඉඩක් නැහැ. වෛරල් වෙන්නේ බොරුව හැඟීම් අවුස්සන ලේසියෙන් තේරෙන දේවල්. එතකොට බුද්ධිමතිකුට තමන්ගේ ගැඹුරු අදහසක් තප්පර 30ක් නේද TikTok එකකට එහෙම දාලා හඟවන්න තියෙන මේ තප්පර 30කින් හඟවන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක් නෙවෙයි ඕක. හරි බොරු වගේ නිකන් මවලා දෙන ඒවට මරු ප්ලැට්ෆෝම් එකක් තමයි සෝෂල් මීඩියා කියලා කියන්නේ. ඉතිහාසයේ හිටියා අතිශය අවංක දාර්ශනිකයෙක්. එයාගේ නම ආතර් ෂොපන්හවර්. එයා කිව්වා බුද්ධිය කියන්නේ තෑග්ගක් නෙවෙයි ඒක සාපයක් කියලා. ඔහුට අනුව සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන්නේ ජීවත් වීමේ කැමැත්ත කියන පදනම් මත. ඒ කියන්නේ එයාලා හොයන්නේ කෑම, සතුට, සල්ලි සහ විනෝදේ විතරයි. හැබැයි බුද්ධිමත් අය ජීවත් වෙන්නේ සත්‍ය සෙවීමේ කැමැත්ත මත. බුද්ධිමතුන් ඇත්ත හොයාගෙන යනවා. ඒකෙන් Tamanට දුකක්, තනිකමක් ලැබුණත් එයාලා ඒක අතහරින්නේ නැහැ. එයි මම මේ කතාව මෙතනට ගලපගත්තේ. ඔය බුද්ධිමත් අය සමාජේ ගොඩාක් වෙලාවට හාස්‍යයට ලක් වෙනවනේ. ඒ කියන්නේ වා හිතන්න ඔයා කවුරු හරි ඉස්සරහට ගිහිල්ලා යම් යම් ඔයා හොයාගත්ත දේවල් කියනවා. ඔයා යාළුවන්ට කියනවා. එතකොට එතන ඉන්න අය සමහරලාට ඔයාව පිස්සෙක් විදියට දකිනවා. බුද්ධිමත් මිනිස්සුන්ට සමාජේ බයයි. ඒක මතක තියාගන්න. කණ්ඩායමක් ඇතුලේ ඉන්න බුද්ධිමත් මිනිස්සුන්ට ගොඩාක් වෙලාවට ඒ කණ්ඩායම ඇතුලේම අය බයයි. ඔයාගේ ඉන්නවා කියන්නේ 10 එක ටීම් එකක්. ඒ 10 අතරේ වා ටිකක් වෙනස්. ඔයා බොරුව සමාජගත කරන්නේ නැති. ආ ඔයා ඇත්ත දේවල් තර්කානුකූලව දකින එහෙම කෙනෙක් නම් ඔයාට ඒගොල්ල බයයි. ඒ නිසා පුළුවන් තරම් ඔයාට ගහනවා බිම වැටෙනකන් ගහනවා. ඔයා කියනවා විහිළුවක්සේ දකින්න. සත්ත පහකට ගණන් ගන්නෑ. ගණන් ගන්නෑ නෙවෙයි ගණන් ගත්තොත් ඔයා එතන හයිලයිට් වෙනවා. හොඳට බලන්න ඔෆිස් එකේ ඈත් එක සමහරලාට මේ සංසන්දනය කළා. ඔයා ඉන්නේ සමාජය ඇතුලේ. පවුල් එක්ක මේක කරන්න යන්න එපා. මම මේ කතාව කියන්නේ මේ මනෝවිද්‍යාඥයෝ කියනවා මේ බුද්ධිමතුන්ට පුළුවන්කමක් තියෙනවා කියලා කැඩපත් බලපෑම කරන්න. ඒ කියන්නේ බුද්ධිමත් කෙනෙක් අලුත් අදහසක් ගේනවා විතරක් නෙවෙයි එයා කරන්නේ අනිත් අයගේ තියෙන ඔය මෝඩකම් සීමාවන් හරියට කණ්ණාඩියකින් වගේ අනිත් අයටම පෙන්වන එක. මිනිස්සු ඒකට කැමති නෑ. ඒ නිසා ගොඩාක් කලාවට බුද්ධිමත් මිනිස්සු හුදකලා වෙනවා. ඇයි? අර පිරිස ඇතුලේ එයාට පිළිගැනීමක් එන්නේ නෑ. හොඳට හිතලා බලන්න මේ කතාව ඇත්ත නෙවෙයිද කියලා. ඔයා ළඟ ඉන්න ඔයා එක්ක වැඩ කරන අය අතරේ එහෙම කොන් වෙලා හුදකලා වෙලා පාඩු ඉන්න කෙනෙක් ඇති. එයාට වෙනස් විදිය අත්දැකීම් අදහස් තියනවා වෙන්න පුළුවන්. ඒ නිසා එයාව පැත්තකට කරලා තියෙන්නේ. එයා වැඩකාරයෙක් කියලා දන්න නිසා එයාව පැත්තකට කරලා තියෙන්නේ. මොකද ඔයාට බෑ එයා වගේ හිතන්න. එයා ඔයාට හැම වෙලේම ඔයා ළඟ තියෙන්නේ

බුද්ධිමත්කම කියන්නේ සමහර තැනකදී සමහර සමාජයකදී සාපයක් කියලා අර දාර්ශනිකයා කිව්වේ අන්නේ හින්ද වෙන්නේ නැති. Good morning සුබ දාසනක් අපි අපේ අන්තිම පැය ඉන්නේ.

0: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 600 600.
1: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
2: උදේ 9:18
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
5: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
6: ලක්හඬ Golden Voice.
7: අපි සොයන්නේ
5: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
6: ලක්හඬ Golden Voice.
2: ඇස් දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද උනේ? ලස්සන සින්දුවක්. මං කිව්ව එක සින්දුව නෙවෙයි, ඒක නිකන් අහන් ඉන්න බැරි ලෙවල් එකේ එකක්. හරි ලස්සනට ඔය සින්දුව කියනවා ඇහිලා තියෙනව නේද? සමහරලාට බස් එකට නැග්ගම, සමහරිට බස් වලට ගිනවට ඈත ලොතරැයි විකුණන තැන. ඉස්සර නම් ඔය රෙකෝඩ් බාර් කියලා තිබ්බා, දැන් නම් අනේ මන් දේව තියනවද කියලා. දැන් තිබුණත් ඉතින් ඒගොල්ලෝ ඇතුළට සින්දුවක් දාගෙන ඇතුලේ අය රස විඳින්න ඉන්නවා. ඒ කාලේ නම් රෙකෝඩ් බාර් එකක් තියනවා කියලා දන්නවා හැම ටවුන් එකම. මොකද ඒගොල්ලෝ මුළු ටවුන් එකටම හෙන්න සද්දෙට එළියට බෆල් දෙයක් එහෙම දාලා ඔය වගේ සින්දු ටිකක් දාලා තිනවා. ජෝතිපාල මහත්තයාගේ, මිල්ටන් වල්ලාරච්චි මහත්තයාගේ, ප්‍රියා සූර්යසේන මහත්තයාගේ ලස්සන සින්දුරියක් නිකන් නැගල යන සින්දුරියක් දාලා තියෙනවා. රයිට්, මේ සින්දු හැමදාම අපේ හදවතේ තියෙන සින්දු, අපි කියන්නේ පපුවේ තියෙන සින්දු, මතකේ තියෙන සින්දු. ඉතින් ඔයගේ සින්දුවක් ඔය රියැලිටි එකට ගිහිල්ලා කිව්වත් දිනුමක් අනිවාර්යෙන් කොහේ හරි තැනකනේ SMS එකක් ගහන්න හිතෙනවනේ. SMS කරලා ගන්න එවන ලකන ගෝල්ඩන් වොයිස් තරගෙත් අන්න එහෙමයි. ඉස්සරහට මේ ලස්සන සින්දු කියන අයට අපි දෙනවා ඕගල්ලන්ට චාන්ස් එක SMS කරලා ඒගොල්ලන්ව මේ තරගේ ඇතුළට අරගෙන යන්න, තව ඉස්සරහට අරගෙන යන්න. හරි, ගෝල්ඩන් වොයිස් හෙට පස්වරු එකේ ඉඳන් ආය හතර වෙනකන් පළමු අටේ තවත් තරංගකරුවන් කීප දෙනෙක් සින්දු කියනවා. හරි, ඒකනේ චුට්ටක් මතක තියාගන්න. 9:21 ලෙන්ස් ටෙක් අයි කියා හොස්පිටල් එක ගැන කියන්නේ ඉන්නේ. ලෙන්ස් ටෙක් කියලා කියන්නේ ගොඩක් අය අනෝ දැන් මේක මේ රජයේ ආයතනයක්ද, රජයේ අනුමතද? රජයේ අනුමත ආයතනයක්. ඒ හින්දා ප්‍රශ්නයක් නෑ. ඇහැ සම්බන්ධ තියෙන සියලු ප්‍රශ්නවල මෙතනට කතා කරලා ඔයාලට විසඳුම ගන්න පුළුවන්කමක් තියෙනවා. මම එහෙම කියන්න හේතුව තමයි, මොකද ඇහැ කියලා කියන්නේ ඇහැ සම්බන්ධ අපිට වගකීමක් දෙන්න බෑනේ හැමෝටම. දැන් මෙතන ඉන්න ප්‍රවීණ වෛද්‍යවරු, ඊට පස්සේ සුහදශීලී කාර්ය මණ්ඩලය, ඒකට එක්ස්පර්ට්ලා මෙතන ඉන්නවා. එතකොට ඇහි සුද ඉවත් කිරීම, ග්ලූකෝමා තත්ත්වයන්, ඇහැට ඇහැක් බද්ධ කරනවද, කාච දානවද, ඔයගේ ගොඩාක් ඕඩම දෙයකට මෙතන කතා කරන්න පුළුවන් කමක් තියෙනවා. ලෙන්ස් ටෙක් අයි කියා හොස්පිටල්, ඔයාලට පුළුවන් නම් වෙබ් එකට ගිහිල්ලා වැඩි විස්තරයක් දැනගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ෆේස්බුක් පේජ් එක හරහා කරපු දේවල් දකින්න පුළුවන් කමක් තියෙනවා. මේ ඔක්කොම අනිවාර්යෙන් එහෙම සිද්ධ වෙන්න ඕන දේවල්. මොකද ඔයාට ලොකු වත්කමක් නැහැ, ඔයාගේ උනත් ඇස් දෙක සමීප කරගන්න ලොකු ගාණක් වියදම් කරන්න. ඒ නිසා තමයි අඩු මුදලකට ඔයාට මේ අවස්ථාව ලැබෙන්නේ. මොකද මේකේ මුදල ගැන කියනවා නම් මේ සඳහා ගන්න ගණන්වල මම නිකන් උදාහරණයක් කියන්න. ඔයා එළියෙන් කරගන්නව නම් මේ ටික ඔයාට යන මුදල වගේ නෙමෙයි, ඉතාම අඩු මුදලකට මේක කරගන්න පුළුවන්. 50%-60%ක් අඩුයි. ඉතින් අන්න ඒ නිසා චුට්ටක් ඒ ගැන හිතන්න කියලා මතක් කරනවා. දැන් මෙන්න මේ නම්බර් එකට තමයි කතා කරන්න ඕනේ. 0112 785 858, 0112 785 858 හොට්ලයින් එක. එහෙම නැත්නම් තව හෑන්ඩ් ෆෝන් නම්බර් එකක් තියෙනවා, මේකට ගත්තොත් අනිවාර්යෙන් ආන්සර් කරනවා. 0170 64 78 478, 0170 64 78 478 කියන නම්බර එකට ලෙන්ස් ටෙක් අයි කියා හොස්පිටල් ගැන මේ මතක් කරේ. ඒ වගේම මේ පැයදිත් මතක් කරනවා ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන. ක්‍රිමිරාජ කියලා කියන්නේ වදන්නවා දශක ගණනාවක් තිස්සේ අපිට ලොකු සපෝට් එකක්, සහනයක් වෙච්ච ප්‍රොඩක්ට් එකක්. මොකද අවුරුදු 77ක් තිස්සේ නේ අපිට බඩේ අපහසුතාවයක් දැනෙච්ච ගමන් මතක් වෙන්නේ, අදටත් මතක් වෙන්නේ ඔය මොන බේත්තාවත් ලෝකෙ කොච්චර දියුණු වුණත් ක්‍රිමිරාජ කරල් ගුලි. ඒකට ආයි ආදේශක නෑ මාකට් එකේ. හරි. ඉතින් ක්‍රිමිරාජ කරල් ගුලි ගැනීම මතක් කරේ. ඒ වගේ තව නිෂ්පාදන ගොඩාක් තියෙන නිසා වට ඕනමකයක් ගෙන්න ගන්න පුළුවන් කමක් තියෙනවා ක්‍රිමිරාජ නිවසින්. කතා කරන්න මෙන්න මේ නම්බර එකට. ඔයා ෂොප් එකක් කරන කෙනෙක් නම් ෆාමසි එකක් කරන කෙනෙක් නම් 011-2753-889 011-2753-889 කියන එකට කතා කරන්න. කුරුලෑසෝය ගෙන්න ගන්න පුළුවන් ක්‍රිමිරාජ කරල් ගුලි. වැල්මී පැණිය, හන්දි තෛලය, ඊට පස්සේ මහා අග්‍රරාජ කසාය, ක්‍රිමරාජ සඳුන් පැණිය, ක්‍රිමරාජ පේයාව ඕනම එකක් ගෙන්න ගන්න කතා කරන්න කියලා මතක් කරනවා. 9:23 වෙලාව.

මේදාස්වල සෑහෙන දාඩිය දානවා නේද? දාඩිය දානවා කියන්නේ ෆෑන් දාගෙන හිටියත් ඒසී හිටියත් දාඩිය දානවානේ. හරි. ඉතින් මොකද කරන්නේ? එල්ලිනෝ හින්දා කියලා හිතා දාගන්න පුළුවන්. හැබැයි දාඩිය දාන්නේ හැම වෙලේම රස්න හින්දා නෙවෙයි. දාඩිය දාන්නේ නැත්තම් අපිට ලෙඩක්. හරි. ඔයා දන්නවද අපේ ඇඟේ තියෙන වටිනාම දියරිය මොකද්ද? ඒ තමයි ලේ. එතකොට ලේවලයි දාඩිය අතරයි සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ දාඩිය දාන්නත් ලේ ඕනේ. හා අපිට අඬන්න, දාඩිය දාන්න, මුත්‍ර පිට කරන්න ඔය ඔක්කොටම ලේවල තියෙනවා හැංගිච්ච වටිනාකමක්. දැන් මං අද ඇයි මේ ලේ ගැන කතා කරන්නේ? අපි දකින්න අකමැති වුණාට ලේ තමයි අපේ ඇඟේ තියෙන වටිනාම දේ. ඔයා දන්නවද අපි මෙහෙම කතා කරමුකෝ. ඔයාගේ ඇඟේ තියෙන ලේ ඔක්කොම එළියට අරන් තිබ්බොත් මොකද වෙන්නේ? ඔයා කවදා හරි හිතලා තියෙනවද? ඇඟේ තියෙන ලේ ටික ඔක්කොම අයින් කරොත් එහෙම වුණොත් ඔයා අනිවාර්යෙන්ම මැරෙනවා. සාමාන්‍යයෙන් වැඩිහිටියෙක්ගේ ඇඟේ ලේ රාත්තල් 15ක් විතර තියෙනවලු. ඒ කියන්නේ අපේ ඇඟේ බරින් ලොකුම කොටසක් තන්නේ කරම ඔය දියරමය මස් වගේ දෙයක්. හැබැයි ලේකුවම හැමෝටම මතක් වෙන රතු පාට. ඒත් සත්ව ලෝකේ ඉන්න නිල් පාට, කොළ පාට, දම් පාට, සුදු පාට, කිසිම පාටක් නැති එහෙම පුදුම ලේ වර්ග තියෙන සත්තු. හරි. එතකොට අපේ නහර නිල් පාටින් පේන්නේ ගොඩක් අය හිතන්නේ අපේ ඇඟේ ඔක්සිජන් නැති වුණාම ලේ නිල් පාට වෙනවා කියලා. ඒක සම්පූර්ණ බොරුවක්. අපේ ලේ හැමතිස්සෙම රතුයි. නහර නිල් පාටට පේන්නේ අපේ සමට වැටෙන ආලෝකයේ තියෙන නිල් පාටට රතු පාටට වඩා හොඳින් සමහරහා යන්න පුළුවන්කමක් තියෙන නිසා. තේරෙනවනේ? එතකොට අපේ ලේ යන්නේ ලොකු නහරවල ඉඳන් ඔය කේශනාලිකා කියන පුංචිම පුංචි පාරවල් වෙනකම්. මේ කේශනාලිකා කොච්චර පොඩිද කිව්වොත් ඒ වගේ එකපාරකට යන්න පුළුවන් එකම එක ලේ සෛලයකට විතරයි. මේ රතුපාට ඔය කොක්ටේල් එකේ මොකද්ද රතුපාට කොක්ටේල්ගේ ප්‍රධාන අමුද්‍රව්‍ය හතරක් තියෙනවා කියලා කියනවා. ඔය අහලා ඇති මේවන ප්ලාස්මා නේ, රුධිර පට්ටික, ඊට පස්සේ රතු රුධිර සෛල, ඔය ඔක්කොම සුදු රුධිර සෛල. ඉතින් ඔය තමන්ගේ ලේ වර්ගය දැනගන්නවා කියලා කියන එක හරිම ඉන්ට්‍රෙස්ටිං. ඒ කියන්නේ අපිට ලේ වර්ගයක් තියෙනවා. මීට අවුරුදු 200කට විතර කලින් දොස්තරලා එක එක මිනිස්සුන්ගේ සත්තුන්ගේ ලේ එකට කලවම් කරලා බැලුවා. එතකොට සමහර ලේ කැටි ගැහුණා. මේ ලේ කලවම් කරපු මේ පරීක්ෂණ වලින් පස්සේ කාල් ලෑන්ඩස්ටබ් නම කියාගන්නත් බෑ මේ මිනිස්සේ. කාල් ලෑන්ඩස් ටයිනර් කියන ඔස්ට්‍රියානු දොස්තර හොයාගත්තා ලේ වර්ග තුනක් තියෙනවා කියලා. ඒ, බී සහ සී. පස්සේ කාලෙක මේ සී කියන එක ඕ කියලා ජර්මන් භාෂාවෙන් විතවුට් කියන තේරුම එන්න විදිහට වෙනස් කරා. මේකට තමයි අපි අද කියන ඒ බී ඕ පද්ධතිය කියලා කියන්නේ. ඉතින් ලේ ගැන ලොකු මාතෘකාවක පොඩි කෑල්ලක් මම මේවත් එක කතා කරේ. ලේ කාගෙවත් ලේ හොලවන්න කැමති නෑනේ අපි නේ. ඒත් ලේ කියලා කියන්නේ වැදගත්ම කොටසක් අපේ ශරීරයේ තියෙන. නිකන් දැනුමට එකතු කරගන්න මම මේ මතක් කරේ. 9:30

හරි නවයම් ආරයි කියලා කියනවා. වාගේ වාසනාව ගැන බලාපොරොත්තු තියාගන්න වෙලාව මම කියන්න ජාතික ලොතරැයි මණ්ඩලේ ඒ දවස සුබ දවසක් ලොතරැයි දිනුම් මැද මකර ලග්නයත් එක්ක ජයග්‍රහයි ප්‍රතිඵලයේ මේ තියෙන මකර ලග්නය ජයංක අංක 13 54 සහ 64. ඊට පස්සේ ජය ලොතරැයි ගත්තනම් Q අක්ෂරයත් එක්ක අංක 4 අංක 0 අංක 5 සහ අංක 7. අද සම්පත ගත්තනම් අංක 8 අංක 5 අංක 8 අංක 8 අංක 5 අංක 3 අංක 8 අංක 8 අංක 5 සහ E අක්ෂරය. හදාහන ලොතරැයි මිතුන ලග්නය ජයංක අංක 5 අංක 16 අංක 17 අංක 42 ධන නිදානය M අක්ෂරයත් එක්ක අංක 43 අංක 67 74 සහ 77. මෙගා පවර් ගත්ත අයට මෙන්න මේ අංක ටික තියෙන්න ඕනේ. S අක්ෂරයත් එක්ක ප්‍රසාද අංක 22 ජය අංක 727 40 62 727 40 62. ඊට පස්සේ ගොවිසත ගතනම් L අක්ෂරයත් එක්ක 10 19 23 සහ 50. මහජන සම්පත E අක්ෂරයත් එක්ක අංක 3 අංක 7 අංක 3 අංක 8 අංක 8 අංක 5. ඒ තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊයේ දවසේ දිනුම් මැද්ද වාසනාවන්ත අංක ටික. ඉතින් අදත් ටිකට් එකක් ගන්න සුපිරි දිනුම් මැදීමක නේ. ඉතින් ජයග්‍රහකයෙක් වෙන්නවට අවස්ථාවක් තියෙනවා කියලා මතක් කරනවා. 9:30 වෙලාව. 9:30 කියන්නේ අපිට තේ එකක් කෝපි එකක් බොන්න වෙලාවක්. උදේට කාලා දැන් ගොඩක් වෙලානේ. එහෙමද? තාම කාලා නැහැ. රයිට් කමන්නේ මේව කරමු. ටී එකක් හදාගමු. රස ටී එකක්. පැල්වත්ත කිරි පිටි හැඳි දෙකක් දාගන්න. ඕකල හොඳ තේ කොළ ටිකක් එකතු කරන්න. විජය තේ කොළ 100%ක් ස්වභාවික රසය. සුවඳ. ප්ලේන් ටීයක් හදනවා නම් පෙන්නුම. ඔය ඔක්කොම තියෙනවා. විජය තේ කොළවල.

0: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
1: අපි සොයන්නේ නුඹේ හඬයි.
0: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.
2: නවය විනාඩි 36යි. අටාමාරට වැඩට ඇවිල්ලා හතරාමාරට ඔෆිස්ලා යන ඒ රජයේ සේවකයා, බැංකු සේවකයා, පෞද්ගලික බැංකුව ගණන් අටට ඔන්න එක හවස පහට ඔෆ් එක. හරිද මං කියන්නේ? ටිකක් එහා ඊට එහා පැත්තට හිටියොත් එහෙම ඕටි ඕටි ටිකක් එහෙම දාගන්න පුළුවන්. රයිට්. ඒ කොහොම වුණත් මම මේ බැංකු ගැන කතා කරනකොට කිව්වේ සමහර වෙයි රජයේ බැංකු වගේ නෙවෙයි පෞද්ගලික බැංකු සම්බන්ධ අපිට තියෙනවා එක එක ප්‍රශ්න තියෙනවනේ. ඒ කියන්නේ අපි කියනවා අපි දාන සල්ලි වලට මොනවා වෙනවද දන්නේ නැහැ, කිසිම පරිස්සමක් නැහැ. මේ තියෙන සල්ලි මේ එකපාරට හැකර් කෙනෙක් ගත්තා කියලා කියනවා. බැංකුවෙන් කෝල් කරලා කියනවා අපි දන්නේ නැහැ අපි මොනවා කරන්නද. ප්‍රයිවට් බැංකුවක සල්ලි දැම්මම තියෙන ප්‍රශ්නයක තමයි. ඔය RDB එකේ දාන්න, ඔයා දාන අපි හිතමු සර්වින් එකක් කියලා, පොඩි සර්වින්ස් අකවුන්ට් එකක් කියලා, FD එකක් කියලා, ඕනම එකක් රාජ්‍ය සුරක්ෂිතතාව සහිතව RDB එකේ දාන්න ඕනේ. FD එකක් දානවා නම් මේ දවස්වල හොඳටම හොඳයි කියලා මම කිව්වා. ඇයි එහෙම කිව්වේ? හොඳම පොලිය දෙන RDB, හොඳම රේට් එක දෙන RDB. පටවිඩ බලන්න දෙයක් නැහැ, RDB එකම තමයි. ළඟම තියෙන ශාඛාවට යන්න, ශාඛා 272ක් තියෙනවා. මාස 3 6 9 විදිහට වැඩ කතා කරගන්න පුළුවන්. හරිම සුහදශීලී. බලන්න ගිහිල්ලා මාර සර්විස් එකක් දෙන්න. සමහර බැංකු වලට ගිහිල්ලා අපේ සල්ලි දාන්න ගියාම ඒගොල්ලන්ගේ වගේ හැසිරෙනවා. මෙතන එහෙම නැහැ. RDB බැංකුව.

0: නවයයි විනාඩි 41 වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් හීටරයක් ගැව්වාම යනවා.
1: ඉවරයි.
3: TVS Sport 110 පෙට්‍රල් හීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
4: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇරවුම් කරන්න. සමහර මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 0117
5: youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB youth plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner RDB youth plus කියනවා ඔබ වෙනුවෙන්ම Rita Vibe Beat It Mix Winner

0: ගේ දෝර ගගේ තලනහි නහදමවි පෙනිල්ලා
1: සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයිෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙටදින එළිය කරයි.
4: වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩි.
5: පැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
6: ඉල් දාල මෙහින් දාල යන අතරින් නවතින්න ඉවිලි ට්‍රයිව.

0: හැන්දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවී ප්‍රයි චමි ඇන්චාරු
1: සගේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: මමනන්ද මාරම රිලැක්ස්
4: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
6: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus Youth

0: රාජ්‍ය සේවක ඔබට පිදෙන DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700යි 600යි
1: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
2: FM 93.5 FM 93.7 Lakhana Radio ITN

නවයයි විනාඩි පණහයි වෙලාව තව විනාඩි දහයයි උදේ දහයට. ඒ කියන්නේ සැප්තැම්බර් මාසේ පළවෙනිදාත් කියවිලා ගියා. සමහර ෆේස්බුක් වල එහෙම දාලා තිනවා පෝස්ට් මෙන්න මෙහෙමේව. හා නවවෙනි මාසෙටත් ඇවිල්ලා. ජනවාරි පළවෙනිදාට කිරිබත් කෑයි වන් ගිය සතියේ නේ කියලා. කාලේ ඉක්මනට ගෙවිලා යනවා. ඉතින් නවත්තන්න බෑනේ අත තියලා. අපිට තියෙන්නේ අපේ වැඩ ටික කරගෙන මේ කාලේ කාදමන් නැතුව ඉස්සරහට යන ටික මේ මොකද තව මාස 4යි මේ අවුරුද්දට අපිට ගෙවන්න තියෙන්නේ නේ. හරි, එහෙමනම් මගෙත් වෙලාව දැන් තව විනාඩි 9කට සීමා වුණා. සින්දුවකුත් දෙන්න ඕනේ, යන්න ඕනේ. අපි ආයෙට උදේට හම්බ වෙනවා. යන්න කලින් කියනවා ආයෙ උදේ මතක් කරපු ටිකමයි මතක් කරන්න තියෙන්නේ. පරිස්සමින් ඔය වැඩ කටයුතු ටික කරගන්න. අර රටමේකට ජාතික වැඩසටහනත් එක්ක දායකත්වය දෙන්න පුළුවන් විදියට වාගේ සපෝට් එක දෙන්න. ඉතින් මද්රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න කවුරුම හරි කෙනෙක් වචනකින් හරි නේද යාව ගොඩ ගන්න වාට සපෝට් එකක් දෙන්න පුළුවන් කියලා කියන්නේ වා. මේ වෙලාවේ කරන්නේ ජාතික වගකීමක්. රටමේකට ජාතික වැඩසටහන 19:27 නම්බර් එක තමයි. එහෙම කවුරු හරි කෙනෙක් විෂ මද්රව්‍ය වලට, ගංජා වලට, හෙරොයින් වලට, අයිස් කුඩු, හා ඇෂ් කුෂන් තවුණාද දන්න ඕන එකක්. හරි, අපි දන්නේ නෑ සමහර නම්. හරි, ඒ කොහොමුණත් එයා මේ වෙලා හැබැයි වෙලා නම් එයා ජාවාරම් කරන කෙනෙක් නම් අපි ආව එතනින් ගලව ගමු. ඒ අවශ්‍ය කරන වටපිටාව පොලිසිය, ආරක්ෂකාංශ, මේ රජය, මෙදියත්ලා මේලා කරමින් ඉන්න වෙලාවක්. ඉතින් ඔයාලට පුළුවන් විදියට සපෝට් එක දෙන්න 19:27. මොකද තරුණ ජීවිත එහෙම විනාශ වෙන්න ඕනේ නෑ. තරුණ ජීවිතය තරම් නෙමෙයි, වැඩිහිටියෝ පවා ඉන්නවා. සමාජලාවට තමන්ට දැනෙන මානසික ආතතියෙන් පෙලෙන්න පුළුවන් මේ වගේ දෙයකට ඇබ්බැහි වෙන්නේ. තමන්ට වෙන කරන්න දෙයක් නැති හින්දා හුදකලාව තනිකම හින්දා වෙන්න පුළුවන්. තනිකම හුදකලාව මද්රව්‍ය වලින් විසඳ ගන්න උත්සාහ කරන්න ඕනේ නැහැ. මෙච්චර ලස්සන සුන්දර සමාජයක මිනිස්සු ඉන්න ලෝකෙක. හරි, අමං ඒ ගැන මතක් කරේ 19:24 වට කෝල් එකක් දෙන්න කියලා මතක් කිරීමත් එක්ක. ඒ වගේම RDB බැංකුව ගැන කිව්වා. FD එකට හොඳම රේට් එක දෙන්නේ RDB. ළඟම ශාඛාවට යන්න, ශාඛා 272 මාස 3-6-9 විදියට වට FD එකක් ඕපන් කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම පැල්වත්ත නිෂ්පාදන ගැන කිව්වේ ආඩම්බරෙන්, රටේ ආඩම්බරේ, රටේ කිරි අවශ්‍යතාවයෙන් සෑහෙන ප්‍රමාණයක් දැන් පැල්වත්ත කියන නමින් සපුරනවා. ඒක සතුටට කාරණාවක්. මීට අවුරුදු 10කට 15කට එහා පැත්තට ගියාම අපි පිට රටින් කිරි පිටි ටික එනකම් බලාගෙන හිටපු රටක මිනිස්සු දැන් ඒ තත්ත්වේ වෙනස් වෙලා මාකට් එකට ගියාම, ඕනම තැනක කඩේකට ගියාම පැල්වත්ත කිරි පිටි පැකට් එකට ඒ වටිනාකම අදටත් එකතු වෙලා තියෙනවා. විජය නිෂ්පාදන රටේ ආඩම්බරයත් එක්ක ලෝකෙම කෑම රස කරනවා, කෑම වේල් රස කරනවා. ඉතින් සූප වේදීන් අනුමත කරනවා. එතකොට ලෝකයේ අපි කියන විදේශීය නේද ජනතාව අතර ඉතාම ඉහළ ප්‍රතිචාරයක් තියෙනවා විජය නිෂ්පාදන වලට. කෘතිම රසකාරක වර්ණක නැති ස්වභාවික කුළුබඩු නිෂ්පාදනයක් විදිහට. ඩීප් ටෙක් සෝලා ගැන කිව්වා. සෝලා පද්ධතියක අවශ්‍යතාවය වෙනුවෙන් ඕනම කෙනෙකුට කතා කරන්න පුළුවන්. ඉතින් ගෙදරක සෝලා පද්ධතියක් සවි කරත්, වාගේ ව්‍යාපාරික ස්ථානයේ කර්මාන්ත ශාලාවේ, එහෙම නැත්නම් අපි හිතමු රජය ආයතනයක් දෙපාර්තමේන්තුවක් වෙන්න පුළුවන්, ඕනම තැනකට පොදු තැනකට වෙන්න පුළුවන්. ඕගලන්ට පුළුවන් කමක් තියෙනවා 0171 711 711 කියන නම්බරයකට කතා කරන්න. මොකද රටේම සෝලා අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී හිටින, ඒකට ඕන කරන උපරිම සේවාවක් සපයන තැන තමයි ඩීප් ටෙක් සෝලා කියලා කියන්නේ. FB එකට යන තව විස්තර දැනගන්න, තව දේවල් බලන්න, ඒගොල්ලෝ කරපු ව්‍යාපෘති වලට තියෙන ප්‍රතිචාර දකින්න, ඒ හරහා ඔයාලට තව අයිඩියා එකක් ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම ඩෝමා මාක්ස්පින් ගෲප් එක ගැන මතක් කරනවා. හොයා දන්නවා ඔය ගෙදර හැම ස්වයන් රැකියාවක් විදියට හැම තෙල් පොල් තෙල් හැම හිඳින්න එහෙම අදහසක් තියෙනවා නම් මේගොල්ලෝ ළඟ තියෙනවා හැම තෙල් හිඳින මැෂින් එකක්. පොල් තෙල් විතරක් නෙමෙයි. ඉතින් ඔයාලට පුළුවන් කමක් තියෙනවා කතා කරලා ඒගොල්ලොත් එක්ක කොහොමද ඒ කටයුතු වල සම්බන්ධ වෙන්නේ කියලා කතා කරගන්න. ඩෝමා කියන්නේ එක මැෂින් එකක් විතරයි. තව මැෂින්ස් ගණනාවක් තියෙනවා. ඔයා ෆැක්ටරි එකක් කරන කෙනෙක් නම් ඔයාලා මැෂින් ටික ගෙන්න ගන්න ඕන නම් ඒ මැදිහත් වීම කරන්න පවා මාක්ස්පින් ගෲප් එක ලෑස්ති. 0117 679 579 0117 679 579. එහෙනම් පැය 3ක් මම ඔයාලට කතා කරා. ආයි මම ගන්නවා පැය කීයක විරාමයක් ගන්නද? පැය 23ක විතර විරාමයක් ගන්න. පැය 21ක විරාමයක්. ආයෙට උදේ 7ට හම්බ වෙමු. කින් එන්න පරිස්සමට.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176 779 579

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝ ෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලු සමට දැනුම් දීමයි.
5: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක්. RDB Youth Plus. Youth එකටම set වෙන banking partner. RDB Youth Plus කිනුමා.
6: සුබ දවසක් ශ්‍රී ලංකා.
7: සහයෝගීතා අනුග්‍රහය.
6: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම. සූර්යබල වතුර මෝටරය. Deep Tech Solar Water Pumps. අදම අමතන්න. 0.71 711 711 1.
8: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
9: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිලුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

0: තුනයි දශම පහ අනුතුනයි දශම හත ලක්හඩ රඩියෝ අයිටන් සැබෑ ශ්‍රී ලාංකය හඬ
1: වෙලාබුදේ දහයයි.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරගින් එළිය ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: බලපිටිය ප්‍රදේශයේදී පොලිසිය සිදු කළ වැටලීමකින් රුපියල් කෝටි 3ක මත්කුඩු සමග සැකරුවෙක් අතරංගොටගෙන තිබෙනවා. බලපිටිය ඇල්තුට ප්‍රදේශයේදී අහුංගල පොලිසියයි වැටලීම සිදු කළේ. එහිදී යතුරුපැදියකින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා. 24 හැවිරිදී ඔහු විදේශගතව සිටින අපරාධ කළ සමාජිකගේ ගෝලියෙකු බවයි පොලිසිය පවසන්නේ. අයිස් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 194ක්, හෙරොයින් ග්‍රෑම් 217ක්, කුෂ් ග්‍රෑම් 101යි මිලිග්‍රෑම් 270ක් සහ මත්කුඩු බරපෙනීමේ තරහදියක් මෙන්ම ජංගම දුරකථනයක්ද සැකකරු ළඟ තිබී පොලිසිය බහරටගෙන තිබෙනවා. මේ පුද්ගලයා බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඉරානය සහ ඇමරිකාව අතර මාසයක පමණ කාලයකට පසු ඊයේ යළිත් ගැටුම් හටගත්තා. ඊට ප්‍රතිචාර දක්වමින් ඇමරිකා ජනාධිපතිවරයා සඳහන් කරන්නේ ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරන බවයි. එමෙන්ම විරෝධතාකරුවන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඉරාන නායකයන්ට නඩු පැවරිය යුතු බවද ඔහු කියා සිටියා. හොමු සමුද සන්ධිය තුළ ඇති නැව්වල ආරක්ෂාව තමන් සතු බවද ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්වා දෙනවා. රාත්‍රියක් තුළ නැව් 30කට පමණ හොමු සමුද සන්ධිය හරහා ගමන් කිරීමට සහාය ලබා දෙන බවද ඇමරිකා ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. ලකුණු මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවරු 11ට බලාපොරොත්තු වන්න.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
8: උදේ 10 විනාඩි 3යි.
9: හැම වංගුවකම අලුත් කතාවක්.
10: 18 වංගුව.
11: අලුත් කලාවක්. කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
12: දසම් විද්‍යාෂෝ
10: 18 වංගුව
13: සතියේ දිනවල උදේ 10ට
10: 18 වංගුව
14: 18 වංගුව

0: 아이본.
1: 아이본.
0: 야쇼. 네?
1: 야쇼 도마디 야쇼의 칼롯 케네케빌라.
0: 아빌레시. 아데낭 미. 칼롯 가마나 케안나. සමහර වෙලාවට අපේ ජීවිතයට ලොකු බලාපොරොත්තු තියෙනවා. ඒවා මේ ඈතින්නම් බලාගෙන හිටපුවාම අර ඈතින් පේන කාන්ත තරමට උසයි. හැබැයි අපිට ඒ කඳු නගින්න වෙන්නේ හිමින්. හැබැයි හිමින් යන ගමනේ අන්තිම ඉලක්කයේ කඳු මුදුන නම් අපිට අනිවාර්යයෙන්ම
1: හොඳ ගමනක් තියෙනවා.
0: ඒ නිසා අපි හොඳ ගමනක පළමු පියවර තමයි මේ තියන්නේ. අපි විතරක් නෙවෙයි දිනන්න හදන්නේ. ඔබත් දිනවලා තමයි අපිත් දිනන්න හදන්නේ.
1: අනිවාර්යයෙන්ම
0: ඔබේ ජීවිතේ බොහෝ වටිනාකම් එක්ක ඔබේ ජීවිතේ බොහෝ ඉලක්කයන් එක්ක අපි රවුම් ගහපු ජීවිතේ දැන් වංගු ගහමු.
1: අනිවාර්යෙන් රවුම් ගහන්නයි වංගු ගහන්නයි හොඳම වෙලාව උදේ 10.
0: මේ පටන් ගන්න විතරයි. තව ගොඩාක් දේවල් තියෙනවා.
1: ඔහොමම ඉන්න නේද?
0: අපි සින්දුවක් අහලෙමු.
1: අනිවාර්යෙන් ලස්සන සින්දුවක් අහමු උදේ 10 විනාඩි 5.

0: ਦੇ ਦਹਾਏ ਮੇਰਾ 99 ਆਈ ਦਨ ਬਲਾਵ ਮੇ ਯਸ਼ੋ ਮੇਰਾ ਸੁਣੀ ਰਸਨੀ ਨੇ
1: ਓ ਐਲੀਏਟ ਅੰਨ ਵੈ ਪੁਦੁਮ ਰਸਨੀਕ ਤੀਨੇ
0: ਅੱਤਰਮ ਮੇ ਅਨੁਰਾਧਪੁਰ ਪੈੱਤਟ ਵੈਲਵਾਯ ਪੈੱਤਟ ਮੋਂਡਰਾਗਲ ਪੈੱਤਟ ਮੇ ਦਵਸ ਵਲ ਮੇ සෑහෙන රස්නේ රස්නේ විතරක් නෙවෙයි හැබැයි ඒක අනිත් පැත්තෙන් ගත්තාම පොඩක් හුලං තියෙනවා ඒ නිසා රස්නේ වැඩිය දැනින්නේ නැහැ ඔහුගේ වීකෙන්ඩ් එකේ ඒ කියන්නේ දවස් පහක විතර නිවාඩුවක් තිබ්බනේ එක දවසක් නිවාඩුව තිබුණා දවස් පහක් එක දිගට නිවාඩුව තිබුණා
1: මම එක ට්‍රිප් එකක් කිව්ව ගිහිල්ලා තිබ්බා
0: ඔව් හරිද දැන් මේ පැත්තට ලංකාව කියලා කියන්නේ භූගෝලීය පිහිටීමත් එක්ක හරිද පැය කිහිපයක් ඇතුළත හිම වැටෙන කන්දකුර නගින්න පුළුවන් අනෙක් පැත්තෙන් ගිනි ගහන රස්නේ තියෙන පැත්තකට යන්නත් පුළුවන් අනුරාධපුර පොළොන්නරුව පැය 6ක් විතර යනකොට යන්න පුළුවන් අපි නෝරෙලියෙන් පටන් ගත්තාම නෝර හරහා යන්න පුළුවන් පැය 6ක් විතර වගේ තමයි යන්නේ හරිද ඊට පස්සේ ඒ දේශුකුණේ නැතන් ඒ පිහිටීම් දෙකම වෙනස් වෙච්ච මේ ගෙන්දගම් පොළොවටත් එන්න පුළුවන් පැය 4ක් 5ක් යද්දී
1: අනිවාර්යෙන් දවසින් පුළුවන් හැමදේම ලොකු තැන් වලට යන්න ලංකාවේ ඕන පැත්තකට යන්න නේද
0: යන්න පුළුවන් හරිද දැන් ඔහම රවුමක් ගහගෙන යනකොට මේ දවස්වල මේ තියෙන එල්නිනෝ තත්ත්වයක් හොඳටම අත් විඳින්න පුළුවන්.
1: අනිවාර්යෙන්.
0: කොළඹට පහුගිය දවස් ටිකේ ටිකක් වැස්සා. ඊයේ රෑත් පොඩි පොදයක් ගියා. හැබැයි අද නම් එළියට බහින්න බැරි වෙන්නේ.
1: අවුව සරයි.
0: දැන් ඔය එල්නිනෝ තත්ත්වය ගැන දැන් මාස 6කට විතර කලින් ඉඳන් තමයි ඔය කතාව පටන් ගත්තේ මේ තත්ත්වේ තියෙන්න පුළුවන් කියලා. හැබැයි අද වෙනකොට කියනවා මේ තියෙන තත්ත්වයක් එක්ක මම දැකියේ වැව් 1000 ගණක් හිඳිලා තියෙනවා කියලා කියනවා. එතකොට දැන් අද වෙනකොට ඒ තත්ත්වය ඊටත් වැඩියෙන් බලපානවා. හැබැයි එක තැනකදී මෙහෙම දෙයක්ත් තියෙනවා. අනුරාධපුර පොළොන්නරුව පැත්තේ, වැල්ලවාය පැත්තේ, මොන්රාගල පැත්තේ මේ දවස්වල වැව් හිඳෙනවා කියලා කිව්වට ඒ පැත්තේ අස්සනු නෙලන්නේ මේ වෙලාවේ.
1: ඔව් අනිවාර්යයෙන්.
0: හැබැයි වැස්සොත් ඔක්කොම ඉවරයි.
1: ඔව්.
0: එක පැත්තකින් ඒක ඇයට
1: පොඩි වාසියකුත් තියෙනවා නේද?
0: එල්නිනෝ කියන්නේ සමහරවිට ආශිර්වාදයක්.
1: ඔව් එහෙම වෙන්න පුළුවන්.
0: ගෝයන් කැපුවට පස්සේ එල්නිනෝ කියලා කියන්නේ මහා කරුණාවක් කියලා හිතෙන්න පුළුවන්.
1: මොකද ගෝයන් හදන්න මඩ කරගන්න හැමදේටම අපිට වැස්ස ඕන වෙනවනේ.
0: වැස්ස දිහා බලපුවම බඩපපුව දාලා යනවා කියලා කියයි ගෝයන් කපලා ඉවරනවා.
1: ඔව් ඒක තමයි.

0: උද 10:14
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
3: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
4: ලක්හඬ Golden Voice.
5: අපි සොයන්නේ
3: සඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
4: ලක්හඬ Golden Voice.
3: දෙන්නේ මාරාන්තිකයි.
6: ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: හැම වංගුවකම අලුත් කතාවක්. අලුත් කතාවක්.
1: අලුත් කලාවක් සොයාගත්ත මං දිනු වෙන්න ඕනේ නම්
0: සතියේ දිනවල උදේ 10ට ළඟදීම
2: 18 වංගුව. 18 වංගුව.
1: අලුත් ලෝකකාරී කයිද
3: ළඟදීම නෙවෙයි ළඟටම ඇවිල්ලා තියෙන 18 වංගුව. මේ උදේ 10 වෙනකොට 16 දැන් වෙලාව සමහරලාට එක උදේම නැගිට ගම අපි ටිකක් මහන්සිලා වැඩ කරනවා. වැඩ කරලා ඉවරලා පොඩ්ඩක් දාඩි ටිකක් දැම්මම පස්සේ තමයි අපි යශෝරා මේ තේ එකක් කියමු බොන්න ලෑස්ති වෙන්නේ.
4: ඔව් මට හිතෙනවා දැන් තේ එකක් තිබ්බනම් හොඳයි කියලා.
3: තේ එකක් බොනවා නම් ඉතින්
4: කිරි තේ එකක්ම වෙන්න ඕනේ නේද?
3: ඒ වගේම තමයි මේ කිරි තේ එක කටට රහට දිනනවා වගේම ගුණට දින්නත්
4: ඕන. එහෙනම් මොනවාද? එහෙනම් පැල්වත්ත කිරි පිටි එකක් අරගන්න ඔය අමතක කරන්න එපා.
3: ඔබට පුළුවන්කම දෙන 18 වංගුව පැත්තට එන්න. කරන්න ඕන හැමතුමක් ගන්න 2774810ට. එහෙම නැත්නම් අපිට මෙසේජ් එකක් දාන්න
4: 0703939537 මේකින ෆෝන් නම්බර් එකට මෙසේජ් එකක් එවන්න.
3: අද අපි 18 වංගුවේ පටන් ගන්නම අපි ඉස්සරහට ලෑස්ති වෙලා ඉන්නවා මේ 18 වංගුවේ වංගු ගහන ඔයාව
4: ජීවිතේට.
3: ඔව් ඒ වගේම ජීවිතේට මේ ලෝකෙ වටේ රවුමක් යන්න අවස්ථාවක් දෙන්න.
4: ඔහොම මෙන්න අපි පොඩ්ඩක් තියාගෙන ඉමු නේද මේ ගැන කියන්න.
3: ඔව් පවුලටම යන්න පුළුවන් නැත්නම් යුවලටම යන්න පුළුවන්. අවස්ථාව කොහොමද හිමි කරගන්න ඕන කියලා අපි ඉස්සරහට කියන්න. ඒ වගේම තමයි ඔබේ ජීවිතේ

0: ඉතින් ඔබ ආශ්‍රම කරන ඔබ සමහරලාට ගුරු කොට සලකන කලාකරුවෝ සෑහෙන ඉන්නවනේ අපේ රටේ. අපි ඇත් මේ මැදිරියට අරගෙන එනවා. හරි, අරගෙන ආවිල්ලා ඔබ ඉස්සරහා සම්මුඛ කරනවා. ඔබට පුළුවන්කම තියෙනවා උන් එක්ක ටිකක් කතා කරන්න.
1: මොකද වෙන්නේ කියලා බලන්න හැමදාම උදේ 10ට 10 රවංගු අහන්න.

0: දැන් බලන්නේ 10 වෙනාඩි 24යි.
1: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තියෙන නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.
2: යුත්තකෙ ඉන්න ඔයාගේ ෆියුචර්කට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත්තකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
3: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රී රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700යි 600යි
4: හසන් සමීර අධ්‍යක්ෂණයක්
5: මිනක දරුවා අරන් ගෙට මේක මාර වැඩක් නේ මං ආයේ මගේ දරුවා බලන්න. කො දෙන්න ළමයා.
6: එන්න පුතේ ආයෙන් එන්න එන්න ආයෙන්
5: දරුවා වරන් ගෙට යන්න.
6: නහ බලමුකෝ. අද ළමයාව අරන් මිසක් මම මෙතනින් යන්නේ නැහැ.
4: මල් මල් කොයින් කොයින්.
6: මං ආවේ ආයු බලන්න.
7: ලොක් අයියා ඔයාලා කියලා තියෙනවනේ. හැමදේම වෙන්නේ නීතියට. උසාවියේ නියෝගයක් දෙයි ඔයාලා ආයු බලන්න පුළුවන් කොහොමද කියලා. එතකොට එන්න දැන් යන්න.
6: නොගියොත්.
7: යන්නේ මේ නිදියක්කේ. මෙතන ප්‍රශ්න ඇති කරන්නේ නැතුව කරුණාකරලා යන්න මෙතනින්.
4: සතියේ දිනවල රාත්‍රී 8ට ITN බලන්න.
8: මල් දිනුන්
9: අම්මයි
8: මේරුණා.
10: හැම වංගුවකම අලුත් කතාවක්.
11: 18 වංගුව.
12: අලුත් කලාවක්. අලුත් කලාවක් සොයාගත් තමන්
10: දසුන් විත් යෂෝ
11: 18 වංගුව
10: සතියේ දිනවල උදේ 10ට
11: 18 වංගුව
0: ඔය 10 වෙනාඩි 27යි දැන් 18 වංගුව පටන් අරගෙන පැය භාගෙකුත් ගිහිල්ලා
13: ඔව් ඒකනේ
0: දැන් මේ ඔබට මේ කලින් අපි පූර්ව නිවේදන ප්‍රචාරයේද කිව්වා ඇත්තටම මේ ඩෙන්ගු එකක් අවදානම් තත්වයකට ඇවිල්ලා තියෙනවා ඉන්සාව ඔබ පරිස්සම් වෙන්න කියලා. ඔය කරාව දෙන්නේ අර වටිනා කියන ජීවිතයක් නැත්නම් 6-4 දේහයක් පුංචි මදුරෙකුට බිලි දෙන්න එපා කියන තැන ඉඳන් ඔබ ඔබේ ගෙවත්ත
13: පිරිසිදු කරගන්න නේද?
0: පිරිසිදු කරගන්න පටන් ගන්න. ඔබ දන්නවද මේ වසරේ මේ ගතවිච්ච කාල සීමාව තුළ ඩෙන්ගු රෝගින් 95,493 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා. හරිද? ඔය 95,493 දෙනාගෙන් 72 දෙනෙක් මේ ලෝකේ හැරගෙහිලා තියෙනවා ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 0.07යි හරිද දැන් මේ වෙලාවේ ඩෙන්ගු අධි අවදානම් කලාප විදිහට කලාප කීපයක් හඳුනාගෙන තියෙනවානේ එතකොට මේ අධි අවදානම් කලාප විදිහට හඳුනාගෙන තියෙන මේ කලාප ඇතුලේ වැඩියෙන්ම රෝගීන් වාර්තා වෙලා තියෙන්නේ ජූලි මාසේ රෝගීන් 29,964 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා හරිද මේක ලේසි පාසු දෙයක් නෙවෙයි එතකොට ජූනි මාසේ 21,533 දෙනෙක් ඊට පස්සේ අගෝස්තු වල 10,157 දෙනෙක් ඒ කියන්නේ යම් ආකාරයක අඩුවීමක් තියෙනවා ඔබේ මැදිහත් වීම එක නැත්නම් ඔබ මේකට දක්වන උනන්දුවත් එක්ක හරිද ඒ වගේම තමයි විශේෂම කියන්න ඕන දැන් දකුණු පළාතේ තමයි මේ තත්ත්වය ටිකක් භයානක වෙලා තිබුණේ දකුණු පළාතේ 13,886 දෙනෙක් රෝගීන් විදිහට වාර්තා වෙලා තියෙනවා ඩෙන්ගු වැළදිලා එතකොට නෑ දකුණු පළාතේ වැඩිම බස්නාහිර පළාතේ බස්නාහිර පළාතේ වැඩිම වාර්තා වෙලා තිබුණේ 50,506 දෙනෙක්. හරි ඊට පස්සේ දෙවෙනියට තියෙන්නේ දකුණු පළාතේ. හරිද? ඊට පස්සේ තුන්වෙනි ස්ථානයේ තියෙන්නේ මේ මධ්‍යම පළාතේ 8,710 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා. මේක ලිහිසි පහසු තත්ත්වයක් නෙවෙයි.
13: පුංචි මදුරුවෙක්ට පුළුවන් වාගේ ජීවිතේ නැති කරන්න නේද?
0: අනිවාර්යයෙන්ම. ඒ වගේම තමයි දිස්ත්‍රික් මට්ටමෙන් ගත්තොත් කොළඹ දිස්ත්‍රික්කෙන් තමයි වැඩිම රෝගීන් වාර්තා වෙලා තියෙන්නේ. ඒ රෝගීන් ගාන යශෝරා කොළඹින් ඇවිල්ලා තියෙනවා. ওই සමස්තෙන් 21.31% ප්‍රතිශතයක්. ඒ කියන්නේ 18,911 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා කොළඹ. ඒකට ලේක ලිහිසි පහසු දෙයක් නෙවෙයි. හරි. ඒ නිසා ඔබ පරිස්සම් වෙන්න පරිස්සම් වෙලා අනේකවත් පරිස්සම්
13: කරගන්න නේද?
0: ඒ කියන්නේ දුව දරුවෝම පරිස්සම් කරගන්න අමතක කරගන්න
13: එපා.
0: අපිට මේ
13: අපිට ඉන්නවා අහගෙන ඉන්න කීප දෙනෙක් මේ වෙලාවේ මතක් කරන්න කියලා. වොයිකට සුමුණ අහලා තියෙන අද කවුද මේ අමුත්තා කියලා. කවුද කියලා බලන්න පුළුවන් තව චූටි වෙලාවකින් ඔහොමම ඉන්න. ඉතින් ගුඩ් මෝර්නින් කියලා තියෙනවා. ඉතින් ආට ගුඩ් මෝර්නින් වෙන්න ඕනේ. ලස්සන සින්දුවක් ගන්න අපි එකතු කරගන්න කියලා තියෙනවා. ඉතින් පැය 24 මහන්නේ ලක්කන්න කියලා තියෙන්නේ. ඉතින් අවාදරෙන් එකතු කරගන්න අපි ළඟ සින්දුව අහන්න. පොටි මාසේ වන්නේ ඉන්නවා සඳ ලංකාවෙන් අපි වහගෙන. ওই විදිහට මින්න තවල් එක වෙනකන්. කොඩිය කුමරේ නිල්මිණි කුමාරිය ආවත් එකතු කරගන්නම් යන්න කලින් සින්දුව අහන්න. මහත්තයා ජයලත් දුව පියුම් සෙව්වන්දී වගේම පුතාලා ඉන්නවා. මේ හැමෝම එකතු කරගෙනම පුංචි දඟයෙක් ඉන්නවා කින්. ඒ හැමෝම එකතු කරගෙන දසුන් අපි යමුනේ ලස්සන සින්දුවක් අහන්න.
0: රයිට්. අපි සීගිතයක් අහමු. ඒ අතරතුර කියන්න ඕන 27 74 810ට පුළුවන් නම් එමුතුමක් ගන්න. අපි කතා කරලම සින්දුවක් අහමු.
13: හරි.

0: උදේ 10 වෙනකට 34යි. අපිට SMS කීපයක් ඇවිල්ලා තියෙනවා නේ?
1: ඔව් මැසේජස් කීපයක් ඇවිල්ලා තියෙනවා. තුසිත මැසේජ් එකක් දාලා තියෙනවා හැමෝම අහන්නේ අද මේ කවුද අමුත්තා කියලා. පුංචි වෙලාවක් දෙන්න අපිට නේද? අපි කියන්නම් කවුද කියලා. ඉතින් ඕගොල්ලන්ට අලුත් වැඩක් එක්ක තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. පානදුර පැත්තට යන්න හිතුණා මට. පානදුරෙන් අපි වහගෙන ඉන්නවා තුෂුර. මොකක්ද මේ වංගුව කියලා අහලා තිනවා දසුන්. මොකද කියන්නේ?
0: තමන්ට 18ක් තියෙනවා වංගු. කැමති වංගුව තෝරගන්න මුලා.
1: කැමති වංගුවක නතර වෙන්න පුළුවන්. ඔව්.
0: මේ තමයි 18 වංගුව.
1: අපි කියන්නම් කොහොමද ඉන්න.
0: Right. තව කවුද SMS කරලා
1: තියෙන්නේ? Hello කියලා තියෙනවා. Good morning. ඉතින් අපි තියෙනවා මාතලේ දිලිනි තමයි message එක දාලා තියෙන්නේ. දිලිනි ආවත් එකතු කරගන්නම්. දැන් තැපල් කාර්යාලයක දසුන් මේ වෙලාව අපිව සද්දටම අහගෙන ඉන්නවා. ගිනිගත් හේන තැපල් කාර්යාලය තමයි අපි වහගෙන ඉන්නේ. එතන ඉන්න උඩදැණිය මහත්මයා, ඒ වගේම චාන්දනී මිස් ඉන්නවා, රිෆ්කා මිස් ඉන්නවා, සංගීත මේ හැමෝම එකතු කරගන්න කියලා තිනවා ලස්සන සින්දුවක් අහන්න.
0: අර මේ තමයි ඒ ලස්සනම ලස්සන සින්දුව අහන්න.

0: උදේ 10:38
1: ලාංකේය විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
2: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එක දින එළිය කරයි.
3: ආටපිටි වලින් හදපු කෑමක තියෙන රස විතරද? ඒ

0: මේක අපේ රස රහස
1: අපේ රසය රටේ සැමට
2: ජීවිතයක් නැතිකර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න. දහය විනාඩි 40යි.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
4: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා.
5: ඉවරයි.
6: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන්නා මේක තමයි.
7: හැම වංගුවකම අලුත් කතාවක්.
8: 18 වංගුව.
9: අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ.
10: දසම් විත් යෂෝ
8: 18 වංගුව
11: සතියේ දිනවල උදේ 10ට
8: 18 වංගුව
12: ජනලෙන් එළියවල වුහාම කාස්ට ගව්ව දැක්කහම වහින්නවත් නැද්ද කියලා හිතනවා වෙන්න පුළුවන්. හරිද?
13: වැහි පොඩක් එනකම් බලාගෙන ඉන්නවා වෙන්න පුළුවන් නේද?
12: අනිවාර්යයෙන්ම. ඔන්න මේ කලගුණුද්දියා දෙපාර්තමේන්තුවෙන් කියනවා බස්නාහිරටයි සබරගමුවටයි ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළ දිස්ත්‍රික්ක වලටයි පොඩක් වහින්න පුළුවන් කියලා වැසි වර්ග කිහිපයක් ඇති වෙනවා කියලා තියෙනවා.
13: අමෝ ලොකු දෙයක්.
12: ඇත්තටම. ඒ වගේම තමයි මේ ඌවපළාතේ තම්පාර මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වලත් ස්ථාන කිහිපයක හවස දෙකකින් විතර පස්සේ
13: පොඩක් එනවා නේද
12: කියලා කියනවා. ඒ වගේම තමයි ඔන්න එළියට බහලා අහස දිහා බලන්න එපා කියලා කියන්න හේතු තියෙන දිස්ත්‍රික්ක කිහිපයකුත් තියෙනවා. හේතුව තමයි මේ කලගුණුද්දියා දෙපාර්තමේන්තුව කියනවා දෘශ්‍ය ලෙස සූර්යා දකුණට ගමන් කරනකොට අගෝස්තු 28 වෙනිදා ඉඳන් සැප්තැම්බර් 7 වෙනිදා වෙනකන් ඉර මුදුන් වෙලා තියෙනවා කියලා ලංකාවට ඉහළෙන්. එතකොට මේ බලපෑමේ වැඩිම ගොදුරක් වෙන්නේ නැත්නම් ඉර මුදුන් වෙලා වැඩිම තියෙන්නේ 12:10 වෙනකොට අද හරිද කල්පිටියට ඊට පස්සේ තලාවට ඊට පස්සේ සිංහාරගමට ඊට පස්සේ ගල් කඩවලට නාචදූවට පඩිකාර මඩුවට ඒ වගේම තමයි ගෝමරං කල්ල සහ වෙරුගල් කියන ප්‍රදේශවලට තමයි අද ඉර මුදුන් වෙනවා කියලා කියන්නේ. මුදුන් වෙලාද කියලා බලන්න ඕන නම් එළියට බහලා
13: බලන්නනේ.
12: අස දිහා බලන්න. ඇස් දෙක පරිස්සම් කරගන්න.
13: ඔව් අනිවාර්යයෙන්ම එළියට යනකොට කුඩයක් අරගෙන යන්න හොඳට වතුර ටිකක් එහෙම බොන්න මේ තියෙන රස්සෙත් එක්ක නේද?
12: නැත්තම් විජලනයේ වෙලාවම තමයි ඒක වේලුම් කාලේ යන්නේ.
13: ඔව් ඒක තමයි.
12: ඒස පරිස්සම් වෙන්න. ඔය ලස්සන රැක ගන්න.

0: දැන් වෙලාම උදේ 10:44. අපේ රටේ එක එක කාලෙට එක එක කලාවන් බිහි වෙනවනේ. හරිද? දැන් ඉතිහාසයට ගියපුවාම රජ කාලේ තිබුණු ඒ පරිසරය සබඳහම සහ සමහරලාට සමාජ ආර්ථික ආගමික සංස්කෘතික වපසරියන් එක්ක අපිට චූල සංස්කෘතිය ඇතුලේ චූල සාහිත්‍ය මහා සාහිත්‍ය අපිට උරුම වෙලා තියෙනවා. ඒ ඇතුලේ අපිට තියෙනවා කතා කලාවන් තියෙනවා, ගීත කලාවන් තියෙනවා, කවි කලාවන් තියෙනවා. හරිද? මේ සියල්ලම තියෙනවනේ. ඔව්. ඔහොම දැන් පරිවර්තනය වෙලා ඇවිල්ලා අපි ඉන්නේ තාක්ෂණික යුගයේ. ජෙන් සී ලගේ. එහෙම කට තියෙන කියන්නේ. ඔව්. එයායි තමයි ඉන්නේ. හරිද? හැබැයි ඒ වුණාට ඔය මූණ පොතේ ලියන දේවල් වලට වැඩිය ලස්සන දේවල්
1: ඉස්සර තිබුණා නේද?
0: ඉස්සර තිබුණා වගේම ත්‍රිවිල් වල පිටිපස්සෙත් තියෙනවා.
1: ඔව්.
0: හරිද? නිකන් යනකොට බලන් යන්නකෝ. බස් එකේ යනකොට ජනෙලෙන් එළියට දාලා බලන්න ත්‍රිවිල් එක පිටිපස්සේ මොනවද
1: තියෙන්නේ කියලා නේද?
0: ඔය සමහරු ගහලා තියෙනවද? අපෙන් ලිඳ අහලා ලිඳෙන් නාලා අපිට මොරනවා කියලා.
1: අනේ.
0: තා එක තැනක හරි ලස්සන කතාවක් තිබුණා. හරිද? බොක්කෙන් ලව් කරපු කාලේ කෙක්කෙන් පොල් කැඩුවා නම් මං දැන් කෝටිපති කියලා.
1: ඒකනේ.
0: එහෙම හිතන අයත් කොච්චර ඇද්දනේ?
1: ඔයත් කෝටිපතියෙක්ද?
0: නෑ. මං පොල් කඩලා නෙවෙයි බොක්කෙන් ලව් කරලා කෝටිපතියෙක්.

0: හැම වංගුවකම අලුත් කතාවක්.
1: දහඩ වංගුව.
2: අලුත් කලාවක්. අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නෑ.
0: දසන් විත් යෂෝ.
1: දහඩ වංගුව.
0: සතියේ දිනවල උදේ 10ට.
1: දහඩ වංගුව.
3: උදේ 10 විනාඩි 49යි.
4: ලකනහගෙන ඉන්න වෙලාව අපිට මතක් කරන්නත් ඉන්නවා. දසුන් කීව දෙනෙක්ම අපි ඒ කට්ටිය මතක් කරමුද?
3: මතක් කරමු.
4: මේ වෙලාවේ ජය මම ඇවිල්ලා තියෙනවා අපේ 18 වංගුව පැත්තට. සුබ උදෑසන කියලා තියෙනවා. අද ප්‍රෝග්‍රෑම් එකට ඔයාටම හරියන කෙනෙක් ඇවිල්ලා කියලා තියෙනවා. ඔන්න ෂොට්ටක් පරක්කුන යාව එක්කගෙන අද ඔන්නේ මම යාව එක්කගෙන ආවා. ඔය මේ වංගුව මොකද්ද කියලා තමයි අහන්නේ. හොම්මම ඉන්න සින්දුවකට එකතු කරගන්න කියලා තියෙන යාව වැඩ කරන තැන හැමෝම එතන ඉන්නවා. ලොකු බොස් උපුල් පොඩි බොස් අරුණෝ ලක්ෂ්මි මිස් එක්කම ධනුෂ්කත් අපි වහගෙන ඉන්නවා කියලා තමයි දසුන් කියන්නේ.
3: තව කවුද ඉන්නේ?
4: තව ඉන්නවා. කවුද මේ මොරටුව පැත්තට යන තමයි හැදුවේ. මේ වෙලාවේ අපිව සද්දරම අහගෙන ඉන්නවා. සඳුන් ඉන්නවා, පොඩි පුතා ඉන්නවා. එකතු කරගන්න කියලා තියෙන ලස්සන සින්දුවක් අහන්න. ගුඩ් ජොබ් ලක්හන්න කියලා තියෙනවා. ස්තුතියි.
3: එයත් ඔන්න සමුව අරගෙන. කවුද?
4: කවුද?
3: ලියෝනල් මෙස්සි. ඔහුගේ පාපන්දු ලෝකුසලානේදී ලොකු බලාපොරොත්තුවක් තියාගෙන හිටපු කෙනෙක්. ඔව්. ඔහු ආජෙන්ටිනා කණ්ඩායම අවුරුදු 20ක් නියෝජනය කළා. නියෝජනය කරලා ඉවර වෙලා ඔහු නිකන් වේදනාකාරීව තමන් සමු ගන්නවා කියලා සදහන් කළා. දෙනවා මේ තීරණය ගන්න එක ටිකක් හරි අමාරු වුණා කියලා කියනවා මෙස්සි. උමාරු ලියෝනල් මෙස්සි කියලා කියන්නේ ඇත්තටම පාපන්දු පිටියේ රජ කිරුළු දරපු කෙනෙක්.
4: හැබැයි
3: මම හිතනවා මෙස්සි සමු ගන්නේ හොඳම කාලේ කියලා සමු ගන්න ඕන.

0: ගීත ගැන කළේ රොෂාන් ප්‍රනාද 10:53 දැන්.
1: අඩකුඹුරේ රළු මාවති නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝ වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පුලවට මහ බලයක්.
2: David Peters Motor Company within Rajya Sevaka Upada Pidana DPMC Rajya Pranama Amatanna 01114600
3: Hema Vanguwakama Alut Kathawak
2: Dahata Vanguwa
4: Alut Kalawak Choya Katthaman Dunu Wenna One Na
3: Dasan With Yasho
2: Dahata Vanguwa
3: Satye Dinawala Ode 10ට
0: මොනතරම් අඩුපාඩු දිවුණත් අපේ ගෙදර
3: රසට කෑම ටිකක් කන්න ඕනේ.
0: අපි සාමාන්‍යයෙන් තේ එකක් බොනවා මේ වෙලාවට.
3: ඔව්.
0: ඒ වගේම කෑම ටිකක් කනවා සමහරවිට උදේ කාලා නැත්තම්.
3: සමහරක් වෙලාවට දැන් ගෙදර ඉන්න කෙනෙක් මේ වෙලාවට උයන්න ලෑස්ති වෙලා ඉන්නවා වෙන්නත් පුළුවන් නේද දසු?
0: ඔව්.
3: එතකොට උයද්දී ගෙදර ඉන්නවනේ පොඩ්ඩෝ ටික පොඩ්ඩෝ කෑම කන්නේ නැහැ නුවින දේවල් ටික රස නැහැ කියලා ඉන්නවා. හැබැයි ඔයාලට පුළුවන් පුංචි දෙයක් කියන්න හදන්න මේ කෑම ටික රස කරගන්න පැල්වත්ත බටර් ටිකක් දාන්න. පුංචි පොඩ්ඩෝන්ගේ කෑම එක රසට ගුණට සෝදට ගන්න පැල්වත්ත බටර් තියෙන ලුණු සහිත ලුණු රහිත ඒ වගේම සුදු ලුණු රසයටත් ඔයාට පැල්වත්ත ගන්න පුළුවන් පැල්වත්ත බටර් එක අරගෙනම බලන්න.
0: ඉස්සර හිටපු පොඩ්ඩෝ නෙවෙයි දැන් ඉන්නේ. කොච්චර මේක ගුණයි කිව්වත් වැඩක් නැහැ පොඩ්ඩක්.
3: ක්ෂ වැටව ඉන්නේ.
0: ඔව්. වැඩක් නැහැ රහට දියෙන්න ඕනේ. හරිද? රහටයි සුවඳටයි දියෙන්නේ.
3: ගුණ වැඩක් නැහැ. හැබැයි ගුණ තියෙනවා පැල්වත්ත බටේකේ.
0: අම්මලා දැනගන්න ඕන ගුණ හංගලා මේ රසටයි සුවඳටයි කන්න දෙන්න. එහෙනම් පැල්වත්ත බටේ ටිකක් දැම්මොත් ඒක හරි වුණා.
3: හරියටම හරි.
0: රයිට්. අම්මේ කතා කරලා බැන්නනේ.
3: ආදරෙන් එක්කෙනෙක් කෝල් එකක් දුන්නා දර්ශනී ඔව එකතු කරගන්නම් විජිත මාවත ඉඳලා මාව අහගෙන ඉන්නවා කියලා කිව්වා. ඉතින් අපිට හරිම ආදරේ කිව්වා. අපිත් ඉතින් ගොඩක් ආදරේ නේද?
0: ඇයි?
3: අපර ගහේනේ.
0: කිව්වා ඉදිරියට කියන්න. ඊයේත් කිව්වා.
3: ඊයේත් කිව්වා.
0: ඇයි නම කිව්වේ නැත්තේ?
3: ඔන්න මතක් කරා ඔයාව මරගහේනියගේ අයිය කෙනෙක් ඉන්නවා කිව්වා. ඒ හැමෝම එකතු කරගෙන අපි අහමු ලස්සන සින්දුවක්. රත්නපුරේ ඉඳලා තමයි අපි වහගෙන ඉන්නේ. ඉතින් ඔයාව ආදරෙන් එකතු කරගන්න අපේ ඊළඟ සින්දුවට. තව එක්කෙනෙක් ඉන්නවා දසු ලස්සන අදහස් දෙනවා ඈ කියලා තියෙනවා. හරි ඈ. හෙං මොකද ලස්සන වැඩක් කියලා තියෙන. ඉතින් බොහොම ස්තුතියි. 10ට යමු අපි සේරම මේ 18 වංගුවට.
0: මේ සමහරු ස්ට්‍රෙස් වෙන හේතු තියෙනවානේ.
3: ඔව්.
0: තමන්ගේ නෝනා හින්දා මහත්තයා ස්ට්‍රෙස්
3: වෙනවා.
0: මහත්තයා නෝනා ස්ට්‍රෙස් වෙනවා. ආදරවන්තයා හින්දා ආදරවන්තයා ස්ට්‍රෙස් වෙනවා. හරිද? දැන් ඔය වගේම තමයි සමහරලාට ජොබ් එක හින්දා.
3: ඔව්.
0: සමහරලාට අන්න බැංක එකට සල්ලි ටිකක් දාන්න ඕන, ලෝන් එක ගෙවන්න ඕන, මෙහෙම කියලා සමහර අය ස්ට්‍රෙස් වෙනවා. ඒ වගේම තමයි තව සමහර අය එක්සෑම් එකක් තියෙනවා.
3: ඔව් මං වගේ.
0: ඒකද ස්ට්‍රෙස් වෙනවා. හැබැයි ස්ට්‍රෙස් කියලා කියන්නේ හොඳ දෙයක් නෙවෙයි. ඕක පාලනය කරගන්නත් ක්‍රමයක් තියෙනවා.
3: ඔව්.
0: අපි ඊළඟ පේ කියමු.
3: ඔව් අනිවාර්යයෙන්.
0: ස්ට්‍රෙස් වෙලා දන්නේ නැහැ දැන් ඒක කියලා ඉවර කරේ නැහැ කියලා නේ.
3: ඒක තමයි. හොම්ම මේ ඉන්න අපි ඉක්මනට නිවුස් එක හලෙමු නේද දසු.

0: 99.5 අනුත්තුනයිදශමහත ලක්හඩ රඩියෝ අයිටන් සැබෑ ශ්‍රී ලාංකය හඬ
1: වෙලාව පෙරවරෙ කුළහයි.

0: ලක්කන ප්‍රවෘත්තිය සමගින් මම වෙනුරි ගින්නලේ ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් උඩුගේන්න එපා. කොහොමකිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැන්දීමයි ඉබත් වෙන.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: එල්ලිනෝ කාලගුණ තත්වයෙන් දිස්ත්‍රික් හයක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 27කට බලපෑම් එල්ල වී තිබෙනවා. පවුල් 27175ක පුද්ගලයින් 86788 දිනකු පීඩාවට පත් ඇති බවයි ආපදා කමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. අම්පාර, බදුල්ල, මඩකලපුව, මොණ්ඩාගල, පොළොන්නරුව සහ රත්නපුර යන දිස්ත්‍රික් වලට එල්ලිනෝ කාලගුණ තත්වයෙන් බලපෑම් ලැබුණා. මෙම දිස්ත්‍රික් වල පවුල් 27,48 පුද්ගලයින් 86,368 දෙනෙකුට පානීය ජලය බෙදා දීමට පියවරගත් බවද ආපදා කමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. මේ අතර සූර්යා දකුණට ගමන් කිරීමේදී පසුගිය 28 වනදා සිට ලබන 7 වනදා දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පවතිනවා. ඒ අනුව අද දහවල් 12:10ට කල්පිටිය, තලාව, සිංහාරගම, ගල්කඩවල, නාචිතුව, පඩිකාරමඩුව, ගෝමරංකල්ලේ සහ වෙරුගලන ප්‍රදේශවලට හිරු මුදුන පවතින බවයි කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. අමෙරිකා යුද හමුදා ලේකම් ඩැනියල් ඩිස්ක්‍රෝත් සිය දොරින් ඉල්ලා අස්වේ තිබෙනවා. ඔහු යුද හමුදා ලේකම් දුරේ කටයුතු කර ඇත්තේ මාස 18කට ආසන්න කාලයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අමෙරිකා ආරක්ෂක ලේකම් පීට් හිග්සෙත් සමග මාස ගණනක් පැවති මතභේදාත්මක තත්ත්වයන් පසු ඔහු ඉල්ලා අස්වේ ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. 46 හැවිරිදි ඩිස්ක්‍රෝල් අමෙරිකානු ඉතිහාසයේ යුද හමුදා ලේකම් දුරේට පත් වූ ලාබාලතම පුද්ගලයා ලෙසයි සැලකෙන්නේ. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට බලාපොරොත්තු වන්න.
4: 24 පෑම සිරුවෙන් ලකඩ ප්‍රවෘත්ති.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝ
1: එකලයි විනාඩි තුනයි
2: හැම වංගුවකම අලුත් කතාවක්
3: 18 වංගුව
4: අලුත් කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
2: දසුන් විත් යෂෝ
3: 18 වංගුව
2: සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව
1: දසුත් මොකද කියන්නේ
5: කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා
1: ඒකනේ ඉතාලියේ තනියෙන්නත් තියෙනවා අපිට සින්දු අහන ගමන්
5: මේ ඉස්සලම කියන්න ඕනේ මේ මට මේ SMS එකක් එවන්න
1: ඔව් 0703 93 5 93 7
5: ඔය තමයි SMS එවන්න ඕන අංකය SMS එකක් වන කම්මැලි වගේ නම් කෝල් එකක් දෙන්න
1: ඔව්
5: 2743 810 තමයි දුරකතන අංකය හරිද දැන් මේ හරි තාම ස්ට්‍රෙස් වෙලා දැන් නැ ඉන්නේ
1: නේ
5: ඒක තමයි මේ කතාව ඔව්
1: අපි හරිමු
5: හරි ඉස්සෙල්ලා මේ අපි උත්සාහ කරනවානේ ලෝකෙ දිනන්න යන්න
1: ඔව්
5: හැබැයි පළවෙනි පියවර තියනකොට ගොඩාක් අයට
1: වැරදෙනවා
5: ඔව් වැරදෙනවා වගේම තමයි පළවෙනි පියවර තියන්න තමයි අමාරු තියනවා මේ කෝටියක් ප්ලෑන්
1: ඔව්
5: කෝටියක් ජයග්‍රහණ අත් කරගන්න ඉලක්ක තියෙනවා
1: ඔව්
5: හැබැයි ඔය එකකටවත්
1: අඩිය තියන්න පරක් වෙයි නේද
5: අඩිය තියන්න බයයි අර සාමාන්‍යයෙන් කියනවනේ කතාවක් රිලව් ගෙවල් හදනවා වගේ තමයි කියලා වැස්ස එනකොට තෙමි තෙමි එනකොට කියනවලු
1: ගයක් හදාගන්න ඕනේ
5: අනිවාර්යයෙන්ම ගයක් හදනවා ඊළඟ වැස්සට කලින්
1: ඔව්
5: හරිද වැස්ස පායපු ගමන් රිලවට අමතකයි
1: අමතකයි
5: ඊළඟ වැස්සෙත් තෙමි තෙමි කියනවලු එහෙම
1: ගයක් හදනවා කියලා
5: කයි කියලා ඒ වගේම තමයි දැන් ඔබටත් සමහරලාට මේ වැඩේ නම් පටන් ගන්නවා මේ පඩිය ගත්තාම අර වැඩේ නම් පටන් ගන්නවා මොකක්ද පොඩි ස්වෙන් රැකියාවක් කරන්න පටන්
1: ගන්න
5: මේ නැත්තම් පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා කියලා හිතනවා හැබැයි ඒ හැම එකකටම Tamanට සමහරලාට අර සුදුසු කාලෙනකම් බලාගෙන ඉන්නවා යාළුවා හා කියනකම් බලාගෙන ඉන්නවා නෝනා සපෝට් එකක් දෙනකම් බලාගෙන
1: ඉන්නවා
5: ඔය මොකුත් නෙවෙයි ඔබට ඌමනාව ඇති වෙච්ච වෙලාවට
1: සරහටම යන පළවෙනි අඩිය තියන්න
5: අනිවාර්යයෙන් මේ මොනොත් ඔබට පුළුවන් ඔබේ ඉලක්කයට යන්න ලෝකේ ජය ගන්න ඉස්සෙල්ලා ඔබ ඇතුළෙම ඉන්න පරාජිතයා පරාජය කරන්න ඊට පස්සේ ඔබට පුළුවන් ලෝකෙම දිනන්න
1: අනිවාර්යෙන්
5: මේ පැය සුබයි අපි ගිමන පටන් ගමු
1: එකලයි විනාඩි 6යි

0: ඉතාලිය පැත්තේ තනේනවාගේ බැංකොක් පැත්තේ තනුණොත් කොහොම තියේද?
1: මට හිතෙනවා බැංකොක් වලට ගිහින් එන්න.
0: හරි හරි යන්න සල්ලි නැත්නම් පොඩක් ඉන්න. අපි ලෑස්ති ඔබ වරගෙන යන්න.
1: ලෝකෙ පුරාම ඔයා ලෑස්ති වෙලා ඉන්න අපිත් එක්ක ටුවර් එකක් යන්න.
0: යන්න. හරිද ඒකට අවස්ථාවක් තියෙනවා 18 වංගු පටන් ගත්තේ අපි හින්දාමයි
1: වංගු ගන්න
0: යන්න. ආගල යන්න අපි ඉස්සරහට ගියනම් මොකද්ද කරන්න ඕනේ කියලා.
1: දසුන් දැන් අපේ ලක්කන ඔෆිෂියල් Facebook page එක පැත්තට ගියොත් මොකද හිතෙන්නේ?
0: එන්න ලස්සන කොල්ලෙක්.
1: නෑ ලස්සන කෙල්ලෙක් ඉන්නවා.
0: කොල්ලෙක් ඉන්නවනේ.
1: දෙන්නෙක් ඉන්නවා. ඔය ඇහුව නේද ප්‍රශ්නයක් මගෙන් කවුද ඒ අමුත්තා කියලා. ඒ කවුද ඉන්න අමුත්තා කියලා බලා ගන්න පුළුවන් ලක්කන ඔෆිෂියල් Facebook page එකට දැන් ගියොත්.
0: ආ ගෙල්ලා ලයික් කරන්න කමෙන්ට් කරන්න
1: මැසේජ් එකක් තියන්න.
0: මේ ඒ අතරතුර අපි තමයි ෆලෝ කරලා නැත්නම් අපි ෆලෝ කරන්න. මොකද මේ ඉස්සරහට ඔබට බොහෝ දේවල්
1: දැනගන්න
0: බලන්න පුළුවන්.
1: ලක්කන්ඩ අපේ ගෝල්ඩන් වොයිස් එක ගැනත් මතක් කරන්න තියනවා නේද දසුන්? අපිට
0: වොයිස් නම් වොයිස් ලක්කන්ඩ ගෝල්ඩන් වොයිස්. හරිද? මේ ලංකාවේ හතර දිබ්බහග්ගේ හිටපු 35,000කට ආසන්න සින්දු කියන්න පුළුවන් තරංකරුවන් අතරින් විශිෂ්ටයන් අපි ඉස්සරහට අරගෙන යනවා. පළවෙනි පියවර ඊයේ පටන් ගත්තා. මේ දෙවෙනි පියවර තුන්වෙනි පියවරත්
1: තියෙනවා.
0: ඔබට බලන්න පුළුවන් කොච්චර ලස්සන වොයිස් තියන අය මේ වගේ වොයිස් නේ.
1: දක්ෂ තරුණේද? අපි හිතුවේවත් නෑ මේ තරම් දක්ෂ අය හැංගිලා හිටියද කියලා.
0: ඔය වගේ වොයිස් නෙවෙයි නේ.
1: මං වගේ නෙවෙයි, මට වඩා ගොඩාක් දක්ෂ අය ඉන්නවා.
0: ලස්සන වොයිස්
1: සින්දු කියන්න පුළුවන් අය.
0: හරි, ගෝල්ඩන් වොයිස් අහන්න සින්දු කියන්න එන්න කියලා හිතනවා නම් මේ දැන් අවස්ථාව නෑ නේ.
1: ඔව් දැන් නෑ. අපේ ඊළඟ රවුන්ඩ් එක අපි මතක් කරන්න නේද දෙවෙනි වටේ?
0: දැම පොඩක් ලෑස් වෙලා ඉන්න.
1: ඔව්
0: රයිට්. එහෙනම් අපි ගීතය අහමු. හරියටම 11:11
1: පුංචි ප්‍රාර්ථනයක් තියෙනවානේ. 11:11 කියන්නේ පුංචි ප්‍රාර්ථනයක් කරන්න කියලා. එහෙම
0: කරන්න බලන්න.
1: ඒක තමයිනේ. ඉක්මනට මේ පැතර මැසේජ් එකකුත් එවන්න.
0: මැසේජ් එක පොයත් කියමු.
1: මතක් කරමුනේ. ලස්සන අදහස් දෙනවා කියලා තිනවා. බොහොම ස්තුති. ලක්කන තුල දසුන් යශෝ රජ වැඩක් කියලා තිනවා. ඉතින් රජ වැඩේ ඉස්සරහට දරගන්න. ඉතින් අහගෙන ඉන්න අපි ඔබ විදිහටම උදේ 10 ඉඳලා දවල් 1 වෙනකම් කඩේ සද්දටම ලක්කන දාලා තියෙනවා කියලා තියෙනවා අලුබෝමුල්ලේ ජගත් රෝහණ. බොහොම ස්තුතියි. ඉතින් ඔයාගේ වටින වෙලාව වෙන් කරලා අපිට පොංචිම හරි මැසේජ් එකක් යවුවට අපිත් මහරගම අහගෙන ඉන්නවා කියලා තිනවා. එයා ගවර්න්මන්ට් එකේ වැඩ කරන ගමන් ඉන්නේ. එතන ඉන්නවා නෙල්මිනියක්, රවින්දු, අචලා, ඒ වගේම ඉරේෂා. මේ හැමෝම එකතු කරගන්න කියලා තිනවා. දමිත් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. තව ඉන්නවා අශිනී ඔවත් එකතු කරගන්න ඕනේ. පවුලේ හැමෝමත් එකතු කරගෙන වැඩ කරන තැන හැමෝමත් එකතු කරගන්න කියලා දිනවා. ලස්සන සින්දුවක් අහන්න
0: අපි ගීතයක් අහලෙමු කතා කරමු.

0: ඔබේ 11 විනාඩි 16යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
2: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
1: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
3: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.
4: සැලෙන්නෙල්ලෙන්න දළුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
5: ඉල් දාල මෙහෙන් දාල යන අතරින් නවතින්න ඉවිනි ට්‍රයි.

0: ලෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවී ප්‍රයි චම් ඇන් චාරු
1: සගේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
1: මක්ස්වෙන් සමහ ්‍යාරය විතුන්ගේෙන් අපිතාහරන දැන් නවනිමාවකින් එන ඩෝමස්වන්ට්‍ර වී කිටි යන්ත්‍රක සාතම්බර හිමිකරයකු වන්න අදමාවතන්න බිත්ව එකැකයි හැයි හන්සේ හැතනමයි පන්සේ හැතනමය
0: සහයෝගීතා අනුග්‍රහය රන් පවමට උපරිම මුදල අපෙන් ලක්ෂේටම පොලි රුපියල් හාරසිය අසුවක් විතරයි. ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය. කාටත් කලින් පත්තර විස්තර සමඟ අලුත්ම තොරතුරු දැනගන්න.

0: උණුසුම්වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරම
1: ලකන මොවලින්
2: සම අනුග්‍රහය
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
3: දශුඝාතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
4: ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
5: හැම වංගුවකම අලුත් කතාවක්
6: 18 වංගුව
7: කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නෑ
8: දසම් විද්‍යාෂෝ
6: 18 වංගුව
9: සතියේ දිනවල උදේ 10ට
6: 18 වංගුව
10: ඔබ 18 වංගුව එන්නේ මේ අපි SMS කරලා තියෙන කීප දෙනෙක් ඉන්නවා. ඒ වගේම තමයි අපේ Facebook page එක පැත්තේ ගෙහෙලා comment කරපු කීප දෙනෙකුත් ඉන්නවා නේ අශෝරා.
11: ඔව් 18 වංගුවේ ගිහින් එක වංගුවක නතර වෙන්න තමයි මම මේ හදන්නේ. messages කරපු කට්ටිය ඔව මතක් කරගන්න හදන අපේ post එකට සුබම සුබෝදාසනක් වේවා දෙන්නටම කියලා තියෙනවා. ඔයාට සුබම සුබෝදාසනක් 10 ඔයාව ආදරයෙන් එකතු කරගන්නවා. එක message එකක් තියෙනවා. අම්මෝ ලස්සන දෙන්නෙක් කියලා 18 වංගුව නෙවෙයි දහසක් වංගු තිබුණත් දැක්ක හරිම ලස්සන සුන්දර ප්‍රෝග්‍රෑම් එක බොහොම ස්තුතියි. ඉතින් හරිම ලස්සනට කරනවා කියලා තියෙන බොහොම ස්තුතියි ඔයකට සුමන. ඉතින් ආදරේ ඔබ එකතු කරගන්න සුබ පැතුම් තමයි එකතු කරලා තියෙන දසුන් ගොඩාක් අපිට මහේෂ්. ඉතින් බොහොම ස්තුතියි ඔයාගේ සුබ පැතුම් වලට. ලස්සන දවසක් හැමෝටම කියලා තියෙනවා. ඉතින් good morning කියලා තිනවා හෂිනි. ඉතින් ඔයාලට good morning හෂිනි. අපි පොඩ්ඩක් WhatsApp එක පැත්තට යමුද දසුන්. මම තහගෙන ඉන්නවා කියලා තිනවා වැඩ කරන ගමන් 18 වංගුව. ඉතින් ඔයාගේ මහන්සිය 15 නැති වෙන්න මේ හැමදේටම පුළුවන්. ඔයාට උදේ 10 ඉඳලා දවල් 1 වෙනකන් අපි වහගෙන ඉන්නේ ඉස්ට්‍රාල් වලින් තමයි. චන්දන මට message එකක් දාලා තිනේ. මට නෙවෙයි නේ දැන් අපිට තමයි message එකේවලා තියෙන්නේ. ඊට පස්සේ ඉන්නවා කවුද මේ හෂිනි? ඔයාවත් එකතු කරගන්නන් ඊළඟ සින්දුවට. නිලෝෂික ඔයාවත් එකතු කරගන්න ඕනේ මේ වෙලාවේ ගවර්න්මන්ට් එකේ සද්දටම දාලා තියෙන ලක්කන්න කියලා තමයි තියෙන්නේ දසුන්.
10: තඩිය සද්ද වැඩි කරගන්න එහෙනම්.
11: ඔව්.
10: අර මේ අපි ඊළඟ පැයේ කියන්නම් කියලා කියපු කලින් පැයේ අන්තිමේ මතක් කරපු ස්ට්‍රෙස් රිලීස් කරගන්න විදිහ එහෙම නැත්නම් ඔබට ස්ට්‍රෙස් එකක් තියෙනවා නම් ඒක පාලනය කරගන්න ක්‍රමය ගැන නැත්නම් ඊට දෙන තාක්ෂණික විසඳුම ගැන අපි කියන්න මේ ගෙදෙන්
11: පස්සේ. ඔව් මෙන්න.

0: අනුම් කරන දේ විවේචනය කර කර ඉන්නවට වඩා
1: තමන්ගේ වැඩක් කරගන්නක හොඳයි නේද දොස්.
0: තමන් කරන දේ හරියට කරන්න කියලා තමයි කියන්නේ. උදේකොළහයි විනාඩි 24යි.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කෙරි. දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
0: සමහර ගීත තියෙනවා හරේ ලස්සන පොත් වගේ, කියන්නේ දහසක් දේවල් මේ ගීත ඇතුළේ ලියවිලා තියෙනවා නේ.
1: අහගෙන ඉන්න හිතනවනේ.
0: අනිවාර්යයෙන්ම මේ අපිට SMS කරලා තියෙන කීප දෙනෙක් ඉන්නවා. ඒ වගේම තමයි අපිත් එක්ක ඉන්න පැලවත්ත ගැනත් මතක් කරන්න ඕනේ.
1: ඔව්, පැලවත්ත නිෂ්පාදනය කියලා කියනකොට එදා ඉඳලා අද වෙනකම් වෙළඳපළේ තියෙන විශ්වාසවන්ත වෙළඳ නාමයක්. ඉතින් දසුන් දන්නවද දැන් පැලවත්ත නිෂ්පාදන ආයතනයේ කිරි ගොවීන් 20,000කට වඩා වැඩි ප්‍රමාණයක් වැඩ කටයුතු කරනවා. ඉතින් ඔයා ගන්න පුංචි කිරි පැකට් එකෙන් ඔයාට පුළුවන් රටේ සල්ලි ටික රටේම ඉතුරු කරගන්න. ඉතින් පැලවත්ත යෝගට්, පැලවත්ත බටර්, පැලවත්ත අයිස්ක්‍රීම් මේ ඕන දෙයක් ඔයාට පැලවත්ත කියන වෙළඳ නාමයත් එක්කම මෙලදී අරගෙන බලන්න පුළුවන්.
0: රයිට්, අපි කියමු දැන් ගීත අහන්න කලින් අර ස්ට්‍රෙස් රිලීස් කරගන්න අපි මොනවද කරන්න ඕන කියලා.
1: ඔව්,
0: කියන්න.
1: දැන් අපි නිදා ගන්නකොට අපිට ස්ට්‍රෙස් වෙන්න පුළුවන්, වැඩ කරද්දී අපිට ස්ට්‍රෙස් වෙන්න පුළුවන්. හැබැයි ඔයා දන්නවද ඔයාගේ ස්ට්‍රෙස් එක වැඩි වෙන්නේ ඇයි කියලා? මං වගේ කෙනෙක් ළඟ ඉන්නකොට ස්ට්‍රෙස් එක වැඩි වෙනවද?
0: අනිවාර්යෙන්ම, අනිවාර්යෙන්ම.
1: අන්න ඒකයි.
0: මම මේ පුළුවලා උගහන්නෙත් ඒකයි.
1: මම ස්ට්‍රෙස් වෙලා ඉන්නේ නේද? දැන් කෝටිසෝල් කියන හෝමෝන අපි වැඩි වෙනකොට, ඉතින් ඒතකොට තමයි අපිට ස්ට්‍රෙස් වැඩි වෙන්නේ. හැබැයි මේ කෝටිසෝල් කියන හෝමෝන අපිට ටිකක් අඩු කරගන්න පුළුවන්. ඔයා වැඩ කරද්දී ස්ට්‍රෙස් වෙලා නම් ඉන්නේ. ඔයා දන්නවද දැන් ස්ට්‍රෙස් එක අඩු කරගන්න හොඳම දේ තමයි ලස්සන සින්දුවක් අහනකොට ඔයාගේ මේ ස්ට්‍රෙස් එක ටික ටික අඩු වෙලා යනවා. ඉතින් සමහරක් වෙලාවට ඔයාට නිින්ද යන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මේ හැමදේටම හොඳම විසඳුම තමයි හිත පොඩ්ඩක් නිදහස් කරගෙන අර කෝටිසෝල් හෝමෝන ඔයාගේ වැඩි වෙනකොට පොඩ්ඩක් රිලැක්ස් වෙන්න බලන්න නේද? එතකොට ආඩ ස්ට්‍රෙස් අඩු කරගෙන වැඩ ටික කරගෙන යන්න පුළුවන්.
0: අනිවාර්යයෙන්ම. සමහර වෙලාවට උදේට වැඩට යන්න ඔබ පාරට බැස්සාම වාහනේ යනකොට හෙන්දානවා, මෙහෙන්දානවා. ඒකලා වාහනේ අපි යනකොට වැරදි කරපු මිනිස්සුම අපිට බයිනවා. සමහර වෙලාවට ඒවා ඇත්තටම ඔබේ කර්මත හලන්නෙන කුණු වගේනේ. ඒ නිසා අනේ එහෙම අයට තමන්ට තමන්ගේ කර්මත කුණු හලා ගන්න දෙන්නේ නැතුව පාඩුවේ යන්න දෙන්න. නැත්තම් ඔබ ස්ට්‍රෙස් වෙන්නේ ඒ වගේ. සමහරලාට බයිසිකල් එහෙම මෙහෙන් දානවා, වාහන එහෙම මෙහෙන් දානවා, ත්‍රිවිල් එක එහෙම මෙහෙන් දානවා. එතකොට අපිට කේන්ති යනවා.
1: ඔෆිස් එකට ආවට පස්සේ මූඩ් එක වෙනස් වෙලත් යනවා නේද?
0: අනිවාර්යයෙන්ම. සමහර දවස්වල බොස්ගේ මූණ වෙනස් වෙනවා.
1: බොස් අහගෙන ඉන්නේ දැන්.
0: සමහරලාට ඒ ස්ට්‍රෙස් වෙලා එන දවස්වල වෙන්නේ නේද?
1: ඒක අපි හැම හිතමු නේද?
0: ඔව්. ඒ නිසා මේ බොස් උනත් ගවන්නේ නැහැ නේ. අනුන්ගේ කුණු හලාගෙන ඉන්නවා.
1: ඔව්.
0: ඒ වගේම තමයි මෙන්න මේ වගේ සින්දුවක් අහවුවාමත්
1: ස්ට්‍රෙස් අඩු වෙනවා.
0: අඩු වෙනවා. බලන්න ප්‍රේමයෙන් පෙරදුනාමත් මෙහෙම කියන්න පුළුවන් කොච්චර වටිනවද?
1: ඔව්.

0: දෙගොලයි විනාඩි 31යි ඔබ 18 වංගු අහගෙන ඉන්නේ. මේ හරි ලස්සන කතාවක් තියෙනවා.
1: ඔව්.
0: මොකක්ද දන්නවද? ඔබට උපදෙස් දෙන අය රැස් කරන්න මහා පිට්ටනියක් ඕන වුණාට ඔබට උදව් කරන අය රැස් කරගන්න පුංචි තේමේසියක් ඇති
1: කියලා.
0: හරි. ඒ කියන්නේ උපදෙස් දෙන්න පිට්ටනියක් පුරවන්න කට්ටිය හිටියට පොඩි උදව්වක් ඉල්ලා බලන්නකෝ.
1: අන්න.
0: ඉන්නේ පුටු හයක වාඩි වෙන
1: කිරිසකට වැඩි වෙන්නත් පුළුවන් නේද?
0: හැබැයි ඔබත් එහෙම කෙනෙක් වෙන්න එපා. දැන් මේක අහගෙන ඉන්න ඔබත් උපදෙස් දෙනවා නම්
1: උදව් කරන්න.
0: ඒව සමහරලාට කොතරගෙද හරි තමන්ට ලැබෙනවා නේ. රයිට්. අපිට SMS කරලා තිබුණ කීප දිනෙක.
1: මතක කරන්න ඕනේ ඉරේක වන්නාරෝ නියමයි කියලා තියෙනවා. අපිට පොඩි ගැම්මක් කරනවා නේ දසුන් එතකොට. මහත්තයා ලසන්ත එනවා, ලක්වින්, සස්මින්, ගෙත්මින්, ඉනුකි, ජනුකි. යාගේ දරුවෝ ටික තමයි පොගොඩ ඉඳලා තමයි ඉරේක වන්නාරෝ මට අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ. උයන ගමන් ඉන්නේ යන්නේ.
0: බලාගෙන ලුණු එහෙම වැඩි වෙන්නේ.
1: ඔව් අලපෙත්තක් දාන්න උයනකොට වැඩි වුණොත් ලුණු.
0: අලයකට ලුණු වැඩි වුණොත් මොකද
1: කරන්නේ? අන්න ප්‍රශ්නේ මොකද කරන්නේ? 18 නෙමෙයි 118 වුණොත් අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. බොහොම ස්තුතියි. මාරදේ ඉඳලා මැසේජ් එකක් දාලා තියෙනවා අපි වහගෙන ඉන්නවා කියලා. ප්‍රසාද් හරිම ආදරෙන් එකතු කරගන්නවා අපි. අපි හැමදාම අහන්නේ ලක්කඬෝ. අයෂා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මාවතකම ප්‍රියන්ත අයියා ඉන්නවා. එයාගේ වැඩ කරන ගාමන් ටිකේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඔතන ඉන්නව නේද ගීත මැඩම්? ඒ වගේම ගයනී, තරිඳු මේ හැමෝම ඉන්නවා කියලා තියෙනවා අපිත් එක්ක. බොහොම ස්තුතියි. ඒ වගේම මහරගම රෙදි ෂොප් එක පැත්තට යන්න හදන මේ වෙලාවේ ලස්සන ඇඳුම් තියෙන තැන. එතන ගොඩාක් කට්ටියක් ඉනවා මේ වෙලාවේ අපිව හගෙන. රසික, ගයාන්, සිරිවංශ, ඒ වගේම අනුර, කුමාරී, ශාන්ති. ඒ විතරක්ම නෙමෙයි නිරෝෂත් ඉන්නවා. මේ හැමෝම එකතු කරගෙන අපි හමු නේද ලස්සන ලස්සන සිතුවක්.
0: අනිවාර්යයෙන්ම ඉක්මනට SMS එකක් කරා. එවන්න තාම SMS එකක් එව්වේ නැත්තම්
1: 0703 93 5 93 7 මේ ෆෝන් නම්බර් එකට ඉක්මනට මැසේජ් එකක් එවන්න.

0: 11:36.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.

0: සන්ධ්‍යයේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සන්ධ්‍යයේ දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබනේ කෝටි යටේ NLB දනඩ දහනේ ලොතරයි ප්‍රති සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul Documentaries that open your eyes All in one place All on your terms A legendary name returns Redefining entertainment And reshaping the Sri Lankan entertainment landscape This is not just streaming This is the future of Sri Lankan entertainment. ITN Max.
4: හැම වංගුවකම අලුත් කතාවක්.
5: 18 වංගුව.
6: අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නෑ.
4: දසුන් විත් යෂෝ.
5: 18 වංගුව.
4: සතියේ දිනවල උදේ 10ට.
7: අපි 18 වංගුවේ ඉන්නේ මේ යශෝරා දැන් නිකන් හිතන්න මේ දවස්වල අපිට නිරන්තරයෙන්ම වාර්තා වෙන එකක් තමයි මේ මඟ අනතුරු. හරිද? දැන් අපි ටේක් එක වැඩසටහනෙනොත් රට වටේම ගිහිල්ලා මේ වගේ බේරෙන්න කරන්න ඕන දේවල් ගැන අපි දැනුවත් කරනවා. එතකොට ඒ කියන්නේ අනතුරකට ඔබ ගොදුරු වෙනවා නම් ඒෙන් වැළකෙන්නනේ අපි කියන්නේ. හැබැයි දැන් ඒ වගේම තමයි රියදුරන්වත් දැනුවත් කිරීම නිරන්තරයෙන් කරනවා. හැබැයි ඒ වුණාට මෙතන නොපෙනෙන ගැටලුවක් තියෙනවා. හරිද? මේ ඊයේ පෙරේදා මේ හග්ගලදී ලොකු අනතුරක් වුණා බස් රථයක. හරිද? විදේශිකයෙක් පාර පයින් යද්දි තමයි බස් රථයක් ආවා. ඒ බස් රථයට පාලනය කරගන්න බැරුව කොමාරී විදේශිකයත් යට කරගෙන බසේ ඉස්සරහට ගිහිල්ලා ඇදිලා ගිහිල්ලා නැවතුණා. කොමාරී අර තුවාල පුද්ගලයා ගිහිල්ලා හොස්පිටල් ඇඩ්මිට් කළා. පහුවදා නැති වුණා. ඊට පස්සේ මේ පිළිබඳව මේ වාහනය පිළිබඳව වාර්තාවක් දෙන්න කියලා අධිකරණ යෝගයක් කරනවා. ඊට පස්සේ ඒ අනුව මේ පිළිබඳව පරීක්ෂා කරාට පස්සේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ තිබුණු මේ ඛේදජනක තත්ත්වය තමයි මේක හරියට නඩත්තු කරලා නැහැ.
8: අනිවාර්යයෙන්.
7: සමහර වෙලාවට සමහර තිරිංග පද්ධතිය, කියන්නේ හෑන්ඩ් බ්‍රේක් තියෙන්නේ, හෑන්ඩ් බ්‍රේක් පද්ධතිය ගලවලා අයින් කරලා.
8: ඔව්.
7: නිකන් හිතන්නකෝ.
8: ඒක තමයි.
7: අර දැන් සාමාන්‍ය වාහනයකට අනවශ්‍ය විදිහට එක කෑල්ලක්වත් හයි කරලා එවන්නේ නැහැ නේ කම්පැනියෙන්.
8: ඔක්කොම අවශ්‍ය ටික තියෙන, ඒක තියාගන්න නේද?
7: මොකද කම්පැනියට පිස්සු නැහැ මේ අනවශ්‍ය කෑලි වාහනය කියලා එවන්න. හරිද? දැන් අපේ අය හිතනවා මේ කෑල්ල තිබ්බහම අවුල්.
8: වැඩි කියලා.
7: ඔව් මේ කෑල්ල තිබ්බහම වැඩි. ඔය ගරාජ් එකට හදන්න අරන් ගිහුවමත් කියනවනේ. නැවත මේක වැඩක් නැහැ. මේක වෙන දෙයක් නැහැ කියලා පොඩි ස්ප්‍රින් එකක් ගලවලා ඉන්නේ. හැබැයි මේ පොඩි ස්ප්‍රින් එකෙන් ලොකු
8: වෙනසක්
7: පාලනය කරනවා. නැත්නම් ලොකු කොටසක් අල්ලගෙන
8: ඉන්නවා.
7: හරිද? ඒ ගැන එච්චර හිතන්නේ
8: නැහැ.
7: ඒ නිසා මේ ගොඩාක් කාලවලට මේ ඒ කියන්නේ වාහන රිපයර් කරන ගරාජ් හිමියන් ඊට පස්සේ රියදුරන් කරන දේ තමයි වේගේ වැඩි කරගන්න. නැත්තම් මේක Tamanට තව කික් පරයා යන්න ඕනේ.
8: තරංගෙට යන්න.
7: යන්න අර Tamanට ඕනේ නැහැ කියලා හිතන කැලේ අයින් කරනවා. ඒ විදිහට මේ බස් රථයේ තිබ්බ තිරංග පද්ධතිය අයින් කරලා තියෙනවා. රෝද තුනක විතරයි බ්‍රේක් තිබිලා තියෙන්නේ. හරිද? අයෙක් කාරණේ තමයි මේකේ මේ වීදුරු වල තිබිලා තියෙන්නේ. අර කැබිනට් වලට හයි කරන වීදුරු. ඒ කියන්නේ දැන් සාමාන්‍ය වාහනයක වීදුරු වලට මේ වීදුරු පාවිච්චි කරන්නේ නැහැ. මොකද ඒක බිඳුනහම කෑලි ගිහිල්ලා එන්න මිසු තුවාල
8: වෙන්න
7: පුළුවන්. හැබැයි ඒ සඳහා වෙනම තියෙනවනේ
8: විශේෂ
7: දෙයක් නේ. ඔව් ඒවා තමයි මේ ප්‍රථමහන් සඳහා යොදාගන්නේ. හැබැයි මේකේ තිබිලා තියෙන තේවා නෙවෙයි.
8: සෝබනේට කරන්න එපා කියලා කියන්නේ ඔක තමයි දේවල් නේද? හරියට බලලා ආගේ වාහනේත් මේ වගේ දේවල් ටික තියෙනවද කියලා බලන්න චුට්ටක් ගිහිල්ලා.
7: අනිවාර්යයෙන්. ඒ වගේම තමයි ඔබ මගතොට යනකොට ඔබ යන්නේ හුලං උඩ.
8: ඔව්.
7: එතකොට ඕක තමන්ට පාලනය කරගන්නත් පුළුවන් වෙන්න පුළුවන්, බැරි වෙන්නත් පුළුවන්. තමන්ට පාලනය කරගන්න පුළුවන් වේගයෙන් යන්න. ඒ වගේම නිවැරදි කාලයට වාහනේ නඩත්තු කරගන්න. නේද? බ්‍රේක් පද්ධතිය බලන්න. ඊට පස්සේ ඔයිල් ටික බලන්න. ඊට පස්සේ රෝද ටික, ටයර් ටික බලන්න. මේ මේ බස් රථේ ටයර් තිබිලා තියෙන්නේ දිරලා. ඒ කියන්නේ අපි කියන්නේ
8: එකක් නැහැ.
7: නැහැ. තත්ත්වේ පෑදුනා වගේ නේද ටයර් ටික.
8: අනිවාර්යෙන්ම. දැන් අපි අහගෙන ඉන්න අයගේ පොඩක් වාහනේ ගිහින් බලන්න මේ වෙලාවෙනේ මේ දේවල් ටික හරියට මොවාගේ තියෙනවද කියලා වාහනේ.
7: ඔව්. සමහර විට තමන්ට වාහනේ ෂුව මම මේ පාරවල් වලදී ගිහලා දැන්නේ මල්ලිනේ ඔහොමද අපි ගියේ කියලා කියනවට වැඩියි. ඔබ පරිස්සමෙන් යන්න. එහෙම කියලා ගියපු අය අය ගමන නිමා කරලා ආවේ නැහැ
8: සමහරවිට.
7: ඒ නිසා ඔබ ගමනක් යනකොට එනකම් බලාගෙන ඉන්න අය ඉන්නවා. ඒ නිසා සතුටින් ගමනක් යන එළියට බැස්සාම hina වෙලා බායි කියනවා වගේම ඔබ ගෙදෙට්ට ඉනකොට ඒ විදිහටම hina වෙලා පිළිගන්න ඒ අයිට ඉඩ දෙන්න. නැත්තම් hina වෙලා ගෙදරින් යනකොට හිටපු අය
8: අනාඩ එන්න වෙන්නේ නේද?
7: අනාඩ ඉන්නේ. එහෙම කරන්න බා. පරිස්සමෙන් යන්න. වේගය වැඩි වගේ නම්
8: අඩු කර කර චුට්ටක් වෙන මොකද ඔයා විතරක් නෙමෙයි පාරේ ඉන්නේ තව ගොඩාක් පිරිසක් ඉන්නවා ඔයා ගැන හිතනවා වගේම අනිත් අය ගැන හිතන්න පොන්චි හර හිතක ඉඩක් තියාගන්න
7: මමත් පොඩි රවුමක් ගියානේ මම පොඩ්ඩක් වේගෙන්
8: එනකොට
7: කිව්වා මේ ඔයා වේගෙන් යන්න එපා මේ වාට කතා කරන්න මටත් අයිතියක්
8: තියෙනවා
7: ඒ නිසා මේ හිමින් යන්න
8: ජීවිත කීයක් එක්කද ගමනක් යන්නේ නේද අපි පාරේ කී දෙනෙක් ඉන්නවද
7: ඩ්‍රයිවර් වේගෙන් වගේ යනවා නම් ඔබ නැගිටලා කතා කරන්න මොකද ආයෙ ඔබට කතා කරන්න අවස්ථාවක්
8: නැති වෙන්න පුළුවන්
7: right පරිස්සමෙන් යන්න යන්න එපා කියලා නෙමෙයි කියන්නේ පරිස්සමෙන් යන්න කියලා කියන්නේ

0: ලකර දහට මංගුවත් එකන්නේ හා දැන් වෙලාව දවල් 11යි
1: විනාඩි 47යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
4: ඉවරයි.
5: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
6: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාන්දය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක් හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාන්දයයි.
3: වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.

0: ඔබට හිනා වෙවි සින්දුවහන්න ඊවි ්‍රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න
1: හැම වංගුවකම අලුත් කතාවක්
2: දහට වංගුව දහට වංගුව
1: සතියේ දිනවල උදේ 10ට
2: දහට වංගුව
1: නටමුද
4: මේ දහර වංගු බහගෙන මේ අපිට අනුග්‍රහයකතු කරන අනුග්‍රහබවතුන් පිළිබඳව කියන්න ඕන පළවත් ඉන්නවා අපිත් එක්ක
1: පළවත් නිෂ්පාදන ගැන ඔයාලට මතක් කරනකොට ඔයා දන්නවා අපි කියන්නම කලින් මේ තරම් ගුණට රසට උකුවට ඔයාලට කිරි තේක රස ඒ වගේම බටර් එක අයිස්ක්‍රීම් එක මේ ඕන දෙයක් ගන්නකොට විශ්වාසවන්ත වෙළඳ නාමයක් තමයි පළවත් කියලා කියන්නේ ඉතින් ඔය බය නැතුව ආගේ පුංචි පොඩ්ඩට උනත් දෙන්න පුළුවන් පළවත් නිෂ්පාදන
4: එක කැස්පේන අඩු වගේ නම් මෙන්න විසඳුම
1: ඔයාට වගේ ඇස්පේන අඩුයි මට හිතන කණ්ණාඩි දෙයක් අරන් දෙන්න ඕනි කියලා ඉතින් ඔයාගේ ඇස් කණ්ණාඩි සේවාවක් ලබා ගන්න ළමාක්ෂි සේවාවක් ලබා ගන්න එහෙම නැත්නම් ඇසේ සුදැවිලි ඇස් දෙක පේන්නේ නැහැ වගේ හිතනවා නම් ඔයා යන්න ඕනේ හොඳම තැන තමයි ලෙන්ස් ටෙක්ගේ අයි හොස්පිටල් එක අපි ඇඩ්‍රස් එක මතක් කරන්නම් ඔයාට නම්බර 74 එක රොබර්ට් ගුණවර්ධන මවත කොස්සොත්තු බත්තුරු මුල්ල එවගේම තමයි මම ඔයාලට කෝල් එකක් දෙන්න ෆෝන් නම්බර් එක මතක් කරනවා 0 70 64 78 478 ලෑන්ඩ් ලයින් එක තමයි 0112 78 58 58 මේ කියන ෆෝන් නම්බර්ස් වලට කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න පුළුවන් නේද දසුන්?
4: ඔව්. තවන්ට ස්කන්ලාඩියක් ගන්න, සේවාවන් සපයා ගන්න, ඔන්න ඔය දුරකතනක් කියලා කතා කරන්න. කතා කරලා පස්සේ තමන්ට අවශ්‍ය කරන සේවාව සපයා ගන්න පුළුවන්. මිත්‍රශීලී සේවාවක්, සූද සේවාවක් සහ ගුණාත්මක සේවාවක් කියන මේ සියලු දේ
1: ලෙන්ස් ටිකයි කිය හොස්පිටල් එකකින් ඔයාට ගන්න පුළුවන්.
4: ඉක්මනටම SMS එකක් දාන්න අපිට.
1: දහපු කෙනෙක් ඉන්නවා. Good morning කියලා දෙනවා. Good morning ඔයාට. විශ් කරන අපු දෙන්නගේ 18 වංගුව ප්‍රෝග්‍රෑම් එකට බොහොම ස්තුතියි මේ ආදරෙන් කරන විශ් ඔක්කොටම. අපි දෙන්නා ලස්සනට වැඩසටහන කරනවා කියලා දෙනවා. Best wish කියලා දෙනවා දසුන්න යෂෝ. ඉතින් ආදරෙන් ඔයාව එකතු කරගන්න මහරගමින් තමයි මට මැසේජ් එක දාලා තියෙන රණවීර. ඔයාව ආදරෙන් එකතු කරගන්න. ඒ වගේම ආයුබෝවන් දක්වන්න කියලා දෙනවා. ආයුබෝවන් ඔයාට. ලස්සන සින්දුවකට එකතු කරගන්න චුරි දුව මදුෂීන්නමා වයිෆ් ඉන්දිකා ඉන්නවා අපි වහගෙන මහන්සිය යන්නත් එක්ක සුපිරි සින්දුවක් දෙන්න කියලා තියෙනවා දසුන් මොකද කියන්නේ
4: හරි එහෙනම් මෙන්න සුපිරි සින්දුවක් පොඩ්ඩක් අරන්

0: ඇතරම දුප්පත් අපිට මීට වැඩි රජ වෙලා ඉන්න තිබ්බ එල්නිනු ආවෙ නැත්තම්.
1: ඒක තමයිනේ.
0: එළියට ඔබ හින්න බෑනේ අප්පා. වැඩ කරගන්න නේ.
1: අවුව සැරයි දැන් උද්දරම දවල් 12ට ලඟ වෙලා තියෙන්නේ.
0: ඔව් මේ ඉරත් මුදුන් වෙලා තියෙන පැති ටිකක් තියෙනවා. රටතොටේ බොහෝ දේ වෙලා තියෙනවා. අපි පොඩි විරාමයකට යනවා මේ න්ියුස් අහන්න.
1: න්ියුස් අහන්න.
0: ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අහලා ඉවර වෙලා ආයෙම අපි
1: 30ට අපි එනවා අපි දෙන්නම.
0: ආයෙ වංගුවක් ගහන්න 18 වංගුවක්.
1: අනිවාර්යෙන්.
0: රයිට්. අපි ප්‍රවෘත්ති ප්‍රකාශයට යමු.

0: එල්බි හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය එල්බි හඳහන ඔබත් අදම එල්බි හඳහට බලාගන්න
1: යුත්තකගේ නොයාගේ ෆියචේකට පලස් පයින් එකක් ආර්ඩිබි යුත් පලස් යුත්තකටම සෙට්වන බෑංකින් පාට්න ආර්ඩිබි යුත් පලස් කිනවා
2: ප්‍රවෘත්ති සිරස්තල
3: විසිතක ගැන පක්ෂ විපක්ෂ පෙස්සම් විභාගය ඇරඹෙයි. භූතානයට ගිය අගමැති හර්නිව හරසරින් පිළිගැනේ. කොළඹ වරායේදී අත්අඩංගුවට අයිස් තොගයට සැකපිට පාකිස්තාන ජාතිකයින් තුන්දෙනෙක් අත්අඩංගුවට. වියලි කාලගුණේ හමුවේ ජලයේ බෙදා දීම ගැන සෙවීමට ඇමති සුසිල් මඩකලපුවට. ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන වැඩසටහන අද කළුතරින් ඇරඹෙයි. නේපාලයේ උමගක් තුල සිර වූ 42 දිනක සොයා දැවැන්ත මෙහෙමක්. ලක්කඳ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය. ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ. රජය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධන පනත් කිටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද ආරම්භ වුණා. පනත් කිටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 67ක් ඉදිරිපත්ව තිබෙනවා. ඉන් 41ක් මාර්ගගත ක්‍රමයට ගොනුකර තිබීම විශේෂත්වයක්. ඊට අමතරව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කර තිබෙන අධිකරණ සංවිධාන සංශෝධන පනත් කිටුම්පතද අභියෝගයට ලක් කරමින් පෙත්සම් 5ක් ගොනුකර තිබෙනවා. ඒවා සියල්ල විවාහ කිරීම සඳහා අගමිනිසුරු පීතිපද්ම සූරසේන මහතා විසින් පංචපුත්කල ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරු මඩුල්ලක් පසුගියදා නම් කළා. ඒ සභාපති මිනිසුරුවරයා වන්නේ අගමිනිසුරුවරයායි. අචිල වෙංගප්පුලි, අර්ජුන උබේසේකර, සම්පත් අභිකෝන් සහ ගිහාන් කුලතුංග යන මිනිසුරුවරු සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරනවා. මේ පෙස්සම් සම්බන්ධයෙන් කරුණු දක්ම ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊයේ හවස නීතිපතිවරයා වෙත නොතීස යවා තිබුණා. පෙස්සම් විභාගය සඳහා 502 ශාලාවේ කැඳූ අවස්ථාවේ ඒ ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැති වීම හේතුවෙන් 501 ශාලාවට මාරු කරන ලෙසයි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා ඇතුළු නීතිඥවරුන් ඉල්ලා සිටියේ. ඒ සලකා බැලූ පංචපුත්කල මිනිසුරු මඩුල්ලේ 501 ශාලාවේ පෙස්සම් විභාගය පැවැත්වීමට තීරණය කළා. ඒ අනුවයි එහි අද පෙස්සම් සලකා බැලීම සිදුවන්නේ. භූතානයේ නිල සංචාරය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය එට පාරෝ ජාතන්ත්‍ර ගුවන්තුරුපලට ළඟා වුණා. භූතාන සංචාරය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරිය ඒ දිවෙනින් පිටත්ව ගියා. පාරෝ ජාතන්ත්‍ර ගුවන්තුරුපල වෙත ළඟා වූ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය මහත් හරසරින් පිළිගනු ලැබුවේ භූතාන අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිසක්. භූතානයේ විදේශ කටයුතු සහ විදේශ වෙළඳ අධ්‍යාපන සහ නිපුණතා සංවර්ධන යන අමාත්‍යවරුන් තානාපතිරුන් මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් දින අවස්ථාවට එක්ව සිටියා. සංචාරයේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය භූතානයේ පැවැත්වෙන සමඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගී වීමට නියමිතයි. අගෝස්තු 31 වනදා සිට සැප්තැම්බර් 4 වනදා දක්වා සමුළුව පැවැත්වෙන්නේ ආහාර පද්ධති පරිවර්තනය සක්‍රිය කිරීම යන තේමාවෙන්. අරුපදවලට මුහුණ දීම සඳහා සමිඥානිකව නැගී සිටීම යන තේමාවෙන් ආචාර්ය හරිණි අමරසූරිය මේ ප්‍රධාන දේශනේ පැවැත්වීමට නියමිතයි. මේ අතර සංචාරයේ අතරතුරදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය, භූතාන අග්‍රාමාත්‍යවරයා, අධ්‍යාපන සහ නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා. එලිනෝ තත්ත්වයේ හැමේ දිස්ත්‍රික් කායකට බලපෑ ඇති දැඩි උණුසුම සහිත කාලගුණ තත්ත්වය මිනිස්සුන්ට දැනෙන අවධානම යොමු කළ මුතු මට්ටමක පවතින බව කාලගුණාංශ අවධාරණය කළා. උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත් මෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේ උණුසුම් දශකය එනම් මිනිස්සුන්ට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි කාලගුණාංශ සඳහන් කළේ. එලිනෝ කාලගුණක තත්ත්වයෙන් දිස්ත්‍රික් හයක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 27කට බලපෑම එල්ල වී තිබෙනවා. පවුල් 27,175 පුද්ගලයින් 86,788 දෙනෙකු පීඩාවට පත් ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. අම්පාර, බදුල්ල, බඩකලපුව, මොණ්ඩාගල, පොළොන්නරුව සහ රත්නපුර දිස්ත්‍රික්වලට එල්නිනෝ කාලුණු තත්වයෙන් බලපෑම ලැබුණා. මෙම දිස්ත්‍රික්වල පවුල් 27048ක පුද්ගලයන් 86368ක දෙනෙකුට පානීය ජලය ලබා දීමට පියවරගත් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. ජල බෙදාහැරීම සම්බන්ධයෙන් මේ වනතෙක් ගැටළු මතු නොමැති බවයි ජාතික ජල සම්පාදන හා ජලපවන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ.
2: මේ මොහොත වෙනකොට ශ්‍රී ලංකාව පුරාම තියෙන අපේ ජල පිරිපහදු මධ්‍යස්ථාන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ උපරිම ධාරිතාවෙන් අපි ජලය නිෂ්පාදනය කරලා බෙදාහැරීම සිද්ධ කරනවා. මුළු ශ්‍රී ලංකාවෙම අපි දිනකට ජලය ඝන මීටර් 128ක් මිලියන 2.18ක් පමණ නිෂ්පාදනය කරනවා. 23%ක් 24%ක් වගේ ප්‍රමාණයක් තමයි මහා ජලාශවලින් අපි ජලය ලබා ගන්නේ. අනිකුත් 65%කට වගේ ආසන්න ප්‍රමාණයක් අපි ලබා ගන්නේ ගංගා සහ එළදොළ ඒ වගේ ආශ්‍රිත තැන්වලින්. 10%කට ආසන්න ප්‍රමාණයක් ලබා ගන්නේ කැලණිගඟේ. ඉතින් ඒ කියන්නේ ශ්‍රී ලංකාවෙම ලබා ගන්නා ජලයෙන් 3%ක් පමණ අපි ලබා ගන්නේ කැලණිගඟ ආශ්‍රිත. ඒ වගේම ශ්‍රී ලංකාව පුරාම ලබා ගන්නා ජලය ප්‍රමාණයෙන් හරියටම 50%ක් විතර අපි ලබා ගන්නේ බස්නාහිර පළාතෙන්. ඉතින් ඒක නිසා මේ මොහොත වෙනකොට පවතින තත්ත්වයත් එක්ක අපිට යම් බලපෑමක් එල්ල වෙලා තියෙන්නේ මඩකලපුව සහ මොණරාගල දිස්ත්‍රික්කයට පමණයි. ඒ දිස්ත්‍රික්කවලත් අපි ජල සැපයුම නවත්තලා නැහැ. හැබැයි මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල සහ මැඳගම කියන කොට්ටාස දෙකේ ජල මූලාශ්‍රවල ජලයේ හිඟකමක් නිසා අපි පාලනය කරලා තමයි ජලය ලබා දෙන්නේ. ඒ වගේම මඩකලපුව දිස්ත්‍රික්කයේ උණච්චි වැවේ ජල මට්ටම පහළ යාම නිසා අපි දිනකට පැය 4ක පමණ කාලයක් ජලය විසන්ධි කරනවා. දැසන 11 සිට හවස 3 පමණ වන තෙක් 4ක පමණ කාලයක් ජලය විසන්ධි කරනවා. එපමණයි අපි ජලය පාලනයකට යටත් කරලා තියෙන්නේ. මොණරාගල දිස්ත්‍රික්කයේ හඳුනාගත් භූගත ජල මූලාශ්‍රය කියන්නේ නළලින් 65%ක් විතර මේ මොහොත වෙනකොට පිරිපහදුක පිරිසුදු කරමින් ඒවා සාමාන්‍ය තත්ත්වයට පත් කරමින් යනවා ලබා ගන්න. ඒ වගේම එම දුෂ්කර ප්‍රදේශවලට බෞසමංගින් ජල සම්පාදනය කිරීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ප්‍රාදේශීය සභා ඒ වගේම නගර සභා පළාත් පාලන ආයතනවල සහයෝගයෙන් ජාතික ජල සම්පාදන ජල අපහන මණ්ඩලයේ එකතුව කරගෙන යන දිගටම මඩකලපු දිස්ත්‍රික්කයට අවශ්‍ය වූවොත් භූගත ජල මූලාශ්‍ර පිරිසකර කරමින් ඉන්නවා. ඒ වගේම ඉරිම් බවුසවලින් ජලය සම්පාදනය කිරීම සඳහා අවශ්‍ය තරම් බවුස අපි සූදානම් කරගෙන ඉන්නවා.
3: වියලි කාලපින සමග කුඩා වැව්සියල්ලම සිඳී ගොස් ජලාශවල ජල මට්ටම සීක්‍රීන් පහළ ගොස් තිබෙනවා. පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව අක්කර අඩි 61,000ක් දක්වා පහළ ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. අනුරාධපුර තිරෙප්පනේ ප්‍රදේශයේ කිරිගොවීන්ද වීලි කාලගුණයේ හැමේ දැඩි අසිරුතාවට පත් සෙන්නවා. ගවීන්ට අවශ්‍ය ජලය මෙන්ම ආහාර සපයා ගැනීමේ ගැටලුවලටයි ඔවුන් මුහුණ දී සිටින්නේ. මේ අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ ධීවර කර්මාන්තයටද විශාල බලපෑමක් එල්ල වී ඇති බව ධීවර ජනතාව පවසනවා. අධිකෝෂ්ණත්වයේ හේතුවෙන් ධීවරින් විශාල පිරිසක් එම කටයුතුවලින් ඉවත්ව සිටින බවටයි වාර්තා වන්නේ. මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනතාවට පානීය ජලය බෙදාහැරීමේ වැඩපිළිවෙල ගැන සොයා බැලීම සඳහා අමාත්‍ය සුසිල් රණසිංහ මහතාද එක්ව සිටියා. අද දවසේ කාලගුණය පිළිබඳව කාර්යනිරත කලුණු විද්‍යාඥ පබුතනී කරුණාපාල මහත්මිය අදහස් පළ කළා.
4: බස්නාහිර සහ සතරගම පළාත්වල සාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසිවර කිහිපයක් ඇති වෙන්න පුළුවන්. පුව පළාතේ තම්පාර, මඩකලපුව හා අම්බන්තර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වර දෙකෙන් පවන පස්සුව වැසියෝ කිසුන් සැද වැසි ඇතිීමේ කියවත් තියෙනවා. දෙවෙනි අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණ තත්ත්වයක් පවතිනවා. මධ්‍යම කඳුකරය බටහිර බෑම් ප්‍රදේශවල උතුරු මැද සහ වයඹ පළාතල ත්‍රිකුණමලේ හම්බන්තර සහ මාතලේ දිස්ත්‍රික්කවල සිටීමට හමන පැටි ගුණනාමකය අලාවත සිට කොළඹ සහ ගාල්ලහර හම්බන්තොට දක්වා වෙලට ඔබෙන් වෙන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසී ඇති වෙන්න පුළුවන්. සුළනේ දෙසින් හමනතර සුළං වේගය 5 කිලෝමීටර 30-40 අතර වේගයක පවතින්නේ. නමුත් හම්බන්තොට සිට පොතුවෙල් දක්වා වෙලට ඔබෙන් වෙන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටිමිට 5 කිලෝමීටර 50-60 අතර වේගයක් දක්වා හෙළ මහැකියාවක් තියෙනවා. එසේ මුහුදු ප්‍රදේශ විටිමිටවල ස්වභාවයක් ගන්නවා. අංකසන්තර ස්ථ මන්නාර මහරා කුත්තලම දක්වා වෙලට ඔබෙන් වෙන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටිමිට 5 කිලෝමීටර 50 පමණ දක්වා හෙළ මහැකියාවක් හැකියාවක් තියෙනවා. එන්සයිම මොහොත ප්‍රදේශත් පිටීමේ තරම කළු ස්වභාවයක් ගැනීම සිට තියෙනවා. උත්තරම් සිට කොළඹ ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙලට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.25 අගයක් දක්වා ඉහළ යෑම හැකියාවකුත් පවතිනවා.
3: බෝනුවන රෝග පාලනයට සහ වැළැක්වීමේ සත්කාරයට ප්‍රමුඛත්වය දෙමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවයේ නව හැරවීමක් සම්තුහන් කෙරෙන ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන දහසක් පිරිමේ ව්‍යාපෘතිය අද ආරම්භ කෙරුණා. ඒ පළමු ව්‍යාපෘතිය ලෙස කළුතර දකුණ සුවතා මධ්‍යස්ථානයේ ඉදිකිරීම සිදු කරන්නේ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙරට වත්මන් රෝහල් පද්ධතිය තුළ රෝගියෙකු වෛද්‍යවරයෙකු හමුවීමට යන අවස්ථාවල පවතින තදබදය සහ පෝලිම් හේතුවෙන් රෝගියාගේ තත්ත්වය පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර උපදෙස් ලබා දීමට වෛද්‍යවරුන්ට ඇති කාලය සීමිත වී තිබෙනවා. එමෙන්ම ජනතාවටද සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් ප්‍රමාණවත් කාලයක් ගෙන සාකච්ඡා කිරීමට හෝ වැළැක්වීමේ සෞඛ්‍ය ක්‍රමවේද පිළිබඳ දැනුවත් වීමට අවස්ථාව නොලැබීමද ගැටලුවක්. මෙම තත්ත්වය හමුවේ සාම්ප්‍රදායික වෛද්‍ය මධ්‍යස්ථානයක සීමා නොවී ප්‍රාථමික සෞඛ්‍ය වර්ධනය වෙනුවෙන් මෙම මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීම අරමුණයි. ඒ සමාරම්භයේ සම්තුහන් කරමින් පළමු මධ්‍යස්ථාන ඉදිකිරීමේ කටයුතු අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
5: ආරම්භ කිරීමට නියමිත මේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ දැවැන්තම පරිවර්තනයක් කිරීමට නියමිත කටයුත්තක් තමයි මේ ආරම්භ කරන්නේ. ස්ථාන 10කදී ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා ගල් තබනවා. අපි බලාපොරොත්තු වෙන හාමුදුරනේ දෙසැම්බර් මාසය තුලදී මේ ස්ථාන අධිකරණය අවසන් කරලා විරුද්ධ කරන්න. මේ නිකම්ම නිකම් ගොඩනැගිල්ලක් නොවේ.
6: අපි බලාපොරොත්තු වෙන්නේ වසර 2028 අවසන් වෙනකොට මේ දහසක් දක්වා සම්පූර්ණ කරන්නට. ඔක්තෝබර් මාසයේ මැද වෙනකොට තවත් ස්ථාන 25ක් අලුත් ඉදිකිරීම ප්‍රාරම්භ කරන්න පුළුවන්කම ලැබෙවි.
3: සෞඛ්‍ය මාධ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාද මෙහිදී අදහස් පළ කළා.
7: අපිට මේ සෞඛ්‍ය දිහා බලන විදිය, සෞඛ්‍ය පද්ධතිය සංවිධානය කරන විදිය මේ කාලානුරූපව වෙනස් වී මේක එක්තරා විදියක විප්ලවීය වෙනසක් බවට පත්විය යුතුයි. ඉතින් ඒ සඳහා කරන ආරම්භයක් තමයි දැන් මේ අවුරුදු එකමාරක් පමණ තිස්සේ දිගින් දිගටම සාකච්ඡා කරලා දියුණු කරගන්නේ කියන එක පිළිබඳව විශාල සාකච්ඡා වලින් පස්සේ තමයි අපි මේ ක්‍රමවේදයන් සකස් කරලා තියෙන්නේ.
3: කොළඹ වරාය අංගනයේ බහලමක් තුල තිබී ඊයේ සොයාගත් අයිස් මද්‍රව්‍ය තොගය මේටට රැගෙනීම සම්බන්ධයෙන් පාකිස්තාන ජාතිකින් සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට තිබෙනවා. බහලම මේටට ගෙන්ඩු දෙබටගුර ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු ඊයේ දිනේම අත්අඩංගුවට ගත්තා. මුහුදු මාර්ගයෙන් කොළඹ වරාය වෙත රැගෙන විත් තිබූ අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 463 තොගය ඊයේ සොයාගැනුණා.

0: දරගේ සහඇතුව බාලුම පරීක්ෂා කළේ. තුව අඩංගු තිබූ මෙම බාලුමෙහි සූක්ෂම ලෙස අසුරා තිබූ අයිස් මද්‍රවතුගේ එහිදී සොයාගැනුණා. ඒ සම්බන්ධයෙන් කළ මූලික විමර්ශනයේදී බාලුම මෙරට ගෙන්වූ 44 හැවිරිදි දෙමළුකඩ පදිංචි සැකරුවෙකු ඒ දිනේදීදම අත්අඩංගුවට ගන්නා. ඕගෙන් කළ ප්‍රශ්නකිරීමලදී තවත් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමටයි පොලිසිය කටයුතු කළේ. ඔවුන් පාකිස්තාන ජාතිකයින්. සැකකරුවන් ඉදිරි විමර්ශන සඳහා පොලිස් මද්‍රව්‍ය විනාශ කාර්යංශයේ වෙත භාරතයේ තිබෙනවා. මෙතර බලපිටිය ප්‍රදේශයේදී පොලිසිය සිදු කළ වැටලීමකින් රුපියල් කෝටි 3ක මත්කුඩු සමග සැකරුවෙක් අත්අඩංගුවට තිබෙනවා. බලපිටිය ඇලතොට ප්‍රදේශයේදී අහුන්ගල්ල පොලිසියයි වැටලීම සිදු කළේ. ඒදී යතුරු පැදියකින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි සැකරුවෙකු අත්අඩංගුවට ගත්තා. 24 හැවිරිදි ඔහු විදේශගතව සිට අපරාධකලි සමාජිකයෙකුගේ ගෝලියෙකු බවයි පොලිසිය පවසන්නේ. අයිස් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 194ක්, හෙරොයින් ග්‍රෑම් 217ක්, කොෂ් ග්‍රෑම් 101යි මිලිග්‍රෑම් 270ක් සහ මත්කුඩු බරමැනීමේ තරාතියක් මෙන්ම ජංගම දුරකථනයක්ද සැකරු ළඟ තිබී පොලිසිය බාරටගෙන තිබෙනවා. මෙම පුද්ගලයා බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. රත්නපුර ජාත්‍යන්තර මැණිකා සන්නාපන ප්‍රදර්ශනය ජේම්ස් සිටි 2026 රත්නපුරයේදී පැවැත්වෙනවා. ප්‍රදර්ශනයේ ඊයේ ආරම්භ වුණා. ඒ අමාත්‍යවරුන් වන විජිත හීරත්න, සුනිල් හඳුන්නිත්තේ, සබරගම් පළාත් ආණ්ඩුකාර චම්පා චානකී රාජරත්න මහත්මාගේ ප්‍රධානත්වයෙන්, කර්මාන්ත අමාත්‍යංශය, ජාතික මැණිකා සන්නාපන අධිකාරිය සහ ශ්‍රී ලංකා මැණික් ව්‍යාපාරිකයන්ගේ සහ පතල්කරුවන්ගේ සංවිධානයයි මේ සංවිධාන කළේ. ජාතික හා ජාත්‍යන්තර වශයෙන් මැණිකා සන්නාපන ක්ෂේත්‍රයේ දෙස් විදෙස් නියෝජිතයින් රැසක් ජේම්ස් සිටි 2026 ප්‍රදර්ශනයට එක්ව සිටිනවා. ඒ හෙටින් අවසන් වීමට නියමිතයි. රුපියල් මිලියන 400ක වියදමින් මග්ගුල පාලම සංවර්ධනය කරනවා. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයයි ප්‍රතිපාදන වෙන් කළේ. මග්ගුල ඉදිරිල්ලගොල දුම්රිය මාර්ගයේ පාලමේ ඉදිකිරීම කටයුතු ආරම්භ කරනවා. ඒ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ දුම්රිය මගින්ගේ පහසුව සඳහා අවශ්‍ය කරන දුම්රිය පාලම් 7ක් ඉදිකරන බවයි.
1: මේක ඇවිල්ලා මිලියන 400ක වගේ වියදමකින් ඉදි කරන්න බලාපොරොත්තු වෙනවා. මාස 12ක කාලයක් ගත වෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා කොම්පඤ්ඤා වීදිය පාලම. ඒක සාමාන්‍යයෙන් රුපියල් මිලියන 938ක වගේ ඉංජිනේරු ඇස්තමේන්තුවක් තියෙන පාලමක්. මේ පාලම ඒකත් මාස 12ක් වගේ කාලයක් ගත වෙන පාලමක්. මේ වෙනකොට ලන්සු කැඳවල ඉවරලා ලන්සු වල ඉවලුවේෂන් ස්ටේජ් එකේ තියෙන්නේ. අපි හිතනවා සැප්තැම්බර් මාසයේ ඇතුළත වගේ අදාළ කොන්ත්‍රාත්කරුවන් තෝරාගෙන වැඩ කටයුතු ආරම්භ කරන්න පිරිනැමීමේ හැකියාව ලැබේ කියලා. ඊළඟට තවත් පාලම් දෙකක් තියෙනවා. ඒක ඇවිල්ලා ඉඳුරුව පාලම සහ පින්වත්ත පාලම. මේක සම්පූර්ණ රුපියල් මිලියන 550ක් වගේ යන්නේ. මාස 9ක කාලයක් ගත වෙන මේ වැඩේ කරන්නත්. පස්වෙනි පාලම තමයි කැලණි පාලම. ඒක තමයි වැඩිම වියදමක් යන්නේ. රුපියල් මිලියන 5993ක් වගේ වියදමක් යනවා. ඒක මාස 30ක වගේ කාලයක් ගත වෙන පාලමේ සම්පූර්ණ වැඩ කටයුතු අවසන් කරන්න. තව පාලම් දෙකක් තියෙනවා. ගින්තොට සහ ගොඩන්දුව පාලම් දෙක රුපියල් මිලියන 1200ක් වගේ යන පාලම් දෙකක්. පාලම් ඉවර කරන්න සාමාන්‍ය මාස 12ක් වගේ කාලයක් ගත වෙනවා. ඊට අමතරව අපිට තව පාලම් තුනක් තියෙනවා. වැල්ලවත්ත, පානදුර, හික්කඩුව. ඒකට සාමාන්‍ය රුපියල් මිලියන 2000ක වගේ ඉන්ජිනේරු ඇස්තමේන්තුවක් යන්නේ. මේ පාලම් තුන පාලම ඩිසයින් කරලා ඊට පස්සේ ඒගොල්ලොම හදන කටයුත්තක්. ඉතින් අපිට හිතනවා ඒක කොන්ත්‍රාත්තු පිරිනමන්න පුළුවන් වෙයි කියලා මේ අවුරුද්ද ඇතුළත. එතකොට අපිට ඒක ඉදිකිරීම වැඩ කටයුතු ලබන අවුරුද්දේ මාර්තු වෙනකොට වගේ පටන් ගන්න පුළුවන් වෙයි කියලා.
0: පයාගල කොස්සේන ප්‍රදේශයේ නිවසක රැල්ලු වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් දෙකක් අතර ඇතු ගැටුමක් හේතුවෙන් මෙම වෙඩිතැබීම සිදු කරන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ. කොස්සේන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට තවුනීන් 3 දෙනෙකු කතා කරමින් සිටින අවස්ථාවේ යතුරුපැදියකින් පැමිණි නාඳුන පුද්ගලයෙකු වෙඩිතැබීම සිදු කර පලා ගොස් තිබෙනවා. වෙඩි ප්‍රහාරයෙන් තුවාල වූ පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ජීවිත ක්ෂයට පත්ව ඇත්තේ 27 හැවිරිදි මැහිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවේ. පානදුර කුඩුසරඳු සහ පානදුර කොළේ නිලංග නැමැති අපරාධ කණ්ඩායම් දෙක අතර ගැටුමක ප්‍රතිඵලයක් ලෙස වෙඩි ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවයි පොලිසිය සැක කරන්නේ. ඝාතනයට ලක් වූ පුද්ගලයා බන්ධනාගාරගතව සිට අපමත මුදාහැර සිටි අයෙකු බවද පොලිසිය ප්‍රකාශ කළා. නේපාල හදිසි ගංවතුරෙන් බලපෑමට ලක් වූ ජලවිදුලි ව්‍යාපතිවල උමම් මාර්ග තුල සිරවී සිටින බවට සැකෙන්ද සේවකයන් බේරා ගැනීම සඳහා සහන කණ්ඩායම් දැඩි මෙහෙයුමක නිරත වී සිටිනවා. රස්වා දිස්ත්‍රික්කයේ ඉහළ තෙශෝලී 3A ජලවිදුලි ව්‍යාපාර

0: මොහොතේ අතුරුදන් වූ සේවකයන් වෙත ළඟාවීම සඳහා නේපාල හමුදා ඉංජිනේරුවරුන් මෙහෙයුම් ආරම්භ කළා. පොපුන ද්‍රව යොදා ගනිමින් ඔවුන් උමන් මාර්ගයේ වෙත ප්‍රවේශ වීමට උත්සාහ දරමින් සිටින බවයි නේපාල බලධාරීන් පවසන්නේ. ත්‍රිශූලී 3A ජල විදුලි ව්‍යාපෘතියේ සේවයේ නිරත වන සිටි පුද්ගලයින් 42 දෙනෙකු පමණ අතුරුදන් වූ බවටයි වාර්තා වන්නේ. ගංගොතරින් සහ සුන්බුන්බලින් අවහිර වී ඇති උමන් මාර්ග පිරිසිදු කිරීමද සිදු කරනවා. මේ අතර රසුවා සහ නුවකෝට් ප්‍රදේශවල ජල විදුලි ව්‍යාපෘති කිහිපයක සේවකින් විශාල පිරිසක් තවමත් අතුරුදන් සිටින බවටයි වාර්තා වන්නේ. අතුරුදන් වූ තම පවුලේ සමාජිකයන් පිළිබඳ කිසියම් උතුරක් ලැබෙන තුරු ඔවුන්ගේ ඥාතීන් දැඩි කනස්සල්ලෙන් බලා සිටිනවා. නේපාල හමුදාව චීන සහ දකුණු කොරියා සහන කණ්ඩායමින්ම ජාත්‍යන්තර විශේෂඥන්ගේ සහය දැතුව අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි බලධාරීන් පවසන්නේ. ආසියා කුසලාන 1520 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ඉන්දිය කාන්තා පෙළටියෙහි තරගය ලකුණු 71කින් ජයග්‍රහණය කිරීමට බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමත් වුණා. ප්‍රතිමෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කාන්තා පිළ 1520 දී කඩලු 8කට රැස්කර ලකුණු සංඛ්‍යාව 129. සෝබනා මොස්ටාරි ලකුණු 40යි. පිළිතුරු ක්‍රීඩා කළ ඉන්දිය කාන්තා කණ්ඩායමට පන්දු වාර 17යි පන්දු 3කදී සිරු දිනාම දැමි රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 58ක් පමණයි. ලකුණු 12 සීමාව පසු කර යාමට ඉන්දියාවේ කිසිදු ක්‍රීඩිකාවකට හැකි වී නැහැ. තරගාවලියේ පාකිස්තාන කාන්තා පිළ සහ තායිලන්ත කාන්තා කණ්ඩායම අතර තරගය අද රාත්‍රියේ 8ට ආරම්භ වෙනවා. ලකුණු ප්‍රවෘත්ති යළි සිරස්තල විසිතක ගැන පක්ෂ විපක්ෂ පෙස්සම් විභාගය ඇරඹේ. බූතානයට ගිය අගමැති හරිනිම හරසරින් පිළිගැනේ. කොළඹවරායේදී අත්අඩංගුවට ගත් අයිස් තොගයට සැකපිට පාකිස්තාන ජාතිකයින් 3 දෙනෙක් අත්අඩංගුවට. වේලි කාලගුණයේ හමුවේ ජලය බෙදා දීම ගැන සෙවීමට ඇමති සුසිල් මඩකලපුවට. ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන වැඩසටහන අද කළුතරින් ඇරඹේ. නේපාලයේ උමගක් තුල සිට වූ 42 දෙනෙකු සොයා දැවෙන්ත මෙහෙමක්. ලකුණ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුරු එකට බලාපොරොත්තු වන්න. 24 පෑම සිරුවෙන් ලකුණ ප්‍රවෘත්ති. දැන් හෙල්ත් වොච් විශේෂාංගය.
1: හෙල්ත් වොච් ඔබ වෙනුවෙන්
2: රෝගීන් රෝහල්වල පෝලිමේ බලන් ඉන්න යුගය අවසන් කරලා රජයේ සෞඛ්‍ය සේවය දැන් ඔබේ නිවසටම එන්න සූදානම්. ලංකාව පුරා ව්‍යාප්ත කරමින් තිබෙන ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන ඔස්සේ නිවසටම පැමිණ නොමිලේ ලබා දෙන මෙම සෞඛ්‍ය සේවාව ගැනයි අද හෙල්ත් වොච් අවධානය. ඒ වෙනුවෙන් අපි සම්බන්ධ කරගත්ත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සරත් චන්ද්‍ර කුමාරවංශ මහතාව. ඩොක්ටර්, නිවසටම ඇවිත් සිදු කරන මේ වෛද්‍ය පරීක්ෂණ සේවාව කොහොමද ක්‍රියාත්මක වෙන්නේ?
3: පවුලේ වෛද්‍ය ඒකකයක් ගමට ලබා දෙනවා. සෑම ජනගහනය ආහක ප්‍රමාණයක් ආවරණය වන පරිදි පවුලේ වෛද්‍යවරයෙක් සහ පවුලේ එදනිලධාරිනියක් ඇතුළු කුඩා වෛද්‍ය කණ්ඩායමක් තමගේ ගමේම ස්ථාපිත කරනවා. ඊට පස්සේ එම කණ්ඩායමේ වෛද්‍යවරු සහ එදනිලධාරිනිය තමන්ට ලබා දෙන පවුල් සංඛ්‍යාව වෙත ගිහිල්ලා මූලික වෛද්‍ය පරීක්ෂණ කරනවා.
2: මොන වගේ පරීක්ෂණද මේ නිවසටම ඇවිත් කරන්නේ?
3: ප්‍රධාන වශයෙන්ම ඔවුන්ගේ රුධිරයේ සීනි මට්ටම් පරීක්ෂා කරනවා, ඒකට රුධිර පීඩනය පරීක්ෂා කරනවා. ඊට අමතරව කාන්තාවන්ගේ ගැබ්ගෙල පිළිකා සහ පියරු පිළිකා සඳහා මූලික පරීක්ෂණ කරනවා. ඒ වගේම කාන්තා පිටිමි දෙපක්ෂයේම මුඛ පිළිකා සඳහා මූලික පරීක්ෂණ කරනවා. විශේෂිත අවස්ථාවල කියන්නේ වහුගඩු රෝගීන් විශේෂයට කරන පුච්චලීන්ගේ ඒ සඳහා අවශ්‍ය මූලික රුධිර පරීක්ෂණත් මේ අවස්ථාවේ මෙතනදී සිදු කරනවා.
2: මේ සේවාව ලබා ගන්න ලියාපදිංචි වෙන්න ඕනේද? ගමේ ඉන්න පවුල් සෞඛ්‍ය සේවිකාව හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ආදී පාර්ශ්ව හරහාද සම්බන්ධීකරණය වෙන්නේ?
3: සෑම ආරෝ රෝග්‍යා සුවතා මධ්‍යස්ථානයටම නිශ්චිත ජනගහනයක් අපි වෙන් කරනවා. ජනගහනය වෙන් කරන්නේ ග්‍රාම සේවා පොත්පත පදනම් කරගෙන. දැන් මේ ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථානයේ මහජන හෙද නිලධාරිනියක් පූර්ණකාලීනව සේවය දෙනවා. අර පවුස් ඔෆිසර් නිලධාරිනිය වගේ. ඒකට මේ මහජන හෙද නිලධාරිනිය ගමින් තෝරාගන්න ස්විච්චා කණ්ඩායමක් එක්ක හැම නිවසකටම යනවා. ගිහින් ඒ නිවෙස්වල ඉන්න පුජ්‍යලයන් සහ ගෘහමූලිකයන් ලියාපදිංචි කරගන්නවා විද්‍යුත් දක්ෂ පද්ධතියකට. මේක ලියාපදිංචි කරන්නේ මහජන හෙද නිලධාරිනිය. ඊපස්සේ නිවෙස් වලට ගිහිල්ලා අර ඒ සඳහා අවශ්‍ය මූලික පරීක්ෂණ ටික කරන්නේ මහජන හෙද නිලධාරිනිය. හැබැයි මේ මහජන හෙද නිලධාරිනිය පෞලි වෛද්‍යවරයයි මොෂ් PHI පවුල් සෞඛ්‍ය නිලධාරිනිය මේ ඔක්කොම එක කණ්ඩායමක ඉඳන් වැඩ කරන්නේ.
2: මෙම සේවාව ලබා දීමේදී ඉලක්කගත පිරිස් ඉන්නවද?
3: මේක ඉලක්කගත පිරිසක් ඉන්නවා. දැන් සේවාවන් ආරම්භණි යෞවනයන් ඉඳලා රාශි ඉඳලා ඉහළට වගේ. ඒකට ඒ සියලුම වයස් කාණ්ඩ ආවරණය වෙන විදිහේ සේවා පැකේජ් 12කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා. විශේෂයෙන්ම යෞවන සෞඛ්‍ය කියලා. ඒකදී අපි කරන්නේ ඒගොල්ලන්ට අවශ්‍ය සෞඛ්‍යමය දැනුම, මත්ද්‍රව්‍ය සහ අන්තරාදායක ඖෂධ වලින් මිදෙන්නේ කොහොමද? ඒවට යොමු නොවේ ඉන්නේ කොහොමද? ඒගොල්ලෝ කොහොමද තමන්ගේ ශරීර සෞඛ්‍ය ආරක්ෂා කරගන්නේ? ඒගොල්ලන්ට ඒ වගේ පැකේජ් එකක් තියෙනවා. ඊට පස්සේ අවුරුදු 30ට වඩා වැඩි අයට මෝ නොවන රෝග සහ පිළිකා තත්ත්වයන් හඳුනා ගැනීම, ඒවායින් වැළැක්වීම, රිස්ක් බිහේවි අවධානම් චර්යාවන් වලට යොමු නොවීම සඳහා අවශ්‍ය මැදිහත් වීම කිරීම පැකේජ් එකක් තියෙනවා. ඊට පස්සේ පුරවැසියන් සියලුම දෙනාගේ වැඩිහිටියන් ඉඳලා මානසික සෞඛ්‍ය ආරක්ෂා කිරීම සඳහා පැකේජ් එකක්. ඊට පස්සේ වැඩිහිටි ජනගහනය ආසියාවේ ශීඝ්‍රයෙන්ම වැඩිහිටි ජනගහනය වැඩි වෙන ලංකාව 2035-40 විතර වෙනකොට හැම
2: වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය නම් ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථානය ඒකට කොහොමද මැදිහත් වෙන්නේ?
3: අලුතෙන් සොයාගන්න රෝගීන් සහ දැනට ප්‍රතිකාර ලබා ගන්න රෝගීන් කියන දෙගොල්ලොම අපි ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථානයේ වෙන් කරන ලද දිනයක වෙන් කරන වෙලාවකදී ගෙන්නගෙන ඒගොල්ලන්ට අර වෙනදා ඈත රෝහල් වලට ගිහිල්ලා ගත්ත ප්‍රතිකාර මාලාවම අපි ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථානේ දෙනවා. ඒ ඖෂධම, ඒ සේවාවම දෙනවා.
2: මේ සේවාව සාර්ථක කරගන්න නම් ප්‍රමාණවත් තරම් ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන රට පුරා ස්ථාපිත කළ යුතුයි. ඒ වෙනුවෙන් කොහොමද සැලසුම් කරලා තියෙන්නේ?
4: ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන 1000ක් ඉදිකිරීම තමයි රජයේ ඉලක්කය. එම ඉලක්කය අනුව 2026 වසර සඳහා ආයතන 300කුත්, 27 වසර සඳහා ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන 400, වසරේදී සුවතා මධ්‍යස්ථාන 300ක් වශයෙන් 1000ක් ආරම්භ වෙනවා. එෙහිදී මෙම පෞලිය වෛද්‍ය කණ්ඩායම නිවෙස් මට්ටමින්, ප්‍රජා මට්ටමින් සහ ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන මට්ටමින් යන තුන් ආකාරයකටම ඒ සේවාව ලබා දීම සඳහා
2: රෝහල් පෝලිම් වල පීඩාවෙන් රෝගීන් නිදහස් කරගන්න සැබෑ සහනදායි හෙට දවසක් නිර්මාණය කරන්න මේ ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන වලට නිසක ලෙසම හැකියාව ලැබේවි. එලෙස සේවාව ලබන රෝගීන් එහි ප්‍රතිලාභීන් වනවාසේම එහි ප්‍රගතිය පිළිබඳ සාක්ෂිකරුවන් බවටත් හෙට දවසේදී පත්වනු ඇත.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: දවල් 12 විනාඩියේ 31යි දැන් වෙලාව. මේ තමයි හොඳම වෙලාවනේ.
1: ඔව්, අපි කිව්වනේ දවල් 12 30 වෙනකොට එනවා කියලා. විනාඩියක් පරක්කු වුණා. ඒත් අපු දෙන්න ආවා.
0: අපි 18 වංගු ඉන්නේ. තව පැය භාගයක් අපිට ඉන්න පුළුවන්.
1: කතා කරන්න පුළුවන්.
0: ඔව්, ඒ වගේම තව හොඳ සින්දු ටිකක් අහන්නත් පුළුවන්කම තියෙනවා. SMS එකක් කියවන්න මේ පැතර නේද?
1: ඔව්, පරක්කු වෙලා හරි ඔයාලට මැසේජ් එකක් දාන්න හිතුණා කියලා හිතුණා. දවල් 1 වෙන්න කලින් මේ පැතර ඉක්මනට එන්න. 0703 93 5 93 7 0703 93 5 93 7 මේකේ ෆෝන් නම්බර් එකට ඉක්මනට මැසේජ් එකක් කියවන්න.

0: දවල් 9:35 දැන් වෙලාව FM 93.5 FM 93.7 ඔබ ලකර 18 වංගුවත් එක්ක දැන් මේ යශෝරා ලෝකේ අපි කේන්ද්‍රගත වෙලා තියෙන තැනත් එක්ක සහ අපේ කේන්ද්‍රගත වෙච්ච ප්‍රමාණයත් එක්ක අර කතාවට කියන්නේ තල්මස්සු හැප්පෙනකොට හාල්මැස්සු
1: විසිකලා යනවා
0: විසිකලා යනවා නේ තැලෙනවා සමහරලාට හරිද දැන් මේ වෙලාවේ ලෝකේ දැන් මේ අවුරුද්දකට වැඩි කාලයක් ඉන්නවා ලෝකේ අවි ගැටෙනවා වැඩි ලේ සෙලවෙනවා ගලාගෙන යනවා වැඩි ඒක ඇත්තටම අත් විඳින්න ලැබුණේ ඇත්තටම මේ ඔය පලස්තීනේ ඊශ්‍රායෙල්ට අර කණ්ඩායම් දෙක අතර ඇතිවෙච්ච තත්ත්වයත් එක්ක තමයි ඕක ටිකක් ගෝලීය වශයෙන් පැතිරෙන ගත්තේ ඊට පස්සේ රුසියාව යුක්‍රේන ගැටුම පටන් ගන්නවා ඊට පස්සේ ඇමරිකාව පටන් ගන්නවා ඉරානයත් එක්ක හරිද දැන් ඔය බලපෙරළීන් එක්ක නැත්තම් ඔය ගැටුම් එක්ක ලංකාවට වෙච්ච වින්නහියත් සුළුපටු නැහැ මොකද මේ පැත්තේ රතිණ කරලත් දානකොට මේ පැත්තේ තේ ගණන් යනවා
1: අනිවාර්යයෙන්ම
0: සමහරලාට බාණ්ඩ මිල ඉහළ යනවා හරිද ඒ තමයි හැටි දැන් කියන්නේ සමහර සැපයුම් මාර්ග තියෙන්නේ ලෝකේ වටේම යන්න මුහුදු මාර්ගය ඔකේ වැඩිපුරම තියෙන්නේ හෝමුස් සමුද්‍ර සන්ධි හරහා තමයි ඔක යනට නැත්නම් රත් මුහුදේ මේ වෙලාවේ හුටි කැරලිකරුවන් අල්ලගෙන ඉන්නේ නැත්නම් ඒ කට්ටිය පාලනේ තියෙනවයි කියලා කියන ඒ කට්ටිය ටිකක් බලපෑම් කරන ඒ පැත්තෙන් තමයි කළුමුදු පැත්තෙන් තමයි යන්න තියෙන්නේ කොහොම නමුත් මේ වෙලාවේ මේ පවතින තත්ත්වයත් එක්ක ලංකාවටත් ලොකු පීඩනයක් තියෙනවා අපේ හිතුව
1: පුංචි රටට ගොඩක් දේවල් සිද්ධ වෙනවා නේද මේ ප්‍රශ්නොත් එක්කම අපිට
0: අනිවාර්යයෙන්ම අපි හිතුවා දැන් අර පහුගිය දවස් ටිකේ ටිකක් නිහඬ හිටපු ඉඳ ඇමරිකාව විරානේ
1: අඩු වෙලාද කියලා නේද
0: සමහන් වෙලා යයි කියලා නමුත් ඇමරිකාව පටන් ගත්තා ඊට පස්සේ ආපහු ඉරානය පහර දුන්නා දැන් ටිකක් ආයෙ අවිලෙමින් යනවා ඒ අතරේ ඇමරිකාවේ ආරක්ෂක ලේකම්වරයා ඉවත් වෙනවා මම ප්‍රශ්න ටිකක් වෙනවා ඔය අතරේ ඒ අවි ගැටීම්නේ මිනිස්සු මිසු අතර අවි ගැටීම්නේ බලපෙරළියේ එක පැත්තක්නේ හැබැයි ඔය අතරේ ස්වභාවික විපත් වලින් නැත්තම් සමහරලාට ස්වභාව ධර්මයක් දඬුවම් දෙන්න ගත්තාම ඒකත් බරපතල විදිහට දැනෙනවා අපිට නෙමෙයි නේපාලේ
1: අනිවාර්යයෙන්ම දැන් ඔය කොයි ගැටුමත් එක්ක ස්වභාව ධර්ම දඬුවම් දෙන්න ගියහම කට උත්තර නැති වෙනව නේද දසුන්
0: ඔය නිකන් හිතන්න තප්පර කිහිපයකින් මිනිත්තු දෙකකටත් අඩු කාලයකින් හරිද ඔබට මතකද නේපාලයේ මේ ජලගැල්ම අපි දැක්කා සම අපි ඇත්තටම ඒක මතක් වුණේ අපිට සුනාමිය
1: සුනාමිය තමයි ඒ විදිහමයි නේද
0: ඒ විදිහමයි
1: ජීවිත ටික හානි වෙලා යනවා මම ඒක දැනක දැක්ක එක ගෙදරක වහලේ උඩ ගොඩාක් සෙනගක් ඉන්නවා හැබැයි මිනිත්තු ගානකින් ගෙදර කඩන් වැඩිලා ඒ සේරුම ටිකේ ගඟට වැටෙනවා ගහගෙන යනවා බේර ගන්න තිබුණා නම් කියලා අම්පුතු අමුතු හැඟීමක් එනවනේ අපිටත් හිතෙනවා මේ ජීවත් වෙන ටිකටනේ මේ තරමටම දේවල් මිනිස්සු කරන්නේ කියලා නේද
0: මේ වෙනකොට ඇත්තටම වාර්තා වෙලා තියෙන දේ ඒක අලංකාර ප්‍රදේශයක් ඒක සංචාරක ආකර්ෂණ දිනකට පැත්තක් නේ ගඟ දෙපැත්ත. අපි වෙනකොට විදේශිකයන් සැලකියුතු පිරිසක් මේ ගෙහිලා තියෙන සැලකියුතු පිරිසක් අතුරුදහන් වෙලා
1: තියෙන 2500කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට.
0: ඔව් ඒ වගේම තමයි ඒ අතරේ අර උමගක් ඇතුලේ හිටපු 300කට වැඩි පිරිසකුත් හිර වෙලා තියෙනවා. මේ මුදවා ගැනීම කාර්යයන් සිද්ධ වෙනවා. ඕක ඇතුලේ තියෙන කතාව තමයි මේක. කියන්නේ අපි මොනව කළත් හරිද? අපි කොයි විදිහට හැංගිලා බොරු කිව්වත් හැංගිලා අපි කියන්නේ හොර වැඩ කළා.
1: හොර වැඩ කරා තව කෙනෙක්ව රිද්දන්න මොන දේ
0: කරත්. හැබැයි උඩ එක්කෙනෙක් ඉන්නවා.
1: අනිවාර්යෙන් ඔයා දිහා බලාගෙන ඉන්න ඉතින් සාධාරණ විදිහට ජීවත් වෙන කාටවත් හානියක් නොකර කාගේවත් හිතක් නොරිද්දා නේද දසුන්.
0: ස්වභාව ධර්මයේ නඩුහන්න පටන් ගත්තාම ඔබට හේතු කියන්න නම් වෙන්නේ නැහැ.
1: අනිවාර්යෙන්ම.
0: හරි ඒ නිසා කාටත් ආදරෙන් ජීවත් වෙන්න. හරි.
1: දවල් 12යි විනාඩි 40යි.
0: කැමරිකක් කන්න ලෑස්ති ඉන්නේ නේ.
1: ඔව්.
0: අපිට ටිකක් කියවන්න.
1: මෙලන්ච් ටයිම් එක. ඔව්.

0: දවල් 12 විනාඩි 43
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩි දුවන්න නම් මේක තමයි.
1: මේ පැයි මොනම මතක් කිරීම සුරේකිමු මගතොට
5: වාහනයක ගමන් කරන විට නිතරම ආරක්ෂිත බඳපටිය පැළඳීමට අමතක නොකරන්න.
1: සුපර් කවලක් පරිස්සමින් කිහිපෙන්න.
2: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩි.
6: සැලෙනලෙලෙන දළුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා.
7: ඉතින් දාල මෙහෙන් දාල යන අතරින් නවතින්න ඉවිනි ෆ්‍රයි.

0: ඔබට හිනා වෙවි සිින්දුවහන්න ඒවිී ප්‍රයිවි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය යුත්තකෙයි නොයාගේ ෆියචේකට ප්ලස් පොයින්ට එකක් RDB යුත් ප්ලස් යුත්තකටම සෙට්වන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනවා
3: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් අවතම රේඩියෝ රියලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්
4: අපි සොයන්නේ නුඹේ හඬයි
3: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්
5: අපි හෙව්වේ සුපිරි හඬවලට අපිට මුණ ගැහිලා තියෙනවා. අපි මේ වෙනකොට වැඩේ පටන් අරගෙන තියෙනවා. ඊයේ එහි පළමු දිගහැරුම ඔබට අත්විඳින්න හැකියාව ලැබුණා.
1: දෙවන
5: දිගහැරුම හෙට. සින්දු කියපු අය අහගෙන ඉන්න, සින්දු කියන්නේ නැය, කියන අය කොහොමද කියලා බලන්න නේද?
1: ඔව්, දැන් අපිට හිතෙන්න පුළුවන් මෙයාට මං වෝට් එකක් දෙන්න ඕනේ කියලා අපිට හිතෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකුත් රසුන් අපි ලෑස්ති කරගෙන යනවා නේද?
5: ඔව්, ඉදිරියේදී අවස්ථාවක් ඔබට ලැබෙයි. ලකන අපේ ඔෆිෂියල් Facebook page එක
1: follow කරලා තියාගන්න.
5: right, එහෙම තියාගෙන ඉන්න අපි දෙවන දිගහැරුමත් හෙට ඔබ රසවින්දට පස්සේ ඔබට ඉද ප්‍රස්තාව වෙන් වේවි. ඉදිරියේදී ඔබේ කැමැත්ත ප්‍රකාශ කරන්න.
1: දැන් ඔය 12ක් හිටියා, හෙට 12 දෙනෙක් තරඟවා දිනු. මේ 24 දෙනාගේම කමෙන්ට් එක ඩැෂ්බෝඩ් එකේ කට්ටිය මොන වගේ දෙයක්ද කිව්වේ? මේ හැමදේම ආට අහන්න පුළුවන් සිකුරු හත දවල් එකේ ඉඳලා හතර වෙනකන්.
5: වොයිස් නම් ඉතින් ලක්කන වොයිස් තමයි. right.
1: දසුන් අපිට ඉන්නවා. ඉතින් ආදරේ වෙදාගන්න මේ පැත්තට ආපු කීප දෙනෙක් අපි දෙන්න හොයාගෙන ආපුවා ඉන්නු. රඹුක්කන පැත්තට යන්න තමයි හදන්නේ. යටිගමින් අපි දෙන්න වහගෙන ඉන්නවා. සරත් ප්‍රියංකර ඉන්නවා. ඉතින් පුතා සහන්, ඒ වගේම වයිෆ් ඉන්නවා චාන්දනි, පුෂ්ප කුමාරී, මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඉතින් ලස්සන සින්දුවක් අහමු කියලා තමයි තියෙන්නේ. ඉතින් බොහොම ස්තුතියි අපි වහගෙන ඉන්නවට. ලස්සන දවසක් කියලා තියෙනවා. ඉතින් ඔයාලට ලස්සනම ලස්සන දවසක් වෙන්න ඕනේ. දුවල දෙන මෙත්සදී අවමන්දි ඉන්නවා, මහත්තයා හේමන්තද සිල්වා, එවැගේම අම්මා ඉන්නවා, අයියා නිමාල් තිලක සිරි සුදුවක්කා, මනෝහරි ප්‍රනාන්දු, එවැගේම අනෝමා අක්කා ඉන්නවා, ප්‍රභානාංගී ගාමිණී අයියා. මේ හැමෝම එකතු කරගන්න කියලා මට කිව්වේ මැණිකේ දොඩම් ගස් ලන්දේ ඉඳලා. එවැගේම දස්සුන් අපිට ඉන්නවා. කවුද
5: කවුද ඉන්නේ?
1: ඉතින් ඔයාලගේ අලුත් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක හදවතින්ම සුබ පතනවා කියලා තින බොහොම ස්තුතියි නේද? ඒ වගේම හොඳ යාළුවෙක් ඔයත් එක්ක අලුත් වැඩේට හම් වෙලා තිනා. මෙයා යාළුවෙක් නෙමෙයි, දසුන් අයියා කියලා කියන්නේ. අපිත් එක්ක ඉස්සර ඉඳන් හිටපු හරි දක්ෂ කෙනෙක්. ඉතින් අද තමයි ප්‍රෝග්‍රෑම් එකක් අපි දෙන්නට ෆස්ට් ටයිම් හම්බ වුණේ නේද? අලුත් කෙනෙක් නෙමෙයි මේ හිටපු ප්‍රවීණ දක්ෂ කෙනෙක්. ඉතින් අද වන්ද මාත්‍රික ප්‍රෝග්‍රෑම් එකට මුලින්ම ආවා. ඉතින් අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා තිනා. සැලොන් එකේ ඉඳන් වැඩ කරන ගමන් කිව්වා ඉන්නේ. අංජලී ඉන්නවා, නේතු නංගිලා දෙන්නවත් එකතු කරගන්න කියලා තිනවා. ඊළඟ ලස්සන සින්දුව අහන්න නූරින් ශෂිනි තමයි අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඒ වගේම ඉන්නවා අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා හස්බන්ඩ් ඉන්නවා අමිල, ඒ වගේම දුව අමීෂ, රසික තමයි මාම නැල්ල ඉඳලා අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ. දැන් ගොඩක් අය අහන්නේ මේ කවුද අලුත් කෙනා කියලා. අලුත් කෙනෙක් නෙමෙයි, මේ දක්ෂ පරණ කෙනෙක්. එහෙම කියමු නේද දසුන්? ඉතින් ඔයාව කවුද කියලා බලන්න ඕනේ නම් කොහෙටද යන්න ඕනේ?
5: යන්නකො Facebook page එකට.
1: අන්න යන්න. ඉතින් ගිහිල්ලා මැසේජ් එකක් තියෙන අපි ඒගොල්ලොමත් මතක් කරනවා යන්න කලින්. ඉතින් ලක්කන ඔෆිෂියල් Facebook page එක follow කරලා නැත්නම් follow කරන්න. අපි දෙන්නගේ post එකක් තියෙනවා, ගිහිල්ලා comment එකක් දාන්න.
5: right, 12:48 තව විනාඩි 12ක් තියෙනවා අපිට ඔබත් එක්ක ඉන්න.

0: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ motorcycle සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600.
1: යශෝර අවුරුදු 100ක් කියලා කියන්නේ ලේසි පාසු කාලයක් නෙවෙයිනේ. ඔව්. ඔයා දන්නවද? ශ්‍රී ලංකා නවසීලන්ත ක්‍රිකට් සම්බන්ධතාවලට අවුරුදු 100ක් සම්පූර්ණ වෙනවා ලබන ජනවාරියේ. හරිද? අවුරුදු 100ක් කියන්නේ එසේ මෙසේ
2: කාලයක් නෙවෙයි.
1: කාලයක් නෙවෙයි. ඔන්න දැන් නවසීලන්ත ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධතාවට අවුරුදු 100ක් සම්පූර්ණ වෙන හින්දා තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරම්භ ලැබිලා තියෙනවා ලබන ජනවාරියේ නවසීලන්තයට එන්න කියලා. සිය සමරන්න ක්‍රිකට් ගහන්න. ඔව්. මොකද වෙන්නේ? අපි ගහලයිද? ඒ කට්ටිය අපිට ගහයි.
2: ඒක තමයිනේ. අපි බලාගෙන ඉමු.
1: මට ක්‍රිකට් විශ්වන්ද නම් මේක හොඳ ප්‍රවෘත්තියක්. මේක මේ අර ICC සැලසුමේ තිබ්බ එකක් නෙවෙයි. කියන්නේ ක්‍රිකට් වාර්ෂික සැලසුම ඇතුළත තිබ්බ එකක් නෙවෙයි. මේ සම්බන්ධතාවය නිසාම සැලසුම් කරන එකක්. ඒ නිසා ශ්‍රී ලංකාවටත් මේක සුවිශේෂී. කොහොම නමුත් ඉතින් අපි නම් කියන ගිහිල්ලා දිනලා එන්න කියලා.
2: අනිවාර්යෙන්.
1: නවසීලන්ත කට්ටියත් කියනවා දිනේ. ශ්‍රී ලංකා කරන්න එපා.
2: ඔව් ඔව්. පැරදෙන්න අපිට දිනන්න ඕනේ කියලා.
1: ඔව්.
2: ඒ සල්ලි අපේ සපෝට් එක අපේ ටීම් එකට නේද?
1: යස්. අපි කට්ටිය දිනයිනේ.
2: අනිවාර්යෙන්.
1: එහෙනම් අපි ජනවාරි වෙනකන් ඉඳමු ශ්‍රී ලංකා නවසීලන්ත මැච් එක බලන්න.

0: අපිත් එහෙමයි. අපිට බයත් නෑ, හන්දට බයත් නෑ, අපි යන්න බයත් නෑ.
1: අන්න ඒක හැබැයි අපි දෙන්නා යන්න වෙලා.
0: එනං මේ අපි අදට
1: ගිහිල්ලා එන්න නේද? හෙට එනවා.
0: ඔව් හෙට එනවා. මේ හැමෝටම සුභ වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරනවා. යන වෙලාවෙත් කියන්නේ ජීවිතය කියලා කියන්නේ විඳවන්න තියෙන දෙයක් නෙවෙයි,
1: විඳින්න තියෙන දෙයක්.
0: සතුටෙන් හිනහ වෙලා ඉන්න.
1: අදට
0: වැඩිය හෙට හොඳ වෙන්න පුළුවන්
1: අනිවාර්යම.
0: අදට වැඩිය හෙට හොඳ වෙන්න නම් අදට වැඩිය හෙට හොඳ කරගන්න
1: ඔයාට පුළුවන්.
0: අදට හොඳ දේවල් කරන්න
1: අනිවාර්යෙන්.
0: එහෙනම් හැමෝටම සුබ දවසක්. මම දසුන්.
1: මම යශෝ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කියනවා
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0.71 711 711 1

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුර ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: නුවරණිය නගරයේ බිම් වැටී තිබූ මුදල් පසුම්බියක් අහුලාගෙන එහි අයිතිකරු සොයා බහර දීමට නුවරණිය පොලිස් රථවාහනාංශයේ නිලධාරියෙකු අද කටයුතු කර තිබෙනවා. රාත්‍රී මුර සංචාරයේ දින අතරතුර බිම වැටී තිබූ මුදල් පසුම්බිය අහුලාගෙන තිබූ දුරකතර අංක ඔස්සේ අයිතිකරු හඳුනාගෙන තහවුරු කර ගැනීමෙන් පසු එහි හිමිකරු නුවරණිය පොලිස් ස්ථානයේ වෙත කැඳවා තිබෙනවා. ඔහු යටියන්තොට ගෝමාඩු ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිද දෙදරුපියේ මුදල් පසුම්බිය රුපියල් 1500ක් සහ රන්මුදුර සමිකිරීමට රුපියල් 15000ක් ගෙවා ලබාගත් මැණික් ගලද තිබූ බවයි පොලිසිය පවසන්නේ. ඒසියල්ල සහිතව මුදල් පසුම්බිය නැවත මෙම් පුද්ගලයාට බහර දීමට නුවරළිය පොලිස් රථවාහන කොට්ටාසේ රථවාහනාංශයේ ස්ථානාධිපති වැතිළු පොලිස් නිලධාරීන් කටයුතු කර තිබෙනවා. එදේ මුදල් පසුම්බිය අහුලාගත් රථවාහනාංශයේ පොලිස් සැරයෙන් ආනන්ද මහතාව මෙහිදී අගය කරනවා. වසර 30කට ආසන්න කාලයක් අභිරහස් ලෙස නොවසඳ තිබූ ප්‍රකට රැප් ගායක ටූපැක් ෂාකුර්ගේ ඝාතන නඩුවේ වරදකරු බවට අපරාධකාරී නායකයෙකු වන ඩුවන් කිෆ්ට් ඩේව්ස් නම් කර තිබෙනවා. 1996 සැප්තැම්බර් මාස 7 දින ලාස් වේගස් නගරයේදී මෝටරයක සිට සිදු කළ වෙඩි තැබීමෙන් රැප් ගායක ටූපැක් ජීවිතක්ෂයට පත් වුණා. ඝාතනය සම්බන්ධයෙන් 63 හැවිරිදි ඩේව්ස් චෝදනාවට පළමු වරදකරු බවයි ලාස් වේගස් ජූරි සභාව ප්‍රකාශයට පත් කළේ. ඝාතන ලක්වන විට ටූපැක් ෂාකුර් 25 වන වියෙහි පසුණා. ලෝපුරා ඇල්බම මිලියන 75කට වඩා අලෙවි කර තිබූ හිප්හොප් ගායක ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු ලෙසයි ඔහු සැලකුණේ. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 2ට බලාපොරොත්තු වන්න.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතුට
2: යතුරු පැදියක ගමන් කරන ඔබ නිතරම ආරක්ෂිත හිස්වැසුම් පළඳින්න. ආරක්ෂිත හිස්වැසුමක් තෝරාගන්නා විට SLS 517 සම්මත ප්‍රමිතියේ හිස්වැසුමක් තෝරා ගැනීමට කටයුතු කරන්න.
1: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.

මෙන්නද ලැබුණු විශේෂ පුවතක්. හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට කොළඹ මහාධිකරණයේ බරපතල වැඩ සහිත වසර 7ක සිරදඬුවම් නියම කළා. සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ වෙසක් කාඩ්පත් මුද්‍රණය කර රජයේ රුපියල් ලක්ෂයකට අධික පාඩුවක් කළ බවට චෝදනා නගමින් හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව නඩුව පවරා තිබුණා. 2013 මැයි 10 වෙනිදාත් ජුනි 6 වෙනිදාත් අතර කාල සීමාව තුළ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී වෙසක් කාඩ්පත් 3000ක් මුද්‍රණය කිරීමෙන් රජයට රුපියල් 128,520ක පාඩුවක් කළ බවට මෙම විත්තිකරුට එරෙහිව අල්ලස් කොම්සම චෝදනා දෙකක් යටතේ නඩු පවරා තිබුණා. ඒ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණය ප්‍රියංකර ජයරත්න මහතාට වසර 7ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළා.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: දවල් එකයි විනාඩි 11යි.
2: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න, ඉවත් වෙන්න.
3: David Pierce Motor Company within Rajya Sevaka Obata Pidana DPMC Rajya Pranama Amatanna 0114 706 600.
1: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
0: Lakhanda Radio ITN.

දවල් එකයි වෙනහටි දොළහයි වෙලාව අයිබෝවන් සුබ දහවල. අද සැප්තැම්බර් මාසේ පළමු වෙනිදා අලුත් මාසක ආරම්භයක අඟහරුවාදා දවසක අපි මුණ ගැහෙනවා. දශක තුනක් ලාංකේය ස්වභාවිත ගීතය ප්‍රවර්ධනයට කටයුතු කරපු ලක්කාඳ තමගේ තිස්වන සංවත්සරයට සමගාමීව ලක්කඳ ගෝල්ඩන් වොයිස් රියලිටි ගායන තරගාවලිය ඒ දවසේ සිට ප්‍රචාරය ආරම්භ කළා. සාධන රූපහණි මහත්තය ජාලය ඔස්සේ වාකයම ලක්කඳ ෆේස්බුක් පිටුව ඔස්සේ රසිකයින් දැනුවත් කිරීමෙන් පස්සේ තරගයට සහභාගි වෙන්න ඉල්ලුම් කරපු 35,000කට අධික තරගකරුවන් අතරින් මූලික වටේ තරග සඳහා අවුරුදු 20,000ත් 50,000ත් අතර තරගකරුවන්ගේ තරගකාරණියන්ගේ දක්ෂතා ඉස්සරහට ඔබට අහන්න දකින්න පුළුවන්කමක් අපි ලබා දෙලා තියෙනවා. සතිය දවස්වල සදුදා බදාදා සිකුරාදා දවස්වල එක ඉඳන් හතර වෙනකම් ඔවුන්ගේ දක්ෂතා බලන්න කවුද ඊළඟ වටේට සුසුකම් ලබන්නේ කියලා දැන කියා ගන්නත් පුළුවන්කමක් තියෙනවා. ඒ අතරේ අඟහරුවාදා බ්‍රහස්පතින්දා මේ වෙදහැටම අපිට කතා බහ කරගෙන ඉස්සරහට යන්නත් පුළුවන්කමක් තියෙනවා. මතකයි නේ මැසේජ් නම්බර් එක 0703 93597. මං චාමි මැසේජ් එක කෙවන්න දවල් එකයි වෙනාඩි 10

දවල් එකයි වෙනාඩි 18යි. බින්දුවයි 7යි බින්දුවයි 3යි 93යි 5යි 93යි 7ට එවලා තියෙන මැසේජස් අපි මෙසේජ් දෙපස්සේ

0: ලකන රඩියෝ ITN
1: දවල් එකයි වෙනට විසියකයි
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි.
3: ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් වෙතින් සිලුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින්. ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478.
4: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
5: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද?
4: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
6: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
5: සතියේ දිනවල උදේ 10ට
4: 18 වංගුව
5: හැම වංගුවකම අලුත් කතාවක්.
4: 18 වංගුව
5: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
4: 18 වංගුව 18 වංගුව
1: සම අනුග්‍රහය
7: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.
8: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩි.
9: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
10: ඉල්දාල මෙහින් දාල යන අතරින් අපතිල්ල ඉවිනි ට්‍රයි

0: ලෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවී රයි චම් ඇන් චාරු
1: සගේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න
4: ලකාන්ඩ රඩියෝ ITN.

දවල්කය වෙනාට විසිපහයි. ඉතින් මොකද කරන්නේ මේ වෙලාවට? සාමාන්‍යයෙන් මේ වෙලාවට වැඩ. අපේ බොස් අපිට මේ වෙලාවට කන්න දෙන්නේ නැහැ චාමි. කියලා නොකඩ කියනවානේ. බොස්ලට මහන්න ඕන. හැබැයි සමහර ඉන්න මේ වෙලාවට කාලා බීලා පොඩි ඇලර්ට් එකක ඉන්න වෙන්නත් පුළුවන්. සමහර ගෘහණියෝ ඉන්න මේ වෙලාවට තමයි දවල්ට කන්න උයන්නේ මොනවද කියලා එලෝල්ට ෆ්‍රිජ් එකෙන් ගන්නෙ. එහෙමයි තිත නැතුවම නේ. ඒ වගේම බස් එකේ යමින් යමින් ලොතරැයි කෝඩුයි පාර ඇහන තරක ඔයම වහන් ඉන්නවා වෙන්න පුළුවන් FM 93.5 93.7. ඒකෝම කොයි හැටි වුණත් ලකඩ ගෝල්ඩන් වොයිස් කියලා කියන්නේ තමන්ගේ ගායන ප්‍රතිභාව කවදා හරි දවසක මේ මුළු ලෝකෙටම කියනවා කියලා හිතපු තරගකරුවන්ගේ තරගකාරණියන්ගේ සඵලවන හීනේ. වැඩි දවසක් නැහැ ඉතින්. ඒ දවසදීම අපි තරගකරුවන් 12 දෙනෙක්ට අවස්ථාව දුන්නා තමන්ගේ ගායන ප්‍රතිභාව පෙන්වන්න කියලා. ඇහුව නේද? කොහොමද? එයාලා දක්ෂයිද? කවුද යාත්‍රින් සුදුසු? ඔයාගේ යෝජනාව කොහොමද? මට මැසේජ් එකක් දාලා කියන්නකෝ බලන්න. මගේ ගෙස් එකත් එක්ක ඔයාගේ ගෙස් එකත් ගැලපෙනවද කියලා බලන්න. 0.7 0.3 0.5 0.5 තේම මැසේජ් එකක් එවන්නත් පුළුවන්. එතකොට සුපුරුදු වෙතිනම ගීතයක් අහන්න ඕනේ කියලා හිතනවනะ. මැසේජ් එකක් එවන්න පුළුවන් ඒකට. බලමුද මැසේජස් ටික මං බලන්න හදනේ WhatsApp chat එකට ගිහින් බලන්න. එබි කංකරාලා කගේ මැසේජ් එකද මම මුලින්ම දකින්නේ? තරුණේ මාතලෙන් එපු මැසේජ් එක. අකේ යවුවා නියමයි. Thank you. පළවෙනි මැසේජ් එක මෙහෙම වුණාම කාටද සතුටු වෙන කාටද? අයබවන් සුබදාවලා. සින්දුවකට එකතු කරගන්න බර්දල් පොලි මේ මැසේජ් එක සිර ප්‍රනන්දු ලහිර ශානි නතාලි ශනාර දුමින්ද සවරි ශනල් මිරොන් වෙනද වගේ වින්නානේ. ඊට පස්සේ ආදරණීය දහවලක් ආදරණීය ලක්කඳ හේෂානුවගේ මැසේජ් එක ඉන්නේ කොහෙද කඩ? ආදරණීය දහවලක් ආදරේ ලක්කඳ මීරකොල තැන්නේ වෙන්නේ තයිරංගනි පාන දොරින් සුදු පුතාවත් එකතු කරගන්න කියලා ඔය මැසේජ් එකේ කියලා තිබුණේ. හරි හරි සුදු පුතාට කිව්වද අද එයාගේ නම කියනවා කියලා? එයාටත් කියන්න ඕනේ මං වාගෙන කියන්න කියලා චාමිට මැසේජ් එකක් දැම්මා කියලා. හරිද? එහෙමනේ බැලන්ස් කරගන්නේ. ඒකයි විනාඩි 27යි.

0: FM 93.7 ලකන රේඩියෝ ITN.
1: වෙලාව කීයේ කියලා දොර හිටගෙන හිමින් හිමින් වැඩ කරන්නේ. ස්පීඩ් එක යන්න ඕනේ.

0: FM 93.7 Lakhana Radio ITN
1: Ekai wenade desayai
0: Dinin Maranthikai
1: නිරිතදිග ප්‍රදේශවලට මේ දිනවල ඇදහැලෙන කඩින්කඩ වැස හේතුවෙන් නැවතත් ඩෙංගු අවදානම ඉහළ යමින් පවතිනවා. එම නිසා ඔබ අවට පරිශ්‍රයන් නිරන්තරයෙන් පිරිසිදුව තබා ගැනීමට වග බලා ගන්න. අවදානමට පෙර සූදානමින් සිටින්න.
0: ඩෙංගු මාරාන්තිකයි. සැවොම එක්වෙමු.
2: යුත්තකෙයින් ඔයාගේ ෆියුචේකට ප්ලස් පොයින්ට එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම
0: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්
3: අපි සොයන්නේ
0: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්
1: .7.93.5 .93.7 එක්මත මැසේජ් එකක් එවන්න.

0: දවල් එකයි වෙනාඩි 46යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩි. දුවන්න නම් මේක තමයි.
5: Lakhanda Golden Voice.

0: දවල් එකයි විනාඩි 45යි. දැන් ඊයේ තරඟ වටේට තරඟකරුවන් 12 දෙනෙක් සම්බන්ධ වුණානේ. දැන් ඒගොල්ලෝ මේ දවස් 3-4 මිනිත් ගෑගෙන ඩක් ඩක් ඩක් ඩක් ඩක් ඩක් ඩක් ගාලා. එලක පපෝ වෙන්දට වඩා වේගයෙන් ගහනවද මන්දා. මොකද කුතුහලයක් තියෙනවනේ. තරඟ ඉදිරිපත් කළා. සිකුරාද වෙද්දි මට මොන වගේ ප්‍රතිචාරයක් හම්බ වෙයිද? එහෙම කී කියා ගැහි ගැහි ඉන්නවද ඉඳුව රයිබෝවන්?
1: රයිබෝවන්.
0: මොකද තත්තේ? කට්ටිය මොකද කිව්වේ ඊයේ වගේ ඉදිරිපත් කිරීම අහලා?
1: කට්ටිය නම් ගොඩාක් අය කියන්නේ හොඳ ප්‍රචාර තමයි. කතහන් ලස්සනයි, හොඳට හුම් කරලා තියෙනවා. ඒ වගේ සතුටුදායක ආරංචි තමයි අහන්න තිබ්බේ.
0: දැන් අපි කියමු ඉඳුවර දෙනත ඊයේ දවස් දෙක ගායනා කරේ ඔය ලඳුනේ ලඳුනේ ගීතය නේද?
1: ඔව්.
0: මිනිස්සු මණ්ඩලයේ සාමාන්‍ය මොන වගේ ප්‍රතිචාරද ලැබුණේ? අහු කොළලියක් ලැබුණද?
1: විනිශ්චය මණ්ඩලයේ ඉතාමත් හොඳ ප්‍රචාර ලබා දුන්නා. මගේ ගායනය හොඳින් ඇගීමට ලක් කරා. ඒ වගේම යම් අඩුපාඩු තිබ්බා ඒවා පෙන්වලා දුන්නා. ඉතාමත් හොඳ සුහසීලී විනිශ්චය මණ්ඩලයක්.
0: හරි, මොකද හිතෙන්නේ දැන් මේ මීට කලින් මෙහෙම තරග වටයකට සම්බන්ධ වෙලා තියෙනවද ඉඳුවර?
1: නෑ, මේ ලක්හඬ ගුවන්විදුලි නාලිකාවට මම මේ ඇප්ලයි කරේ පළවෙනි වතාවට. මේ තමයි පළවෙනි තරඟේ.
0: එතකොට ඒ සංවිධාන කටයුතු ගැන වට මොකද කියන්න තියෙන්නේ?
1: ඇත්තෙන්ම ඉතාමත් හොඳයි. මාධ්‍ය ගත්තහම කටහඬ මුල් කරගත්ත කියන්නේ රේඩියෝ කියන එක, කියන්නේ ගුවන් විදුලි නාලිකාවක මේ වගේ ලක්හඬ කියන ගුවන් විදුලි නාලිකාවෙන් මේ වගේ දෙයක් සංවිධානය කිරීම සම්බන්ධව ඇත්තටම සන්තෝෂ වෙනවා. කියන්නේ මේ වගේ අවස්ථාවක් ලබා දීම පිළිබඳව ඉතාම සතුටු වෙනවා. ලක්හඬ ගුවන් විදුලි නාලිකාවේ
0: දැන් එහෙනම් ඉදවර ඔය විදිහටම මේ සතිය සිකුරාදා වෙනකන් දැස් දල්වාගෙන කන්න යාගෙන බලන් ඉන්න ඕනේ, හංග ඉන්න ඕනේ. FM 93.5 93.7 මොකක්ද ඉස්සරහට වෙන්නේ කියලා අපි කියන්න ලෑස්ති. ඉඳුවර දෙනෙත් විතරක් නෙවෙයි, කාවිදි මනෝහරි, අජිත් ෆර්නාන්ඩෝ, පහසරණී ගමගේ ගීත රත්වත්තේ, කවිදි විතාරා, මෙල්ලේ දෙක, නිත්මි කාව්‍ය, මදුෂිකා කුමාරී, තස්ත නානායකර, එරන්දිකා ශ්‍යාමකීර්ති, නිරෝෂ් දීපාල්, මෙන්න මේ අය ඊයේ දවසේදී ගීතවත් වුණා. ලැබෙන ප්‍රතිචාරය සිකුරාදාට බලපොරොත්තු වන්න. දවල් 1:00 වෙනාදී 47.

0: ලකඩ රේඩියෝ ITN
1: දවල් එකයි වෙනදි 51යි.
2: දශක හතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හඳි තෛලය මොකසෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
3: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ?
2: ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
0: ලකඩ රේඩියෝ ITN.

di panas sekai. Bentuai hatai bentuai tu naya anu tu naya bahaya anu tu naya hatat message jaga kawan negi. Mona ada cami akaran ne? Kena mumun mumun inno ane? Matai nane? Mang hebat hitul amai me message jaga hatat jaga tiki anu negi. Hai hai, kau muda. Chandi pinna valingu aga message jaga. Situ nito husband saminda lasana sindu akka anu negi rati ano. Apa balamu? තරඟට සම්බන්ධ වෙන්න ඕනේ කියලායි කියන්නේ. හැබැයි දැන් බෑ. ඊළඟ තරඟ වටේදී අපි බලමු. හරිද? හලෝ ජාමි, කොහොමද? මාතලේ දෙලිනි, හොඳින් හොඳින්ම. හයි ජාමි. ඔයා හරියට බාඳුර මලක් වගේ තමයි කියලා තියෙනවා. ඇයි යන්නේ හිම කිව්වේ? වෙන මොන තිබුණේ? යහන් tang ඔයා හද ඉන්නවා. මං අහගෙන යනවා කියලා තියෙනවා. ඔයා නේ ඩ්‍රයිව් කරලා දිවා වහන් ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිබුණේ. පරිස්සමට ගිහින් එන්න. නිදි නොලද තරුවකින් ආදරය ගැන අසා දුක හිතුණු සඳවතක් ආකාහෙන් බැස ගියා. පේලියට එකින් එක ලියු කවියක් මකා මේ සියුම් ආදරේ අරගෙනම නුඹ ගියා. චලවන. එහෙම තමයි යන්නේ. අයිබෝවන් ලකන. අයිබෝවන්. චුටි දුව මදෝෂි. ඉඳකයින්න. වසන්ත ලියන් ගහමුළු කොටියක මුරෙන් ඒ මැසේජ් එක. චාමි ඊයේ ගෝල්ඩන් වොයිස් ඇව්ව. කැකල පැත්ත නැත්මේ හිටියා සුපරි වැඩක් කියලා තියෙනවා නියමයි. තැන්කූ. අතනම් මල් හතයි අපි චාමි. අපි අමතක කරලා නෑ නේද කියලා අහලා තියෙනවා. චුට්ටක් ඉතකමද ගයි කියලා හිතුවට එහෙම නෑ. බොයගට සුමනා සුසන්ත ලසන්ත ට්වින්ස් ලයින් රොමාංශි සුජා ජගත් ඉන්නවා මගේ ළඟින් කියලායි තියෙන්නේ. ඔය මොන ගෙස්ට් කිරීමත් පරාදයක් යාගේ වයිස්සකට වහ සිදු ගැන බැඩිය එක නම හැබැයි ප්‍රශ්නකට තියෙනෙ. හරි දැන් ඉතින් අයි බ්‍රහස්පතින් තත් එන්න හෙටයිමත් තඩගේ දොලොස්සනේ ගැහි ගැහි ඉන්නව ඇත්තේ කියන්නංකෝ විස්තරේ ආගෙන ඉන්නකෝ එකයි විනාඩි 53.

එකයි විනාඩි 57යි. මේ පැය හිටියා තිනේ. අපි යන් අල්ලුවත් පැයකට. ලෝක වෙනස් වෙනවා, කාල වෙනස් වෙනවා, තාල වෙනස් වෙනවා. අපි ළඟ පැයදී මොන

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: හිටපු මාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට කොළඹ මහාධිකරණයේ බරපතල වැඩ සහිත වසර 7ක සිරදරුවමක් නියම කළා. සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ වෙසක් කාඩ්පත් මුද්‍රණය කර රජයට රුපියල් ලක්ෂයකට අධික පාඩුවක් කළ බවට චෝදනා නගමින් හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහිව නඩුව පවරා තිබුණා. 2013 මැයි 10 වනදාත් ජුනි 6 වනදාත් අතර කාල සීමාව තුළ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී වෙසක් කාඩ්පත් 3000ක් මුද්‍රණය කිරීමෙන් රජයට රුපියල් 128,521ක පාඩුවක් කළ බවට මෙම විත්තිකරුට එරෙහිව අල්ලස් කොමසම චෝදනා දෙකක් යටතේ නඩු පවරා තිබුණා. ඒ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණය ප්‍රියංකර ජයරත්න මහතාට වසර 7ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළා. මැදි ප්‍රතික යුද කැටුම් හේතුවෙන් බංගලාදේශයේ 106කට පමණ රැකියා අහිමි විය හැකි බවට ලෝක බැංකුව අනතුරු අඟවා තිබෙනවා. මැද ප්‍රතික අර්බුදය උත්සන්න වීම සමග ආර්ථික බිඳවැටීම බංගලාදේශයට දැඩි බලපෑමක් එල්ල කරන බවයි ලෝක බැංකුව පෙන්වා දෙන්නේ. බලශක්ති මිල ඉහළයාම සහ ස්වාභාවික ගෑස් හිඟීමෙන්ම සැපයුම්දාමයට බාධා එල්ලවීමද මැද ප්‍රතික අර්බුදය හේතුවෙන් සිදුව තිබෙනවා. එමගින් නිෂ්පාදන පොහොර සැපයුම් පොදු ප්‍රවාහන පද්ධති සහ ගෘහ වියදම්වලටද බලපෑම් ඇතිවිය හැකි බවයි ලෝක බැංකුව පවසන්නේ. මෑතකාලීන ලෝක බැංකු විශ්ලේෂණයට අනුව මැද ප්‍රතික අර්බුදය දීර්ඝකාලීනව පැවතුණහොත් බංගලාදේශයේ පුරා 106කට පමණ රැකියා අහිමිවීමේ අවධානම පවතිනවා. දැන්ටමත් උද්ධමනය මූල්‍ය අස්ථාවරත්වයේ අඩු ව්‍යාපාර ආයෝජන සහ රජයේ මූල්‍ය ආරක්ෂණ සීමා හේතුවෙන් බංගලාදේශයේ දැඩි පීඩනයකටයි ලක්ව තිබෙන්නේ. ලක්න මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 3ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ව මතක් කිරීම සුරේකිමු මගතුට.
2: ඔබ දන්නවද ලෝකේ කුඩාම වාහනය වෙන්නේ යතුරු පැදිය. ඒ වගේම අනතුරු වැඩි වශයෙන් සිදුවන්නේත් යතුරු පැදියෙන්. ඔබ දිවා කාලයේදී යතුරු පැදියක ගමන් කරනවා නම් ඉදිරිපස ලාම්පු දල්වා ගමන් කරන්න.
1: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.
0: ලකන්ඩ රේඩියෝ ITN.

හවස දෙකයි වෙන අර 10යි වෙලාව. Golden Voice අපේ අද දෙවනි පැය පටන් ගන්නත් විනාඩි 10ක් ගියා. ඒක නිසා හවස 4 වෙන්න කලින් වටිස් පහසුවක් තියනවා නම් 0.7 0.3 0.3 5.3 7ට මැසේජ් එකක් එවන්න පුළුවන්. ගුවන්තලයේ තුලින් ඇසෙන ලස්සන ඔය හට ඔබේ දෙනුවන් වැසෙනවා ඇත්තට දැහැනට සම වැද ඉබේ. රසක සිතේ බැඳුණු මතක සදහට ඔබ ගැන තිබේ ලක්කඩ තුල ලියවෙනවා රන් අකුරෙන් නම ඔබේ. අල්බෝ මුල්ලේ ජගත් රෝහණ ලස්සන්ට පදහදන්න පුළුවන්නේ. කොමර ගමන මෙහෙම ලස්සන්ට පදහදන්න ඉතින් පද හදවත් කමන්න. ලස්සනයි හද චන්දන සන්ධ්‍යා කලෙදෝ නිදෝක රසිකා වත්සල ප්‍රේමලල් රුසඳු පිවුමංජලී නැත් සඳ රේනකා යලා වැගතු කරගන්නවා මම. ඔබේ එක සෙනහවකින් තවත් බොහෝ දෙනකුට ලස්සන සෙනහවක් ලපාදේ. එක් සෙනහවකට තියෙන ඒ තරම්ම බලයක් අනිවාර්යෙන්. ලස්සන දවසක් ඒවා. අද ලස්සන සින්දුහන් අපිවත් එකතු කරගන්න දවල දෙන්න මෙත්නාදී අමන්ද ඉන්නවා කියලා තියෙනවා. මහත්තයා හේමන්තද සිල්ලෝ අම්මයි නානේ අයියා නිමල් තිලකසිරි සුදුවක්ක මනෝහරි ප්‍රනන්ද අනුමක්කා ප්‍රභානන්ගේ ගමිනී අයියා කවුද නොද මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ. දඩම් ගස්ලම්නේ මැනිකේ හයි මැනිකේ කවුද ඊට පස්සේ මේ ඉන්නේ කවුද කියලා බලමු. කලතර තිලින සඳ කලම් මොකද උනේ ඊයේ ගෝල්ඩන් වොයිස් ඇහුවාද? අඩ දොළොස් වෙනකන් මොකද හිතන්නේ? මට මැසේජ් එකක් දාන්න බලන්න මං කාටවත් කියන්නේ. බලමු ඒගොල්ලන්ට ඕගොල්ල ලබා දෙන විනිශ්චය කොයි වගේද කියලා. දැන් එතකොට හෙට තවත් දොළොස් වෙනක බලාගෙන ඉන්න තරග කරන්න. දන්නවද ඒ දොළොස් වෙනා කවුද කියලා? දන්නෑනේ. මං කියනකම්ම ඉන්නවා. මම තමයි චටක් අගේ කරනවා දැම්ම කියන්නේ. අපි සින්දුව කලෙමුද? හරි, ඉතින් මොකක්hari ප්‍රශ්නයක් තියෙනවා නම් මෙයාව හම් වෙලා බේත් එකක් ගන්නයි කියලා කියන්නේ. මං වගේ වෙදෙක් හැබැයි එකම බේත. දෙකයි විනාඩි 12.

0: Akanda Radio ITN.
1: David Pierce Motor Company within Rajya Sevak Upata Pidana DPMC Rajya Pranama Amatanna Binduai Ekai Ekai Hatarai Hatsiyai Hayasiyai
2: Pasaru Dekai Venade Dasayai
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: ඔබේ ස්ථාවර සහ ඉතුරු තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
5: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.
6: සැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
7: ඉන්දාල මෙහින්දාල යන අතරින් අපතින්න ඉවිනි සල්වෙක්.

0: සෑවට දිනා වෙවි සින්දු අහන්න ඊවි රයිනි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස 4ට
2: සම අනුග්‍රහය
3: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන් අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: සහයෝගීතා අනුග්‍රහය
4: රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
5: ලකන ගෝල්ඩන් වොයිස්

0: ඇහනනේ සිතන්න බැහනේ මාතනිවේ යයි සිතන්න බැහනේ බිඳුව හතයි බිඳුවයි තුනයි අනු තුනයි පහය අනු තුනයි හතට එක නිසයි මැසජ් එකක් එවන්න කිව්වේ. හවස දෙකයි විනාඩි 21යි.
1: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB යූත් ප්ලස් විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB යූත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම.
2: ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
3: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
4: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
3: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
5: කලාවක්
4: සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව
4: හැම වංගුවකම අලුත් කතාවක්.
3: 18 වංගුව
4: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව 18 වංගුව ලකන්ද රේඩියෝ ITN.

හවස දෙකයි වෙනාඩේ 22යි. චරිත සහතික දීමට අපහසුම සත්වයා මිනිසාය. මොකද මිනිසා කියන්නේ වචනෙන් එකකි, ක්‍රියාවෙන් තව එකකි, ළඟ සිටින විට එකකි, ළඟ නැති විට තව එකකි, උපකාර ලබා ගැනීමට පෙර එකකි, උපකාර ලබාගත් පසු තව එකකි. ලස්සන ෆස්ට් එක. අනුෂ්ක තැන්ක් යූ. චාමි, ඔයාගේ පැමිණීම ගොඩක් දුර්වලයි හොඳේ කියලා තියෙනවා. සමාවසර පිළියන්දරින් මේ මැසේජ් එක ලලිත්ස, සිසිරස, කුමාරියක්ක, ගීතාක, රෝෂණී, මදෝ, රම්‍යක්ක, රමණී, රූබන්, ප්‍රසාද, ලක්මාල්, ලක්මාලී කේන්ති ගියානේ හොඳ වැඩේ. නාමලී ඉන්නවා කුමාරී සහ ඇසුරු මාෂය තිබින ශ්‍රියානී, රුක්ෂානී, වන්ඩෝ කෑමගුත් ඉන්නවද රක්ෂා වගේම මැෂින් රාශියේ සිසිරයි අත් එකතු කරගන්න කියලා යනුෂ්ක කියන්නේ. දැන් ආයේ මගේ හද මේ විදිහට හඳ පුළුවන් බ්‍රහස්පතින්දට හොඳේ දවසක් කරන දවසක් අපි එන්නේ ගණන් යනේ. තවඩෙන් කටවරද්ද ගන්න. සුබ දවසක්. අපි තාගෙන ඉන්නේ බොරලස් කමුවෙන් දිනිත විමුක්ති, හර්ෂ, හේමචන්ද්‍ර, මල්කාන්ති, කමල්, සන්ධ්‍යා සමග සරච්චන්ද්‍ර. ස්තුතියි. දුවේ අපේ ධනුෂ්ක මල්ලි කොහෙදෝ ඉඳලා ආවා. එයාවත් පොඩ්ඩක් මතක් කරන්න. ජය මාමායි. මං හිතුවාට අමතක වුණා දන්නේ කියලා මාව. ගෝල්ඩන් වොයිස් ඒ හගනේ තිය ගඩක් ලස්සනයි කියලා තියෙනවා. ඔයාගේ හඬත් එතන ඇහෙනවනේ. නිසා වලක් නෑ. කොහෙත්ම වලක් කියලා විදියක් නෑ. මෙහුණා. සින්දකට අපිත් එකතු කරගන්න. ලොකු බස්ස පොලේනව, පොඩි බස්ස වරුණ, චම්පා මිස්, ලක්ෂ්මි මිස්, මදුශංක, ජගත් එකතු කරගන්න කියලා ජයමාමා ඒ මැසේජ් එකේ මට කියලා තියෙන්නේ. හයි චාමි, කොහමද? ඇති සුබ දවසක්. ලස්සන සින්දුවක් අහමු කියලා අනුරාධපුරේ එයාපෝට් රෝඩ් එකේ සංජීව දිසානායක ඔයා මැසේජ් එකක් කියලා තිබුණා. ඔයාව එකතු කරගෙන මම ජෝතික සින්දුවක් අහන්න දෙන්නද? දුවලෙන්ඩෝ රාන් කොළොල්ලෝ ලස්සනනේ සින්දුව.

0: හවස දෙකයි විනාඩි 27යි.
1: Golden Voice.

තිහයි වලාව සුභමූර්තිය හොඳයි. ඒක යන්නේ සැප්තැම්බර් දෙවනිදා. කවුද ගෝල්ඩන් වොයිස් හඬ අවදි කරන්න බලාගෙන ඉන්නේ කියලා දැනුවත් කරන්නයි හදන්නේ මම. බලමුද නම් ටික. ගීතික විජයරත්න ඉන්නවා, තිලින අලුපොත, ශ්‍රීමල් රණතුංග, නිරෝෂා ශ්‍යාමලි, නුවන්ගේ වැලිවිටගොඩ, සල්කි මේරියන්ස්, කෝසල හිමේෂ්, රුෂාන් ඉන්දික, චමුල බිම්සෙත්, ජනනි යශෝදා, මතුමාලි හැටියාරච්චි, රමෝනා ජයවහ. මේ දොළොස්දෙනා හෙට තමන්ගේ හඬ ගීතවත් කරනවා ලකඩ ගෝල්ඩන් වොයිස් තුළින්. එතකොට FM 93.5 93.7 කන්දියගෙන ඉන්න ඔහෙලට තියෙන පොඩි වැඩක් කරන්න. ඔයාලට පුළුවන් ඔතන ඉඳගෙන තරගයකන චස්මන්ට කතෙන්න. කවුරුත් මුකුත් කියන්නේ නෑනේ. සින්දු හොඳට අහගෙන ඉන්න බලන්න ශ්‍රුතියට කියනවද කියලා. වචන වරද්දනවද? එයාට වචන අමතක කරනවද? හරියටම ගායනා කරනවද? ඔයාලට වඩා හොඳට කියනවද කියලා පොඩ්ඩක් ඔයාලට පුළුවන් ඔයාගේ ජජ්මන්ට් එක දීලා බලන්න සිකුරාදට ඔයා හිතපු විදිහ හරියද කියලා. තේරුණානේ වැඩක් නැතුව නේටි. මම එන්න ඕනේ ඉතින් ඔය වැඩක් කර කියලා දෙන්න. ටද්දා. හරි, හවස 2 වෙනාට 32 වෙලාව. මැසේජස් ටිකත් කියවන්න එපැයි නේද? අපිවත් සින්දුවකට එකතු කරගන්නවද චාමි කියලා වාර්තුව පොතු පිටියෙන් සමන්ත ඔයාමට මැසේජ් එකක් කියවලා තිබුණානේ. සෑහෙන වෙලාවක් ඉතින් ඈ. පැයක්ම ගෙවිලා. මම ඉන්නවා හයි මොරටුවෙන් වර්ජීනියා. එයාව එකතු කරගන්න. හයි චාමි, කොහොමද ඔයාට අද නැවතුන චුට්ටක අවහල යන්න? දවස් දෙක හරි ඉන්න එක වටිනවා. Thank you. අකෙන මෙහෙම දෙයක්. ජීවිතේ හැම දවසක්ම එක වගේම ලස්සනත් නැහැ. විටක සුන්දරයි, තව දවසක කටුක වෙන්නත් පුළුවන්. ආදරණීය හමුවීම් වගේම ප්‍රතික්ෂේප වීම් සාපේක්ෂයි. ඉතින් කවුරු ඔයාව ප්‍රතික්ෂේප කළත් තමන්ට තමන් ඉන්නවා. ඒ නිසා හැමදේම තරහගෙන ජීවත් වෙන්න හුරු වෙන එක තමයි හොඳම නේද කියලා නිෂූ මගෙන් අහන. අනිවාර්යෙන්. අදත් සුපුරුදු විදිහට චාමි ගෑන්ලා මේ වහගෙන ඉන්නේ. ඊයේ ගෝල්ඩන් වොයිස් වැඩසටහන හොඳ පංචකකින් තිබුණා කියන සතුටුයි කියලා දුලීප් සමරසිංහ නිව්සීලන්ඩ් වලින් දලපු මැසේජ් එකව මම අහතරින් නැගිට කරගන්නෝ. ඒ මොකද අදහස ගැන ස්තුතියි. මොකද අපිට අදහස ඉස්සරහට සැහැන්න වටිනවා. හයි, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. කුවේට් වලින් ප්‍රියන්ත්. ප්‍රියන්ත්ද වගනව නැත්තම් ප්‍රියන්තද? ඔයා අකුරක් අඩුවෙන් ටයිප් කරලා තියෙන්නේ මහත්තයා. කිව්ව එච්චරට බිසිනේ. වයිෆ් කාන්තිවත් එකතු කරගන්න කියලා තියෙනවා. කපුවට මාර්ණියක් හතෙන්වා. සින්දුවක් අහන්න බලාපොරොත්තු. එහාවත් ඉතින් අමතක කරන්නේ නෑ. සුබදහසක් චාමි. ඔයා මෙහෙවන ගෝල්ඩන් වොයිස් වැඩසටහන ඉහළ මට්ටමක තිබෙන බව ඉතා සතුටින් දන්නමි කියලා තියෙනවා. මං විතරක් නෙවෙයි, මොනවද මේ කියන කතා? එතන ඉන්න අපේ ඉන්ද්‍රසිරි සුරවීර, එතකොට මම මේ චාමික මනෝජනී ඉන්න, එතකොට අපේ රජන් පුෂ්පකුමාර, මදුශංක මහමෙතව, එතකොට අපේ රනිල් කොස්තා, සහන වැස මහන්සිවන, එවගේම තුස්ත ගුණසේකර, අපේ කපිල බොස්, සරත් බොස්, එතකොට අපේ මේකප් පංශයේ ටීම් එක, අපේ ඩිජිටල් ටීම් එක, මේ කලා ඇතුළු අපේ එම්සියාට එක විනාසයි කිව්වේ නැත්තම් තේමීල තමයි. ඒ හැමෝමත් මං ආදරෙන් මතක් කරනවා. මේක ඇත්තටම ටීම් වර්ක් එක. මේක කාගේවත් තනි දෙයක් නෙවෙයි. මේක අපි හැමෝම ප්ලෑන් කරලා ගන්න තිතට ඔයාලා වෙනුවෙන් සකස් කරලා දුන්නේ. අහන්න හරිද? චාමිව මැරලා ඉපදුනා වගේ කියලා තියෙනවා. ඒක තමයි දවසේ මට ලැබුණු හොඳම කමෙන්ට් එක. මෙහෙමයි මිනිස්සු වැටෙන්නේ කොතනද? එතන මලක් වඩා පිපෙන්න ඕනේ කියලා අම්මයි තාත්තයි මට කියලා දීලා තියෙනවා. ඔයාලට මං කියන්නේ ඔයාලා චාමි වගේ වෙන්න.

0: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රී රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600
1: හවස 2 විනාඩි 46
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
4: ඉවරයි
5: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්නේ නැත් මේක තමයි

අවස දෙකයි විනාඩි 42යි වෙලාව. දැන් ප්‍රශ්නයක් කළා නම් තියෙන්නේ. ගෙදර තියෙන පොල් ගිරි ටිකට මොකද කරන්න කියලා. මේක අමතර ආදායම් මාර්ගයක් කරගන්න බැරිද මහත්තයා? කියලා හුවරෙයි. මට හුණානේ. දැන් වට ගෙදර දීම පොල් තෙල් නිෂ්පාදනය කරගන්න හොඳම විදිහක් තමයි ඩෝමා හෝම් ඔයිල් මේක එකක් ගන්න එක. ලේසියි පහසුයි. අමතර වාසියකුත් ලබා ගන්න පුළුවන් නේද? සිංගල් ෆේස් විදුලියෙන් තමයි ඩෝමා හෝම් ඔයිල් මේක එක ක්‍රියාත්මක වෙන්නේ. ධාර්තාවේ ගතුදී පැට බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. දැන් පොල් තෙල් කිව්වට පොල් තෙල් විතරක් නෙවෙයි. එහෙම හිතනවනේ. මං කියන්නේ විශ්වාස කරලා ඒක විතරක් දන්නේ නැහැ නේ කියලා කලින්ම හිතනවා. එහෙම නැහැ. රට කජු කජෝ සුදේ කඳ වටක අබ එඬරෝ කොහොඹ මේ දේවල් වලින් සමහර වෙලාවට කෑම වර්ගවලට වගේම බෙහෙත් වර්ගවලට තෙල් හදා ගන්න උවමනා වෙනවනේ. ඒක නිසා ඩෝමා හෝම් ඔයිල් මේක එකක් තියෙන එක කෝකටත් වාසි. මේ මැෂින් එක සම්පූර්ණ විදිහටම හදලා තින්නේ සුදු යකඩ වලින්. ඒක නිසා ගෙවි යමවමයි කියන විශ්වාසය තියාගන්න පොළොව. මිල වෙන්නේ රුපියල් 80,000යි. 0.117979 579ට කෝල් එකක් දීලා ඔයාලට උනන් තව වැඩි විස්තරයක් දැනගියා ගන්න පුළුවන්. ඒ අතරේ මම බැලුවේ 0.7, 0.3, 0.95, 0.3, 0.4 මැසේජස් එවලා තියෙන්නේ කවුද කියලා කියන්න. දැන් අන්තිම මොහොත වෙනකම් බලන් ඉඳලා මැසේජස් ගොඩාක් එවන්න එපා. හතරට කලින් මැසේජ් එකක් එවන්න ඕනේ හරිද? හෙලෝ මාතාගෙන ඉන්නේ කියලා ඉතාලියෙන් මැන්ඩිස් මට මැසේජ් එකක් කියලා තියෙනවා. කොහොමද? ඔයාටත් සිද්ධාක හන දෙන්නම්ම. ඊට පස්සේ හයි ජාමි අපි පහන් ගම්ලටින් පැමිණි ගාමිලක්කව සාතරෙන් පිළිගන්නවා කියලා තියෙනවා. හැමදාම අපි වහන් ඉන්නවා කියලා තියෙනවා. මාතරෙන් නදීෂානි ගාමිලා වර ලස්සන නමක් තියෙන්නේ. එහෙම කිව්වහම අධිකට මහන් ඉන්නවා නේද අපිව? ඉතින් ආයිව වන්න අපිව මතකද දන්නේ නැහැ. පුරුදු හද ඇහෙනකොට ඉන්න බැහැ නේ. ඉතින් මැසේජ් නෝ කර අපි නෑ නමස්සෙන. ඔයාට තාමත් අපි ආතරේ චාමිනෝනේ. ඇයි මොකද වෙලා තිබුණේ? හෑ දැන් ඉතින් හැපුවගම ලෙඩ සනීප වෙයි කියලා තියෙනවා. මස්සෙන මොකද කේන්ති ගස්සනවා කියලා තියෙන්නේ. කමක් නෑ දිගටම කරගෙන යන්න. යා කේන්ති ගස්සන තරමට මං කැමති. මොකද ඔය දෙන කීයට තරහා වෙන්නේ? සංසාරේ ඉඳන් පටාගෙන නෑ කියලා නේ කියන්නේ. ඒ නිසා තරහා වෙනවාට චුට්ටක් නේද? වා පොඩ්ඩක් ඉතින් කැමති. නෑ නෑ නෑ සතුටින් ඉන්නානේ බොරුවක් කිව්වේ. නෑ නමස්සිනාම දෙන්න එකතු කරගන්නම් පොල් ගහවලේ. හවස දෙකයි විනාඩි 45 වෙලාව. මැසේජ් එකක් එවනවා නම් 0.7, 0.3, 93.5, 93.7 සිදුවක් අහලා අයි මේ පැත්තට එමු.

0: හවස දෙකයි විනාඩි 49යි. දැන් ඊයේ ගෝල්ඩන් වොයිස් අපේ පළවෙනි වටේන් ආතේරි ඡාය ටික ඇවිල්ලා ඒකෙන් දොළොස් දෙනෙක් තමන්ගේ ගාන ප්‍රතිභාව පෙන්නවා. දැන් ඉතින් සෙකුරාද වෙනකන් අහන් ඉන්න ඕනේ මොකද වෙලා තියෙන්නේ කියලා දැනගන්න. නැත්මි අයිබෝන්.
1: අයිබෝන්.
0: නැත්මි කිව්වම නැත්මි කාව්‍යනේ.
1: ඔමෙගේ කාව්‍ය.
0: දැන් මොකද ඊයේ ගාන කරපු ගීතය?
1: මේගී කාඩද.
0: මොකද ලැබුණ ප්‍රතිචාරය අපේ ජජ්මන්ට් එකෙන්? කතා කරනවානේ. දැන් නෙත්මි අමතක නොකර හෙටත් බලන්න, හෙට තරඟ කරුවන් 12 දෙනෙක් තරඟයට සම්බන්ධ වෙනවා. ඒගොල්ලෝ ඔයාලට වඩා ඉහළින්ද ගීත ගානා කරන්නේ නැත්නම් ඔයාලට වඩා හොඳයිද කියලා බලලා වට හිතන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා. ඊළඟ වටේ මොකද ඉතින් ඊළඟ වටේට යයිද? හරි අපි බලමු. දැන් නෙත්මි වගේම ඔබත් බලාගෙන ඉන්නවා ඇති මොකද්ද දැන් ඊයේ සින්දු කියපු 12 දෙනාට වෙන්නේ කියලා. ඒ අතරින් ඔබටත් ඇති අදහසක් මෙන්න මේ අය ලස්සන සින්දු කිව්වා කියලා. එතකොට බලන්න ඔයාගේ අදහස හරියටම හරියද කියලා මං කියන්නේ නේද? සමහර විට ඉතින් ඔයාලටත් වරදින්න පුළුවන්නේ. ඒක නිසා මේ සිකුරාදට මක නහර FM 93.5 93.7 ලකඩ ගෝල්ඩන් වොයිස් හෙටත් තව තරඟ කරුවන් 12 දෙනෙක් එනවා. ඒකත් අමතක කරන්න එපා. හවස 2:00 විනාඩි 51.

0: ලකඩ රේඩියෝ ITN
1: දෙකයි වෙනදි 55
2: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් tempatu සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ tempatuක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව එතදින එළිය කරයි
3: වාර්තාපිට වාර්තා තමන කෝටි අටේ එන්.එල්.බී. ධනනිධානය නුතුරයි රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: FM 93.5 FM 93.7 ලකඩ රේඩියෝ ITN
1: හවස දෙකයි වෙනාඩි 55 වෙලාව මං ඉන්නවා කියන්නේ වෙලාව යනවා දැනෙන්නේ නෑ නේද බය වෙනාද අපි යනවා Golden Voice, අපේ අන්තිම පාඩ මාතක එන්නේ

දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. අපි සොයන්නේ නුඹේ හඬයි. සැනසඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.

0: 105.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව සවස 3යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබුණු කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය

0: ලක්කන ප්‍රවෘතිය සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘතිය සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: නුවරඑළිය ආරෝග්‍ය අසුවතා මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අද ආරම්භ කෙරුණා. ඒ දෙවිනපුරා ආරෝග්‍ය අසුවතා මධ්‍යස්ථාන දහසක් ඉදිකිරීමේ ව්‍යාපෘති යටතේ නුවරඑළිය සුවතා මධ්‍යස්ථානයේ ඉදිකරන්නේ රුපියල් කෝටි 4කට අධික මුදලක් වැය කරමින්. පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සූරවීරාරච්චි සහ නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අසීත පිරිරායන් මහතුරුගේ ප්‍රධානත්වයෙන් මෙහි ඉදිකිරීම් ආරම්භ කෙරුණා. ගිනිගත් හේන පිටවල ප්‍රදේශයේ දෙකන මධ්‍යස්ථානයේ වැඩ දින 210ක් තුල අවසන් කිරීමට නියමිතයි. රුධිර පරීක්ෂණ, මුත්‍රා පරීක්ෂණ සහ අධිරුධිර පීඩනය ඇතුළු නොවන රෝග කල්තිය හඳුනා ගැනීමේ පරීක්ෂණ මෙම මධ්‍යස්ථානය තුලින් ජනතාවට නොමිලේ සිදු කර ගැනීමේ පහසුකම් සැලසෙනවා. රුසියා චීන සමඟ අදිරටේ ජනාධිපතිවරුන් යළි තහවුරු කර තිබෙනවා. කිරිගිස්ථානයේ පැවැත්වෙන ෂෙන්හායි සහගීතා සංවිධානයේ සමුළුවට සමගාමීව රුසියා සහ චීන නායකයින් අතර විශේෂ හමුවක් පැවැත්වුණා. ලෝපුරා රාජධානීන් රැසක් සමුළුවට සහභාගී වී සිටිනවා. චීන ජනාධිපති ෂී ජින්පින් සහ රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් අතර දිරටේ උපයා මාර්ගික වැඩසටහන පිළිබඳවයි සාකච්ඡා පැවැත්වුණේ. ගෝලීය අවිනිශ්චිතතාවය මැද සමතා ස්ථාවර පවත්වා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කරනවා. බීජින් සහ මොස්කව අතර ද්විපාක්ෂික සම්බන්ධතා වඩාත් ශක්තිමත් ලෙස වර්ධනය වී ඇති බව චීන ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා. රුසියා ජනාධිපතිවරයා සඳහන් කළේ සෑම අංශකින්ම සාර්ථක සහභාගිතාවක් වර්ධනය වෙමින් පවතින බවයි. ලක්ෂණ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 4ට බලාපොරොත්තු වන්න.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව රේඩියෝ
1: මේ පැයි මොනව මතක් කිරීම සුරේකිමු මග තුට
2: ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
1: සුපර් ගමනක් පරිස්සමින් කිහිගෙන
0: ලකන රේඩියෝ ITN.

හවස 3 වෙනාට 9යි වෙලාව. ලක්කඩ ගෝල්ඩන් වොයිස් තරගාවලියේ හැම තරගකරුවෙකුගේම ගීත ගානාවන් ලක්කඩ Facebook page එකේ හරේ. ලක්කඩ ගෝල්ඩන් වොයිස් page එකෙන් නරඹන්න පුළුවන්කමක් තියෙනවා. ලක්කඩ ගෝල්ඩන් වොයිස් page එක follow කරලා තියාගන්න ඕන. ලක්කඩ Facebook page එකේ තිය follow කරලා තියන්නේ දැනටමත්. ලක්කඩ ගෝල්ඩන් වොයිස් page එක සමහර අය දන්නේ දන්නති නිසයි මං කිව්වේ. ඒක නිසා දැම්මම ලක්කඩ ගෝල්ඩන් වොයිස් Facebook page එක හොයාගෙන follow කරලා තියාගන්න. මෙතෙක් තරඟ කරපු තරඟකරුවන්ගේ තරඟකාරණියන්ගේ රුබ නරඹන්න ඒගොල්ලන් ගීත ගන්න ඉදිරිපත් උනේ කොහොමද කියලා බලාගන්න ඔන්න chance එක තියනවා. සතියේ හැම සඳා බදාදා දවසකම පසරු එකට අලුත් තරඟකරුවන්ගේ ගායනා අහලා අහන්න පුළුවන්. එතකොට ඒ සතියම සිකුරාදාට ඒ සතියේ ජයග්‍රහකයන් අපි ප්‍රකාශයට පත් කරනවා. පැහැදිලි? ආන් ඒකයි වෙන්න ඕනේ. එතකොට සඳුද බදාද සිකුරාද කිව්වට පස්සේ දවස් දෙකක් ඉතුරු වෙනවනේ. ඒ දවස් එකද මේ වුණා. මං එනවා. හරිද? 0.7 0.3 5 3 4 හවස 4 වෙනකම් මැසේජ් එකක් එවන්න කියලා කිව්ව විතරයිද චාමි? කියන්නේ කියලා හිතන්න එපා. මේ කියන්නයි හදන්නේ. ඉතින් චාමි මාතව ගෝල්ඩන් වොයිස්. ලක්කඩ කිව්වොත් ඉතින් අහන්නම දෙයක් නැහැ. ඔයාගේ වැඩසටහන ඉදිරිපත් කිරීමේ කලාව නියමයි කියලා දේ. අපි ඔක්කොම ලක්කඩ මේ දෙන දේවල් වලට කොහොම ස්තුතිය කරන්නද මන්ද කියලා දේනවා. කොමාරී තින් කමන්න මේ වචන ටික උනත් අපිට වටිනවා. මීරික මචෙන්දා ආගේ මැසේජ් එක මං ඒ කියුවේ ස්තුතිය වාට. ඊට පස්සේ මේ කවුද මේ කියලා බලමු. Hi sis, smart ඉන්නවා. After long time. Long time තමයි. චානෝ රත්තටින් ආගේ මැසේජ් එක අපි සින්දුවක් අහමු. කඩේ වැඩ කරන අයයි යාළු ඔක්කොම නව එකතු කරගන්න කියලා තියෙනවා. දේශනි ලාභ කඩේ ආලෝ ටිකනේ කොමර ඔයාලාට එකතු කරගන්න. ඊට පස්සේ අපිටත් සින්දුවක් දෙන්න කියලා මේ මැසේජ් එක කාගෙන්ද තියෙන්නේ? ගයාත්මී ඔයාව එකතු කරගන්න ඕනි මම මාති වෙල පැත්තෙන් නේ. ඊට පස්සේ අපි මොකද කරන්නේ? අපි යන්න ඕනේ නේද ටෙක්ස්ට් මැසේජස් පැත්තට. මොකද මේ පැයත් ගෙවිගෙන ඇයි හොම ගිහිල්ලා කියව කියවදලා නේ බල්බ මැසේජස් ටික. ඉතින් කොහොමද චාමියේ කියලා දේනවා. ලස්සන සිද්ධාක් දෙන්න නොරින් සංචේව. අදත් බලන් ඉන්නවා කවුද ඉන්න තරඟකරුන් කියලා. ධනංජනී පුෂ්පමාල අද නෙවෙයි හෙට. දවසක් කර දවසක්. මම මගේ පවුලේ අයත් එක්ක හැමදාම අහන්නේ ලක්කඩ තමයි කියලා. ගුන්ගමුවේ ජගත් මම ගමේ නම හරියට කිව්වද? ඈ ජගත්? එහෙමද ගමේ නම තිබුණේ? වැරදිට කිව්වනම් ඒක හරියට ටයිප් කරලා එවන්න තිබ්බ විදිහට නේ කිව්වේ. හරිද? හරි, හවස 3 වෙනාදී කීයද? 12

0: දෝරගන්න පැකේජ් ප්‍රසක් SLT මොබිටෙල් ෆයිබර්
1: හවස 9 වෙනිදාට 15යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව එතදින එළිය කරයි

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මමනම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: youth එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB youth plus youth එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB youth plus කිනුමා
6: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩි.
7: සැලෙනලෙලෙන දලුව විලස නිතඹන ලෝලා
8: ඉල්ලාල මෙහෙන් දාල යන අතරින් අපතින්න ඉවි

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන්චාරු
1: සගේ දිරවල සවස හතරට
2: සම අනුග්‍රහය යුත්තකෙයි නොයාගේ ෆියචේකට ප්ලස් පොයින්් එකක් RDB යුත් ප්ලස් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුවා
3: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95%කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
4: සැබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: FM 93.7 Lakana Radio ITN
1: ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපද වෙන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.

0: හසන් සමීර අධ්‍යක්ෂණයක්.
1: මෙනක දරුව අරගෙට මේක මාර වැඩක්නේ. මං ආයෙ මගේ දරුවා බලන්න. කො දෙන්න ළමෙන්?
2: එන්න පුතේ ආයෙන් එන් එන් ආයෙන්
1: දරුවා අරගෙට යන්න.
2: නහ බලමුකෝ. අද ළමයා වරන් මිසක් මම මෙතනින් යන්නේ නැහැ.
0: මල් මල් ගොයින් ගොන්.
2: මං ආවේ ආයු බලන්න.
3: ලොක් අයියා ඔයාලට කියලා තියෙනවනේ හැමදේම වෙන්නේ නීතියට. උසාවියේ නියෝගයක් දෙයි ඔයාලා ආයු බලන්න පුළුවන් කොහොමද කියලා. එතකොට එන්න දැන් යන්න.
2: නොගියොත්
3: යන්නේ මේ නිදියක්කේ. මෙතන ප්‍රශ්න ඇති කරන්නේ නැතුව කරුණාකරලා යන්න මෙතනින්.
0: සතියේ දිනවල රාත්‍රී 8ට ITN බලන්න.
4: මල් දිනුන්
5: අම්මයි
4: මේ
6: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
7: බලශක්තිය බලකෙන්වීම සහ රටේ අනාගත දිශානතිය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්ලියාස් ඔන් එයා පොලිටික්ස් අද රාත්‍රී 10:30ට
8: FM 93.5 FM 93.7 ලකනා

හවස තුනයි විනාඩි 25යි. චාමි මොකෝ සත්‍යයක් නැත්ද කියලා බලවනේ. නිෂ්පාදකතුමා ආවනේ මේ වැත්තට. මදුශංක මහමිතුර ඇවිල්ලා මාත් එක්ක කියව කියව හිටියා. කොහොමද ලැබෙන ප්‍රතිචාර චාමි කියලා අහුවා. මං කොහොන්නා දෙයත් අපේ නෑනේ. නියමයි. හරි අපි බලමු බින්දු 7යි බින්දු 8යි තන. අනුතුනයි පහයි අනුතුනයි හතට එවල තියෙන මැසේජස් ගැනත් නේද? ඔපදූප කියලාම ඉතින් හරියන්නේ නැහනේ. හයි අක්කේ. මම අලවෙන් තරෝෂි සින්දුවක් දෙන්න කියලා කියලා තියන්නේ. අහමු. අයි පොල්ලා කන්න. ලස්සන සින්දුවක් අහමු කියලා ශෂිනී මැසේජ් එකක් එවලා තියෙනවා. අලව ගලතරෙන්නේ. හරි. ඊට පස්සේ මං යනවා සෙරුවාවිල පැත්තට. කේටිය සමරසිංහ, පත්මිනි සිරිසේන ඇතුළු හැම දෙනාම වැඩිවෙන් ලස්සන සින්දුවක් දෙන්න. ඊට පස්සේ රත්නපුරේ එරන්නේ තමරා කුමාරේ. කවුද? හයකා මම දොඩවත්තේද? හරිද ගමේ නම? ඈ කවින්දේ වගේ මැසේජ් එක චමිඩු පබාවත් එකතු කරගන්න කියලා තේනවා. මහතර පැත්තට යන්නේ ළඟට. චම්රාමේ චාමි ලක්කන්ද ගෝල්ඩන් වොයිස් අපේකම දැනෙන සුන්දර වැඩසටහනක් මං කියලා කියලා තියෙනවා. රසවින්ද හොඳට කියලා තියෙනවා. හෙට තහන්න ඕනේ. චාමි මට සින්දුවක් ඕනේ. චන්දි මහවත්ත පස්සාලෙන් එපු මැසේජ් එක. අදහා සින්දුවක් සින්දුවක් නෙවෙයි යන්නේ කවියක් කවියක් කිව්වේ නැද්ද? කිම්මද කිම්මද කිම්මද චන්දි එවන්න කනේ කවියක් බලන්න. සතියකින් ඔයාගේ කවියක් ඇහුවේ නෑ නේ මං. හවස 3යි විනාඩි 26යි. Golden Voice අපේ තුන්වෙනි පැය. මේ අහගෙන

හවස 3 වෙනාඩි 30 වෙලාව. ඔයා හරිම හොඳ නෑ අක්කේ කියලා තියෙන මොකෝ. මොකද වෙලා තියෙන කියලා බලමු. අපි මොනතරම් ආසාවෙන් දොර අවහන්නේ. අපි කියනවා ගානකට වන්දෝගනේ වෙන දෙයක් කරන්නවද දුකනේ. වෙන දෙයක් වෙන්න කොහොමද මේක? මේක අපේ වැඩ. ඉලටි අන්තට සීපොත් ජනපදයේ ධනුෂ්‍ය දෙදලංගම අපිට සින්දුව කෝනේ නෑ කියලාත් කියලා තියෙන අහන්න බයි ලඟදෙන සින්දුව හරිද? හනේ හනේ ලස්සන සින්දකට එකතු කරගන්න දර්ශනී කුමාරතුංග ගලාවෙන් එවපු මැසේජ් එක. මේ කවුද මේ? අපි යන්නේ කෑගල කංකිරියෝ හෙටි මුල්ලට. චන්දිමා වාගේ මැසේජ් එක. කොහොමද ඉතින් මගේ සිතේෂි දෝනිගේ උපන්දිනය. හයි සිතේෂි, වහගෙන දෙන්නේ. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear සිතේෂි. අමතක වෙන්නානේ ඔය බර්ත්ඩේ එක. හැමදාම සතුටින් ඉඳ ලැබෙන්නානේ. ඔයාට ආදරෙන් wish කරනවා චන්දිනන්දා, සුදු අම්මා. අපිව දාලා යන්න එපා හොඳේ කියලා තියෙනවා. එහෙම හැම වෙන්න නෑ. මං එන්නවා. ඉරේකා බණ්ඩාර. පැතුම් විතරක් නෙවෙයි, මහන්සියෙන් හපා යන හැම හීනියක්ම සැබෑ කරගන්න ජයග්‍රහණය පිරුණු ලස්සන මාසයක් වේවා කියලා කියලා තියෙන්නේ. ඉරේකා බණ්ඩාර වගේ මැසේජ් එක. මහත්තයා ලසන්ත, සංජීව, ලක්වින්, සස්මින්, ගෙතමින්, ජනුකි, පූගොඩි දාලා එකතු කරගන්න මං. නියමයි නියමයි, ජය කියලා. හයි කේන්, කොහොමද? මගේ ඉස්සර පාත්ම ඔයත් අහගෙන දෙන්නේ. ඔයාට ඉතින් නේද අපිව මතක් වෙනවන් ඉඳලා හෙල්ලා හරි. තැන්කියු හොඳ. ඉස්සර මාත් එක සින්දු විශ්ය කරපු මගේ යාළුවා කේන්, තැන්කියු. එහෙනම් සිද්ුවක් අහන්න දෙනවද? තනුෂියා අහන්න බෑ හොඳ? ඔයා මාත් එක තරහය කිව්වනේ. බොරුවට නේද? මං එනවා ගහඩවාදයි බ්‍රහස්පතින්ද. හරිද? බෙන් වෙන්නේ නෑ කියලා මං කිව්වනේ. කබි අල්විදනා කැහෙන.

0: FM 93.7 Lakana Radio ITN
1: හවසට නයි වෙනාඩි දෙසයයි.
2: ඔය වයසට ගියා තවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේ තමයි අමාරුම වැඩි.
3: සැලෙනලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
1: ඉන්දාල මෙහින්දාල යන අතරින් අපතින්න ඉවිනි ෆ්‍රයි

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවී ප්‍රයි චම් ඇන් චාරු
1: සගේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: මමනන්ද මානම රිලැක්ස්
4: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
6: යුත්තකෙයි නොයාගේ ෆියුචේකට ප්ලස් පොයින්් එකක් RDB යුත් ප්ලස් යුත්තකටම සෙට්වෙන බෑංකින් පාට්න RDB යුත් ප්ලස් කිනවා
7: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
8: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද
7: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්
9: කලාවක් සොයාගත් තමන් දියුණු වෙන්න ඕනේ නම්
8: සතියේ දිනවල උදේ 10ට
7: 18 වංගුව
8: හැම වංගුවකම අලුත් කතාවක්
7: 18 වංගුව
8: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
7: 18 වංගුව 18 වංගුව
2: සම අනුග්‍රහය
10: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය දුතරයින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
6: youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB youth plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner RDB youth plus කිනුමා ඔබ වෙනුවෙන්ම
10: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය දුතරයින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: FM 93.5 FM 93.7 ලකන්න

හවස තුනයි වෙනාඩි 38 නේ වෙලාව. ලකන ගෝල්ඩන් වොයිස් තරගාවලියේ හැම තරගකරුවෙකුගේම ගීත ගානාවන්. ලකන Facebook page එකේ හරේ. ලකන ගෝල්ඩන් වොයිස් page එකෙන් ආත නරඹන්න බලංගමක් තිනු. chance එකක් නේද? ලකන ගෝල්ඩන් වොයිස් page එක like කරලා follow කරලා තියාගන්න. සම සඳුදා පතදා දිනකම පසරුව එකට අලුත් තරගකරුවන්ගේ ගීත ගානාවට අහන්න පුළුවන්. සිකුරාදාවට කනයමාගෙන හිටියෝතින් ඔයාට ඒ තරගකරුවන් අතරින් තේරී පත්වන ජයග්‍රහකින් කවුද කියලා හොයාගන්නත් පුළුවන්. දැන් හෙට තරග වදින්නේ කවුද කියලා දන්නවද? මං කියන්නද? මං එක සැරයක් කිව්වා. ඉතින් මං දෙසරක්ම කියන්න. ගීතිකා විජයරත්න ඉන්නවා. තිලින අලුපත, ශ්‍රීමාල් රණතුංග, නිරෝෂා ශ්‍යාමලී, නුවන්කි වැලිවිටගොඩ, සල්කි මේරියන්ස්, කෝසල හිමේෂ්, රෝෂා නේන්දක, චමුල බිම්සෙත්, ජනනි යසෝදා, මදුමාලි හෙට්‍යාරච්චි, රමෝනා ජයමා. මේ අය හෙට සිද්ධ කෙනවා. ඒ දොළොස් දෙනා අතරින් සහ ඊ සිද්ධ කියපු දොළොස් දෙනා අතරින් කවුද තේරෙන්නේ අවසන් නෙමේ. මීට පස්සේ තියෙන තරඟ වටේට දෙවන තරඟ වටේට කියලා දැනගන්න සිකුරාදා වෙනකම්ම අහන් ඉන්න වෙනවා. 3:40

0: 93.5 FM 93.7 Lakhana Radio ITN
1: Tonai vinadi hatalis tonai
0: විලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටර එක ගෙවුවාම යනවා
3: ඉවරයි
4: TVS Sport 110 පෙට්‍රල් ලීටර එකට කිලෝමීටර 80කට පැදී දුවන්න නම් මේක තමයි
5: ලකන Golden Voice
1: බින්දුවයි හතයි බින්දුවයි තුනයි අනු තුනයි පහ අනු තුනයි හතට මැසේජ් එකක් එවන්න තව විනාඩි 10ක් දෙන්නම්

හවස 9:54 වෙලාව. ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ. කියන්නේ කොහලානේ ජය කලනේ. ඔපාල චේත්‍රානේ මාතව කසන් ඇතුළු ලක්කඩන ඔක්කොමල එකතු කරගන්න කියලා තේනු. චම්යාකේ ලස්සන සින්දුවක් දෙන්න බිරිඳ ලක්මාලි පොඩි පුතා සිතුම් ලොකු පුතා නිර්මාල මාළියවති තාත කරුණාදාස පයකලින් මානා කුසුම නන්දා එයාගේ දුව සරෝජා සූකිරි චුටු පුතා මහත්තයා කුමාර ගොඩල්ලවත්තේ කොළොසට්ටක එකතු කරගන්න හරිද? තැන්ක් යූ මැසේජ් එකක් කැවුවද සුපිරි වැඩසටහන කියලා තියෙනවා. තැන්ක් යූ. ගල් පාතින් අපිවත් එකතු කරගන්න බොස් කමල් මාෂා දම්මි රේනෝ ශ්‍රියානේ කාන්ති එකතු කරගන්න කියලා විනීත තමයි මට මැසේජ් එක එවලා තිබුණේ. ගුණසරි කෝල් හවුස් එක උපාලි කොහොමද? පාතමිනි උදේ කුමාරස වසන්ත සමන් අතල සමිතා නිලන්ති ඇතුළු ලක්කඩන ඔක්කොමලව එකතු කරගන්න කියලා ඒ මැසේජ් එකේ තිබුණේ. හරි නේ එහෙනම් ආයි හෙට ලක්කඩ ගෝල්ඩන් වොයිස් තරකරුවන් දොළොස් දෙනෙක්ගේ ගාන ප්‍රතිභාව අත්දැක ගන්න අරසාව ඔයාලට සලසලා දීලා තියන්නේ. ලකඩ ගෝල්ඩන් වොයිස් පේජ් එක ෆලෝ කරලා තියාගන්න, පේජ් එක ලයික් කරලා තියාගන්න, ඒ වගේම ලකඩ ෆේස්බුක් පේජ් එක යනවාට මේ තරකරුවන්ගේ තරඟකාරිනියන්ගේ රූප ඒගොල්ලන් කොහොමද මේ ගාන විකල්පත් කළේ කියලා දැක බලා ගන්නත් පුළුවන්කමක් තියෙනවා. ගෙහෙන් එන්නද එහෙනම්? මං ආයෙම එන්නේ මේ විදිහට කතා කරන්න බ්‍රහස්පතින්දා දවල් එකට පරිස්සමින් සතුටින් ගෙනාවලා ඉන්න ඕනේ. ගෙහින් එන්නම් මම චාමිකා.

0: ලක්න ප්‍රවෘති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘති සංස්කන්දිය මහින්ද බිබිලේ.
1: දැයින් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් උඩුකේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සැමට දැන් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: ITN ටෙලිතරු වැඩසටහන පාදුක්ක පොළ භූමියේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. සාධිනු පනි සේබේ විකාශය වන් ටෙල්නාටය අතරින් දෙයාගේම පිහිට ටෙල්නාටේ ශිල්පීන් අද අයිතින් ටෙඩිතරු වැඩසටහන්ට සහභාගීවීමට නීමිතයි. එපිරිමන තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත මිෂෙල් ෂියෝමල්.
6: අපි වහන් ඉන්න ඔබ සියලු දෙනාටම දෙයියන්ගේම පිහිටයි. ඔන්න අයිතිෙන් තරුත් එක්ක අද අපි ඇවිල්ලා ඉන්නේ පාදුක්ක පොළ භූමියට. ඔබ දන්නවා විශේෂයෙන්ම අයිතිෙන් එක්ක මේ ආදරණීය කලාකරුවන් එක්ක අපි මෙවිදී වැඩසටහන් කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඉතින් අද දවසෙන් වෙන් වෙලා තියෙන්නේ සතියේ දවස් පහේම රාත්‍රී 7:30 හැඩකන දෙයියන්ගේම පිහිටයි ටෙලිනාට්‍යයත් එක්ක විශේෂයෙන් මතක් කරන්න අවශ්‍යයි සමාජයට නිසි පණිවිඩයක් ලබා දෙන විශේෂ තූටිලිදාම එකක් තමයි දෙයියන්ගේම පිහිටයි කියලා කියන්නේ. ඉතින් ඔන්න පාදුක්ක අපට ඉන්න අපගේ ආදරණීයන්ට අපි ආහින්න ආදරණීයන්ට පාදුක්ක පොළ භූමියට ආවත් ඔබට පුළුවන් කමක් ලැබෙනවා. අවසේදී දෙයියන්ගේම පිහිටයි ටෙලිනාට්‍යයේ ආදරණීය කලාකරුවන් එක්ක කතා බහ කරන්නට, ඒ වගේම ඔවුන් සමග සෙල්ෆි ඡායාරූප ගන්නට, විනෝද වෙන්නට මේ අවස්ථාව අපි ඔබට ලබා දීලා තියෙනවා. ඉතින් ආරාධනා කරනවා එන්න සවස 4:30 වෙන විට අපි මේ වැඩ කටයුතු ආරම්භ කරන්නට සූදානම්. ඔබ ආදරයම කරන ටෙලිනාට්‍යයක් තමයි සතිය දවස් පහේම රාත්‍රී 7:30 ස්වාධීන රූපණී සේවය ඔස්සේ විකාශය වෙන දෙයියන්ගේම පිහිටයි ටෙලිනාට්‍ය. විශේෂ මතක් කරන්න ඕනේ ටෙලිනාට්‍ය ගත්තොත් ලංකාවේ අංක එකේ නාලිකාවට පත් වෙන ස්වාධීන රූපණී සේවයෙන් ස්වාධීන රූපණී සේවයට ආදරය කරන ඔබට ITN ටෙලිනාට්‍ය වලට ආදරය කරන ඔබට ආරාධනා කරනවා මේ පාදුක්ක අවට නම් ඉන්නේ එන්න ඔබ ආදරය කරන ටෙලිතරුත් එක්ක කතා බහ කරන්නට, විස්තර කතා බහ කරන්නට ඔවුන්ව දැන අඳුන ගන්න අපිත් සමගින් එකතු වෙන්න එන්න 4:30 වෙද්දී පාදුක්ක පොළ භූමියට. ඉතින් ලක්කඩ අහන් ඉන්න ආදරණීය ඔබටයි මේ ආරාධනය.
0: ශ්‍රී ලංකාව ප්‍රථම වරට සත්කාරකත්වයේ සපයන 2026 ලෝක CIO 200 අවසන් මහා තරගයේ පිළිබඳ මාධ්‍ය හමුවක් විද්‍යා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අභිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ඒ විද්‍යා තාක්ෂණ අමාත්‍යංශයේදී ලෝපුර රටවල් 50කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් ගෝලීය තාක්ෂණික නායකින් සහ විවසාය ප්‍රදානින් 200කට අධික පිරිසක් මෙම කීර්තිමත් වැඩසටහන සඳහා සහභාගී වීමට නියමිතයි. ජාත්‍යන්තර මට්ටමේ මෙම වැඩසටහන මෙටදී පැවැත්වීමෙන් ශ්‍රී ලංකාව නැගියන් ඩිජිටල් මධ්‍යස්ථානයක් ලෙස තවදුරටත් ශක්තිමත් කිරීමට හැකියාව ලැබෙනවා. එමෙන්ම ජාත්‍යන්තර ප්‍රධාන තොරතුරු නිලධාරීන් සහ දේශීය විවසාය නායකින් අතර සහභාගීතාවේ ශක්තිමත් කිරීමද අපේක්ෂාවක්. නව ආයෝජන සහ ව්‍යාපාරික අවස්ථා විවර කර ගැනීමටත් මෙම වැඩසටහන මගින් අවස්ථාව උදා වනවා.
5: ලක්කඩ විදේශීය ප්‍රවෘත්ති.
0: නේපාලයේ බලපෑ හදිස්සි ගංගොතර සහ නායම් තත්ත්ව හේතුවෙන් මියගිය සංඛ්‍යාව 950 ඉක්මවා තිබෙනවා. අතුරුදන් සංඛ්‍යාව 4400 ඉක්මවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. රසුවා සහ නුවකෝට් දිස්ත්‍රික්කයන්හි ජලවිදුලි බලාගාර 12ක සේවකින් 900 දෙනෙකු පමණ අතුරුදන් බවටයි සැකපල කරන්නේ. ඔවුන්ගෙන් 500 දෙනෙකු පමණ උමන් මාර්ගවල සිරිබී සිටින බවට විශ්වාස කෙරෙනවා. ගංගොතර සමග මඩතට්ටුවෙන් යටවී ගිය ජලවිදුලි බලාගාරවල සිරිබී සිටින පිරිස් බේරගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: Radio ITN රටට වග කියන රේඩියෝ
1: Evening drive with Chamit and Charu
2: Sama Anugrahaya
1: Marksman සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන්වා අපිට ආහාරන දැන් නව නිමාවකින් එන ඩෝමාස් වන්ට්‍රී වීකිටීමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176 679 579.
3: මම නම් දැන් මාරම රිලැක්ස්.
4: අනම් මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට්? හරියටම හරිනේ.
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුෂීල් ඇක්ටිව් ප්ලස්
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
7: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුවා.
8: සහයෝගීතා අනුග්‍රහය පටස්ගාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.
1: සුබ සන්ධ්‍යාවක්. හවස 4:06.

0: සුබ සන්ධ්‍යාවක්. කවස 4යි විනාඩි 13යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් එක අදත් අපි ගතුන වෙලාව. සුබ සන්ධ්‍යාවක් චාරු.
1: සුබ සන්ධ්‍යාවක් ගුඩ් ඉවිනින්. මම්බලෝ මාව අමතක වෙලාද කියලා.
0: අමතක වෙන්නේ නැහැ. අමතක කරන්නේ නැහැ.
1: ඔව් අමතක වෙන්නේ නැති උනත් කමනේ අමතක කරන්න එපා.
0: Right, ඉවිනින් ඩ්‍රයිව් එක අපි ඔන්නadat වැඩ පටන් ගන්න හදනේ. හවස 6:00 වෙනකන් ලස්සනම සින්දු අහන වෙලාව. වාගේ කූල් ඩ්‍රයිව් එකට සපෝට් කරන්න අපි දෙන්න ඉන්නවා මේ පැත්තෙන්. ලොකු හයියක් වෙලා.
1: හරි.
0: ශක්තියක් වෙලා.
1: ඕකේ.
0: අපි ඉන්නවා ළඟින්ම.
1: FM 93.5 FM 93.7 ගොන ආටපලංකප තියනවා. ඉවිනින් ඩ්‍රයිව් වහන්න. ඒ වගේම අපිට මැසේජ් එකක් එවන්නත් පුලංකප තියනවා වෙනද වගේම. WhatsApp එකට කටියක් එකතු කරගෙන ටග් ගාලා මැසේජ් එකක් දාන්න. 0.7 0.3 0.3 5 0.7 0.7 0.3 0.7 0.3 0.7 වගේ WhatsApp message එක මේ පැත්තට දාලා තියන්න.
0: දැන් අපිට මේ දවස ගත වෙනකොට
1: මේ
0: වැඩට ආවට පස්සේ
1: පැය
0: ඔහොම ගත වෙලා ලන්ච් එකේ නා ඊට පස්සේ ටී බ්‍රේක්
1: එක ටී ටයිම් එකේ නා
0: ඔහොම ඇවිල්ලා අපි දවස ගෙවි වෙනකොට අපි හරි සතුටින් ඉන්නවා. දවස ඉවරයි, අද වැඩ ටික ඉවරයි, දැන් ඕෆ් වෙන ටයිම් එක,
1: දැන් ගෙදර යන වෙලාව.
0: එහෙම කියලා අපි සතුටු වෙනවා.
1: හරි,
0: 4:05 වෙනකොට අපි
1: සතුටුයිනේ.
0: සතුටු වෙන පටන් ගන්නවා.
1: ඕකේ.
0: හැබැයි ආයෙමත් 8:09 වෙනකොට අනේ හෙට උදේත් ආයෙ වැඩට යන්න බෑ. අයියෝ,
1: උදේම නැගිටින්නත් එපයි.
0: පොඩක් කල්පනා කරන බලන්න අපි සතුටින් ඉන්න වෙලාව කොච්චරද කියලා.
1: ඕකේ.
0: ඒ කියන්නේ අපි සතුටින් ඉන්න ඇත්තටම හවස 4:05 වෙනකන් 5:06 වගේ කාලේ
1: ඕෆ් වෙන ටයිම් එකේ ඉඳන්
0: පැය දෙකක් වගේ තමයි සතුටින් ඉන්නවා කියලා මම හිතන්නේ. ඊට අනිත් එක ඔක්කොම මේ
1: අපි කල්පනා කරනවා. අර තැටියමනේ හෙටත් ප්ලේ වෙන්නේ.
0: දැන් 8:09 වෙනකොට අපි කල්පනා කරනවා.
1: හා.
0: දැන් ගෙදර ගියා කියමුකෝ. ගෙදරකින් කාලා බීලා ඔක්කොම කරලා.
1: ඕකේ.
0: එනොට අයියෝ හෙට උදේත්.
1: හා.
0: අපි ආයි වැඩට යන්න ඕන.
1: ඔව්.
0: හෙට උදේම අවදි වී යා යුතුව තිබේ කියලා.
1: අපි ඉතින් වැඩ

0: දවසෙම මහන්සි වෙනවා. හතර විතරනට ඔන්න සතුටුයි.
1: අපි පව් නැද්ද? මම අපි පව් කියලා හිතනවා.
0: මං කල්පනා කරේ අපි සතුටින් ඉන්නේ පැය දෙකක් වගේ ටයිම් එකක් නේද? ওই විදියට ඇත්තටම සතුටු වෙන ටයිම් එකක් තියෙනවා.
1: හරි. ගෙදරන ටයිම් එකයි අර ඉන්න පැය දෙකයි
0: විතරයි අපිට හොම වෙලා තියෙන්නේ. ඩයිටේම හිතන්න එපා. ආ වැඩ කරන්න වැඩ කරන අතරේ සතුට හොයාගන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ මහන්සියලා වැඩ කරනකොට ඔෆිස් වල ගොඩක් කරාවට පොඩි වැඩ ටික පහසුවෙන් කරගෙන යන්න සහ වැඩියෙන් වැඩ කරගන්න කාර්යක්ෂමතාව වැඩි කරගන්න පොඩි පොඩි ට්‍රික්ස් පාවිච්චි කරනවා.
1: ඕකේ.
0: රේඩියෝ එකක් එහෙම දාලා සින්දුවක් එහෙම අහන්න දෙන්නෙත් ඒකට.
1: හා
0: හා. ඔය රවට්ටන්න.
1: එනර්ජි එකෙන් වැඩ කරන්න.
0: හරිද? ඒකට හොඳ රැවටිල්ලක් ඒක.
1: හරි.
0: ඒක නිසා රේඩියෝ එක දාගෙන වැඩ කරන්න. ආ ඊවිනිං ඩ්‍රයිව් අහන්න මේ වෙලාවේ දවසම ලක්කඩ කන ළඟින්ම තියාගන්න පුළුවන්කම තියෙනවා. එබලන් එනතරේ මැසේජ් එකක් එවන්නත් අර කිව්ව නම්බර් එකට වඩ පුළුවන්කම තියෙනවා. හවස 6 මාර වෙනකන්.
1: ඔව් මැසේජ් එකක් දාලා මේ පැත්තට එකතු වෙන්න.
0: 4:17 වෙලාව.

0: එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: David Peeris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600
3: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: අවස 4:22 වෙලාව.
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
6: කෝල් ඩ්‍රයිව් එකට
7: ලක්කාන ඊවෙනින් ඩ්‍රයිව්.

0: හතරයි විනාඩි 26 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව රසට කැම ටිකක් කාලා පොඩ්ඩක් පොඩි ඇලර්ට් එකක් එහෙම දාලා
1: ඔය හදන්නේ කම්මැලි කරන්න
0: එහෙම වැඩ කරන්න තියනවා නම් කොහමද නේ
1: හදන්නකෝ
0: මේ බලන්නකොනේ ගේ හැදි වෙලා සම්පූර්ණයෙන්ම පොඩ්ඩක් මේක අස් කරලා දාන්නකෝ
1: ඔය මකුළු දැල් ටික එහෙම කඩන්නකෝ
0: එහෙම එහෙම එන්න පුළුවන්
1: ඕකේ
0: මොන මොන හරි ඔබ්ජෙක්ෂන්ස් එන්න පුළුවන්
1: යස්
0: ඉතින් ඒ නිසා එහෙම එහෙම හීන වා ගන්න එපා
1: හා හා
0: ටිකක් කාලා
1: සැපේ ගෙදරදි ඔයාලා නිදහසේ ඉන්න පුළුවන් කියලා
0: කාලා සැපේ ඉඳලා එහෙම ඉන්න කියන එක ගෙදරදි හීනයක් වැඩ බිමේදී එක
1: සැබෑ හීනයක් අපි වැඩ කරන්නේ නේ. හරි.
0: රයිට් ඒ නිසා මේ කමක් නැහැ. නිදහසේ ඉන්න බැරුණත් කමක් නැහැ.
1: ඕකේ.
0: කන කැම ටික බීම ටික.
1: හා.
0: හරියට ගන්න. රසට ඒක ගන්න.
1: හැබැයි
0: වසවිස දේවල් ළඟට දාගන්න නැතුව.
1: ඇත්ත.
0: හරිද? එහෙම ගන්නව නම් ඔයාට හොඳම නිෂ්පාදන පෙළක් වන විජේ නිවසින් හඳුන්වා දීලා තියෙන්නේ.
1: ඉතින්
0: කැම ටික රස කරගන්න රසකාරක වර්ණකාරක ඕනම නැ කියන එක.
1: හරි.
0: යාළ තමයි හරියටම කියලා දුන්නේ.
1: හා
0: හා. රසකාරක වර්ණකාරක නැතුව අපිට කැම හදාගන්න බැරිද රසට?
1: ඕකේ.
0: කියන එක ප්‍රශ්නාර්ථයක් වුණා නම් ඒකට ඇත්තටම මේ එහෙම ඕනේ නැ. ඔය සැලවෙන මනස. කෑම බීම හදනකොට
1: මේ අද මොකෝ මන් දන්නේ අමුතු වචන දෙන්නේ
0: කෑම බීම රසට හදාගන්න නම් තියෙන්න ඕන රසකාරක වර්ණකාරක කියලා ඉතින් කවුරු හරි හිතනවා නම් ඒක සෙලවෙන මනස
1: ඕකේ
0: එහෙම ඕනේ ඔයාලට පුළුවන්කම තියනවා විජේ නිෂ්පාදන කෑම වලට එකතු කරගන්න කෑම ටික රහට හදාගන්න
1: විජේ නිෂ්පාදන තෝරගන්නේදී හැබැයි ඔය අනුකර නිෂ්පාදන වලට රැවටෙන්න එපා විජේ ලාංඡනයේ තියෙනවද කියලා බලලම විජේ නිෂ්පාදන තෝරගන්න කියලා අර මතක් කරන අපේ රසේ රටේ සමට බෙදෙන විජේ නිෂ්පාදන 30 වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක තමයි ඔබ අතට එන්නේ එනිසා ලගම වෙනසරින් සුපිරි වෙනසරින් ඔය විජේ නිෂ්පාදන තෝරගන්නේදී අනුකර නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව විජේ කොළුබඩු එකේ ඉඳන් අනිකුත් නිෂ්පාදන සියල්ලම මිලදී ගන්න
0: බැංකුවකට ගිහිල්ලා
1: හරි
0: බැංකුවට වෙලා වාඩි වෙලා
1: හරි
0: සෑහෙන වෙලාවක් තමන්ගේ වැඩේ කරගන්න ඉන්න වෙනවනම් හනේ හපොයි කියලා හිතෙන්නේ නැද්ද මං කියන්නේ
1: අද මොකක් හරි වෙලා තියෙනවා
0: එහෙම හිතනවා නේද රස්තිය ආදිනකොට අයියෝ මේකේ සල්ලි දැම්මට වැඩිය හොඳයි
1: නිකා හිටියනම් ගෙදර තියාගෙන හිටියනම්
0: නෑ ගේ මැද වලක් හරලා ඒක ඇතුළේ දාලා වහලා දැම්ම නම් කියලා
1: පුදුම ඒවා කියන්නේ අද
0: ඉතින් ඒ නිසා RDB බැංකුවට ගියොත් ඔයාලට එහෙම රස්තිය ආද වෙන්න ඕනේ නැහැ.
1: හා.
0: හරි ඉක්මනට වැටි කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ මුදලට හොඳ රාජ්‍ය බැංකුවක ආරක්ෂාවක් ලැබෙනවා. ඒ වගේම ඉහළ පොලියක් ඔයාලට ලබා ගන්න පුළුවන්කම තියෙනවා RDB බැංකුවත් එක්ක ගනුදෙනු කරන්න ගත්තොත්.
1: ඉතින් දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB කියලා කියන්නේ. RDB ගත් එක ගනුදෙනු කරොත් ඔයාට මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට ඔවුන්ගේ කෙටි කාලීන වගේම දිගු කාලීනවත් ආයෝජනය කරන්න ඔබට සාවර තැන්පතු යෝජනා තියෙනවා. ඉතින් රාජ්‍ය බැංකුවගේ ආරක්ෂාවත් එක්ක ඔයාගේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලිය ලබා දෙන්න ඕන RDB බැංකුව කටයුතු කරලා තිනවා දෙවින පුරාම ශාඛා 272ක් විහිදලා තියෙනවා ළඟම තියෙන ශාඛාවට යන්න ගිහින් වැඩි විස්තර දැනගන්න අතේ සල්ලි ටික නාස්ති කරන්නේ නැතුව ඉක්මනට ස්ථාවර තැන්පතුවක් දාගන්න
0: රයිට් ඩෝමා මැෂින්ස් ගැන කිව්වොතින් අපි දන්නවා ලංකාවට ඉහළම ලෝකයේ තියෙන නවීනතම තාක්ෂණය උදාගෙන නිෂ්පාදනය කරන මැෂින් ලංකාවට හඳුන්වා දෙන්නේ මාක්ස්පෙන් හෝල්ඩින්ග් සමාගම දැන් සහ නිෂ්පාදනයට ඇඹරුම් කර්මාන්තයට එතකොට එතනින් ගිහිල්ලා පොල්තෙල් හිඳින කර්මාන්තයට මේ වගේ නිෂ්පාදන ගණනාවක් වාඩ සිද්ධ කරන්න ඕන කරන සහාය තාක්ෂණික සහාය මැෂින් වලින් අරගෙන ඉන්න මාක්ස්පෙන් හෝල්ඩින්ග් සමාගම දැන් සූදානම් ඉන්නවා ඩෝමා නමත් එක්ක මේ මැෂින්ස් හැම එකක්ම ඔබට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා
1: නොම්බර 30 කැල්හේන පාර මහරගම කියන ඇඩ්‍රස් එක දැන් හැමෝම දන්නවා ඒ තමයි මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙන තැන එතෙන්ට ගියොත් එහෙම ඔයාගේ ව්‍යාපාරයට හරියන විදිහට ඔයාට ගැළපෙන විදිහට ඔයාට අවශ්‍ය කරන යන්ත්‍ර ටික අවශ්‍ය මාදලියෙන් අවශ්‍ය ධාරිතාවෙ මිලදී ගන්න හැකියාව තියෙනවා අලෙවියෙන් පස්සෙත් ඔබට හොඳ සේවාවක් ලබා දෙන මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ඇති යන කලින් විස්තර දැනගන්න අවශ්‍ය නම් කතා කරන්න මේ නම්බර් එකට 011 6796 579
0: හන්ද 4:31 වෙලාව

0: ලකන්න රේඩියෝ ITN යුත්තකෙන් ඔයාගේ ෆියුචේකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත්තකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම ශ්‍රී ලංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්
1: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී
0: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී
1: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්
0: නොවිනස් වන රසවත්ම රසය
1: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමාවැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
3: දශකඝාතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
4: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
0: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
3: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව එතදින එළිය කරයි
0: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න

0: ලකඩ රේඩියෝ ITN
1: අතරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
2: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ NLB දනඩ තහනේ නුතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: හතරයි විනාඩි 46 වෙලාව ඩීප් ටෙක් සෝලා පද්ධතියක් සමි කරගත්ත කියන්නේ විදුලි බිල ගැන ලොකුවට කරදර වෙන දෙයක් නෑ. අච්චර ගෙවන්න තියෙනවා මේ මාසේ, මෙච්චර ගෙවන්න තියෙනවා. අන්න ලයිට් කපන්න ඇවිල්ලා, මෙන්න ලයිට් කපන්න ඇවිල්ලා, ඊට පස්සේ ලයිට් කපන්න ඇවිල්ලා මේ අනේ මේ ලයිට් කපන්න යන්නේ මොකක් හරි කරන්නකෝ කියලා කියනකොට පොඩ පොඩ පොඩ පොඩ පොඩ පොඩ කින පොඩ කින කලබල කරන්න එපා කියලා.
1: ඔන්න ඉතින්
0: කොහමාරි ඉතින් කොහොම හරි කරලා ලයිට් කපන එක නවත්ත ගන්න, බිල ගෙවන්න බලනවා. එහෙම කොහොම හරි මැච් එකක් ගහගෙන වැඩේ කොට දා ගන්නවා.
1: කපන්න එනකම් පොඩක් ඉන්නවා ඉතින් තියාගෙන.
0: කපන්න එනකම්ම ඉන්නවා. ඊට පස්සේ මිනිසුන්ට පින් දෙන්න වෙන්න ඕන.
1: අනේ පාපේ ලයිට් කපන්න එපා, කරන්ට් එක ගන්න එපා කියලා.
0: ඉතින් එහෙම මුකුත් කරදර වෙන්න ඕන නෑ. වාට සෝලා පද්ධතියක් සවි කරගත්ත කියන්නේ වැඩේ කොට ලයිට් බිලට තිත තියන්න පුළුවන්, කරන්ට් බිලට තිත තියන්න පුළුවන්. ඉතින් මේ ගෙදරට, වැඩ බිමට, ඔෆිස් එකට, ඕනම තැනකට දැන් සෝලා පද්ධතියක් සවි කරගන්න විශ්වාසවන්ත තැනක් තෝරගන්න ඒ වෙනුවෙන් වාට පුළුවන් ඩීප් ටෙක් RDB නෙවෙයි.
1: RDB කට ගිහලා ඒ වැඩේ කරගන්න බෑ.
0: ඒක කරගන්න බෑ.
1: ඒක වෙනම කතාවක්.
0: එතන සල්ලි ඉතුරු කරලා
1: වාට
0: ඩීප් ටෙක් එකක් ගන්න පුළුවන්.
1: පුළුවන්.
0: හරිද?
1: හරි. ඔය එතනට ආවේ පොඩක්.
0: එතනට ආවේ. පැටලුණ එක වෙනම දෙයක්. දැන් එතෙන්ට ආවා.
1: ඕකේ.
0: ලොකුනේ හිතන්නේ බා. පැටලුණ එක වෙනම දෙයක්. දැන් එතෙන්ට ආවා.
1: හරි.
0: ඩීප් ටෙක් කොට බම්බයක් ගන්න. රයිට්. ඩීප් ටෙක් කියන්නේ ලංකාවේ ප්‍රොජෙක්ට්ස් ගණනාවක් යාලා කරලා දැන් ඒක සම්බන්ධයෙන් හොඳට එක්ස්පීරියන්ස් තියෙන ආයතනයක්. ඒ නිසා වඩ විශ්වාසයෙන් වගකීමෙන් ඩීප් ටෙක් එක සම්බන්ධ වෙන පුරාංකම තියෙනවා.
1: දැන් ඩීප් ටෙක් සෝලා එකක් වගේ වැඩ කරන තැනට, ඔෆිස් එකට, එහෙම නැත්නම් ගෙදරට සවි කරගනිද්දී ඔන්න ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක ගැන මම කියනනම් අපේ ගොවි මහඳුන්ට තමයි මේ පණිවිඩය තියෙන්නේ. සුවිශේෂු මිලාඩු කිරීම එක්ක ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් මිලදී ගන්න අපේ ගොවි මහඳුන්ට ඔන්න chance එක දීලා තියෙනවා. ඩීප් ටෙක් ආයතනය අස්සන සරු කරගන්න, පිරිවැය අඩු කරගන්න, මේ දෙකම ඔන්න කරගන්න අවස්ථාව තියෙනවා. ගොවි මහඳුන්ට පුළුවන් ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගෙන �ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් අදම මිලදී ගන්න 0711711111 0711711111 කෝල් එකක් දීලා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න.
0: සමහර බුරුදු තියෙනවා අපිට.
1: හරි.
0: අතාරින්න බෑ. ඒ කියන්නේ අපි වැරදි කියලා දන්නවා, ඒක නොකල යුතුයි කියලා දන්නවා.
1: රයිට්.
0: එහෙම සමහර පුරුදු තියෙනවා අපිට අතාර ගන්න බෑ.
1: ඒ
0: වගේම තමයි සමහර දේවල් තියෙනවා නිෂ්පාදන වලට.
1: හා.
0: එකතු වෙච්ච දේවල් ඒවා මේ මොනහරි ඒ නිෂ්පාදනයේ ප්‍රාථමික කාලේ නැත්තම් ඒකේ මුල් අදියරේදී කරපු සමහර දේවල් ඒක ඒ නිෂ්පාදනයේ දැන් ඊට වැඩි සෑහෙන දියුණු වෙලා ඒ මුල් කාලයේදී කරපු දේවල් දැන් ඕනේ නැහැ. දැන් තාක්ෂණයත් එක්ක එහෙම දේවල් ඕනේ නැහැ.
1: ඕකේ.
0: හැබැයි තාමත් ඒ මුල් කාලයේ කරපු දේවල්
1: ඒ විදිහටම
0: ඒ ප්‍රොඩක්ට් එක ඇතුලේ
1: තියෙනවා.
0: තියාගෙන යන
1: අර පුරුද්ද තමයි ඔක්කොටම වඩා ලොකු වගේ.
0: පුරුද්ද තමයි ලොකු වගේ. ඒව තියෙනවා.
1: ඕකේ.
0: ඔය ගමේ අපි දාන කැප් එක තියෙන්නේ.
1: රයිට්.
0: ඒ කැප් එකේ තොප්පිය කියනකෝ.
1: හා.
0: ඒකේ උඩර බොත්තමක් තියෙන්නේ.
1: ඔව් ඔව් ඔව්.
0: ඒ බොත්තමක් තියෙන තොප්පි තියෙන දැන් නැති ඒවත් තියෙනවා. හැබැයි ඔය
1: ගොඩක් ඒවා තියෙනවා.
0: ගොඩක් ඒවා තියෙනවනේ.
1: අහහ.
0: 100ක් ගත්තොතින් 180ක්ම බොත්තම තියෙන තොප්පි තමයි තියෙන්නේ.
1: දැන් ඇයි එහෙම එකක් තියෙන්නේ?
0: එහෙම එකක් තියෙන්නේ. ඇයි කියන එක තමයි ප්‍රශ්නේ. හරිද?
1: රයිට්.
0: දැන් ඔක මේ හොයන බැලුවට පස්සේ
1: හා
0: මේක අර කෑලි 6ක් එකට මූට්ටු කරලා මේ තොප්පිය හැදෙන රවුම අක්‍රය ගන්න.
1: හරි.
0: එක රදි කෑල්ලෙන් බෑනේ ඊට පස්සේ ඇකිලෙනවානේ.
1: ඒ
0: නිසා මේක කෑලි 6කට කපලා තමයි මේක රවුමට හදලා තියෙන්නේ.
1: රයිට්.
0: හරිද?
1: හා.
0: එතකොට මුල් කාලෙදී මේ කියන්නේ මේක හඳුනාගත්ත මුල් අවදී නැත්තම් කැප් එකක් කියන එක
1: තොප්පිය කියන එක හඳුන්වලා දුන්නා
0: කාලේ.
1: හරි.
0: මේක මේ කෑලි 6 කපල ඉවරලා එක තැනකටනේ එක කේන්ද්‍රයකට තමයි මේ කෑලි 6ම ජොයින් කරන්නේ.
1: රයිට්.
0: ඊට පස්සේ මෙතන ලොකු මැස්මක් කියනවා.
1: හා.
0: ඊට පස්සේ මේක මේ මැස්මට කෑලි 6ම එකට මූට්ටු කරගන්න බැරුණ නිසා මෙතෙන්ට පොඩි යටින් පොඩි මේ තහඩු කෑල්ලක් තියලා
1: හා
0: ඊට උඩු පැත්තෙන් යට පැත්තෙන් පොඩි තහඩු කෑල්ලක් තියලා උඩු පැත්තෙන් ওই බොත්තමක් වගේ එකක් තියලා
1: හා
0: ඒ අතරට මේ අර එකතු වෙන රෙදි කොටස් ටික එකතු කරලා මැස්මක් දාලා තමයි
1: හදලා තියෙන්නේ.
0: මේක හදන්න ගත්තේ.
1: ඕකේ.
0: හරිද? හැබැයි දැන් වෙනකොට මැෂින් ඒ කාලේ එහෙම ලොකු තාක්ෂණික මැෂින් තිබුණ නැති නිසා දැන් වෙනකොට ඕන තරම් ලෝකේ තාක්ෂණයත් එක්ක මේ වගේ දේවල් හදන්න, මේ වගේ දේවල් මහන්න
1: තාක්ෂණයම පුළුවන්.
0: හරිම ලේසියෙන් පුළුවන්, පහසුවෙන් පුළුවන්. කැප් එකට දැන් බොත්තමක් ඕනෙම නැහැ. හැබැයි තවමත් මේ වොත්තම මේ කැප් එකේ තියෙනවා.
1: පුරුද්ද අතහැරගන්න බැරි කමට.
0: පුරුද්ද අතහැරගන්න බැරි කමට. එක කේක.
1: අනිත්
0: එක ওই වොත්තම නැති වුණාට පස්සේ ඒක අපිට දැනෙනවා මේක අනේ අඩුවක් වගේ. මේ තොපි
1: නිකන් වගේ නේද? කිසිම ලස්සනක් නෑ. අර බොත්තමක් තිබ්බොත්තම
0: ඒක තමයි තියෙන්න ඕනනේ. බොත්තමක් තියෙන්න ඕනනේ.
1: පොඩි ගතියක් තියනවානේ.
0: එහෙම අපිට එහෙම ජීවිතේ අපිට හම්බෙන්න තැන් තියෙනවා. සමහර තැන් තියෙනවා අපිට මේකක් තියෙන්න ඕන.
1: ඕකේ.
0: ඕන නෑ ඒක.
1: වැඩකුත් නෑ.
0: ඕන නෑ.
1: හැබැයි
0: මේකක් තිබුණනම්
1: හොඳයි ඊට.
0: ඔව් හොඳයි නේද? ලස්සනයි නේද? කියලා හිතන අවස්ථාවන අපේ ජීවිතයම වෙලා තියෙනවා.
1: ඕන නැති දේවල් නේ මං අහන්නේ. තියෙනකම මේ දාගෙන යන්න නැතුව.
0: ඔව් ඒක නිසා දැන් ওই පොඩි පොඩි දේවල් ඇතුලේ ලොකු ලොකු කතා
1: තියෙනවා.
0: අපි හිතුවේ නැති වුණාට ওই බොත්තමත් ඒ වගේ කතන්දරයක් තමයි.
1: දැන් ඔයා දාගෙන යනකොට ඒක ලස්සනට කිව්වට ඒක ලස්සනටම නෙවෙයි තිබිලා
0: තියෙන්නේ. අර මේ ওই වගේ කතාවක් තියෙනවා මට ඒක ඉතිහාස කතාව මේ කිව්වටින්.
1: හා.
0: අර බංකුවක් තීන්ත ගාලා තියෙනවා.
1: ඕකේ.
0: දැන් බංකුවේ තීන්ත ගෑවට පස්සේ මම මේ කතාව කියලත් ඇති. බංකුවේ තීන්ත ගාලා තීන්ත ගෑවට පස්සේ මේ ඒ බංකුවේ කවුරු හරි ආවිත් වාඩි වෙයි කියලා රජ මාලිගාවට.
1: හරිද? ඔව්.
0: තීන්ත ගාලා මේකේ කවුරු හරි වාඩි වෙයි කියලා රජතුමා මේ සෙබළු දෙන්නෙක් දානවා මේ තීන්ත ගාපේක වේලනකම් පරිස්සම් කරන්න
1: කියලා.
0: බලාගන්න කියලා. අදටත් ඒ බංකුව වටේ ඉන්න දෙන්නෙක් ඉන්නවා පරිස්සම් කරන්න. ඒ බංකුව තාම පරිස්සම් කරනවා දෙන්නේ. මොකද වුරුද්දට ඇවිල්ලා.
1: තොප්පියත් ඒ වගේ තමයි.
0: හතරයි විනාඩි 53යි වෙලාව.

0: ලකන්න රේඩියෝ ITN යුත්තකයි නොයාගේ ෆියචේකට ප්ලස් පයින්් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම
1: David Pierce Motor Company within Rajya Sevaka Upata Pidana DPMC Rajya Pranama Amatanna Binduwal 114 700 600
2: NLP Hadahana Lankawē Wedima Tæki Dena Tæki Avastha Wedima Lutraiya NLP Hadahana Obath Adama NLP Hadahana Bala Ganna
3: NLP Maranthikai
4: නිරිතදිග ප්‍රදේශවලට මේ දිනවල ඇදහැලෙන කඩින් කඩ වැසි හේතුවෙන් නැවතත් ඩෙංගු අවදානම ඉහළ යමින් පවතිනවා. එම නිසා ඔබ අවට පරිශ්‍රයන් නිරන්තරයෙන් පිරිසිදුව තබා ගැනීමට වග බලා ගන්න. අවදානමට පෙර සූදානමින් සිටින්න.
3: ඩෙංගු මාරාන්තිකයි. සවන් දෙමු. ඩෙංගු පරදමු.

0: හතර විනාඩි පරසමයි කලබලේ කලබලේ.
1: හරි හරි. සුබ සන්ධ්‍යාවක් කියන වෙලාව තමයි නැද්ද?
0: තවඩි වෙලාවක් තියෙනවා. ඊට කලින් කියන්න ඕන අපි RDB බැංකුව ගැන.
1: හරි.
0: කලබලේ යන්න එපා මේ වෙලාවේ.
1: ඕකේ.
0: බැංකුව අහලා තියෙන මේ වෙලාවේ.
1: දැන් දුවන්න එපා හෙට යන්න.
0: හෙට යන්න. දැන් පණිවිඩය අහගන්න නිදහස නිස්කලංකව.
1: රයිට්.
0: හෙට උදේම යන්න. උදේම කියන්නේ තමයි විතර නිකන් ඉන්න.
1: නෑ නෑ උදේ 8 විතර වෙද්දි බැංකුව
0: අරිනවා. 8 8:30 විතර වෙද්දි යන්න.
1: යාළට
0: අවිල්ල ඔය පොඩ ආස්පාරස් කරලා පුටුවේ වාඩි වෙන්නත් දෙන්න.
1: දෙන්න ඊට දෙන්න. ඔව් ඔව්.
0: බැංකුව
1: දැන් විස්තරය අහගෙන හෙට නිවිහන හිල්ල යන්න.
0: නිවිහන හිල්ල යන්න. මොකද යාළා ඊයගම මැට් කරලා දෙනවා. එහෙම කලබල කරලා නිකන්
1: හදිසි කරලා වෙලා අරගෙන.
0: එහෙම නෑ.
1: රස්තියාදු කරලා.
0: ඔව් ඒක නිසා මේ යන්න RDB බැංකුවට ඔයාගේ ස්ථාවර තැන්පතු සඳහා ලොකු පොලියක් දෙනවා මේ දවස්වල. ඒ වගේම තමයි මුදලට හොඳ ආරක්ෂාවක් ලැබෙනවා. අතන මෙතන දාන්න නැති තැන්වල එක එක නම් වලින් එන ආයෝජන කරන්න කියලා කියන තැන්වල නිකන් ගිහිල්ලා හැනගන්න නැතුව
1: ඕකේ
0: හරි දැනක විශ්වාසවන්තව කාලයක් තිස්සේ බැංකුවක් නමින් රටේ ප්‍රසිද්ධ තැනක දාන්න
1: ශාකාවන් ගණනාවක් තියෙනවා.
0: ශාකාවන් 272ක් තියෙනවා. ඒ නිසා RDB බැංකුවේ එක ගනුදෙනු කරන්න දැම්ම පටන් ගන්න.
1: ඉතින් අදිවිනේ ප්‍රමුඛතම සහායකම රාජ්‍ය බැංකුව විදිහට ඕන දැන් ඔබේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා දෙන්න කටයුතු කළා තියෙන RDB බැංකුව. ඔය මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට ඔයාට කෙටි කාලීනව හරි එහෙම නැත්නම් දිගු කාලීනව හරි ආයෝජනය කරන්න උන්ගේ ස්ථාවර තැන්පතු යෝජනා තියෙනවා. ඉතින් අරි පුලංකම තියෙනවා. ළඟම තියෙන RDB ශාකාවට ගියොත් ඔයාගේ ස්ථාවර තැන්පතුව දාගන්න වගේම විශ්වාසෙන් ඔයාගේ සල්ලි ටික බාර දෙනවා වගේම ඒකට වශකරණ ඉහළම පොලිය ලබා ගන්න RDB බැංකුවත් එක්ක ගණතුර කරන්න කියලා දෙ මතක් කරනවා.
0: ඊයේ මං ටිකට් එකක් ගත්තනේ.
1: හරි. තාම වැළුවද දැන් මොකද?
0: බලන්න අමතකුණා ඒක.
1: හා හා හා.
0: රයිට් ඒ උනාට මං දන්න එකට හොඳ දිනුමක් ඇදිලා තියෙනවා.
1: ඔව් ඔව් බලන්න.
0: රයිට් හෙට කේක් කන්න බලාගෙන.
1: හරි. එහෙනම් හෙට පොඩ කලින් එන්න ඕනේ.
0: හදහන රතරයිය ඔබේ හදහනට NLB හදහනත් ගලපාගෙන සුබිරි ත්‍යාගලාභී නතරට එකතු වෙන්න කියලා තමයි අර කියන්නේ. මේ අනගිය අවස්ථාව වෙනුවෙන් ඔබට ජාතික ලොතරැයි මණ්ඩලය ඔන්න දැන් අවස්ථාව රැස්සී කරලා තියෙන්නේ. නිරන්තරයෙන් ඔබ අතරින් සුපිරි ත්‍යාගලාභීන් බිහි කරන්නත් NLB හදහන ලොතරැයිය සමත් වෙලා තියෙනවා. එනිසා 2026 වසරේ මේ වෙනකොට දිවයින පුරා සුපිරි ත්‍යාගලාභීන් 11 දෙනෙක් සහ දසලක්ෂපතියෙක්ද දසලක්ෂපතියන් ද කියලා තියෙනවානේ.
1: රයිට්
0: ද කියලා තියෙනවා.
1: අහහ
0: 165කට වැඩි සංඛ්‍යාවක්.
1: ඔව්
0: බුදු අම්මේ මට පෙතරයි
1: එක්කෙනෙක් කියලා කියන්න ගියේ.
0: ආ එක්කෙනෙක් කියලා කියන්න ගියේ.
1: ආ උඩ දාගෙන එක්කෙනෙක් කියලා කියන්න ගියේ.
0: දසලස්සපතියෙක්ද කියලා කියන්න ගියේ.
1: ලස්සපතියෙද්ද
0: කියලා කියන්න ගියේ.
1: රයිට්
0: එකෙක් නෙවෙයි 165ක් ආ 165ක් බිහි කරලා තියෙන්නේ. ඉතින් ලේසි නෑ. ජාතික ලොතරැයි මණ්ඩලය හදහන් ලොතරැයියෙන් මේ විදියට ත්‍යාගලාභීන් දවස ගානේ බිහි කරනවා. දවස ගානේ බිහි කරනවා. හරි වාට කියා ගන්න බෑ කියලා මන් දන්නවා. hina වෙන්න පස්සේ රයිට් ඒ නිසා මේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය කියන එක විතරක් මතක තියාගන්න.
1: ඒ නිසා ළඟම තැනින් ඔන්න ලොතරැයි කුඩේ නවත්තලා අර පොලැංකම තියෙන වැඩි වැඩියෙන් හදාර ලොතරැයි බෙදී ගන්න. ඒ තුලින් රටේ සංවර්ධනයට තොර දෙනෙක් වෙන්න ආට හැකියාව තියෙනවා.
0: ඒ වගේම විජේ නිෂ්පාදන කෑම වේලට එකතු කරගන්න රසවත්ම කෑම වේලක් හොයාට හදාගෙන කන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙදරට එන කෙනෙක්ට හදලා දෙන්න පුළුවන්.
1: හරි.
0: ආයිමත් එනවා දවසක අර කෑම ටික
1: හා හා
0: කාලයන් ආවේ කියාගෙන එන මට්ටමට
1: ඔව්
0: වාඩ පුළුවන් රසට කැම ටික හදලා දෙන්න හදා ගන්න විජේ නිෂ්පාදන කැම වලට එකතු කර ගන්න.
1: ඉතින් කැම ටික රස කර ගන්න විජේ කුලබඩ ආදත් එකතු කර ගන්න. ඉතින් අපි දන්නා තත්වයෙන් වගේම ගුණාත්මක භවයෙන් උසස් නියම රසට නියම ප්‍රමිතියට කුලබඩ ටිකේ ඉදන් අනිකුත් නිෂ්පාදන සියල්ලම අපිට ලැබෙන්නේ විජේ කියන නමින්. අපේ රසේ රටේ සම්බෙත බෙදෙන විජේ නිෂ්පාදන ළඟම වෙළඳසැලෙන් සුපිරි වෙළඳසැලෙන් මිලදී ගන්න.
0: රසකාරක වර්ණකාරක මේ කිසිම දෙයක් නැතුව ස්වභාවික රසයට මුල් තැන දෙමින් තමයි විජේ නිෂ්පාදන ඔබ අතරට එන්නේ. සුබ සන්ධ්‍යාවක්. හවස 5:03 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් වහගෙන ඉන්නේ.

0: අවස පහයි විනාඩි පහයි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා කබන කෝටි අටේ එන්.එල්.බී. ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.
1: මේ පැයේ මොල්ම මතක් කිරීම සුරේකිමු මගතොට.
3: ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.

0: Lakhanda Radio ITN දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice. දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6767 479.
0: වැඩියෙන් දෙනව නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.

0: අවස පහයි විනාඩි 14යි වෙලාව හිවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ. දැන් ලෝකේ වෙනස් වෙන කාලගුණික තත්ත්වයන් සම්බන්ධයෙන්, දේශගුණික තත්ත්වයන් සම්බන්ධයෙන්
1: හරි
0: අපි නිරන්තර අවබෝධයෙන් ඉන්න ඕන. මොකද අපි මේ ගෙවන්නේ බොහොම
1: අසීරු කාලයක්.
0: සමහර අපිට කියන්න පුළුවන් මේ සංක්‍රාන්ති අවධියක් කියලා.
1: රයිට්.
0: මොකද මේ ලෝකේ එන කාලගුණ දැනුම් දීම් වල කියන පුරෝකථනයන් හරි භයානකයි. ඉස්සරහට එන තත්ත්වයන් සම්බන්ධව ඔක්තෝබර් නොවැම්බර් වෙනකොට කාලගුණය තත්ත්වයන් අපිට බලපාන විදිය සම්බන්ධයෙන් ලබා දෙන සමහර පුරෝකථන ගත්තට පස්සේ හරි භයානකයි කියලා හිතෙනවා. මොකක් වෙයිදෝ කියලා වගේ හිතට සැකයක්
1: එනවා.
0: අස්සේ නේපාලයට පෞගිදස්සේ වෙච්ච දේවලුත් එක්ක මේ
1: තවදුරටත් වර්ධනය වෙයි.
0: තවදුරටත් අපිට බය හිතෙනවා මේ වගේ දේවල්. ඕ මේ වගේ දේවලුත් ලෝකේ වෙනකොට අපිට නොවිතියේද?
1: අපිට මොනවා වෙයිද කියලා.
0: පෞගේ කාලේ ආපු දිට්වා වලින් අපිට වෙච්ච විනාශය මතකයි.
1: ඉතින්
0: ඒවා එක්ක මේ සියල්ල එක්ක ගලප ගන්නකොට හරි භයානක තත්වයක් තියෙනවා. තාම දැනුනේ නැහැ මේක මේ සමහර ප්‍රදේශවල.
1: හරි.
0: දැනිච්ච ප්‍රදේශ තියෙනවා.
1: තියෙනවා.
0: තනකොළ ගහක් පොළවේ නැතුව වතුර බෝ ටිකක් බොන්න සතෙක්ට වතුර ටිකක් නැතුව තනකොළ ගහක් කාලා ඉන්න ගවයෙක්ට සතෙක්ට ඒ ඉඩකඩ නැති වටපිටාවක් දැන් නිර්මාණය වෙලා තියෙනවා.
1: අඩුම වතුර ටිකක්වත් නැති.
0: උතුරු නැගෙනහිර, අනුරාධපුර, පොළොන්නරුව මේ ප්‍රදේශවලට. ඉතින් මෙහෙම ගත්තට පස්සේ මේ තත්ත්වය 1983 අප්‍රේල් මාසේ සෙල්සිය සංශක 40ට උෂ්ණත්වය වැඩි වෙලා තියෙනවා. 83. දැන් මේ පහුගිය දවස්වල පොතුවිල් වල 39

0: කියලා කියන්නේ. අපි හැමදාම මේ ගැන කතා කරනවා. දැන් මේ தත්ත්වය එක ලංකාවට ඍජු බලපෑම් මෙල්ල වෙන්න පුළුවන් කියන එක කියනවා. ඒක ගං වතුරෙන්ද එහෙම නැත්නම් නියඟෙන්ද කියන එක සම්බන්ධයෙන් හරියටම පුරෝකථනය කරන්න බෑ කියලා කියන්නේ. මොකද මේ කාලගුණ වෙනස් වීම එක. නමුත් ඔක්තෝබර් නොවැම්බර් වෙනකොට දෙසැම්බර් වෙනකොට ජල ගැලීම් ගං වතුර තත්ත්වයන් නැති වෙන්න පුළුවන් කියලා තව වෙලාවක කියනවා. තව වෙලාවක කියනවා නියඟේ පැත්තෙන් පීඩා වෙනින්න පුළුවන් කියලා. කොහොමනත් අවදානමක අපි ඉන්නවා කියන එක පොඩ්ඩක් තේරුම් ගන්න වෙනවා. ඒ සඳහා පෙර සූදානම කියන එක වැදගත් කියන එක තමයි හැමෝම කියන්නේ.
1: දැනටත් එක එක ප්‍රදේශවලට එක එක විදිහට මේක බලපාලා තියෙනවානේ.
0: ඔව්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවා නිවේදනයක් නිකුත් කරමින් මේ ගැන මේ විදිහට කියලා තිබුණා. මේ එල්නිනෝ බලපෑමේ තියෙන දරුණු ප්‍රතිවිපාක සම්බන්ධයෙන්. ඉතින් ඒ නිසා මේ පෙර සූදානම තමයි අපිට වැදගත්ම වෙන්නේ. වහින ප්‍රදේශ තියෙනව නම්, ජලය ටිකක් එකතු කරගන්න පුළුවන් තැනක් තියෙනව නම් ඒ දේවල්
1: දැම්ම කරගන්න.
0: මොකද ඔය වහින වැස්ස කොයි වෙලාවෙ නතර වෙලා නියඟයකට තල්ලු කරලා දායිද දන්නේ නැහැ.
1: ඔයා ඉන්න පැත්තට වැස්සට තව පැත්තකට වහින්නවත් නැති තරම්නේ.
0: ඔව්.
1: උතර හිතා ගන්න පුළුවන් කොච්චර වටිනවද ඒ වතුර ටික උනත් එකතු කරගෙන තියාගන්න
0: එක කියන එක. සබොන්න වතුර නැහැ.
1: හහ්.
0: එතකොට නාන්න කරන්න වතුර නැහැ.
1: ඔව්.
0: මේ දේවල් අත්විඳිනකොට තමයි මේකේ වේදනාව දැනෙන්නේ.
1: ඔව්.
0: වහින ප්‍රදේශවල මිනිස්සු කියනවා වහිනව ඉවරයක් නැහැ. මොන කරදරයක්ද කියලා.
1: හරි.
0: ඉතින් වහින් නැති ප්‍රදේශවල මිනිස්සුන්ට වැහි බොදක් වැටෙනකන්
1: බලාගෙන ඉන්නවා.
0: ගෙදරින් එළියට බැහැලා අහස දිහා බලාගත්තාම අනේ අදවත් වහීද කියලා මහා බලාපොරොත්තුවක් එක්ක ඉන්නේ. මොකද වගාබිම් විනාශ වෙලා
1: ඒ
0: පැත්තකින්. අනිත් එක වතුර ටිකක් නැහැ වොන්න.
1: සතෙක්ටවත් වතුර ටිකක්
0: නැහැ. හරිම අමාරු කාලයක් ගත කරමින් ඉන්නේ. ඒ නිසා උදව් කරන්න පුළුවන් කවුරු හරි ඉන්නව නම් ඒ ප්‍රදේශවලට උදව් කරන්න. වතුර ටිකකින් මහ ලොකු දේවල්
1: නෙවෙයි.
0: සල්ලි නෙමෙයි යාලට ඕන. වතුරට කෙකින් උදව් කරන්න පුළුවන් නම් ඔය පීඩා විඳින ප්‍රදේශවල ජනතාවට ලොකු බවුසර් තියෙන අයට ගිහිල්ලා වතුර ටිකක් බෙදා හදා දෙන්න පුළුවන් නම් ඒ වගේ මොන හරි ව්‍යාපෘති කරන්න දැන් කාලේ හරි මේක මේ දරුණුවටම ප්‍රතිවිපාක විඳින්න ඉන්නවා. මේ වෙනකොට ඔය උතුරු නැගෙනහිර සහ වියලි කලාපයේ ප්‍රදේශ අනුරාධපුර නරුව අම්පාර මේ කියන ප්‍රදේශ දැඩි ලෙස පීඩා විඳින්න ඉන්නවා වියලි කාලගුණයත් එක්ක.
1: එතකොට ඉතින් මිනිස්සු වගේම සතුන් ගැනත් අපි හිතන්න ඕනේ.
0: සතුන් ගැනත් හිතන්න ඕනේ. දැන් කෘතිම බව් වගේ මේ නිර්වාණය කරමින් වතුර ලබා දෙන්න බලධාරීන් කටයුතු කරමින් ඉන්නවා මේ අභය භූමිය ඇතුලේ. හැබැයි අභය භූමිය ඇතුලේ විතරක් නෙවෙයි සතු ඉන්නේ, හැමතැනම ඉන්නවා. ඉතින් ඒ සතුන්ට වතුර ටිකක් දෙන්න ජල භාජනයක් එළියේ තියලා තියන්න පුළුවන් නම් ඒකත් හරි වටිනවා. අපිට වගේ මේ යාළත් වතුර දිවහේ ඉන්නේ, ජීවත් වෙන බලාගෙන වතුර ටිකක් බොන්න බලාගෙන ඉන්නේ. හවස 5:20 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ අපි මතක් කරන්න ඕන හදහන ලොතරැය ගැන.
1: හරි.
0: ඒ වගේම RBB බැංකුව හඳුනා දෙන නවතම පොඩි අනුපාතයන් සම්බන්ධයෙන් විශේෂයෙන්ම ස්ථාවර තැන්පත්ු සඳහා හඳුනා දෙන. RBB බැංකුව කිව්වහම විශ්වාසදායි බැංකුවක් විදිහට ඔබට ගනුදෙනු කරන්න පුළුවන්කම තියෙන RBB බැංකුවත් එක්ක සෑහෙන කාලයක් තිස්සේ, දශක ගණනාවක් තිස්සේ පාරිභෝගිකයන් විශ්වාසය ආරක්ෂා කරමින් ගනුදෙනු කරන නිසා ඔබට මුදල් ආරක්ෂාව සපය ගන්නා වගේම ඉහළ පොලි අනුපාතයක් සපය ගන්න පුළුවන්කම තියෙනවා RDB බැංකුවෙන්.
1: ඉතින් දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB කියලා කියන්නේ. දිවයින පුරාම ශාඛා 272ක් තියෙනවා. ඒ නිසා වර විශ්වාසයෙන් යන්න පුළුවන් වගකීමක් තියෙන තැනක්. ඒ වගේ සල්ලි ටික පරිස්සමක් ඇතුව බාර දෙන්න පුළුවන් තැනක් රාජ්‍ය බැංකුවක. සුරක්ෂිතභාවයත් ඒ හරහා වර ලැබෙනවා. ඒ වගේම තමයි ඔයගේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලිය ලබා දෙන්නත් උන RDB බැංකුව කටයුතු කරලා තියෙනවා. ඒ නිසා යන්න ළඟපෙ තියෙන RDB ශාඛාවට ගිහින් වැඩි විස්තර දැනගන්න.
0: අපි නූඩල්ස් ටිකක් කන්න ගන්නේ හොඳට අර නූල් වෙන් වෙලා අපිට හොඳට කටට රහට දැනෙන විදියට නූල්ලයක් හදාගෙන ගන්න කන්න තමයි ගන්නෙ. හැබැයි ගෙදර ගෙනිහිල්ලා මේක වතුරට දාලා නුතුරට දාලා හදලා ගන්නකොට ගුලියක් මැටි ගුලියක්
1: එක තැඹිලා වැඩි හොඳටම.
0: ඔව් එක තැඹිලා වැඩි.
1: හා
0: මැටි ගුලියක් වගේ මේ කෑලි කපලා කන්න වෙන්නේ. කිරි හොදිත් එක්ක.
1: අර මොනවද තියෙන්නේ අනාගෙන කන්නේ මොනවද?
0: තලප.
1: අන්න
0: අම්මෝ දන්නේ බොද්දු අම්මේ. කයිද කයිද ආගේ කාන්ට්‍රි එක?
1: ආලිම් මං පානදුරේ.
0: ආ පානදුරේ කාන්ට්‍රි. ඕ.
1: හරි හරි මට මදකයි පොඩක්
0: නෝ. මොනතර මේ ගුලි වගේ ඒවා කන්නේ මොනවද? තලප.
1: ඒක එහෙම කියන්නේ පොෂන්.

0: ගන්නේ නූඩ්ස් කියලා හිතාගෙන ගෙදර ගිහින් තලපයි කන්න වෙන්නේ.
1: තලප ගුලි හදලා කිරි හොදිත් එක්ක ගිලින්නේ.
0: හරි.
1: ඒක කන්නේ.
0: ආ ගිලිනවා ගිලිනවා.
1: ගිලිනවා. හපන්නේ. මොනද හැපුවදින්?
0: මම ඇත්තට කාලා.
1: කටේ ඇලෙනවා. කුරක්කන් තලප. අම්මා.
0: කාලා තියන අයනේ තින්.
1: කුරක්කන් තලප. ඉතින් ඔයාලට පුළුවන් හදාගන්න.
0: මිචේ
1: කුරක්කන් පිටි තියනවා.
0: තියනවනේ.
1: අරන් ගිහිල්ලා. හා. තලප හදන්න දන්න කියන කෙනෙක්ට හදා කියලා හදව ගන්න හැබැයි ඔයා හදන්න යන්න යන්න එපා තලප වෙන තලප වෙනවට
0: වෙන මොකක් හරි
1: හදන්න පිටු ගන්න මේක දන්න කියන කෙනෙක්ට කියලා හදා ගන්න කුරක්කන් තලප හැලප ඕන දෙයක් හදා ගන්න පුළුවන් විජය ප්‍රොඩක්ට් වලින් ගන්න මොකද මේ පාම් පිටි අනම්මනම් කලවම් නැති හොඳ පියෝ
0: කුරක්කන් නම් කුරක්කා
1: කුරක්කන් පිටි අරගන්න ඕන විජේ නිෂ්පාදන වලින් ගන්න විජේ නූඩ්ල් ගත්තෙම ඇලෙන්නේ බෙරි වෙන්නේ නැතුව හදාගෙන කන්න පුළුවන් ඉතින් මේ වගේ නිෂ්පාදන පෙළක්ම ඔබට තිබෙනවා ඔබේ කැම වේල රස ගන්නවන්න විජේ නිෂ්පාදන කැම වේලට එකතු කරගන්න
0: තිස් වසරක පරිභෝගික විශ්වාසයත් එක්ක තමයි විජේ නිෂ්පාදන අපි අදටපත් වෙන්නේ ඒ නිසා දැන් අපේ රසේ රටේ සමර විතරක් නෙවෙයි ලෝකයේ සමට අරගට යන්නත් ඒ විශ්වාසයත් එක්ක විජේ නිෂ්පාදන වලට හැකියාව ලැබෙලා තියෙනවා ඒ නිසා යෝහරි කියන්නේ ඒවා ගන්න කුළුබඩු ටිකේ ඉඳන් අවශ්‍ය කරන අනිකුත් නිෂ්පාදන ගෙදර උයනකොට නූඩ්ස් එකක් වෙන්න පුළුවන් එතකොට කුරක්කන් පිටි එකක් වෙන්න පුළුවන් එතනින් එහාට ගිහිලා විජේ නමින් ප්‍රොඩක්ට් ගණනාවක් තියෙනවා ආට පුළුවන් ක්‍රම තියෙනවා විශ්වාසයෙන් ළඟම වෙනසෙන් සුපර වෙනසෙන් විජේ නිෂ්පාදන මිලදී ගන්න එහෙම මිලදී ගන්නකොට අනුකර නිෂ්පාදන වලට රැවටෙන්න එපා විජේ ලාංඡනය තියෙනවද කියලා බලනම නිෂ්පාදන මිලදී ගන්න

0: අවස පහයි විනාඩි 26යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව, එතුදින එළිය කරන්න.

0: රැටිනමලා රාත්‍රී හතට ලක්කනේ
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579
1: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
3: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද
1: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්
4: කලාවක් කලාවක් සොයාගත් තමන් දුණු වෙන්න ඕනේ නම්
3: සතියේ දිනවල උදේ 10ට
1: 18 වංගුව
3: හැම වංගුවකම අලුත් කතාවක්
1: 18 වංගුව
3: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
1: 18 වංගුව 18 වංගුව සම අනුග්‍රහය
5: වාර්තාපිට වාර්තා කබනි කෝටි යටේ එන්.එල්.බී. දනඩ දහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනි දහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
6: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
7: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374

0: ස්වාභාවික ගුණෙන් පිරි විජය මිරිස් කුඩු 3/5 කුඩු ගම්රිස් සහ කහ කුඩු
1: ලංකාවෙන් පිටරට තතියන විජය ප්‍රොඩක්ට්ස් රස හඳුනන පිප අග ඇති නම විජය ප්‍රොඩක්ට්ස්
0: ඉදිරි කිචන් ස්ටාර් විජය ප්‍රොඩක්ට්ස් NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්නවා

0: පහයි විනාඩි 30යි වෙලාව යනවා දන්නේම නැතුව.
1: ඔයා මට වෙලාව දෙනවද?
0: මොනවටද?
1: මං අහන්නේ එච්චරයි.
0: මොනවටද වෙලාව
1: දෙන්නේ? ඔයා මට වෙලාව දෙනවද?
0: දෙන්නම්
1: දෙන්න. අපි වහන් ඉන්න කට්ටිය මතක් කරන්න.
0: අම්මෝ කියන්න.
1: පොඩක් කටවහගෙන ඉන්නවද?
0: වා කියනවා කියන්න.
1: හැමදාම නැත්තම් මට බයිනෝ මම කියවනෝ කියලා.
0: කටවහගත්තා.
1: හරි.
0: කියන්න.
1: නබඩ කින්න. අනුර ඉන්න පුසලාවේ මේ වෙලාව අපිට මැසේජ් එකක් දාලා ආව එකතු කරගන්නවා. ඒත් එක්කම මම යන හදන කිතුල්ගල පැත්තට කිතුල්ගලින් කුසුම් ඉන්නෝ මේ වෙලාවේ දුව වගේ පුතාවත් එකතු කරලා ලස්සන සින්දුවක් දෙන්න කියලා කියනවා. අහන්න ආසම ප්‍රෝග්‍රෑම් එකක් ඊවනින් ඩ්‍රයිව් කියලා අපිට දාලා තියෙනවා.
0: අයියෝ පොඩ්ඩක් හිටියා. සමා වෙන්න.
1: අයියෝ. හොමින්න.
0: හරි.
1: දැන් ඒක පැටලුණානේ.
0: හරි.
1: අපිට එහෙම කියලා දෙන්නේ චලිත ඔයාව එකතු කරගන්න ගොඩක් ආදරෙන් වත් එකමින් තමයි එකතු වෙන්නේ. ඉසුරු සම්පත් ඒ වගේම තාරක වාහනේ එළවන ගමන් ඉන නිශාන්තයි වත් එකතු කරගන්න කියලා තියෙනවා. නුවරින් මාලිකා ඊට පස්සේ සංජු රවි අචලා දුෂාන් මේ හැමෝම එකතු කරගන්නවා මම. ඊට පස්සේ බරදල් පොලින් එසල් ප්‍රනාන්දු ඉන්නෝ මේ වෙලාවේ. ඊට පස්සේ හෙටිමුල්ලෙන් රේනු කුවැටුලින් චාන්දි නංගි වත් එකතු කරගන්න කියලා කියනවා. අනේ අපිට ලස්සන සින්දුවක් දෙන්නේ කියලා මැසේජ් එක දාලා තියෙන සමන් ඔයාව එකතු කරගන්නවා මේ වෙලාවේ. විදුර පුතා විරාජ් මේ හැමෝම එකතු කරගන්න. බොයගුඩින් සුමන ඉන්නවා මේ වෙලාවේ. ඊට පස්සේ මම යන්න හදන්නේ මහින්ද එදිරිසිංහ වැලවෙන් අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඔපල් ෆැෂන් එකේ කට්ටියවත් එකතු කරගන්නවා මේ වෙලාවේ. රසික ශ්‍රීනිවංශ ගාමිණී රසිත චුට්ටි අනුර කුමාරි ශාන්ති මේ වගේ ගොඩක් කට්ටිය ඉන්නවා. හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්න ගමන් වසන්ත ඉන්නවා මේ වෙලාවේ. වයිෆ් ඉන්දිකා මහන්සිය අනතක සුපිරි සින්දුකට එකතු කරගන්න කියලා තියෙනවා. කොටියා කුඹරින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. නිලක්ෂ්‍ය ආවත් එකතු කරගන්න ඔකලියා පිටියෙන්. විරකුඩිය බේකරි හැමෝම එකතු කරගන්න ජය මම ඇතුළුව. ඊළඟට ඉන්නෝ විනිත අයරාංගිනි. ආවත් එකතු කරගන්න බෑ නැත්තම් මේක කියන්නේ.
0: හුස්ම ගන්න ප්ලීස්. මට බයයි.
1: හුස්මයි කියලාද?
0: ඔයලා නවතී කියලා බයයි.
1: නැත්තම් බෑනේ මෙයා කියන්න දෙන්නෙම නෑ පොඩ්ඩක්.
0: බෑ භාගයක් තියෙනවා. ඒකෙන් සපෝට්ටක් ඉවසලා එමිල් කියන්නේ.
1: හරි ඊට පස්සේ ලක්ෂ්මන් ඉන්නෝ. ඔයාවත් එකතු කර ගන්නවා ගොඩක් ආදරෙන්.
0: රයිට් ඒ වගේම මාතර වාසනා සැලොන් එකේ කට්ටියවත් එකතු කර ගන්නවා ආදරෙන්. යාලත් මේ වෙලාවේ අහගෙන ඉන්නවා කියලා කිව්වා. ඒ වගේම මංජු ප්‍රසාද් ඇතුළු කට්ටියමත් මීරිගාමින්ද ලාබුක් ෂොප් එකේ සද්දෙට බාවි වහගෙන ඉන්නවා කියලා තියෙනවා.
1: Thank
0: you ජය වේවා. හැමෝම එකතු කරගෙන තමයි අපි ළඟ සින්දු අහන්න යන්නේ. ඊට කලින් මතක් කරන්න ඕන ඔයාගේ වාසනාව අදහනත් එක ගලපන්න.
1: හරි.
0: අදහන ගලපගත්තුතින් ඔයාගේ වාසනාවට අනිවාර්යයෙන්ම ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන වාට කිසිදු සැකයක් නැත.
1: ඉතින් නිරන්තරයෙන් ඔබ අතරින් සුප්‍රීත්‍යාග ලැබින් බිහි කරන NLB අදහන ලොතරැයියම තමයි කියලා දේ. දැන් ඔයා දන්නවද 2026 වසරේ මේ වෙනකොට දිවයින පුරා සුප්‍රීත්‍යාග ලැබින් 11 දෙනෙක් වගේම දස ලක්ෂපතියන් 165කට වැඩි දෙනෙකුත් NLB වලින් බිහි කරලා තියෙනවා. ඉතින් රණවිරු සමාජ සේවා ඒත් එක්කම ක්‍රීඩා ක්ෂේත්‍රයට වගේම දැයේ සංවර්ධනයට අතුර දෙන්නෙක් වෙනවට හැකියාව තියෙනවා. NLB හදහන ලොතරැයියම මිලදී ගත්තොත් එහෙම.
0: ඩෝම මැෂින් එක ඔයාගේ ව්‍යාපාරයට එකතු කරගන්න. මොකද හැමදාම එකම තැන එකම විදිහට ඉඳලා වැඩක් නැහැ. තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන්න ඕන. ඩෝම මැෂින් එක කරගන්න ඇඹරුම් කර්මාන්තයට, පොල් තෙල් ඉඳින කර්මාන්තයට, ඒ වගේම ප්‍රමුඛ පෙළේ ඔබේ ව්‍යාපාරයක් කරගන්න ඔබට පුළුවන්කම තියෙනවා. සහ නිෂ්පාදනය ආශ්‍රිතව ගත්තොත් ඉන්න ඩෝම මැෂින් එකක් දිනු වෙන්න හොඳම මාර්ගයක් ඩෝමා එක්ක සම්බන්ධ වෙන එක. මාක්ස්මන් හෝල්ඩින් සමාගම මේ මැෂින් සියල්ල ඔබට ගෙන්වා බෙදා හරින්නේ. දුරකථන අංකය මතක් කරමු.
1: 011 6799 579 011 6799 579 කෝල් එකක් දීලා මාක්ස්මන් හෝල්ඩින් සම්බන්ධ කරගන්න.

0: Lakhanda Radio ITN දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice. ඔයාට විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: Cool drive එකට
0: ලක්කන. Evening drive.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: විසි දෙකේ පෙස්සම් විභාගය ඇරඹෙයි. තීන්දු ප්‍රකාශයේ කථානායකගෙන් විපක්ෂයේ ලෝ පූර්ණ විනිශ්චය මණ්ඩලයේ ප්‍රතික්ෂේප වෙයි. දින 21ක් යනතුරු 22 ගැන කතා බහැ. නීතිඥ ප්‍රතිභා කියයි. හිටපු ඇමති ප්‍රියංකර බරපතල වැඩ සමග අවුරුදු 7කට සිපිරිගෙට. එලිනෝවට මුහුණ දීමට චක්‍රලේඛයත් වෙනස් වෙයි. මැද ප්‍රතික යුද්ධය නිසා බංග්ලාදේශයේ ලක්ෂ 6කට රැකියා අහිමි වන ලකුණු.
3: ලක්කන්ඩ ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.

0: අහන රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: හවස 5:47යි.

0: අවසපහයි විනාඩි 52යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් එක වෙලාව ගත වෙලා ගිහිල්ලා තියෙන්නේ. අපි මතක් කරන්න අයිනෝ අපිට ටික දෙනෙක් මේ වෙලාවේ මැසේජ් කරපාය.
1: ඔව්.
0: ශිරෝමා මැසේජ් කළා තියෙන සිද්ධා කණ එකතු කරගන්න කියලා.
1: දැන්
0: බහ ඉන්නවා කියෝ වගේම නාමල්, ඒ වගේම මනෝජ් ඇතුළු කට්ටියම එකතු කරගන්න කියලා මහරගමෙන් මැසේජ් කළා තියෙනවා. ඒ වගේම ප්‍රියන්ත කොහමද හොඳින් ඉන්නව නේද? අද වැඩ කියලා තියෙනවා. මේ වෙලාව වැඩ කරන ගමන් අපි වහගෙන ඉන්නවා කියලා කුරුණාගල ඉඳලා තමයි මැසේජ් කරලා තියෙන්නේ. ඉවිනින් ඩ්‍රයිව් වහන ගම.
1: අම්බම්පිටියේ රේණුකා ඉන්නවා මේ වෙලාවේ. සින්දුකට එකතු කරගන්න කියලා තියෙනවා පවුල හැමෝමත් එක්ක. කෑගල ට්‍රාන්ස්පෝර්ට් එකකින් අපි වහගෙන යනවා සද්දෙටම. කටිය එකතු කරගන්න කියලා තියෙනවා චන්දන ඩ්‍රයිවර් මහත්තයා වගේම ඉන්දික හංස වජිරා ලක්මාලි සුභාෂ් රුවනී මේ හැමෝම එකතු කරගන්නවා. වරකපොලි මැසේජ් එකක් දාලා තියෙනවා. හෝටලේ තමයි කටිය අහගෙන ඉන්නේ. කරිෂ්මා හෝටලේ කටිය එකතු කරගන්නවා මේ වෙලාවේ. ලස්සන සින්දුවක් ඕනේ කියලා තියෙන වාල්බෝ මුලින් ජගත් රෝහණ ඉන්නෝ මේ වෙලාවේ අවත් එකතු කරගන්නවා.
0: හරි, අපි මතක් කරන්න ඕන RDB බැංකුවෙන් ගනුදෙනු ආරම්භ කරපු අයට ප්‍රශ්නයක් නෑ. ආරම්භ කරන්න බලාගෙන ඉන්න අයට අපි කියන්නේ ඔයා යන්න RDB බැංකුවත් එක්ක ගනුදෙනු ආරම්භ කරන්න. මොකද ස්ථාවර තැන්පතුවකට ඉහළම පොලිය ලැබෙනවා, වගේම ඔයාට ඔයාගේ මුදලට සුපිරි ආරක්ෂාවක් ලැබෙන හොඳම තැනක්, රාජ්‍ය බැංකුවක ආරක්ෂාව ලැබෙන හොඳම තැන තමයි RDB බැංකුව. නිසා ගනුදෙනු කරන්න පහසුවෙන් පුළුවන්. ශාඛා 272ක් තියෙන ලංකාවේ අපිට තියෙන වටිනාම තැනක්.
1: ඔයාට අවශ්‍ය විදිහට ඔයාගේ අවශ්‍ය කාලයට අනුව ස්ථාවර තැන්පතුවට දාගන්න පුළුවන්කම තියෙන RDB බැංකුවෙන්. ඒ කියන්නේ මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට ඔබට කෙටි කාලින වගේම දිගු කාලිනවත් ආයෝජනය කරන්න RDB බැංකුවේ ස්ථාවර තැන්පතු යෝජනා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, රාජ්‍ය බැංකුවක ආරක්ෂාවත් එක්ක ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ මුදලට උපරිම ආරක්ෂාව ඔවුන්ගෙන් ලැබෙනවා. ඒ නිසා ඔයාට පුළුවන් ඔයාගේ ස්ථාවර තැන්පතුව RDB බැංකුවෙන් විශ්වාසයත් එක්ක අරමන්න. ඒකට අවශ්‍ය කරන ඉහළම පොලිය RDB බැංකුව දෙන සූදානම් මගින්. ඒ නිසා යන්න ළඟම තියෙන ශාඛාවට වැඩි විස්තර දැනගන්න.
0: අපේ අත්තම්මලා චිලා, එතකොට අපේ අම්මලා එහෙම මේ කෑම හදනකොට ඒ කෑම අපි කාලා නියමයි රසයි කියලා කියනකොට එයාලා සතුටුනේ මේ මේ එයාලගේ අතින්.
1: ඔව්.
0: එයාලට පුරුදු කරපු අයගේ ඒ දැනුමෙන් මම මේ කෑම ටික හදලා දුන්නා කියලා.
1: හා
0: සතුටු හිතුණා. මුකුත් මේකට මම දාලා නැහැ, රසකාරක දාලා නැහැ, වර්ණකාරකය නම් මනම් දාලා නැහැ.
1: අත්ගුණේ විතරයි.
0: අත්ගුණේ විතරයි මෙතන තියෙන්නේ. මට අපේ කිරියම්මා, අපේ ආච්චි කියලා දුන්න දෙන්නේ මම මේ ළමයින්ට හදලා දෙන්නේ කියන සතුට තිබුණේ යාලට.
1: ඔව්.
0: හැබැයි දැන් අද කාලේ සමහර අයට ඒ සතුට ඒ විදිහට ලැබෙන්නේ
1: නැහැ. රසට කැම හදන්න පුළුවන් වුණත් එහෙම හදන්නේ
0: නැහැ. ඔව්, රසට දැන් රසයි කැම ටික රසයි කියලා කිව්වට
1: හරි.
0: ඒක හරි કૃતિමයි වගේ Tamanට දැනින්නේ.
1: ඔව්.
0: මම මේක හැදුවේ අර රසකාරකේ දාලා නේද, මේක දාලා නේද, මේව හොඳ නෑ කියලත් Facebook එකේ දිනනවා, ප්‍රවෘත්ති වලට එක එක ડોක්ටර්ස්ලා කියනවා.
1: ඒත් මම පදමට දානවා.
0: ඒ උනාට කැම රස කරලා මෙයාලට දෙන්න ඕන නිසා මම මේක දැම්ම නේද.
1: හිතේ
0: ඩවුට් එකක් තියෙනවා.
1: හැබැයි
0: අපේ ආච්චිලාට අම්මලාට එහෙම ඩවුට් එකක් නෑ.
1: මොකද
0: යාලා පාරම්පරික දැනුමෙන් ඒ කුළුබඩු ටික නියමයට ගලපලා දාලා
1: පද්දමට දාලා
0: ඒ විදිහට තමයි රස ගත්තේ.
1: yes.
0: ඒ නිසා දැන් ඔයාටත් පුළුවන් හිතේ ඩවුට් එකක් තියාගන්න නැතුව කැම වේල රස ගන්ව ගන්න, රසවත් කරලා හදලා දෙන්න තවන්ගේ දරුවන්ට ඕනම කෙනෙක්ට හදලා දෙන්න පුළුවන්. විජේ නිෂ්පාදන වාගේ කැම වේලට එකතු කරගත්තු තින් ඔය කියන අනේ මං මේ රසකාරකේ දැම්ම නේද, දරුවෝ ලෙඩ වුණෝ තින් මට මේක මගේ ඔළුවටත් මේක වදයක්, මම මේ දේවල් දුන්නා නේද කියලා කවදා හරි හිතෙන්න පුළුවන්. නිසා ඒ රසකාරක දේවල් කැම වේලට ලං කරගන්නවත් එපා. පුළුවන් තරම් ඒවා ඈඩ් කරන්න. පුළුවන් තරම් නේ
1: කොහෙත්ම
0: ලං කරගන්න එපා රසකාරක වර්ණකාරක කියන දේවල්.
1: ඒ
0: වෙනුවට පුළුවන් අපේ ස්වභාවික කුළුබඩු රසය රැගෙන එන විජේ නිෂ්පාදන වාට කැම වේලට එකතු කරගන්න.
1: ඉතින් ඕනම කැමක් කට රසට හදාගන්නවට නියම කුළුබඩු ටික අවශ්‍ය කරනවා. කෑම මිනිස්ද, ලුණුද, ගම්බිරිස්ද, කහද, මේ ඕනම දෙයක් ඔයා ගන්න ඕනේ විජේ නිෂ්පාදන කියන නමින්ම. මොකද අපි දන්නා තත්වයෙන් වගේම ගුණාත්මක භවෙන් ඒ වගේම ප්‍රමිතියෙන් ඔන උසස්ම නිෂ්පාදන අපිට ලැබෙන්නේ විජය කියන නමින්. ආට පුළුවන්කම තියෙනවා අපේ රසේ රටේ සැමට බෙදෙන විජේ නිෂ්පාදනගේ කැම වේලට එකතු කරගන්න. ළඟම වෙනසනින් සුපිරි වෙනසනින් විජය නම වරද්දන් නැතුව එකතු කරගන්න.
0: හවස 5යි විනාඩි 56යි වෙලාව.
2: ලකන්ද රේඩියෝ ITN යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLB හනහද බලාගන්න.
4: වාර්තාපිට වාර්තා කබනේ කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: සුබ සන්ධ්‍යාවක් හවස 6 විනාඩි 2යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන
3: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

0: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස් FM 93.5 FM 93.7 Lakhana Radio ITN
1: හවසහය විනාඩි 12යි දැන්. ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැලඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ. ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 0117 679 579.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසුවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
4: මුහුදෙන්වත් කුමනින්වත් උඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්මුන සැමට දැනුම් දීමයි ඉවර වෙන
5: දෙයංගම පිහිටයි
6: මේ හැමදේම අලුත් විදිහට පටන් ගන්න ඕනේ මේ දේවාලයෙන් පරණයි දවසකට 50ක් 60ක් වෙන දේවාලයකින් එද තේරුවක් නැහැ සතියට 1000 ගානක් සෙනඟ අපි ළඟට එන්න ඕනේ අපි එහෙම ක්‍රමයක් හදන්න ඕනේ
7: මට ඔබ තේරෙන්නේ නැහැ අයියේ අපි කොහොමද 1000 ගානක් මිනිස්සු මෙතනට ගෙන්න ගන්නේ
8: අධ්‍යක්ෂණය ප්‍රගීත සිල්වා
9: ලොක්ක සොක්ක ඉස්සරහ උඹලා අපි ඔක්කොම බලකොක්ක තමයි බං අර පේන්නේ නැද්ද එක එක මහයෝන් වෙනුවෙන් මහපාරේ බලු දුක් විඳිනවා
10: මේ වාසනා දෙයයන් ළඟ වැඩ කරන ගමන් දෙයයන්ට අපහාස කරන්න එපා වාසනා
9: දෙයයන් ගාව වැඩ කරන හැම මිනිහම කරන්නේ දෙයයන්ට අපහාස කරන එක තමයි බං
8: දෙයයන්ගේම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න
11: කෝල් ඩ්‍රයිව් එකට
12: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්
13: අවසහය වහුවලා තියෙන ඉවිනින් ඩ්‍රයිව් එක හැබි මතක් කරන්න ඕන විජේ නිෂ්පාදන ගැන විජේ නිෂ්පාදන කිව්වම රසට කැම වේලා කඳන අය රසට කැම ටිකක් කන්න කැමති අය අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕන නම තමයි විජේ නිෂ්පාදන කියන්නේ අපේ රසයේ රටේ සැමට බෙදෙන විජේ නිෂ්පාදන ඔබේ ගෙදර ඔබේ කුස්සිය අනිවාර්යෙන්ම තියෙන්න ඕන
14: කැමරික රස කරගන්න ආර පුලුවන් කැපතින අදත් විජේ කුළුබඩු එකතු කරගන්න අපි දන්නවා තත්වයෙන් වගේම ගුණත්මක බවෙන් උසස් නියම රසට නියම ප්‍රමිතියට කුළුබඩු ටික අපිට ලැබෙන්නේ විජේ කියන නමින් ආර පුලුවන් අපේ රසයේ රටේ සැමට බෙදෙන විජේ නිෂ්පාදන ලැබම වෙනසලෙන් සුපිරි වෙනසලෙන් මිලදී ගන්න
13: එවගේම RDB බැංකුව අපේ ගනුදෙනු කරන්න තියෙන හොඳම තැන විශේෂයෙන්ම මේ කාලේ ස්ථාවර තන්පත් සඳහා ඉහළම පොලියක් ලබා දෙන බැංකුව ගත්තොත් RDB බැංකුව දින දෙවෙනි පුරාම ශාඛාවන් 272ක් තියෙන නිසා බොහොම පහසුවෙන් ඔබට ගනුදෙනු කරන්න පුළුවන් RDB බැංකුවත් එක්ක ලොකු පොලියක් ලැබෙන වගේම ඔබේ මුදලට හොඳම ආරක්ෂාවක් ලැබෙනවා කියන එකත් අමතක කරන්න එපා.
14: දිවයිනේ ප්‍රමුඛතම සහායකම රාජ්‍ය බැංකුව විදිහට ඕන දැන් ඔබේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා දෙන RDB බැංකුව කටයුතු කරලා තියෙනවා. එතනදී මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට ඔබට කෙටි කාලීන වගේම දිගු කාලීනවත් ආයෝජනය කරන්න RDB බැංකුවේ ස්ථාවර තැන්පතු යෝජනා තියෙනවා. ඉතින් ආදි පුලංකව තියෙනවා. ළඟම තියෙන RDB ශාඛාවට ගියොත් මේ ගැන තවදුරටත් විස්තර දැනගන්න.
13: රයිට් එපනම් අපි සිදුවක් අහලා ආයෙමත් කතා කරමු.

0: FM 93.7 ලකන්න රේඩියෝ ITN
1: හවස 6 විනාඩි 20යි.
2: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න, ඉවත් වෙන්න.
1: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාලය. ඉතා අඩු මිලකරණ යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාලයයි.
3: ඇසේ සුද ඇවිල්ලාද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
0: ලකන්න රේඩියෝ ITN.

0: லக்கான ரேடியோ ITN
1: கூல் டிரைவ் கிட்ட
0: லக்கான ඉවිලින් ඩ්‍රයිව්
2: ඉවිලින් ඩ්‍රයිව් එක අපි අද යන්න හදන්නේ. එහෙමනම් ඉතින් ආයිමත් හෙටත් හවස 4ට ඉවිලින් ඩ්‍රයිව් එක මොන ගැන බලාපොරොත්තු වෙයි. ගින්ගෙන් නම් සුබ දවසක්. මම චාර්ලි.
1: ගින්ගෙන් නම් ඔයාලට සුබ දවසක්. මම චාර්ලි.

0: Lakhanda Radio ITN.
1: Evening Drive with Chamit and Charu.
2: Sama Anugrahaya.
1: Marksman Samuha Vyapari within Genda Pitaharina than Navanimavakin in a Domaso and Tree Week Timmy Anthraker, Satamber Himikaru Kumana, Adamavatana, Bitwaka Hatai, Halsi Hatanamea, Pansi Hatanamea.
3: Mamananda, Marma relax.
4: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
7: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා
8: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය

0: අනුග්‍රහය
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
2: යුත්තකෙයි නොයාගේ ෆියචේකට ප්ලස් පයින් එකක් RDB යුත් ප්ලස් යුත්තකටම සෙට්වන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුවා
3: ප්‍රවෘත්ති සිරස්තල
4: විසිතිකේ පෙස්සම් විභාගය ඇරඹෙයි. තීන්දු ප්‍රකාශය කථානායකගෙන්. විපක්ෂීලු පූර්ණ විනිශ්චය මණ්ඩලයේ ප්‍රතික්ෂේප වෙයි. දින 21ක් යනතුරු 22 ගැන කතා බහැ. නීතිඥ ප්‍රතිභා කියයි. හිටපු ඇමති ප්‍රියංකර බරපතල වැඩ සමග අවුරුදු 7කට සිපිරි ගැට. මද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට කිසිදු සමාවක් නැතේ ඇමති හර්ෂණ කියයි. ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන 16 ව්‍යාපෘතිය කලතරින් ආරම්භ කෙරේ. එලිනෝවෙන් හානි වූ වගාවන්ට රජයෙන් රුපියල් මිලියන 3000ක්. එලිනෝවට මුහුණ දීමට චක්‍රලේඛයත් වෙනස් වෙයි. මැදපෙරදිග යුද්ධය නිසා බංග්ලාදේශයේ ලක්ෂ 6කට රැකියා අහිමි වන ලකුණු.

0: ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගිනලිය. ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ. රජයේ විසින් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලද ආණ්ඩුක ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පළාත්කඩුම් පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙස්සම් පිළිබඳ කරුණු සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ අද ආරම්භ වුණා. 22 වන ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධන පළාත්කඩුම් පත අභියෝගයට ලක් කරමින් පෙස්සම් 67ක් ඉදිරිපත්ව තිබෙනවා. ඒ අතරින් පෙස්සම් 41ක් මාර්ගගත ක්‍රමයට යොමු කර තිබීම විශේෂත්වයක්. ඊට අමතරව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කර තිබෙන අධිකරණ සංවිධාන සංශෝධන පළාත්කඩුම් පතද අභියෝගයට ලක් කරමින් පෙස්සම් 5ක් ගොනු කර තිබෙනවා. මෙම පෙස්සම් සියල්ල විභාග කිරීම සඳහා අගමිනිසුරු ප්‍රීතිපත්න සූරසේන මහතා විසින් පංචපුත්‍ර ශ්‍රේෂ්ඨාධික මිනිසුරු මඩුල්ලක් පසුගියදා නම් කළා. ඒ සභාපති මිනිසුරුවරයා වන්නේ අගමිනිසුරුවරයායි. අචින වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබිකෝන් සහ ගිහාන් කුලතුංග යන මිනිසුරුවරු සෙසු සමාජිකයන් ලෙස කටයුතු කරනවා. මෙම පෙස්සම් සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊයේ සවස නීතිපතිවරයා වෙත නොතීසියාවා තිබුණා. මෙම පෙස්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස පෙස්සම්කාර පාර්ශ්වයකල ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළා. නියෝගයේ ප්‍රකාශයට පත් කරමින් අගමිනිසුරුවරයා සඳහන් කළේ පවතින මිනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙස්සම් විභාග සිදු කරන බවයි. පෙස්සම කැඳු අවස්ථාවේ පෙස්සම්කාර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම් ඒ සුමන්තරන් මහතා ඉල්ලා සිටියේ පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙස්සම විභාගයට ගන්නා ලෙසයි. මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලු මිනිසුරුවරුන් අසුන්ගෙන මෙම පෙස්සම විමසීමට පියවර ගන්නා ලෙසත් ඔහු ඉල්ලා සිටියා. තවත් පෙස්සම් කරුවන් පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාද යෝජිත පනත්කඩුම් පත තුළින් මිනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කර තිබෙන බව පැවසුවා. ඔහු මෙන්ම පෙස්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි අලි සබ්‍රි, ජෙෆ්‍රි අලගරත්නම්, එරච් සිල්වා, ශ්‍රීනාත් පෙරේරා, අනුර මැදින්ගොඩ, මෛත්‍රී ගුණරත්න ඇතුළු නීතිඥවරුන්ද මෙම ඉල්ලීම සිදු කළා. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයරත්න මහතා යම් මිනිසුරු මඩුල්ලක සංයුතිය තීරණය කිරීමේ බලය අගමිනිසුරුවරයා සතු බව පෙන්වා දුන්නා. එනුව ආණ්ඩුක ව්‍යවස්ථාව යටතේ විනිසුරු මඩුල්ලක විනිසුරුවරු සංඛ්‍යාව තීරණය කිරීමේ අභිමතය අගමිනිසුරුවරයා සතු බවද ඔහු සඳහන් කළා. මෙම කරුණු සම්බන්ධයෙන් මැදිහත්වීමට වෙනත් පාර්ශ්වයකට හැකියාවක් නොමැති බවයි ඔහු අවධාරණය කළේ. අතරමැදි පෙස්සම් කරුවෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිචල් හැච් මහතා ඇතුළු නීතිඥවරුන් කරුණු දක්වමින් විනිසුරු මඩුල්ලක සංහතිය සම්බන්ධයෙන් තීරණය කිරීමේ අභිමතය අගමිනිසුරු සතුවන බව පෙන්වා දුන්නා. ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව පංචපුත්‍ර මිනිසුරු මඩුල්ල සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ මෙම පෙස්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස පෙස්සම්කාර පාර්ශ්වය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි. පවතින මිනිසුරු මඩුල්ල ඉදිරියේ පෙස්සම් විභාගයේ පවත්වා ගන්න බවද පංචපුත්‍ර මිනිසුරු මඩුල්ල නියෝග කළා. ඉන් අනතුරුවයි පෙස්සම් විභාගය ආරම්භ වුණේ. පෙස්සම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් එහිදී කරුණු දැක්වා. මේ අතර 22 වන ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන පෙස්සම් විභාගය අවසන් වනතුරු මේ සම්බන්ධයෙන් කිසිදු අදහසක් පළ කළ නොහැකි බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහනාමෙහිවා මහතා පවසනවා. මෙහි අවසන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ජනාධිපතිරයාට සහ කථානායකවරයාට දැනුම් දෙන බවයි ප්‍රතිභා මහනාමෙහිවා මහතා සඳහන් කළේ.
1: ශ්‍රේෂ්ඨාධිකරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කළ මේ කියන පනත් කෙටුම් පත හෝ එහි යම් කොටසක් හෝ එහි යම් වාක්‍යයක් යම් කිසි විදියකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක්ක ගැටෙනවද නැද්ද කියන එක විතරයි බලන්නේ. ඒකට අපි කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කරන්න ඒ බලය සම්පූර්ණයෙන්ම තියෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ, ඒ වගේම පනත් කෙටුම් පත්වල ව්‍යවස්ථානුකූලභාවය සම්පූර්ණම තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට. මේක නිකන් නොනගතය වගේ කාලයක්. මූලිකවම සිදුවෙන දේ තමයි දින 21 යනකම් පාර්ලිමේන්තුවේ මේක රඳවා තැබීමේ කාලයක් වෙනවා. ඒ කියන්නේ කිසිම ආකාරයකට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත ගැන කතා කරන්න බෑ. මොකද දැන් ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික වශයෙන්ම විභාග වන කාරණයක්. ඒ නිසා තමයි මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රඳවා ගැනීමේ කාලය වෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගරු ජනාධිපතිතුමාටත් ගරු කථානායකතුමාටත් ඒ තීරණය දැනුම් දෙනවා. අන්න දැන් ස්ථාවර නියෝගත් එනවා. ස්ථාවර නියෝග 55(2) පැහැදිලිව කියනවා මෙන්න මේ ආකාරයට මේ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය දැනුම් දුන්නට ගියාට පස්සේ ගරු කතානායකතුමා විසින් ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මූලික වශයෙන්ම වෙන්නේ ඊළඟට දෙවනවර කියවනවා. දෙවනවර කියවනවායි කියලා කියන්නේ මෙන්න මේ කියන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන පනත් කෙටුම්පත් විවාදයට භාජනය වෙනවා. මේ ශිෂ්ටාධිකරණය දෙන මූලික වශයෙන්ම එයාගේ තීරණයගුල දැනුම් දුන්නාට පස්සේ එක්කෝ පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයක්, ඒ කියන්නේ තුනෙන් දෙක නොපැමිණි මන්ත්‍රීවරුන් ඇතුළුව තුනෙන් දෙක බහුතර ඡන්දයකින් සම්මත වෙන්නත් ඕනේ. එහෙමත් නැත්නම් මේක ජනමත විචාරණයකින් සම්මත වෙන්න ඕනේද කියන එක ඒ තීරණ ශිෂ්ටාධිකරණයේ තමයි දැනුම් දෙන්නේ. විවාදයෙන් පස්සේ අපි හිතනවා නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක බහුතර ඡන්දයකින් මේක සම්මත වීම ප්‍රමාණවත් කියලා එහෙම කියලා තිබ්බොත් ඒ ආකාරයට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ පාර ඒක තෙවන වර යනවා, කොමිටි ස්ටේජස් වලට යනවා. කොමිටි ස්ටේජස් වලදී ඒවා කතා කරලා අවසානයේදී මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම කොටසක් බවට පත් වෙන්න නම් ගරු කතානායකවරයාගේ අත්සන අවශ්‍ය වෙනවා. එදින ඉඳන් මේ කියන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වෙනවා.
0: මේ අතර කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍යම්වේදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා 22 සංශෝධනය සම්බන්ධයෙන් අදහස් පළ කළා.
2: විපක්ෂයේ හරි ආණ්ඩු පක්ෂයේ හරි කවුරු හරි එහෙම ඉල්ලුවයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවෙන් පිට ජනමචාරණයක් දෙන්න කාටවත් බෑ. ඒක මම හිතන GLP-ස්ද ඉරාජ්ද ඔය ප්‍රසංග ඉදිරිපත් කරපුවා හැමෝම දැනගන්නට ඕන. ඒක ශ්‍රේෂ්ඨාධිකරණය මත තියෙන එකක්. දැන් අදේ ඉඳලා සත් තුනක් ශ්‍රේෂ්ඨාධිකරණයට කාලය තිබෙනවා මේ තීන්දුව ඉදිරිපත් කරන පාර්ලිමේන්තුවට. ඒ ආවට පස්සේ අපි බලමු. ජනමචාරණයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටීම හෝ ජාතික ජනබලවේග ලෙස ජනාධිපතිරාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්වීම අතර කිසි සම්බන්ධයක් නැහැ. අවා අපි දේශපාලන ව්‍යාපාර කැටේ කටයුතු කරනවා. ඒකත් ඒක මේ ජනමචාරණයක සම්බන්ධයක් නැහැ. ඒක ආණ්ඩුවේ කටයුත්තක් හැටියට ව්‍යවස්ථා සංශෝධනය සිදු වෙනවා. අපේ ජාතික ජනබලවේග ලෙස මේ මහජන රැස්වීම සිදු කරමින් යනවා. මෙතනදී 22 සංශෝධනය හෝ කුමක් හෝ දැරවීමා කරගෙන සමගි ජනබලවේගය හරි පොදු ජන පෙරමුණ හරි වෙන පක්ෂයක් හරි ස්ට්‍රයික් එකක් කළාට නැත්නම් උද්ඝෝෂණයක් කරාට ඒක ලොකුවට රටට දැනෙන්නේ නැහැ. ඒ වගේම නීති සංගමය ස්ට්‍රයික් එකක් කරයි කිව්වොත් ඒකෙන් වෙන්නේ නඩු කල්යනෙක් විතරයි. නමුත් 22 සංශෝධනය පදනම් කරගෙන රජයේ වෛද්‍යලාංගික සංගමයේ වැඩවචනයකට යන්න තීන්දු කළොත් ඒක අපේ රටේ ජනතාවට දැඩි ලෙස පීඩාවට ලක් වෙන කරුණක් බවට පත් වෙනවා. ඉතින් මම ඊටම ආයෝජනාත්මක ඉල්ලා සිටිනවා රජයේ වෛද්‍යලාංගික සංගමයෙන් මේ 22 සංශෝධනය වගේ දෙයක් දඩමීමා කරගෙන ඔබ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කරනවා නම් කරුණාකර ලේක් කරන්න එපා. 22 පදනම් කරගෙන මේ රෝගීන් බිල්ලට තබාගෙන එහෙම කරන්න යන්න එපා කියන එක තමයි සෞඛ්‍ය අමාත්‍යාලයට මගේ ඉල්ලීම තිබෙන්නේ.
0: මත්ද්‍රව්‍ය විකුණන පුද්ගලයන්ට කිසිදු සමාවක් දීමට සූදානම් නැති බව අමාත්‍ය හර්ෂණ නානකාර මහතා අමතරණය කරනවා. පසුගිය මාසය තුල පමණක් රස පරීක්ෂණ වාර්තා 9081ක් නිකුත් කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. බන්ධනාගාර තුල ගැටලුකාරී තත්වයක් ඇතිව හොත් හදිසි ප්‍රතිචාර දැක්වීමට සහ රැඳිවන්ගේ සුබ සාධනයේ විධිමත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වැඩපිළිවෙළ මහර බන්ධනාගාරය තුල අද සිදු කෙරුණා. ඒ අමාත්‍ය හර්ෂණ නානකාර මහතාගේ ප්‍රධානත්වයෙන් බන්ධනාගාර කටයුතු නිරීක්ෂණය කළ අමාත්‍යවරයා රැඳිවන්ද හමු වුණා. ඒකාබද්ධ යාන්ත්‍රණයක පිහිටවීම සම්බන්ධ සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා. බන්ධනාගාර ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතනවල උසස් නිලධාරීන් ඒට එක්ව සිටියා. බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම සම්බන්ධයෙන් නීතිමය පීවර මෙවැනි විට ගනිමින් සිටින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. ඒ කැබිනට් තින දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් බන්ධනාගාරය තුළ ඇති තදපති අවම කිරීම සඳහා මෙම ක්‍රියාමාර්ග ගැනීමට යෝජනා වී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
2: අධිකරණ පද්ධතියේ සිදු කරන ප්‍රතිසංස්කරණ ගණනාවක් අතරේ ඒ නීතිමය ප්‍රතිසංස්කරණ සිදු වෙනවා. බන්ධනාගාර වල තිබෙන ප්‍රමාණය අඩු කරන්නට, මම කලින් කිව්ව රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තා කඩිනම් කරගන්නට, ඒ වගේම සමහර අප ලබා දිය හැකි සමහර පොඩි පොඩි හේතු මත අප ලබා දීමට නොහැකිව හිර වෙලා ඉන්න අයට අප ලබා දීමට අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ කරන්න, බන්ධනාගාරයෙන් පිට මෙවැනි අය නිවාස වල රඳවා තබා ගනිමින් ඒ තමන්ගේ දඩුවම් කාලය ගත කරගන්න ආදී ප්‍රතිසංස්කරණ ගණනාවක් පිළිබඳව සාකච්ඡා කරමින් සහ නීති සම්පාදනය කරමින් ඉන්නවා. මේ සමස්තය තුළ තමයි අධිකරණ විශේෂකරුන්ගේ වයසත් අවුරුද්දකින් විශ්‍රාමනසාරි කරන්න යෝජනා කළ තියෙනවා.
0: බොනොවන රෝග පාලනයට සහ වැළැක්වීමේ සත්කාරයට ප්‍රමුඛත්වය දෙමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ නව හැරීමක් සම්තුහන් කරන ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටවීමේ ව්‍යාපෘතිය අද ආරම්භ කෙරුණා. ඒ පළමු ව්‍යාපෘතිය ලෙස කළුතර දකුණු සුවතා මධ්‍යස්ථානයේ ඉදිකිරීම සිදු කරනුයේ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙරට වත්මන් රෝහල් පද්ධතිය තුළ රෝගියෙකු වෛද්‍යවරයෙකු හමුවීමට යන අවස්ථාවල පවතින තදබදයේ සහ පෝලිම් හේතුවෙන් රෝගියාගේ තත්ත්වය පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර උපදෙස් ලබා දීමට වෛද්‍යවරුන්ට ඇති කාලය සීමිත වී තිබෙනවා. එමෙන්ම ජනතා වෘද්ධ සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් ප්‍රමාණවත් කාලයක් ගෙන සාකච්ඡා කිරීමට හෝ වැළැක්වීමේ සෞඛ්‍ය ක්‍රමවේද පිළිබඳ දැනුවත් වීමට අවස්ථාව නොලැබීමද ගැටලුවක්. මෙම තත්ත්වයේ හැමේ සාම්ප්‍රදායික වෛද්‍ය මධ්‍යස්ථානයකට සීමා නොවේ ප්‍රාථමික සෞඛ්‍ය වර්ධනය වෙනුවෙන් මෙම මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීම අරමුණයි. ඒ සමහරම්මේ සන්තුහන් කරමින් පළමු මධ්‍යස්ථානයේදී කිරීමේ කටයුතු අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
3: ආරම්භ කිරීමට නියමිත මෙරටේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ දවන්තම පරිවර්තනයක් කිරීමට නියමිත කටයුත්තක් තමයි මේ ආරම්භ කරන්නේ. ස්ථාන 10කදී ආරෝග්‍ය සුවදා මධ්‍යස්ථාන ඉදිරිම සඳහා මුල්ගල් තබනවා. අපි බලාපොරොත්තු වෙන හාමුදුරනේ දෙසැම්බර් මාසය තුලදී මේ ස්ථාන අධිකරණය අවසන් කළ විරුද්ධ කරන්න. මේ නිකම්ම නිකම් ගොඩනැගිල්ලක් නොවේ.
4: අපි බලාපොරොත්තු වෙන්නේ වසර 2028 අවසන් වෙනකොට මේ දහසක් දක්වා සම්පූර්ණ කරන්නට. ඔක්තෝබර් මාසයේ මැද වෙනකොට තවත් ස්ථාන 25ක් අලුත් ඉදිකිරීම ප්‍රාරම්භ කරන පුළුවන්කම ලැබෙයි.
0: සෞඛ්‍ය මාත්‍යශලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාද මෙහිදී අදහස් පළ කළා.
5: පිට මේ සෞඛ්‍ය දිහා බලන විදිය, සෞඛ්‍ය පද්ධතිය සංවිධානය කරන විදිය මේ කාලානුරූපව වෙනස් වී මේක එක්තරා විදියක විප්ලවීය වෙනසක් බවට පත්විය යුතුයි. ඉතින් ඒ සඳහා කරන ආරම්භයක් තමයි දැන් මේ අවුරුදු එකමාරක් පමණ තිස්සේ දිගින් දිගටම සාකච්ඡා කරලා දියුණු කරගන්නේ කියන එක පිළිබඳව විශාල සාකච්ඡා වලින් පස්සේ තමයි අපි මේ ක්‍රමවේදයන් සකස් කරලා තියෙන්නේ.
0: එළිනු තත්ත්වයේ හැම දිස්ත්‍රික්කයකට බලපෑ ඇති දැඩි උණුසුම් සහිත කාලගුණයේ තත්ත්වය මිනිස්සුන්ට දැනෙන අවධානම යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ අංශ අවධාරණය කළා. උතුර උතුරු මැද සහ නැගෙනහිර පළාත් මෙන්ම මොණ්ඩාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේ උණුසුම් දර්ශකයේ එනම් මිනිස්සුන්ට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි කාලගුණ අංශ සඳහන් කළේ. එළිනු කාලගුණ තත්ත්වයෙන් දිස්ත්‍රික් 6ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 27කට බලපෑම එල්ලෙවී තිබෙනවා. පවුල් 27,175ක පුද්ගලයින් 86,788 දෙනෙකු පීඩාවට පත් ඇති බවයි ආපදා ක්‍රමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. අම්පාර, බදුල්ල, මඩකලපුව, මොණ්ඩාගල, පොළොන්නරුව සහ රත්නපුරම් දිස්ත්‍රික්වලට එළිනු කාලගුණ තත්ත්වයෙන් බලපෑම් ලැබුණා. මෙම දිස්ත්‍රික්වල පවුල් 27,048ක පුද්ගලයින් 86,368 දෙනෙකුට පානීය ජලය ලබා දීමට පියවරගත් බවයි ආපදා ක්‍රමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. ජල බෙදාහැරීම සම්බන්ධයෙන් මෙවනතෙක් ගැටලු මතු නොමැති බවයි ජාතික ජල සම්පාදන හා ජලපවන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ.
1: මේ මොහොත වෙනකොට ශ්‍රී ලංකාව පුරාම තියෙන අපේ ජල පිරිපහද මධ්‍යස්ථාන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ උපරිම ධාරිතාවෙන් අපි ජලය නිෂ්පාදනය කරලා බෙදාහැරීම සිද්ධ කරනවා. මුළු ශ්‍රී ලංකාවෙම අපි දිනකට ජලය ඝන මීටර් 128ක් මිලියන 2.18ක් පමණ නිෂ්පාදනය කරනවා. 23%ක් 24%ක් වගේ ප්‍රමාණයක් තමයි මහා ජලාශ වලින් අපි ජලය ලබා ගන්නෙ. අනිකුත් 65%කට වගේ ආසන්න ප්‍රමාණයක් අපි ලබා ගන්නෙ ගංගා සහ එළදොළ ඒ වගේ ආශ්‍රිත තැන් වලින්. 10%කට ආසන්න ප්‍රමාණයක් ලබා ගන්නෙ කැලණිගඟේ. ඉතින් ඒ කියන්නේ ශ්‍රී ලංකාවෙන්ම ලබා ගන්නා ජලයෙන් 3%ක් පමණ අපි ලබා ගන්නෙ කැලණිගඟ ආශ්‍රිත. ඒ වගේම ශ්‍රී ලංකාව පුරාම ලබා ගන්නා ජලය ප්‍රමාණයෙන් හරියටම 50%ක් විතර අපි ලබා ගන්නෙ බස්නාහිර පළාතෙන්. ඉතින් ඒක නිසා මේ මොහොත වෙනකොට පවතින තත්ත්වයත් එක්ක අපිට යම් බලපෑමක් එල්ල වෙලා තියෙන්නේ මඩකලපුව සහ මොණරාගල දිස්ත්‍රික්කයට පමණයි. ඒ දිස්ත්‍රික්කවලත් අපි ජල සැපයුම නවත්තලා නැහැ. හැබැයි මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල සහ මැඳගම කියන කොට්ටාස දෙකේ ජල මූලාශ්‍රවල ජලයේ හිඟකමක් නිසා අපි පාලනය කරලා තමයි ජලය ලබා දෙන්නේ. ඒ වගේම මඩකලපුව දිස්ත්‍රික්කයේ උණච්චි වැවේ ජල මට්ටම පහළ යාම නිසා අපි දිනකට පැය 4ක පමණ කාලයක් ජලය විසන්ධි කරනවා. දැසන 11 සිට හවස 3 පමණ වන තෙක් හතරක පමණ කාලයක් ජලය විසන්ධි කරනවා. එපමණයි අපි ජලය පාලනයකට යටත් කරලා තියෙන්නේ. මොණරාගල දිස්ත්‍රික්කයේ හඳුනාගත් භූගත ජල මූලාශ්‍රය කියන්නේ නළලින් 65%ක් විතර මේ මොහොත වෙනකොට පිරිපහදුක පිරිසුදු කරමින් ඒවා සාමාන්‍ය තත්ත්වයට පත් කරමින් යනවා ලබා ගන්න. ඒ වගේම එම දුෂ්කර ප්‍රදේශවලට බෞසමංගින් ජල සම්පාදනය කිරීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ප්‍රාදේශීය සභා ඒ වගේම නගර සභා පළාත් පාලන ආයතනවල සහයෝගයෙන් ජාතික ජල සම්පාදනා ජලපහන මණ්ඩලය එකතුව කරගෙන යනවා දිගටම. මඩගල ප්‍රදේශයකට අවශ්‍ය වූවොත් භූගත ජල මූලාශ්‍ර පිරිසකර කරමින් ඉන්නවා. ඒ වගේම ක්‍රීම් බවුස වලින් ජලය සම්පාදනය කිරීම සඳහා අවශ්‍ය තරම් බවුස අපි සූදානම් කරගෙන ඉන්නවා.
0: මඩකල ප්‍රදිශ්‍රිකයේ ජනතාවට පානය ජල සැපීම සම්බන්ධ ගැටලු සහ අභියෝග පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඉදිරියේදී ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් සහ සැලසුම් පිළිබඳ මෙහිදී දැඩි අවධානයක් යොමු කර තිබෙනවා.
6: මඩකලපු දිස්ත්‍රික්කයේ පවුල් 85000කට විතර ජල සම්පාදන කටයුතු කරන්නේ උන්නිච්ච ජලාශයෙන් වතුර අරගෙන වවුන තීරු තිබෙන ජල පිරිපාදු මධ්‍යස්ථානයේ තමයි පිරිපාදු කටයුතු කළ බෙදා හරින්නේ. මේ උන්නිච්ච ජලාශයේ ජල මට්ටම අඩු වෙලා තියෙන හින්දා ජල සම්පාදන කටයුතු කොහොමද කරන්න කියන ගැටුවක් ඇවිල්ලා තියෙනවා. මේ වියලි කාල ගුණයත් එක්ක අද නිරීක්ෂණ චාරිකාවක යෙදුණා. ඒ වගේම වාරි මාර්ග දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කරා. දැනට උන්නිච්ච ජලාශයේ අඩි 10.5ක ප්‍රමාණයක් ජල දාර්ඩතාවක් තියෙනවා. අඩි 8කට වැඩිය අඩු වුණොත් එහෙම වෝට බෝඩ් එකට වතුර ගන්න ගැටලුවක් තියෙනවා. ඒ තිබෙන ජල ධාරිතාවත් ලබා ගැනීම මේ වෙනකොටත් පෑ 24ක ජල සැපයීම පෑ 20 දක්වා අඩු කරලා තියෙනවා. ජල සම්පාදන මණ්ඩලයෙන් පවුල් 75000කට ප්‍රමාණයකට වාරි භාගයේ දෙපාර්තමේන්තුවේ තොරතුරු අනුව උන්ගේ පැහැදිලි කිරීම අනුව මේ තියෙන ජල ධාරිතාවේ මේ ජල සැපයීමම පවත්වා ගත්තොත් අපිට තව දවස් 45කට ප්‍රමාණවත්. මේ එල්නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රවෘත්ති කරන්නේ සැප්තැම්බර් මාසයේ අගට එහෙම නැත්නම් ඔක්තෝබර් මාසයේ මුලට අනිවාර්යෙන් වැසි ලැබෙනවා කියලා. ඒ නිසා මේ සැප්තැම්බර් මාසයේ දවස් 30ක කාලයක් මේ උන්නිච්ච ජලාශයේ වතුර ටික පාවිච්චි කරලා අපිට අඛණ්ඩ ජල සැපයීමක් මේ පවත්වාගෙන යන පරිදිම මඩකලපු දිස්ත්‍රික්කයට ලබා දෙන්න පුළුවන් වෙයි කියලා තමයි අපි හිතන්නේ.
0: එල්නිනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා චක්‍රලේඛද වෙනස් කර අවශ්‍ය උපරිම කටයුතු සිදු කරන බව ආපදා ගමනාකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් KG ධර්මතිලක මහතා ප්‍රකාශ කළා.
7: ජනාධිපති කාර්යාලයේ ජනාධිපතිතුමාගේ උපදේශ මත ප්‍රවර්තන කමිටු මගින් අපිට ලබා දීලා තියෙන උපදෙස් අනුව පවතින චක්‍රලේඛ වෙනස් කරන්න අපි කටයුතු කරනවා කඩිනමින්ම. ඉදිරියේදී අපි කොහොමද එල්නිනෝ තත්ත්වයකදී ජනතාව ආරක්ෂා කර ගැනීමට අලුතෙන් නීතිරීති සකස් කරන්නේ කොහොමද, ඒ අය ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා චක්‍රලේඛය අපි කඩිනමින් සකස් කරනවා. ඒ කාර්යයත් ඉටුවින් පවතිනවා.
0: එල්නිනෝ තත්ත්වයේ ක්‍රමෙන් වර්ධනය වීම හේතුවෙන් ප්‍රබල එල්නිනෝ තත්ත්වයේ ඉදිරියේදී ඇතිවී හැකි බව කලුරු විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන මහතා පෙන්වා දුන්නා.
8: දැන් මේ වෙනකොට අපි ඉන්නේ එල්නිනෝ වල දුර්වල මට්ටමේ සිට මධ්‍යස්ථ එල්නිනෝ දක්වා වර්ධනය වෙන අවස්ථාවක. තවමත් එල්නිනෝ ප්‍රබල එල්නිනෝ බවට වර්ධනය වෙලා නැහැ. ඉතා ප්‍රබල එල්නිනෝක් වීම ජූනි මාසයේ අපි කිව්වේ 63යි කියලා. ජූලි කිව්ව අපි එක 181යි කියලා. දැන් 190ත් ඉක්මවා කියලා 195ක් විතර තියෙනවා. ඒ කියන්නේ මේක අනිවාර්යයෙන්ම එන්න වැඩි වෙලා තිනවා. අපිට මේකට මූණ දෙන්න සිද්ධ වෙනවා.
0: එල්නිනෝ තත්ත්වයේ හමුවේ සිදු ඇති වගහානි සඳහා වන්දි ලබා දීමට රුපියල් මිලියන 3000ක් පළමු අදිර යටතේ වෙන්කර ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින් ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. ඒ කැබිනට් තීන දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වමින් දිස්ත්‍රික් කිහිපයකට බලපෑ ඇති දැඩි වියලි කාලගුණයේ හමුවේ අක්කර 8000කට ආසන්න වගහානි සිදු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
2: මේ එල්නිනෝ බලපෑම නිසා උද්ගත වෙලා තියෙන වියලි කාලගුණයේ තත්ත්වයෙන් හානියට පත්වෙච්ච වගාවන්ට මුල් අදියර ලෙස රුපියල් මිලියන 3000ක් වෙන් කළා වන්දි හැටියට ගෙවන්න කඩනම් වැඩපිළිවෙලක්. මෙන්න මේ භෝගවලට වී, බඩේරිඟු, ලුකුළුණු, අර්තාපල්, සෝයා සහ මිරිස් කියන භෝග සඳහා හෙක්ටයාරක රුපියල් ලක්ෂය බැගින් එක් ගොවි මහත්තයෙකුට උපරිම අක්කර 5ක් දක්වා වන්දි හිමි වෙනවා. අන්ට අපි හඳුනාගෙන තිබෙනවා අනුරාධපුරයේ අක්කර 1523යි, මොන්රාගල අක්කර 1401යි, පොළොන්නරුවේ අක්කර 1259යි, අම්පාර අක්කර 1055යි, හම්බන්තොට අක්කර 783ක් හැටියට මේ දිස්ත්‍රික්කවල ගොවීන් 7000 රසන් සංඛ්‍යාවකට ගොවිම අක්කර සාමාන්‍ය 8000ක පමණ හානි සිදුවෙන්නේ නැති කියලා ගණන් බලලා තිබෙන්නේ.
0: හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට වසර 7ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කරනවා. අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව ගොනුකර තිබූ නඩුවකදී කොළඹ මහාධිකරණයේ ඔහු වරදකරු කිරීමෙන් අනතුරුවයි මෙම දඬුවම නියම කළේ. 2014 වසරේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැදිරි පෙළපාලට සඳහා සහභාගී වූ දේශපාලන ආධාරකරුවන්ට ආහාර ලබා දීම සඳහා රාජ්‍ය සමාගමක් වන ශ්‍රී ලංකන් කේටර් සමාගමේ ගිණුමෙන් මුදල් ගෙවීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනුකර තිබුණා. ආහාර සැපීම සඳහා මාරවිල ප්‍රදේශයේ පෞද්ගලික කේටරින් ආයතනයකට රුපියල් 3,30,000ක මුදලක් ගෙවා ඇති බවටයි චෝදනා එල්ල වුණේ. එම මුදල් ගෙවීම සඳහා එබකට සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාව සිටි ප්‍රියංකර ජයරත්න මහතා ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ විධායක නිලධාරියා පෙළඹූ බවට අධිචෝදනාවල සඳහන් වී තිබුණා. දීර්ඝ නඩු විභාගයෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහයිල් මහතා අද තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ හිටපු ඇමතිවරයාට වසර 7ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කරන බවයි. ඊට අමතරව රුපියල් ලක්ෂයක දඩයක්ද නියම කර තිබෙනවා. දඩමුදල් නොගවන්නේ නම් තවත් මාස 6ක ලිහිල් සිරදඬුවමක්ද නියම කෙරුණා. දඬුවම නියමුව ප්‍රියංකර ජයරත්න මහතා අද පස්සරුවේ වැලිකඩ බන්ධනාගාරයේ වෙත රැගෙනු ලැබුවා. ITN ටෙලිතරු දෙවන පවදන වැඩසටහන දෙයියන්ගෙන් පිහිටයි ටෙලිනාටි කණ්ඩායම සමග පාදුක්ක පොළ භූමියේදී දැන් පැවැත්වෙනවා. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත මිෂෙල් ශිරෝමාල්.
9: ලක්කඳහන් ඉන්න අපගේ ආදරණීයන්ටයි මේ මතක් කිරීම. ITN කියලා කියන්නේ ඔබේ පවුලේ නාලිකාව. ලංකාවේ නාට්‍ය ගැන කතා කරනවා නම්, ටෙලිනාට්‍ය ගැන කතා කරනවා නම් අංක 1 නාලිකාව බවට පත් වෙන්නේ ස්වාධීන රූපවාහිනී සේවය. ඉතින් ඔබ ආදරය කරන අපගේ නාට්‍ය කණ්ඩායම් මේ දවස් කීපේ පුරාම විවිධ ප්‍රදේශවලට යන්න අපි තීරණය කළා. ITN මේ වෙලාවේ අපි ඇවිල්ලා ඉන්නේ දෙයියන්ගෙම පිහිටයි නාට්‍ය කණ්ඩායමත් එක්ක පාදුක්ක පොළ භූමියට. විනෝද වෙන්න, සතුටු වෙන්න, මේ ආදරණීය කලාකරුවන් එක්ක කතා බහ කරන්න, ෆොටෝස් ගන්න ඔබට හැකියාව තියෙනවා. මේ වන විටත් බොහෝමයක් පිරිසක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අපි තව පැය කිහිපයක් මේ පාදුක්ක පොළ භූමියේ ඉන්නවා. ඉතින් ඔබට ආරාධනා කරනවා ලක්කඳ ITN අපගේ ආදරය බෙදා ගන්න. ආදරණීය ප්‍රේක්ෂක ජනතාවගේ ආදරය තමයි හැමදාමත් අපිව අංක එකට තිබ්බේ. ඒ නිසාම තමයි රූප පෙට්ටියේ දකින, එදා ටෙලිවිෂනේ දකින මේ ඔබේ ආදරණීය කලාකරුවන් අද ඔබ ගාවට ඇවිල්ලා ඉන්නේ. ආරාධනා කරනවා මේ අවස්ථාව මග හැර ගන්න එපා. මොකද ඔබ ආදරය කරන ITN ටෙලිතරුත් එක්ක තමයි අපි පාදුක්ක පොළ භූමියේදී මෙලෙසින් රැඳී සිටින්නේ. ලක්කඳ අහන අපේ ආදරණීයන්ටයි මේ ආරාධනය එකතු වෙන්න ITN ටෙලිතරුත් එක්ක.
0: ස්වාධීන රූපහානි ප්‍රවෘත්තියංශයේ වසර 27ක් සේවය කළ ලලිත් පුෂ්පකුමාර මහතා හදිසියේ අභාව ප්‍රාප්ත වුණා. මේ අනිමිටේ මහතාගේ වයස අවුරුදු 54ක්. ස්වාධීන රූපහානි ප්‍රවෘත්තියංශයේ ආරම්භක සාමාජිකයෙකු වන ලලිත් පුෂ්පකුමාර මහතා ස්වාධීන රූපහානියේ කීර්තිමත් කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක්. ප්‍රවෘත්තියංශයේ බාහිර පටිගත කිරීම වලටද සහභාගී වූ ලලිත් පුෂ්පකුමාර වසර 27ක් ප්‍රවෘත්තියංශයේ වෙනුවෙන් සිය උපරිම දායකත්වය ලබා දුන්නා. මැදපිරිතක යුද ගැටුම් හේතුවෙන් බංගලාදේශයේ ලක්ෂ 6කට පමණ රැකියා අහිමි විය හැකි බවට ලෝක බැංකුව අනතුරු අඟවා තිබෙනවා. මැදපිරිතක අර්බුදය උත්සන්න වීමත් සමග ආර්ථික බිඳවැටීම බංගලාදේශයට දැඩි බලපෑමක් එල්ල කරන බවයි ලෝක බැංකුව පෙන්වා දෙන්නේ. බලශක්ති මිල ඉහළ යාම සහ ස්වාභාවික ගෑස් හිඟීමෙන්ම සැපියුම් දාමයට බාධා එල්ලවීමද මැදපිරිතක අර්බුදය හේතුවෙන් සිදුව තිබෙනවා. එමගින් නිෂ්පාදන පොහොර සැපියුම් පොදු ප්‍රවාහන පද්ධති සහ ගෘහ වියදම් වලටද බලපෑම් ඇතිවන බවයි ලෝක බැංකුව පවසන්නේ. මෑතකාලීන ලෝක බැංකු විශ්ලේෂණයට අනුව මැද පෙරදිග අර්බුදය දීර්ඝකාලීනව පැවතුණහොත් බංගලාදේශයේ පුරා ලක්ෂ 6කට පමණ රැකියා අහිමිවීමේ අවධානයන් පවතිනවා. දැන්ටමත් උද්ධමනයේ මූල්‍ය අස්ථාවරත්වයේ අඩු ව්‍යාපාර ආයෝජන සහ රජයේ මූල්‍ය ආරක්ෂණ සීමා හේතුවෙන් බංගලාදේශය දැඩි පීඩනයකටයි ලක්ව තිබෙන්නේ. ආසියා කුසලාන පන්දුවාර විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ ඉන්දිය කාන්තා පිළිට එරෙහි තරගය ලකුණු 71කින් ජයග්‍රහණය කිරීමට බංගලාදේශ කාන්තා කණ්ඩායම සමත් වුණා. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංගලාදේශ කාන්තා පිළ පන්දුවාර විස්සේදී කඩලු 8කට රැස්කල ලකුණු සංඛ්‍යාව 129ක්. පිරිතුත්ම ක්‍රීඩා කළ ඉන්දිය කාන්තා කණ්ඩායමට පන්දුවාර 17යි පන්දු 3කදී සියලු දෙනා දැබී රැස්කර ගැනීමට හැකිවේ ලකුණු 58ක් පමණයි. තරගාවලියේ පාකිස්තාන කාන්තා පිළ සහ තායිලන්ත කාන්තා කණ්ඩායම අතර තරගය අද රාත්‍රී 8ට ආරම්භ වෙනවා.
10: ලක්කඳ ප්‍රවෘත්ති යළි සිරස්තල.
0: 22 පෙස්සම් විභාගය ඇනබේ තීන්දුව ප්‍රකාශයේ කථානායකගෙන් විපක්ෂයේ ඉල්ලු පූර්ණ විනිශ්චය මණ්ඩලය ප්‍රතික්ෂේප වෙයි. දින 21ක් යනතුරු 22 ගැන කතා බහැ. නීතිඥ ප්‍රතිභා කියයි. හිටපු ඇමති ප්‍රියංකර බරපතල වැඩ සමග අවුරුදු 7කට සිපිරිගෙට. මධ්‍ය විචාවරම් කරුවන්ට කිසිදු සමාවක් නැතැයි ඇමති හර්ෂණ කියයි. ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන 16 ව්‍යාපෘතිය කළුතරින් ආරම්භ කෙරේ. එලිනෝවෙන් හානියු වගාවන්ට රජයෙන් රුපියල් මිලියන 3000ක්. එලිනෝවට මුහුණ දීමට චක්‍රලේඛයත් වෙනස් වෙයි. මැද ප්‍රතික යුද්ධය නිසා බංග්ලාදේශයේ ලක්ෂ 6කට රැකියා අහිමි වන ලකුණු. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
11: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
12: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුම ඔබ වෙනුවෙන්ම
0: ලක්හඬ Golden Voice ලක්හඬ Golden Voice කිරුළ වෙනුවෙන් හෙට ගීතික විජේරත්න, දෙලින අලුපත, ශ්‍රීමාල් රණතුංග, නිරෝජා ශාමලී, නුවන්ගේ වැලිවිටිගොඩ, සල්කි මේරියන්ස්, කෝසල හිමේෂ්, රුෂාන් ඉන්දික, චමුල බිම්සිත්, ජනනී යශෝදා, මදුමාලි හෙට්ටිආරච්චි, රැමෝන ජයමහා. ලක්හඬ Golden Voice. FM 93.5, FM 93.7, Lakhana.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: සවස් සන්ධ්‍යාවන් දැන් වෙලාව රාත්‍රී 7:03යි.

0: මහට ලංකාවටම ලක්න පෙරනෝවරු
1: ලකඩ හැඟෙන වෙලාව මතක් කරන වෙලාව රාත්‍රී 7යි විනාඩි 18යි
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලාගන්න
3: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
4: ලක්හඬ Golden Voice
5: අපි සොයන්නේ
3: සඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
4: ලක්හඬ Golden Voice From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max

0: ලකඩහගෙන වෙලාවම දෙකරනං වෙලාව රාත්‍රිය 7යි විනාඩි 28යි.
1: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.

0: ස්වාභාවික ගුණෙන් පිරි විජය මිරිස් කුඩු තුන පහකුඩු ගම්රි සහ කහ කුඩු
1: ලංකාවෙන් පිටරට තතියන විජය ප්‍රොඩක්ට්ස් රස හඳුනන දීප අග ඇති නම විජය ප්‍රොඩක්ට්ස්
0: ගෙදර කිචන් ස්ටාර් විජය ප්‍රොඩක්ට්ස්
2: රිය පැතිවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් ප්‍රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
3: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
4: බලශක්තිය බලකැන්වීම සහ රටේ අනාගත දිශානතිය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්ලියාස් ඔන් එයා පොලිටික්ස් අද රාත්‍රී 10:30ට
5: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
6: ලඛන මොමදින් ඉස්සල්
7: සම අනුග්‍රහය
8: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: රැහතයි විනාඩි 39යි.
1: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.
2: ඔලුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න. අදම අමතන්න 011 767 679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
4: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: ප්‍රහතයි විනාඩි 58යි.
1: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
2: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLB හදහන. ඔබත් අදම NLB හදහන බලා ගන්න.
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
5: මල් මල් ගොන් ගොන්.
6: අපි දැන් මොකද කරන්නේ නැන්ද?
7: අපි නෙමෙයි ඔයා. ඊගදටලා අගේට කාලෙන් දලා ඉන්න බැරුවට මෙහාට මම කරන්නද?
5: හසන් සමීර අධ්‍යක්ෂණයක් මල් පිකොන්
8: කරපු බුරු වැඩ නිසානේ එළියෙන් කකා අගු පිළිවෙල ලැගලා ඉන්නේ. මෙච්චර සැපට gederi ඉන්න පුළුවන්කම තියෙනකොට
9: මං අපේ gedera පෞද්ගලික දේවල් ඔයාලට කිව්වේ ওই විදියට ආයුධයක් කරගනි කියලා ඉතල නම් නෙවෙයි හොඳේ.
10: බැලුවම් මෙන්න යා නිකන් හැසෙන්නේ මිල් ළමයාගේ අම්මා වගේ.
5: සතියේ දිනවල රාත්‍රී 8ට ITN බලන්න.
11: මල් පිකොන්
12: අම්මා.

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලම රාත්‍රිය 8:00

0: මරිත් මොකද මෙතන කරන්නේ? මොනවද බලන්නේ? අතුල පෙරහැරක් යනවද?
1: ඔව් සර්. නෑ සර්.
0: ඔව් සර්. නෑ සර්. අලා මත.
2: මලින්ද ගහති? ඇයි චංචලා නැන්නේ?

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: වෙලම රාත්‍රී 8යි විනාඩි 13යි.
2: ආටපිටි වලින් හදපු කෑමක තියෙන රස විතරද ඒ

0: කපේ රස රහස
1: අපේ රසය රටේ සැමට. අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක්
2: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමු වරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
3: බලශක්තිය බලකෙන්වීම සහ රටේ අනාගත දිශානතිය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්ලියාස් ඔන් එයා පොලිටික්ස් අද රාත්‍රී 10:30ට
4: මේෂා අධ්‍යක්ෂණය නිමන්ත ප්‍රසාර
5: මාත ඔමිතගලි මීටලා නැන්නේ
6: මන්නන් එදා ආරය ගෙදර දැකපු ගමන් අය වඳුන ගත්තා.
5: ඉතින් පිස්සු කියන්න එපැයි.
6: එහෙම කියන්න බෑනේ. ඒතොර මං බයික් වෙනවනේ.
7: මං බෝඩිමට ආවට කමක් නෑ නේද?
8: අයියෝ කිසි ප්‍රශ්නයක් නෑ. ඔයා එන්නාන්ටි මං ඉන්නානේ.
7: මට එතකොට මේ අර ඕගොල්ලෝ බලාගන්න එක්කෙනත් එක්කත් පොඩ්ඩක් කතා කරලා යන්න පුළුවන් නේ පුතේ?
8: ඒක හොඳයි ආන්ටි. මම රාජවංශටත් කියන්න.
4: සතියේ සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න.
9: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
10: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: Lakanda Radio ITN
1: රාත්‍රී 8 විනාඩි 22යි.
2: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: යුත් එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම set වෙන banking partner RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
4: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:24

0: රටම එකට ජාතික මෙහෙයුම. ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණදිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
1: හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන. ඔබත් අදම NLB හඳහන බලාගන්න.
0: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
2: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
3: අපි සොයන්නේ
0: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්දුරු එකේ සිට 4 දක්වා
2: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
2: අසන්දිමිත
4: වාට අදමවටින එන්න ඕනෙද?
5: නෑ මේ මට හිතුණා ඔයාට කැම ටික කදලා දෙන්න ඕනි කියලා.
4: ෂා නියමයි. ඒත් වහදනේ කන්න පුළුවන් වේද? වාට සාමාන්‍යෙම වැඩ බෑනේ.
0: ෂාන් ජයරත්න නිර්මාණයක් අසන්දිමිත.
6: Now you are trying to be selfish. Don't be that. නෑනට හැමදාම ජීවතුන් අතරේ ඉන්න බෑනේ. හැබැයි මුතේ මං කොහේ හිටියත් හැම මොහොතකම මං ඔයගේ බලාගෙන ඉන්නවා පුතේ.
0: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

0: ප්‍රයටයි විනාඩි 46යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
3: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
4: ඩෙංගු මාරාන්තිකයි. FM 93.5, FM 93.7, Lakhana Radio ITN.

0: Lakhanda Radio ITN
1: රාත්‍රි 8:53 වාර්තා පිට වාර්තා
2: කබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
2: අපි සොයන්නේ
1: නුඹේ හඬයි. සෑම සඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.
3: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
4: බලශක්තිය බලකෙන්වීම සහ රටේ අනාගත දිශානතිය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්ලියාස් ඔන් එයා පොලිටික්ස් අද රාත්‍රී 10:30ට
5: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
6: කැමතිමා ලක්කාන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කාන YouTube නාලිකාවට.
7: ලක්කාන YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: ඔබේ කෝටිපති සිහිනය සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: අයිබෝන් මිලියන ගණනක් වාසනාවන්තෙන් බිහි කළ මාස 8ක් පසු කරමින් 9 වෙනි මාසේ පළමු වෙනිදා අපි අදත් සූදානම් වාසනාවන්තෙන් බිහි කරන්න NLB ජාතික ජයවර්ධනේ වාසනාවේ අද හොරාවේ. පසුගියදා පැවති 2026 රාජ්‍ය ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී රාජ්‍ය අංශයේ අනුශූරතාවය හිමි කර ගැනීමට ජාතික ලොතරැයි මණ්ඩලයට හැකි වූ බව ඔබට හොඳින්ම මතක ඇති. මෙලෙස සම්මානිත වීමට හේතුව අපි ඔබට වාසනාව උදා කරන නිසාම විතරක් නෙවෙයි, ඊට අමතරව අපි රට පුරා සිදු කරන සමාජ සත්කාරත් මීට හොඳම හේතුවක්. තවත් එවැනි සමාජ සත්කාරක වැඩසටහනකට උර දීමට ජාතික ලොතරැයි මණ්ඩලයට පසුගිය දින හැකියාව ලැබුණා. ඒ ශ්‍රී ලාංකීය සංචාරක කර්මාන්තය හරහා ලැබෙන විදේශ විනිමය ලැබීම ශක්තිමත් කිරීම සඳහා හෙලනික ලෙමුරියා ආයතනය මගින් සංවිධානය කළ කොරල් කැච් ෆෙස්ටිවල් හික්කඩුව 2026 වැඩසටහන වෙත දායකත්වය ලබා දෙමින් සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් පැවති මෙම වැඩසටහන සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති MD ඒ පෙරේරා මහතා ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් සහභාගී වූ අවස්ථාවයි ඔබ මේ දකින්නේ. ඒ විතරක් නෙවෙයි, ජාතික ලොතරැයි මණ්ඩලයෙන් බිහිවුණු ප්‍රථම ත්‍යාගලාභීන් වෙත මුදල් චෙක්පත් ප්‍රදානය කිරීමේ උත්සවය සහ රත්නපුර දිස්ත්‍රික් ලොතරැයි අලෙවි සහායකවරුන් වෙත රක්ෂණ ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවය පසුගිය දින ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. මේ අවස්ථාවට ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති බන්දුලසේන දුනුවිල මහතා, උපසභාපති මහේෂ් රත්නායක මහතා ඇතුළු ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්ෂේත්‍ර නිලධාරීන් සහ අලෙවි නියෝජිතවරුන් රැසක් සහභාගී වුණා. ඉතින් ඒ සුබ පණිවිඩ සියල්ලටම පසු අපි දැන් සූදානම් ඔබට වාසනාව උදා කරන්න. අද දවසේ අපිට පරිගණක නිල වාර්තාව ලබා දෙන්නේ පරිගණක ලධාරී නිෂාන් ප්‍රියංකර මහතා, අධීක්ෂණ මණ්ඩලය හා සමගින් එකතු වෙනවා පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ක්‍රම සම්පාදන නන්දනී මාරලිය මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ සී ගමගේ මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමින්ද බමුණු ආරච්චි මහතා සහ ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී KSL හර්ෂ ප්‍රිය මහතා. දැන් අපි සූදානම් ඔබේ වාසනාවේ ගමන් මග ආරම්භ කරන්න. ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය 565 වන දිනුම් වාරය ආරම්භ කරන්න අපි දැන් සූදානම්. ජයෙන් ජයම වෙන්න ප්‍රාර්ථනා කරමින් අපි එහෙමනම් යමු දිනුම් මැදීම වෙත. ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 4 අපි මේ තුරා ගන්න. අද NLB ජය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය O ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 6, 8, 0, 5. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජ ඒකාබද්ධ මුදලට ඍජුවම දක්වන NLB ජය ලොතරැයි පතෙන් මේ වසරේ රුපියල් 105 බැගින් දිනු වාසනාවන්තයින් 323 දෙනෙක් අපේ රටට බිහි කළ තියෙනවා. බලමුද වාසනාව ස්තුති. NLB ජය වෙතින් රුපියල් 105 බැගින් දිනාගත් වාසනාවන්තයෙක් අපි අද දවසේ බිහි කරනවා. ජයග්‍රහ ලොතරැයි පත අලෙවි කරන්නේ යාපනයේ NLB අලෙවි නියෝජිත S කනකලිංග මහතා. ඒ විතරක් නෙවෙයි, රුපියල් 50,000 බැගින් දිනාගත් වාසනාවන්තයින් 39 දෙනෙකුත් අද බිහි වෙනවා. ඒ සමග වාසනාවන්තයින් 79,727 දෙනෙක් අතරේ රුපියල් 68,36,120 මුදලක් අද NLB ජය වෙතින් අපි ඔබ අතර බෙදා දෙනවා. එක්දහස් 606 වන වතාවටත් තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳහනෙන් ඔබට වාසනාව දක්වන්න අපි දැන් සූදානම්. මේ අපි මුලින්ම තෝරාගන්නේ ඔබේ වාසනාවන්ත ලග්න සංකේතය. අද හඳහනේ වාසනාවන්ත ලග්නය වෘශ්චික. බලමු එහෙමනම් ජයග්‍රහයේ අංක 4 තීරණය වෙන්නේ කොහොමද කියලා. ඒ අතරින් වාසනාවන්ත පළමු අංකය අංක 30. දැන් අපි තෝරාගන්න දෙවන වාසනාවන්ත අංකය. මෙන්න ඒ වාසනාවන්ත දෙවන අංකය අංක 20. බලමු තුන්වන ජයග්‍රහයේ අංකය. ජයග්‍රහී තුන්වන අංකය අංක 16 ඔබේ හඳහනට ගැලපෙන සිව්වන ජයග්‍රහී අංකයයි අපි මේ තෝරාගත්. එය අවසන් වාසනාවන්ත අංකය අංක 13 අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට උන් වෙනුවෙන් පිහිටවූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජයේ කබද් අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි ත්‍යාග ලැබින් 11 දෙනෙක් වගේම 10,00,000 168 දෙනෙක් අපේ රටට බිහි කරන සුදී. අද හඳහනෙන් වාසනාවන්තයින් 139,398 දෙනෙක් අතරේ රුපියල් 85,26,140 මුදලක් අපි බෙදා දෙනවා. හඳහනේ හෙට ඔබේ සුපිරි ගේ වටිනාකම රුපියල් 35,81,828.40. දැන් අපි මඟ බලාගෙන ඉන්නේ සත් දිනම ජය නියත ගොවිසිත 4,539 වන දිනුම් වාරෙන් ඔබ වාසනාව උදා කරගන්නේ කොහොමද කියලා. රුපියල් 8 කෝටි එක්ම වාගිය සුපිරි තෑගක් අපි සූදානම් කළ තිනවා අදත් ඔබ වෙනුවෙන්. එහෙනම් අපි මුලින්ම තෝරාගමු වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද ගොවිසිතේ ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ඊ. දැන් මේ තෝරාගන්නේ ජයග්‍රහී අංක 4. ඒ අතරින් මෙන්න ඔබේ පළමු වාසනාවන්ත අංකය අංක 10. දැන් බලමු දෙවන ජයග්‍රහී අංකය. දෙවන ඔබට වාසනාව කියන අංක 73. වාසනාවන්ත තුන්වන අංකයයි දැන් තෝරාගන්නේ. වාසනාවන්ත තුන්වන අංකය අංක 49. අද ගොවිසිතේ අවසන් ජයග්‍රහී අංකය පමණයි අපිට දැන් තෝරාගන්න ඉතිරි වැත්තේ. එයාපසන් වාසනාවන්ත අංකය අංක 67. අපි රටේ කෘෂිකර්මාන්තය නගා සිටුවීමට දායක වන ගොවීන්ගේ භාරකාර අරමුදල් වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ගොවිසිත ලොතරැයි පතෙන් මේ අවුරුද්දෙ සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනෙක් 20,00,000 ප්‍රතිපත්තම ත්‍යාගලාභීන් 72 දෙනෙක් අපි රටට බිහි කරන බොහොම ස්තුතියි. අපි ජයග්‍රහී ප්‍රතිඵල කියන්නයි මේ සූදානම්. අද ගොවිසිතෙන් රුපියල් 120,00,000 ප්‍රථම තෑගකට හිමිකම් කියන්ට ඔබ සමත් වෙනවා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරන්නේ අලුත්කම NLB අලෙවි නියෝජිත නිශාන්ත උදයකුමාර මහතා. ඒ වගේමයි රුපියල් 250,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 5 දෙනෙක් අපි අද බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරන්නේ මෙන්න මේ NLB අලෙවි නියෝජිත වරුන්. දිමුත් ප්‍රනාන්දු පානදුර, රංජිත් සොයිසා ගිරාඳුරු කෝට්ටේ, එන් දයාපරන් ශ්‍රාවකච්චේරි, වරුණ රොෂාන් හික්කඩුව සහ තිවංක ධර්මසිරි අරනායක. ඒත් සමගින් වාසනාවන්තින් 128,901 දෙනෙක් අතරේ රුපියල් 1,10,13,801 මුදලක් අපි අද බෙදා දෙනවා. හෙට ගොවිසිත ඔබේ සුපිරි තෑගේ වටිනාකම රුපියල් 8,10,42,237.56. දවසම සුභ කරන සිහින දිනවන සුභ දවසක් 413 වන දිනුම් වාරයයි අපි දැන් ආරම්භ කරන්නේ. එහෙමනම් තවත් කල් වේලා නොගෙන අපි යමු දිනුම් මැදීම වෙත. සුභ දවසක සුභ ලග්නයයි අපි මුලින්ම තෝරාගන්නේ. අද ඔබේ සුභ ලග්නය සිංහ. බලමු එහෙමනම් සුභ අංක 3 තීරණය වෙන්නේ කොහොමද කියලා. අද පළමු සුභ අංකය අංක 3, දෙවන සුභ අංකය අංක 6, තුන්වන සුභ අංකය අංක 35. රුපියල් 25,000 බැගින් ඔබට දිනා දෙන ප්‍රවර්ධන ත්‍යාග අංකයයි මේ තෝරාගන්නේ. අද සුභ දවසක් ප්‍රවර්ධන ත්‍යාග අංකය 4,044. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුභ දවසක් ලොතරැයි පතෙන් රුපියල් 105,000 හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනාගත් වාසනාවන්තින් 303 දෙනෙක් රුපියල් 50,000 බැගින් දිනු වාසනාවන්තින් 1,593 දෙනෙක් අපි රටට බිහි කළ තිනවා. බොහොම ස්තුතියි. අද සුභ දවසක් වෙතින් රුපියල් 105,000 හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනාගත් වාසනාවන්තින් 2 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයිපත් අලෙවි කරනවා නිශාන්ත උදයකුමාර අලුත්ගම සහ DS අශාන්ත බෙන්තර අපේ NLB අලෙවි නියෝජිත වරුන්. ඒ වගේමයි රුපියල් 50,000 බැගින් දිනාගත් වාසනාවන්තින් 7 දෙනෙකුත් අපි අද බිහි කරනවා. ඒ විතරක් නෙමෙයි ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලපාගෙන රුපියල් 25,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 38 දෙනෙකුත් අපි අද සුභ දවසක් වෙතින් බිහි කරනවා. එත් සමගින් වාසනාවන්තින් 112,739 දෙනෙක් අතරේ රුපියල් 1,148,180 මුදලක් අපි අද බෙදා දෙනවා. ඔබටම වාසනාව වෙන් වුණු තවත් ලොතරැයිපත් 4ක් සමග යශෝදරා සහ රාධිකා සූදානම්. අති දැවන්ත සුපිරිතයාග හිමිකරදීමේ පෙරගමන් කරු තමා NLB. ඔබට මතකයි රුපයකොටි 47ක වගේ රුපයකොටි 23ක අති දැවන්ත සුපිරිතයාග දෙකක් ඔබට දිනා දුන් එකම ලොතරැය NLB මෙගා පව. මේ කතා කරන මොහොතේද ලොතරැයි ඉතිහාසයේ අති දැවන්තම මෙගා සුපිරිතයාගේ රුපියල් 30,39,00,000 වගේ ඒ අති දැවන්තම මෙගා සුපිරිතයාගේ ඔබට අදා දිනා දෙන්න අපි සූදානම්. මෙගා පව ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට ඔබට දැන් හැකියාව තියෙනවා. ඔබ දැන් මේ දකින සුපිරි මෝටර් රථය ඔබට අදත් දිනා ගන්න. එසේනම් ඔබේ හීන හැබෑ කරන මෙගා පව වාසනාවන්ත 2645 වන දිනුම් වාරයට අපි දැන් යොමුවෙමු. මෙගා පව ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයයි අපි දැන් තෝරා ගන්නේ. අද ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය A. දැන් අපි තෝරා ගන්නේ සුපිරි අංකය. අද මෙගා පව සුපිරි අංකය අංක 11. මෙගා පව රුපියල් 30,39,00,000 වගේ අති දැවන්ත මෙගා සුපිරි ත්‍යාගය වෙනුවෙන් ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය සුපිරි අංක සමග මේ අංකය ඔබට දැන් තෝරා දෙන්නේ ජයග්‍රහ අංක 4ක්. පළමු ජයග්‍රහ අංකය අංක 61. දෙවන ජයග්‍රහ අංකය අංක 79. තුන්වන වාසනාවන්ත අංකය අංක 9. සිව්වන සහ අවසාන ජයග්‍රහ අංකය අංක 11. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පව ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 5 දෙනෙක් වගේම රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභීන් 66 දෙනෙක් NLB අපි රටට හඳුන්වා දුන්නා. බොහොම ස්තුතියි. අද මෙගා පව 2645 වන දිනුම් වාරයෙන් රුපියල් 102 ත්‍යාග 4ක් ඔබ දිනාගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කළා මෙන්න මේ අලෙවි නියෝජිතවරු. P. අලවත්ත මොනරාගල, AWM හර්ෂ මොහන් දෙහිඔවිට, රුවන් සිසරකාන්ත ඇඹිලිපිටිය, MP ජයතිලක කඩවත. ඒත් සමගින් අද මෙගා පව තුළින් රට පුරා ජයග්‍රහකයින් 128,220 දෙනෙක් අතර රුපියල් 81,50,240 මුදලක් අපි බෙදා දුන්නා. නිසකවම දිනන සුපිරි තෑගි දෙන ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කළ මෙගා පව ලොතරැයියෙන් අපි හෙට ඔබ වෙත අරගෙන එන මෙගා සුපිරි තෑගේ වටිනාකම රුපියල් 30,41,45,734ක්. පව සුපිරි තෑගේට රුපියල් කෝටියක්, ග්‍රෑන්ඩ් සුපිරි තෑගේට සුපිරි මෝටර් රථයක්. ජාතියේ මහා ධන සම්පත ධන නිධානය 2327 වන දිනුම් වාරයයි අද. එසේනම් දැන් අතට ගන්න ධන නිධානය ලොතරැයිපත්. ධන නිධානය වෙනුවෙන් ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය අපි දැන් තෝරා ගන්නවා. අද ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය N. රුපියල් 8,18,00,000 වාගේ අති දැවන්ත සුපිරි ත්‍යාගයක් වෙනුවෙන් ධන නිධානය වෙනුවෙන් දැන් ජයග්‍රහය අංක 4ක් ඔබට මේ අන්තරය තෝරා දෙනවා. පළමු ජයග්‍රහී අංකය අංක 10. දෙවන වාසනාවන්ත අංකය අංක 74. තුන්වන ජයග්‍රහී අංකය අංක 41. සිවුවන සහ අවසාන ජයග්‍රහී අංකය අංක 4. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 3 දෙනෙක් වගේම රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභීන් 36 දෙනෙක් NLB අපේ රටට බිහි කළා. බලමු ධන නිධානය වාසනාව. බොහොම ස්තුතියි. ධන නිධානය 2327 වනද දිනුම් වාරයෙන් රුපියල් 120 ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනා ගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයිපත ඔබට අලෙවි කළා මදු ශංක නන්දසිරි වේවැල්දෙනිය. ඒ වගේම රුපියල් 102 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 4 දෙනෙකුත් අද බිහි වුණා. ඒ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කළා මෙන්න මේ අලෙවි නියෝජිතවරු. අනුරුද්ධ පුෂ්පකුමාර වල්ගම, රොහන් තෙන්නකෝන් බොල්ලෑගල, ජී ආශා රසාංගි මතුගම, කීර්ති රත්නායක කැකිරාව. ඒත් සමගින් අද ධන නිධානය තුළින් රට පුරා ජයග්‍රහකයින් 94,928 දෙනෙක් අතර රුපියල් 80,22,520ක මුදලක් අපි බෙදා දුන්නා. 2025 වර්ෂයේ සිට මේ දක්වා රුපියල් කෝටි 13ක, රුපියල් කෝටි 12ක, රුපියල් කෝටි 9ක වගේම රුපියල් කෝටි 8ක අති දැවන්ත සුපිරි ත්‍යාග ඔබට දිනා දුන් ධන නිධානය හෙට අපි ඔබ වෙත අරගෙන එන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 8,18,83,496ක්. එදත් අදත් හෙටත් කවදත් ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පත අද ඔබව සුපිරි වාසනාවන්තෙක් බවට පත් කරන්නේ වාසනාවන්ත 6,297 වන දිනුම් වාරයෙන්. එසේනම් රුපියල් 2 කෝටි ඉක්මවා ගිය අති දැවන්ත සුපිරි ත්‍යාගයක් වෙනුවෙන් අපි දැන් යොමු වෙනවා දිනුම් බෙදීම වෙත. ඒ සුපිරි ත්‍යාගය වෙනුවෙන් මහජන සම්පත ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය සහ ජයන්ත 6යි අපි දැන් හොරා ගන්න.
2: අද ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය W ජයංක 6 බවට පත් වෙන්නේ 8-3-2-2-7-9. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 14 දෙනෙක් වගේම රුපියල් ලක්ෂ 25 ත්‍යාගලාභීන් 269 දෙනෙක් අපි රටට හඳුන්වා දුන්නා. බොහොම ස්තුතියි. අද මහජන සම්පතින් රුපියල් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළා WG සිසිලාවති මිහින්තලය. ඒ වගේම රුපියල් ලක්ෂ බැගින් දිනාගන්නා වාසනාවන්තයින් 24 දෙනෙකුත් අද බිහි වුණා. ඒ වාසනාවන්ත ලොතරැයි පත් ඔබට අලෙවි කළා මෙන්න මේ අලෙවි නියෝජිතවරු. රංජිත් මානගේ මාතර, දිමුද්ද සිල්වා මාතර, සුසන්ත සිල්වා පැලවත්ත, HHW රේණුකා මෙදකොළඹ, MR උපුල් තිසාවැව, බුද්ධික රත්නායක බුත්තල, චමින්ද දීපල් පොල්පිටිගම, වසන්ති රාමසාමි ගංගොඩවිල, දීප්තිකා අතපත්තු නාවලපිටිය, S කනකලිංගම් යාපනය, ශාන්ත කුමාර වැලිමඩ, W අනෝෂා මංගලෙලිය, K දයානිදි වන්තාරමූලේ, MACP ඒකනායක ගලේවෙල, K ගාමිනී බොරැල්ල, TF ඩේන් කොටිකාවත්ත, චොමින්ද කුමාර මක්ගොන, LHA සුමනසිරි කිරිඳිවැල, HP නිල්මිත වේයංගොඩ, IM කුලතුංග පන්සියගම, TVC ලහිරු රණසිංහ රුවන්වැල්ල, DS ප්‍රියංගිකා මැදකොළඹ, DD සුනීතා නවගමුව, Lucky 1 ඩිජිටල් ලොතරැයි සේවාවෙනුත් එක් ලොතරැයි පතක් අලෙවි වුණා. ඒ අනුව අද මහජන සම්පතින් රටපුරා ජයග්‍රහකින් 275,427 දෙනෙක් අතර රුපියල් 2,23,78,280 මුදලක් අපි බෙදා දුන්නා. දිනක ජයනියත මහජන සම්පතින් අපි හෙට ඔබ වෙත අරගෙන එන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 2,12,42,552. අද වේදමට අද සම්පතින් ඔබට අද මුදල් තෑගි දිනාගන්න පුළුවන්. අද මහජන සම්පති දිනුම් වාරයේ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් ජයංක 4ක් ගලපාගෙන ඒ අනුව අද සම්පත අද දිනුම් වාරයේ 872 ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය W ජයංක 4 බවට පත් වෙන්නේ 2,2,7,9. ඒ වගේම රුපියල් 2,50,000 බැගින් දිනාගන්නා ජයග්‍රහකින් දෙදෙනෙකුත් අද බිහි වුණා. ඒ වාසනාවන්ත ලොතරැයි පත් ඔබට අලෙවි කළා සමන්ත මුනිතුංග ගම්පොළ, පර්ල් වික්‍රමරත්න ගෝණ පීඩුවල. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනාගන්නා ජයග්‍රහකින් 50 දෙනෙකුත් අද බිහි වුණා. ඒ අනුව අද සම්පතින් අද රටපුරා ජයග්‍රහකින් අතර රුපියල් 1,20,52,920 වාසනාවන්ත මුදලක් අපි මේ දැන් බෙදා දුන්නා. රටටම වාසනාව බෙදෙන වාසනාවේ සුබඩ හොරාව NLB ජාතික ජයවරණෙන් අද රටපුරා ජයග්‍රහකින් 986,267 දෙනෙක් අතර රුපියල් 8,71,28,201 අති දැවන්ත වාසනාවන්ත මුදලක් ඔබ අතර බෙදා දෙලයි අදට අපි ඔබෙන් සමරගෙන යන්නේ. මතකයේ රඳවා ගන්න ඔබේ ජීවිතයේ සිහිනයට
3: වාසනාවේ ආශිර්වාදය NLB.

0: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්
1: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
0: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට ටීවී, රේඩියෝ, ඩිජිටල් එකවර එක මිටට
2: බලශක්තිය බලකැන්වීම සහ රටේ අනාගත දිශානතිය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්ලියාස් On Air Politics අද රාත්‍රී 10:30ට
3: වෙලව රාත්‍රී 10:30 අපි සූදානම් මද්දවස්සේ ස්වාධි රූපවාහිනී විකාශය ඔස්සේ ඔබ වෙත ගෙන එන On Air Politics වැඩසටහන සමග සමගාමී විකාශය ආරම්භ කරන්නට.
4: අයබවන් සුපුරුදු ලෙස අඟහරුවාදා රාත්‍රී 10:30ට ඔබ ITN ලක්කඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශයන් ඔස්සේ එක්වන්නේ On Air Politics සමග ඔබ අපගේ පූර්ව ප්‍රචාරක පටහර දකින්නට ඇති. අද දවසේ අපගේ මාතෘකාව අප තීරණය කළේ බලශක්තිය බලගැන්වීම සහ රටේ අනාගත දිශානතිය පිළිබඳව සාකච්ඡා කරන්නට. ඉදින් පිළිගන්නටයි සුදානම් වන්නේ අපගේ ආරාධිතයා විසදා සුසුම පුද්ගලයෙක් අද අප කැඳවාගත්තා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ආර්කම් ඉල්ලස් මහතා අද අපගේ සාකච්ඡාවට එක් කරනවා. අයබෝන් කියලා ඔබතුමා පිළිගන්න ප්‍රථම වතාවට On Air Politics සඳහා. බලශක්තිය යන කලින් මම මෙහෙම හැවුවා, ඔබ තරුණෙක් විදියට දේශපාලනයට පිවිසලා රටේ තීරණාත්මක අමාත්‍යංශයක වගකීමක් කරන බලශක්තිය කියන්නේ ආණ්ඩුවක් පෙරලන්න පුළුවන් තත්ත්වයකට යා හැකි එහෙම වෙලා තියෙනවා ලංකාවේ. තීරණාත්මක අමාත්‍යංශයක වගකීමක් ඔබට පැවරෙනවා, කොහොමද ඒ වගකීම් පැවරීම සහ දැන් කරකන යා පිළිබඳ දැනෙන්නේ?
5: ඇත්තටම ඉතාමත්ම වගකීම් අමාත්‍යංශයක තනතුරක් තමයි කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මම හිතනවා ඒක පිළිබඳව උපරිම කැපවීමෙන් කටයුතු ටික සිද්ධ කරගෙන යනවා. ඉතින් තරුණයෙක් විදිහට හොඳ අත්දැකීමකුත් එක්ක තමයි මේක කරගෙන යන්නේ. ඉතින් මම හිතනවා රටට ජනතාවට වගේම අපේ විදුලි බල ශේෂ්ත්‍රයට වගේම බලශක්ති ශේෂ්ත්‍රයට හොඳ අනාගතයක් ලබා ගන්න පුළුවන් මැඩපිරියලකට සහයෝගය ලබා දෙන්න පුළුවන් වීම පිටබඳ විශේෂයෙන්ම ජාතික ජන බලවේග රජයක් යටතේ ඇත්තටම සතුටක් තියෙනවා.
4: හොඳයි, අපි ඒ ගැන තවත් ඉදිරියට කතා බහ කරමු ඔබේ පිරිතුරුත් එක්ක. දැන් බලශක්තිය ගත්තාම කලින් අමාත්‍යංශය බෙදිලා තිබ්බේ ඉන්ධන එක්කෙනට විදුලිය එක්කෙනට ඔහොම බෙදිලා තිබ්බේ. නමුත් දැන් එක තැනක තියෙන බලශක්තිය කියන දෙකේන්ට ගත වෙලා දැන් මේ දවස්වල බලශක්තිය ගත්තාම ඉන්ධන මිල සම්බන්ධයෙන් කතා බහ කරනවා. ඉන්ධන මිල යම්කිසි අඩුවීමක් සිදු වුණා, පෙට්‍රෝල් මිල අඩු වුණා, ඩීසල් වෙනස් වීමක් වුණා. නමුත් දැන් අඩුවීමත් එක්ක සමහරු හොඳ කියන සමහරු බනින රුපියල් 15කින් අඩු වුණාම ඇයි 30කින් වැඩි කරන්නේ, ඇයි 15කින් අඩු කරේ වගේ දේවල් අහනවා. එතනින් මම ඔබෙන් ආරම්භ කළොත් ප්‍රශ්නාවලිය, ඇයි 30කින් වැඩි කළා 15කින් අඩු වුණේ?
5: පළවෙනිම කාරණේ තමයි මම හිතන්නේ අපි ඉන්ධන කියන එක අපේ රට ඇතුලේ තවමත් අපි නිපදවන්නේ නැහැ. අපි සම්පූර්ණයෙන්ම රඳාපවතින ආනෑතික ඉන්ධන මත. එතකොට ඒ මිල පිළිබඳව තීරණය අනිවාර්යයෙන්ම තීරණය වෙන්නේ ලෝක වෙළඳපොලේ සහ අපි ආනයනය කරන මිල අනුව තමයි අපිට ඒක අපි ලබා ගන්නා මිල තීරණය වෙන්නේ. ඒ අනුව තමයි අපිට අදාළ ඉන්ධන වර්ගවලට අදාළ විදියට අපිට මිල ගලපන්න සිද්ධ වෙන්නේ. ඉතින් අතීතය ගත්තොත් සමහරලාවට සමහර දේශපාලන තීන්දුව හින්දා ඒවා පාඩුවට හෝ වැඩිපුර පාඩුවකට ලබා දෙන්න කටයුතු සිද්ධ වෙලා තිබුණත් අපිට එහෙම කරන්න අවස්ථාවක් නැහැ. අපි සාමාන්‍යයෙන් දෙන්නේ සාමාන්‍ය වෙළඳපොලේ මිලට ගලපලා තමයි දෙන්නේ. එතකොට ඒ වැඩි වෙන ප්‍රමාණයෙන් යම් කිසි ප්‍රමාණයක් වැඩි වුණොත් ඒකට අදාළව අපි රජයක් වශයෙන් සමහරලාට තීන්දුව තීරණ තරම් තියෙන, විශේෂයෙන්ම ඉරාන අර්බුදයේ වෙලාවේ අපිට ට්‍රෙෂරියකින් එහෙම නැත්නම් භාණ්ඩාගාරයෙන් ආසන වශයෙන් බිලියන 57ක විදලක් සබ්සිඩරි එකක් ඉදිරියට ලබලා දීලා ඒකෙන් අඩු කරන්න පුළුවන් වුණා. ඒත් ඊට වඩා ප්‍රමාණයක් අපිට එකපාර අපේ ට්‍රෙෂරියෙන් දරා ගන්න පුළුවන් ප්‍රමාණයක් තමයි අපිට දරා ගන්න පුළුවන් වුණේ. ඉතින් ඒ වගේම වැඩිවීමට සාපේක්ෂව ඊටු ටික අපිට කොහොමත් ජනතාවගෙන් හරි එහෙම නැත්නම් අදාළ විදියට අපිට ලබා ගන්න සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් CPC එක එහෙම නැත්නම් අපේ ශ්‍රීලංකා පෙට්‍රෝලියම් කෝපරේෂන් කියන ආයතනය සම්පූර්ණයෙන්ම කොස්ට් රිෆ්ලෙක්ටිව් මෙතඩ් එකට අරගෙන යන්න තමයි අපි සලසම් කරලා තියෙන්නේ. ඒක පාඩු ලබන්නත් බෑ, ලාභ ලබන්න එකත් ඒකත් අසාමාන්‍ය විදිහට ලාභ ලබන්න බැරුව ඒකත් ජනතාවට යදාල ලාභයක් ආවොත් ඒක ලබා දෙන විදිහට තමයි අපේ සිස්ටම් එක දැන් හදලා තියෙන්නේ.
4: ඔය ප්‍රශ්නේ තව ටිකක් කේන්ද්‍ර කළා මං ඇහුවොත් ඇයි දැන් අඩු වෙනකොට ලෝක වෙළඳ පොලේ අඩු වෙනකොට ඇයි එකපාරට අඩු කරන්න බැරි කියලා තරට මං ඔබවගෙන ආවොත් ඇයි බැරි?
5: ඔව් පළවෙනි මේක අපි ගත්තොත් සාමාන්‍යයෙන් විශේෂයෙන්ම පෙබරවාරි වලින් පස්සේ නැත් අපේ ලෝකයේ ඇතිවෙච්ච යුද්ධමය තත්ත්ව විශේෂයෙන්ම ඉරානයේ ඊශ්‍රායලයේ සහ ඇමරිකාවත් එක්ක වෙච්ච යුද්ධමය තත්ත්වෙදි මාර්තු අප්‍රේල් විතර එනකොට තෙල් වල මිල 80%කින් විතර වැඩි වුණා. 80%කට වඩා වැඩි වුණා. 87%කට ගියපු තෙල් මිල වැඩි වෙච්ච සමහර ඉන්ධන වර්ගත් තියෙනවා. ඒත් අපි වැඩිපුරම වැඩි කරේ වැඩිම ප්‍රසන්ටේජ් එක 47%. කියන්නේ අපි කවදාවත් ඒ ලෝක වෙළඳපොලේ වැඩි වෙච්ච මිල ගාන කවදාවත් ඒක ඇචීව් කරගත්තේ නැහැ. ඒ ගානට යන්න ගියේ නැහැ. ඒකට අදාළ අපේ භාණ්ඩාගාරයෙන් යම් කිසි මුදලක් ලබා දුන්නා. ඒ වගේම අදාළ ආයතනත් යම් කිසි ප්‍රමාණයක් දරාගත්තා. ඒ අවස්ථාවේ ඇති වෙන ඒ තත්ත්වයන් තුල. ඒතොර අඩු වෙනකොටත් අපිට අඩු කරන්න වෙන්නේ මේ සිස්ටම් එකටම තමයි. කියන්නේ වැඩි වෙන ප්‍රමාණයටම වැඩි කරොත් අපේ සම්පූර්ණයෙන්ම අපේ ආයතන කැලැප්සෙන්න තිබුණා. එහෙම නැත්නම් අපේ කර්මාන්තයේ විශේෂයෙන් අපේ රුපියල් බිලියන 1800ක විතර ප්‍රාග්ධනයක් වියදම් කරන්න ලෑස්ති කරලා තියෙනවා. එතකොට ඒ ටික කරගන්න බැරි වෙනවා. ඉතින් අපි ඒක ක්‍රමානුකූලව තමයි මේ වැඩි කිරීමත් සිද්ධ කරේ. අඩු කිරීමත් සිද්ධ කරන්න වෙන්නේ ඒ ක්‍රමානුකූලවම තමයි. එතකොට අඩු වෙන ප්‍රමාණයට සාපේක්ෂව බොහෝ දුරට අඩු කරලා තියෙනවා. ඒ වගේම අපි අර තෙල් මිල පිළිබඳව තීරණය කිරීම පිළිබඳව ගත්තත් අපි සාමාන්‍යයෙන් තෙල් මිලල තීරණය කිරීමේ මෙතඩ්ස් දෙකක් තියෙනවා. කියන්නේ තෙල් මිල දී ගැනීම එකක් තමයි ටර්ම් ටෙන්ඩර්ස් කියලා කියන්නේ. අනිත් එක ස්පොට් ටෙන්ඩර්ස් වලින් අපි ගන්නවා. සාමාන්‍ය ටර්ම් ටෙන්ඩර් එකකදී මිල තීරණය කරන්නේ ඊට අදාළ පහුගිය මාසේ ඇවරේජ් එක අරගෙන ඒ ඇවරේජ් එකට අදාළව තමයි අපි ගෙවීම් ටික කරන්නේ. ඒකට ප්‍රීමියම් එක නෙමෙයි බේස් ප්‍රයිස් එක. ඊට පස්සේ අනිත් එක ස්පොට් ටෙන්ඩර්ස් එක. ඒ අදාළ දවස සහ
4: හදිසි මිල දී ගැනීම.
5: හදිසිත් නෙමෙයි ඒක ස්පොට්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ටර්ම් සහ ස්පොට් හැම වෙලෙම පාවිච්චි කරලා තියෙනවා. මොකද ටර්ම් වලින් ගන්නවා අපි දීර්ඝ කාලීනව ගන්න එක. ඊට පස්සේ ස්පොට් එකෙන් ගන්න ඒ අදාළ අවස්ථාවේදී බොහෝ දුරට අර මිල අඩු වෙන අවස්ථාවලදී අපිට ගන්න පුළුවන් අවස්ථාවක් නේ. එහෙම තිබුණොත් ඒත් මේ වගේ අවස්ථාවක හදිසි මිල දී ගැනීමක් වෙන්නත් පුළුවන්.
4: ඒතකොට එහා වෙන්න පුළුවන් පසුගිය කාලේ වෙන මිල දී ගැනීම කරන්න පුළුවන්.
5: කරන්න ඕන අනිවාර්යෙන්. එතකොට එතෙන්දී පහුගිය කාලේ විතරක් නෙමෙයි ඒක දිගින් දිගටම ආපු ප්‍රැක්ටිස් එකක්. පහුගිය කාලේ ස්පොට් ටෙන්ඩර්ස් එක සමහර ලාට ටර්ම් ටෙන්ඩර් දෙක තුනක් කැන්සල් වීම හින්දා ස්පොට් ටෙන්ඩර්ස් වල මිල වැඩි වෙන තත්ත්වයක් සිද්ධ වෙලා තිබුණා. සාමාන්‍යයෙන් අර ස්පොට් ටෙන්ඩර්ස් යොදාගන්නේ මිලේ වාසිය වැඩිපුර ලබා ගන්න. කියන ටර්ම් එකකට වැඩිය එකපාරට අඩු වුණොත් වැඩි වුණොත් අපිට ඒ වෙලාවේ වාසියක් ගන්න පුළුවන් තියෙන එක. එතකොට මේ ස්පොට් ටෙන්ඩර්ස් එකට සාමාන්‍යයෙන් අපි ඒ දවස් 5ක ඇවරේජ් එකක් අරගෙන තමයි ගෙවන්නේ.
4: දැන් පසුගිය දින කිහිපේ මිල අඩුවීමක් වුණා ඒ වාසිය ගත්තද?
5: දින කිහිපේ වාසිය කියන එක අපි සාමාන්‍යයෙන් පහුගිය මාසයේ ඇවරේජ් එකත් එක්ක අපිට මෙච්ච කොස්ට් එක දිමයි අපි කණන් කරලා අදලා බලන්නේ. එතකොට එතෙන්දින් අපිට ආපු වාසිය තමයි අපි ජනතාවට පෙට්‍රල් වලට රුපියල් 15ක අඩු කිරීමක් කරන්න පුළුවන් වුණේ. ඉතින් ඩීසල් අද වෙනකොටත් අපි
4: ඇයි ඩීසල් වලට දෙන්න බැරි
5: කියලා මම ඩීසල් ප්‍රයිස් එක මම දැක්ක අද වෙනකොට බැරල් එක ඩොලර් 150ක් පැනලා තියෙනවා. ආසන්න වශයෙන් දැන් තියෙන මිල අනුව රුපියල් 25 30කටත් වඩා පාඩුවකට තමයි CPC එක දැනටත් මිල වැඩි කරන්න නැතුව තියාගත්තත් අපි ගොඩක් අමාරුයි. ඒ වගේම ඩීසල් වල ප්‍රයිස් එක මාකට් එකේ ගොඩක් ඉහළ ගිහිල්ලා තියෙන මේ දවස්වල දැන් ඊයේ නැවතත් මේ තත්ත්වය වර්ධනය වෙනවා වගේ ආරංචියක් ආවා. ඒකත් එක්කත් නැවතත් මේ ක්‍රූඩ් ඔයිල් වල ප්‍රයිස් එක පොඩ්ඩක් එහා මෙහා යන තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒක 100%ක් අපේ කන්ට්‍රෝල් එකෙන් බැහැර යන ක්‍රියාදාමයක් බවට තමයි පත් වෙලා තියෙන්නේ මේ දවස්වල.
4: දැන් යුදමය තත්ත්වයේ මැද පෙරදිග යුදමය තත්ත්වයේ වැඩිවීමක් දක්න ලැබෙනවා. දැන් පසුගිය කාලේ දැන් මේ තත්ත්වයත් පසුගිය කාලේ තත්ත්වයත් එක්ක සංචිත සහ ඇනවුම් සම්බන්ධයෙන් විවිධ කතාබස් ඇති වුණා. දැන් තියෙන තත්ත්වයක් එක්ක සංචිත සහ ඇනවුම් සම්බන්ධයෙන් අවධානයක් යොමු කරලා තියෙනවද? පහුගිය කාලේ කිව්වා පෝලිං ඇතිවෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් කියලා. හැබැයි එහෙම වුණේ නැහැ. නමුත් ඉදිරිය ගැන විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා තමයි අංශ විදිහට.
5: දැනට අපිට සැකය කරන්න පුළුවන් ප්‍රමාණය තියන්නේ අපිට මොන වුණත් අපිට තියෙන ලවස් 25ක 30ක වගේ ස්ටොක් එකක් තමයි අපේ රට ඇතුලේ අපිට ස්ටෝර් කරගන්න පුළුවන් ධාරිතාව තියෙන්නේ. ඒතොර ඒ ධාරිතාව අපි හැම වෙලෙම මේන්ටේන් කරනවා, ඒකට උත්සාහ කරනවා, ඒක කරගෙන යනවා. ඒ වගේම අපිට ඇනවුම් කරලා තියෙන ඉදිරි මාස කිහිපයකට අනිවාර්යයෙන්ම ඒකට අදාළ අවශ්‍ය තොග පිළිබඳව
4: ඒක හැමතිස්සම උඩරිම ධාරිතාව ඉන්න උත්සාහ කරනවා.
5: හැමතිස්සම උඩරිම ධාරිතාව ඉන්නත් බෑ අපිට. එතන ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපි ගාව අමතරව තියෙන ටැංකිය නෑ. අපිට තියෙන්නේ ඒ පුරවනවා. ඊට පස්සේ ඒක අඩු වෙනකොට ඒකට එනලා ආයෙ පුරවනවා. එතකොට අර ගෙදර දෙන වතුර ටැංකිය වගේ තමයි. කියන්නේ වෙනම බෆර් ස්ටොක් එකක් නැහැ. ඒක තියෙන්නේ තියෙන එක පාවිච්චි කරගෙන අඩු වෙනකොට ඊළඟ එක ඇවිල්ලා පුරවන එකක් තමයි තියෙන්නේ. ඒකට අපිට හැමදාම දවස් 20කට තියෙනවා 30කට තියෙනවා කියන එක එහෙම ගණනය කරන්න බෑ. ඒත් අපේ රජයක් යටතේ අපි පටන් ගන්න තියෙනවා ආසන්න වශයෙන් රුපියල් බිලියන 50කට 47කට ආසන්න මුදලකින් අපේ දැනට තියෙන කැපැසිටි එක 30කින් ඉහළ නංවන්න අවුරුදු දෙකක් තුනක් ඇතුළත. ඒක සමහර ව්‍යාපෘති දැනට ත්‍රිකුණාමල ටැංකි
4: අනිකේ ඒක දැන් මොනවද ඔය තියෙන තත්ත්ව වෙනස් කරන දවස් 25කින් අපිට රටක් දෙරිද දැන් බෑ සුරක්ෂිත බලසකයක් තියෙන විශේෂයෙන් ඉන්දල සම්බන්ධ මොනවද දැන් මේ ආණ්ඩුව වල අවුරුදු දෙකක් විතර වෙනවා මොනවද අරන් තියෙන ක්‍රියාමාර්ග මොනවද
5: දැනටත් අපි කියන්නේ අවුරුදු දෙකක් කියන්නේ අපි මේක දැනටත් අපි ත්‍රිකුණාමල ටැංකි හතරක් පටන් ගත්ත එකෙන් දෙකක් අවසන් කරලා තියෙන්නේ. ඒකට අදාළ රෙපයර් කටයුතු ටික ඒකට අදාළ නල පද්ධති කටයුතු ටික දැන් තමයි අපි පටන් අරගෙන යන්නකම තියෙන්නේ. එතකොට ඒ ටැංකි ටික ඉවර වුණාට එකපාරට ගිනල එතන දාන්න බෑ. ඊට පස්සේ කොලොන්නාවේ ඊට පස්සේ මුත්‍රාජ වල වගේම අපේ නල පද්ධති කිහිපයක්ම තියෙනවා රටට මේ නැවෙන් බාලගෙන එහෙම රිෆයිනරි එකට ගේනවා. වගේම ජෙට් ඒවන්නේ වගේ ගුවන් යාන ඉන්ධන කපඩාව වැඩි කිරීම සඳහා වූ තවත් පද්ධතියක් විදිහට අපි සාමාන්‍යයෙන් 130ක් අපේ දැනට තියෙන ස්ටොක් කැපැසිටි එක වැඩි කරන වැඩපිළිවෙල පටන් අරන් තියෙනවා. ගොඩක් දේවල් 2027 අවුරුද්දේ අවසන් වෙනවා.
4: වගේම 130ක් වැඩි කරන 2027 යන්න පුළුවන් වෙන නැත්නම් තමයි හැදේ.
5: 2027 සහ 28 පළවෙනි කාර්තුවේදී අපිට යන්න අවස්ථාව හම්බෙවි කියලා අපි විශ්වාස කරනවා. 130ටත් වඩා යන්න ඕන කියන
4: මතය. දීර්ඝකාලීන සැලසුම් කොතනද තියෙන්නේ?
5: ඒක තමයි දැනට තියෙන සැලසුම.
4: අපි ගත්තාම චීනය ගත්තාම දකුණු කොරියාව ගත්තාම සිංගප්පූරුව ගත්තාම මාස 3කට අවුරුදු ගානකට සංචිතයන් ඉන්නවා.
5: අපිට අවුරුදු ගානකට සංචිත තියාගන්න සැලසුමක් අපි තනටත් හදලා නැහැ. ඒ කියන්නේ මේ පිළිබඳ සාකච්ඡාවක තමයි ඉන්නේ. ඒත් අපි දැනට තියෙන සැලසුම තමයි 130ක කැපැසිටි එක හැක එක් මිනින් වැඩි කරගන්න එක. අපිට කිසිසේත්ම තිබ්බ නැහැනේ බෆර් ස්ටොක් එකක් තිබෙන්නේ නැහැ. පළවෙනි සැලසුමේ බෆර් ස්ටොක් එක 130ක ප්‍රමාණයක්වත් දැනට තියෙන කැපැසිටි එක වැඩි කරලා තියාගන්න. මොකද අපිට ඒක 130ම බෆර් ස්ටොක් එක වෙන්නෙත් නැහැ. අපි පරිභෝජනයත් එන්නෙන්න වැඩි වෙන සම්භාවිතාවකුත් තියෙන හින්දා දැන් අපි හිතනවා ඒකත් එක්ක අපි ඊළඟ අපි වරවල් ටික අපි සලසම් කරගෙන යන්න ඕන කියලා.
4: හොඳයි. දැන් මේ දිනවල මන්නාරම සම්බන්ධයෙන් විවිධ ප්‍රවෘත්ති පළවෙනවා. මන්නාරම කංජ සම්පත් ගවේෂණය සම්බන්ධයෙන් මොන වගේ තැනකද තියෙන්නේ? දැන් අමාත්‍යාංශය පැත්තෙන් මොන වගේ තල්ලුවක්ද දෙන්නේ කියලා මම අහුවත් එතනට.
5: දැන්
4: කොතරම් වැදගත් රටට
5: දශක කිහිපයක් තිස්සේ අපේ රටේ සාකච්ඡා වෙන මාතෘකාවක් අපිට තෙල් තියෙනවද මොනවද තියෙන්නේ පිළිබඳ සාකච්ඡාවක් දිගින් දිගටම සිද්ධ වුණා.
4: ඇතිවන කාලෙට
5: ඒක පරිපූර්ණමත් වෙන ගතියකුත් තිබුණා. ඉතින් ඇත්තටම අපි පහුගිය සතියේ අපේ පෙට්‍රෝලියම් ඩෙවලොප්මන්ට් ඔතොරිටි එක හරහා යම් කිසි කැඳවීමකට ආරාධනා කරා. විශේෂයෙන්ම අපේ රටේ දැනට හඳුනාගත් නිදි ලේඛක තෙල් ප්‍රමාණයක් එහෙම නැත්නම් තෙල් වලට වැඩිය මේ LNG ප්‍රමාණයක් වැඩිපුර ස්වභාවික වායු ප්‍රමාණයක් තියෙනවා කියලා හඳුනාගෙන තියෙනවා. ඒත් ඒ පිළිබඳව තවදුරටත් ගවේෂණය කළ යුතුයි. ඒක කොපමණ ප්‍රමාණයක් තිබෙනවද? ඒ ගන්න යන තාක්ෂණය කොහොමද? ඒකේ කොච්චර ක්වොන්ටිටි එකක් තියෙනවද? ඒකේ තියෙන පර්සන්ටේජ් එක ඉන්ධන වර්ග වලින් කියන සම්පූර්ණ ගවේෂණයක් කරලා යුතුයි. ඉතින් අපි හිතනවා මේ ගවේෂණය අපිට නිතරම හොඳ ප්‍රතිඵල හම්බ වෙයි කියලා. මොකද අපිට ආසන්න රටවල් වල තියෙන සමහර බේසින්ස් වලින් අපි දැන් මේ පාර ටෙන්ඩේ කැඳවීම අන්න ආරම්භ බේසින් එකට. ඒකට ඉන්දියාවෙත් තමන්ගේ අවශ්‍යතාවයෙන් සැලකිය යුතු පර්සන්ටේජ් එකක් තමන්ගේ රට ඇතුලින් ලබා ගන්නවා. ඉතින් ඒකත් එක්ක අපිට විශ්වාසයක් තියෙනවා. විශේෂයෙන්ම මේ LNG ස්වාභාවික වායු සැලකිය යුතු ප්‍රමාණයක් අපේ මන්නාරම ද්‍රෝණියේ තියෙන්න ඕන කියන එක දැනටත් බැරකුඩා සහ ඩොරාඩෝ කියන ලින්ක් දෙකකින් අපිට හමු වෙලා තියෙනවා. මේක තවදුරටත් වැඩි විශ්ලේෂණය සඳහා තමයි මේ ආරාධනය කරලා තියෙන්නේ. ඉතින් අපි යම්කිසි ධනාත්මක බලාපොරොත්තුවක ඉන්නවා. ඒකෙන් සැලකිය යුතු ආශයක් අපේ රටට ඇති වෙයි කියලා. විශේෂයෙන්ම අර ඉස්සර තිබ්බ තත්ත්වයන්ට වඩා දැන් වෙනස් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඉස්සරට වඩා දැන් තාක්ෂණීය ඉහළයි. ගැඹුරු මොහොතෙන් තෙල් ලබා ගැනීම ගවේෂණය කිරීම සහ එතනින් ලබා ගැනීම පිළිබඳ තාක්ෂණයත් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම ඉස්සරට වඩා ඉතින් කලින් බොරු තෙල් එහෙම නැත්නම් ඉන්ධන වලට තමයි ලොකු බොරු තෙල් ආශ්‍රිත නිෂ්පාදන වල තමයි ලොකු ඉල්ලීම තියෙන්නේ. දැන් තියෙන ලෝක ප්‍රවණතාවය ස්වභාවික වායු LNG වලට ලොකු ඉල්ලුමක් ලෝකේ ඇති වෙගින් යනවා. මොකද විශේෂයෙන් පරිසර සාධක හිඳින්නේ ඒකටත් ලොකු ඉල්ලුමක් ලෝකෙ තුල තියෙන විශේෂම අපේ මේක පවර් සෙක්ටර් එක. ඒ වගේම විශේෂයෙන්ම නාවික ගමනාන ගැන කටයුතු වලට නැව් වලට විශේෂයෙන්ම LNG වලට පරිවර්තනය වීමේ ලොකු ප්‍රවණතාවයක් තියෙන පරිසර හානියාවමතාවයත් එක්ක දැන් ඒකට එන ඉල්ලුමක් වැඩි වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් අපිට දැන් තියෙන අපේ ආසන්නතම අත්දැකීම් විශේෂයෙන්ම අපේ රට යම් කිසි ප්‍රමාණයකින් හෝ අනිත් රටවල් මත යැපිලා ඉන්න විශේෂයෙන් බලශක්තිය මත ලොකු රිස්ක් එකක් තියෙනවා. විදුලිය සහ ගමනාගමනේ අපේ කර්මාන්ත හැම එකක්ම ඒ රිස්ක් එකටත් අපිට ලම් කිසි පිළිතුරක් හම් වෙයි. ඉතින් මේ හැම එකටම බලපානවා අපිට හම් වන නිදිවල තියෙන ක්වොන්ටිටි එක, ඊට අදාළ ප්‍රමාණයෙන් එකට යන කොස්ට් එකත් එක්ක තමයි අපිට ඊළඟ තීරණ වලට යන්න වෙන්නේ. අපි ලොකු විශ්වාසයක සහ බලාපොරොත්තුවකින් පොසිටිව් රිසල්ට් එකක් හම් වෙයි කියලා. ඉතින් ආසන්න වශයෙන් වර්ග කිලෝමීටර් 30,000කට ආසන්න ප්‍රමාණයක් අපි ටෙන්ඩේකට යොදාගලා තියෙනවා. ඉතින් අපි හිතනවා එතනින් අපිට හොඳ උත්තරයක් එවි කියලා.
4: හොඳයි, අපිත් බලාපොරොත්තු වෙනවා. දැන් භාවිතය ගැන හැම සැලසුම් කරමින් සිටිනවා. තාම ගවේෂණ අවසන් නැහැ. ඒ අවසන්
5: දැනටත් අපේ රටේ
4: භාවිතය ගැන සැලසුම්
5: දැනටත් අපේ රටේ විදුලි ශාස්ත්‍රයේ දැනටත් අපිට LNG වලින් දුවන්න පුළුවන් බලාගාර කිහිපයක් තියෙනවා. ඉස්සරහටත් එකක් එන්න තියෙනවා. ඒතර ඒක අපේ රට ඇතුළේ මේක නිෂ්පාදනය කරගන්න පුළුවන් නම් මේ පිළිබඳ ලොකු වාසියක් තියෙනවා. ඊට පස්සේ අපිට LNG බංකරෙන් එහෙම නැත්නම් අපේ නාවික ගමනාකරණ කටයුතු වලට ලබා දෙන්න පුළුවන් ප්‍රවණතාවය පිළිබඳවත් අපිට ගන්න පුළුවන්. මේ හැම එකක්ම තීරණය වෙන්නේ අතනින් එන රිසල්ට් එක අනුව. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ ලබන අවුරුද්දේ පළවෙනි කාර්තුව වෙනකොට ඒ ටෙන්ඩරින් ප්‍රොසෙස් එක අවසන් කරලා ලබන අවුරුද්ද අන්තිම වෙනකොට හරි ඊට අදාළ ගවේෂකයන්ට අදාළ සමාගම් එක අපිට ගිවිසුම් ගත වෙන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සෙත් අපිට වසර කිහිපයක් යයි සම්පූර්ණ රිසල්ට් එකෙන් පළවෙනි ගැනීම් කටයුතු ටිකත් එක්ක රිසල්ට්ස් එකක් ගන්න.
4: අවුරුදු දෙකකට වඩා නම්
5: යාවි අපිට. කියන්නේ කොමර්ෂල් මට්ටමේ යම් කිසි දෙයක් ලබා ගන්න නම් ගොඩක් වැඩ තියෙනවා කරන්න.
4: 2029
5: පහුවේ.
4: හොඳයි, සුභ අධි බලාපොරොත්තු. ඔබ දැන් විදුලි බිලට ආවා. විදුලි බිල දැන් ඉන්ධන අඩු වුණා, ඉන්ධන බිල අඩු වුණා, ලෝක විදුලි බිල අඩුවීමත් එක්ක විදුලි බිලේ අඩුවීමක් වෙන එකක් නැත්ද දැන් ඉන්ධන නිසා?
5: අපි දීර්ඝ කාලීන සැලැස්ම අනිවාර්යෙන් විදුලි බිල විශේෂයෙන්ම 30% වගේ ප්‍රමාණයකින් අඩු කිරීම සඳහා වූ ව්‍යාපෘති අපි අරගෙන යනවා. එතකොට ඒ අතර කෙටි කාලීනව ඇති වෙන යම් කිසි බලපෑම හින්දා අපිට විදුලි බිල ඉහළ පහළ යාම සිද්ධ වුණා. විශේෂයෙන්ම අපි ආණ්ඩුව ආපු ඉලාවේ අපිට සැලකිය යුතු ප්‍රමාණයකින් විදුලි බිල අඩු කිරීමකට යන්න පුළුවන් වුණා. ඊට පස්සේ ඇති වෙච්ච මේ යුද්ධමය තත්ත්වයේ හින්දා විශේෂයෙන්ම අපිට 180ට වඩා වැඩියෙන් යුනිට්ස් පාවිච්චි කරන අයට යම් කිසි වැඩිවීමකට යන්න සිද්ධ වුණා. ඒගොල්ලෝ ප්‍රතිශතයක් විදිහට ගත්තොත් අපේ කස්ටමර් බේස් එකෙන් 5% විතර, 95%කටම අපි වැඩි කරේ නැහැ. ඒත් ඒක වක්‍රානුකූලව හැමෝටම මේක බලපෑමක් තියෙනවා කියලා අපි දන්නවා. අපි තේරුම් අරන් තියෙන ඉතින් ඒත් අපි බලාපොරොත්තු වෙනවා මේ වසර කිහිපය තුළත ක්‍රමානුකූලව අපේ ජනන වේදම අඩු කරගෙන අනිවාර්යයෙන්ම විදුලි බිල අඩු කරන්න පුළුවන් කියන එක. හැගෙම මේ කාර්තවම දෙකකට එහෙම නැත්නම් මාසෙ අවුරුද්දකට දෙපාරක් අපි කරන මේ රිවිෂන් එක අපිට මේ දවස්වල ඇත්තටම කොස්ට් එකට ගලපන එක තමයි කරන්නේ. ඒ කොස්ට් එක අනුව තමයි අපිට තීරණය කරන්න වෙන්නේ. දැනට තියෙන වාතාවරණය අනුව අපිට විදුලි බිල වැඩිවීමක් කරන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැති වෙයි කියන බලාපොරොත්තුවක් අපිට තියෙනවා.
4: ජනන වියදම අඩු කරගන්න උපමයි කිව්වේ දැන් මේ ජනන වියදම අඩු කරගන්න මොනවද aran තියෙන සැලසුම්? මෙයා ඔබ ආවාතංශය බාරගත්තන් පස්සේ අපි වැඩි වෙන පැත්තරද ගිහින් තියෙන. ඇත්තටම ජනන වියදම අඩු කරගන්න මොනවද aran තියෙන
5: ක්‍රියාමාර්ග? අපිට ගොඩක්
4: ක්‍රියාමාර්ග
5: දැන් විදුලි බලය පැත්තෙන් ගත්තොත් අපිට තියෙන වැදගත්ම සාධක කිහිපයක් තියෙන එකක් අපි වියදම අඩු කරන්න ඕන. දෙවෙනි එක අපි දන්නවා අපේ විදුලි ශාස්ත්‍රය පිළිබඳ විශ්වාසය, කියන්නේ ක්වොලිටි එක. එහෙම නැත්නම් අපි මොකදව අඛණ්ඩව ලබා දීම පිළිබඳවත් යම්කිසි මතභේදාත්මක තත්ත්ව රට ඇතුළේ තියෙනවා.
4: ඒක ප්‍රයෝජන පැමිණීමට
5: අවශ්‍ය ඒක අර සාමාන්‍යයෙන් අපේ දැන් පවර් කට් නැති වුණත් බ්‍රේක් ඩවුන්ස් සාමාන්‍යයෙන් සමහර ලාවට වැඩි තත්ත්වයක් සමහර දැන් වල තියෙනවා. තුන්වෙනි එක තමයි අපේ බල ශක්තිය සෛරීත්වනේ. ඒ කියන්නේ අපේ රට ඇතුළෙන් අපිට වෙන සාධක නැතුව අපිට නිපදවා ගන්න පුළුවන් නම් ඒකේ සාධකයක් අපි බලන්න ඕන. හතරෙන් එක තමයි පරිසර සාධකය. අපිට ක්‍රමයක් තියෙනවා නම් පරිසරයට හානි කරන එක අවම කරලා අපි බල ශක්ති ප්‍රබෝධයෙන් අපිට නිපදවා ගන්න. මේ හතරත් එක්ක තමයි අපි මේ ගමන අරගෙන යන්නේ. ඒතකොට මේ හතරම එක වගේ වැදගත්. ඒතකොට අපි යඳගත්තොත් අපේ ජනන වේදම් පිළිබඳව ගත්තොත් සාමාන්‍යයෙන් අපේ සම්පූර්ණ විදුලි බල ශේෂ්ත්‍රයේ බිස්නස් එක සාමාන්‍යයෙන් අපි කියන්නේ බිලියන 500යි 550 අතර ප්‍රමාණයක් තමයි අවුරුද්දකට අපිට යන වේදම. එතන 80% විතර යන්නේ ජනනයට. ඒ කියන්නේ සැලකිය යුතු ප්‍රමාණයක් යන්නේ ජනනයට සම්ප්‍රේෂණයටවත් බෙදාහැරීමටවත් නෙමෙයි. එතකොට ඒකෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් අපිට අඩු කරගන්න පුළුවන් නම් එතනින් තමයි අපිට විදුලි බිල අඩු කිරීමේ මූලිකම වැඩේ කරන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි දැන් සාමාන්‍යයෙන් අද ගත්තොත් අපේ ජනන ප්‍රපව විශාල ප්‍රමාණයක් තියෙන එක එක විදිහට අපි ගන්න ඕනේ. අඩුම එක තමයි සාමාන්‍යයෙන් අපේ ජල විදුලිය ලබා ගන්න එක. අපිට එක යුනිට් එකක් රුපියල් 3ක් වගේ මුදලක් තමයි අපිට වැය වෙන්නේ. ඒකම අපි ගියොත් සුළං විදුලියට රුපියල් 10යි රුපියල් 15යි රුපියල් 12යි අතර ඒක වේරි වෙනවා. රුපියල් 15යි අතර වේරි වෙනවා. ඒක ජනනයට අදාළ යන වේදම. ඒ වගේම අපි සූර්ය විදුලියට ගියොත් රුපියල් 14යි සමහර කාලවල රුපියල් 37ටත් දීලා තිබුණා. ඒතන ඒ වගේ පරාසයක එක යුනිට් එකට යන වේදම වෙනස් වෙනවා. රුපියල් 20ක් විතර යනවා ගල්ලංගුරු වලට. අන්න එතනින් අපි ඊළඟට පනිනවා සාමාන්‍යයෙන් ඉන්ධන වලට යනකොට නැප්ත වලට රුපියල් 50යි 55යි අතර ප්‍රමාණයක්. දැවි තෙල් වලට යනකොට 55යි 65යි අතර ප්‍රමාණයක්. ඩීසල් වලට යනකොට 100ට වඩා වැඩි ප්‍රමාණයක් සමහරවිට අපිට විය වෙනවා එක යුනිට් එකට. ඒක රුපියල් 3යි 100යි කියලා ගත්තොත් 33යකට වඩා වැඩි ප්‍රමාණයකින් එකම යුනිට් එකට වේදම් වැඩි වෙලා තියෙනවා. ඒත් අපේ රටේ පොටෙන්ෂල් එක ගත්තොත් අපිට අනිවාර්යයෙන්ම තියෙනවා ලොකු පොටෙන්ෂල් එකක් රිනෝබල් එනර්ජි වලින් දුවන්න පුළුවන්. අන්න ඒකට පරිවර්තනය වුණොත් අන්න මේ 100ට දුවන ඩීසල් ටික අපිට ඉතාමත් අඩු මුදලකට ගන්න පුළුවන් අවස්ථාව හම්බෙලා තියෙනවා. ඉතින් ඒකට අපි විශාල ප්‍රමාණයක් වැඩ මේ දවස්වලත් කරලා තියෙනවා.
6: පරිවර්තනේ ප්‍රමාදද නැත්නම් පරිවර්තනේ වැරදි විදිහකට ගිහින්
5: තියෙනවා? ප්‍රමාදයි කියන එකටත් වඩා සමහර ඩිසිෂන්ස් වල ප්‍රමාදයන් කලින් තිබිලා තියෙනවා. ඉතින් අපිට ඒ පොලිසි ඩිරෙක්ටිව් ටික අපි ආයතන වලට ලබා දීලා තියෙනවා, විශේෂයෙන්ම මේක කොහොමද කරන්න කියන එක. එතකොට ඒ පරිවර්තනයේදී අපිට මේ අවුරුදු දෙක ඇතුළත ලොකු වෙනස්කම් කිහිපයක් කරන්න පුළුවන් වුණා. දැන් අපි රිනෝබල් ගන්න ඕනත්, අපි පුනර්ජනනීය බල ශක්තිය ගන්න ඕනත්, ඒකත් ඇත්තටම අදාළ මුදලට ගන්න ඕන. එතකොට අපේ ආණ්ඩුව එනකොට යම්කිසි ඇග්‍රිමන්ට් එකක් තිබුණා, එක යුනිට් එකක් රුපියල් 25ට ගන්න සුළං විදුලි බලාගාර වලින්. එතකොට අපිට ඒ අදාළ ආයතනත් එක්ක සාකච්ඡා කරා, අපිට අඩුම ඩොලර් 105කටවත් දෙන්න, ඩොලර් 108ට තිබුණේ, ඩොලර් 105ටවත් දෙන්න කියන එක ඇග්‍රිමන්ට් එක ඒගොල්ලන්ට මීට් කරගන්න බැරි වෙන හින්දා අපි වෙනම ටෙන්ඩර් කරා. මේක ආව ඩොලර් 103යි ගන්නකට. රුපියල් 25 රුපියල් 12ට අඩු වුණා. දැන් මේ ප්‍රොජෙක්ට් එකේ මම හිතන්නේ මේ අවුරුද්ද
6: අවසානයේ
5: 100කින් අඩු වෙලා තියෙනවා. මේ ප්‍රොජෙක්ට් එකේ යම් කිසි ප්‍රමාණයක් අපිට මේ අවුරුද්ද වෙනකොටම කමිෂන් කරගන්න බැරි වෙයි. වැඩේ පටන් ගන්න පුළුවන් වෙයි අපිට බොහෝ දුරට. ඒතකොට ඒකෙනුත් අපිට ලොකු වාසියක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අපි අලුතෙන් දාපු ටෙන්ඩර්ස් විශාල ප්‍රමාණයකට බොහෝ දුරට අපි උත්සාහ කරන්නේම කැම්පිටිටිව් බිඩින් තරඟකාරී ක්‍රමයකට අපේ ලංසු කෙන්දවල වැඩ කරගන්න. එතකොට ඒවටත් ඉතාමත්ම හොඳ තරඟකාරී මිලවල් ලැබිලා තියෙනවා. දැන් අපිට ඊළඟ ප්‍රශ්නේ තමයි තියෙන්නේ, දැන් අපිට ලේසියෙන්ම ගන්න පුළුවන් පුනර්ජනනීය ශක්ති ප්‍රභවය තමයි සූර්ය ශක්තිය, සූර්ය බලයෙන් ගන්න එක. ඒක දැන් අපිට වෙලා තියෙනවා දහවල් ප්‍රමාණය අවශ්‍ය වටතාවයට වඩා වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය වීම. එතකොට ඒක දැනට ගබඩා කිරීමේ
6: ප්‍රවෘත්තියක් වෙනවා ඔබේ ප්‍රධාන පද්ධතිය විසඳි කරගන්න කියලා.
5: ඔව් ඒකත් කතා කරමු.
6: මේක නිතර කතා කරමු. මොකක්ද ඒකට හේතුව?
5: ඇත්තටම ඒක තමයි අපිට සාමාන්‍යයෙන් දැනට ආසන්න වශයෙන් සූර්ය බල ශක්තියෙන් හදන සෝලාර් සිස්ටම් වලින් හදන අපේ විදුලි බලය මෙගාවට් 3000ක් විතර ඉන්ස්ටෝල් වෙලා තියෙනවා. මෙගාවට් 3000 කියලා කියන්නේ විශාල ප්‍රමාණයක්. ඉතින් රටේ විදුලි ඉල්ලුම ගත්තොත් විශේෂයෙන්ම අපි රාත්‍රියේ වැඩිම ඉල්ලුම තියෙන්නේ දහවල් වැඩිම ඉල්ලුම තියෙන්නේ ආසන්න වශයෙන් 2600ක් වගේ 700ක් වගේ ප්‍රමාණයක් තමයි ඉල්ලුම තියෙන්නේ. එතකොට එතනින් ගත්තත් අපිට තව ප්‍රශ්නයක් තියෙනවා. අපිට ඔක්කොම ප්ලාන්ට් එක වැහුවත් අපේ ගල්ලංගුරු ප්ලාන්ට් එක වහන්න බෑ. තරගල්ලංග ප්ලාන්ට් එක වේස් ලෝඩ් එකක් විදිහට දුවන්නේ. එතකොට අපිට අඩුම එක දිව්වත් මෙගාවට් 600ටවත් දුවන්න වෙනවා.
6: ඇයි වහන්න බැරි කියලා?
5: ඒක එහෙම ඕෆ් කරොත් ඒක ඔන් කරන්න තව දවස් දෙක තුනක් යනවා. එතකොට රාත්‍රිය අනිවාර්යෙන් දුවන්න
6: බෑ. අක්‍රිය වෙලා තිබ්බම විදුලිය කැපෙන්නේ දවස් කීපයක් ඒ නිසා.
5: නෑ ඒක එහෙම සිද්ධියක් අපි ආණ්ඩු කාලෙදී එහෙම කියන්නේ අක්‍රිය වෙලා සිද්ධිය يعني සාමාන්‍යයෙන් එහෙම
6: වුණොත් පසුගිය කාලේ වෙච්ච දේවල් එහෙම
5: කියන්නේ. يعني ඒක අපේ පාර තුනක් තියෙනවානේ. අපිට වෙන ප්‍රබෝලින් ගන්නත් පුළුවන්. එතකොට 600ක් ඒක අනිවාර්යෙන් අපිට දුවන්න වෙනවා. මම කැල්කියුලේෂන් වලින් කිව්වොත් 600ක් දුවන්න වෙනකොට අපිට 2800යි දැන් තියෙන්නේ. එල්ලුම 2600 නම් එල්ලුම තියෙන්නේ අපිට ගන්න පුළුවන්. ඊතුරු ටික ඔක්කොම සෝල් වලින් ගත්තා 2000යි. ඒතකොට අපේ රටේ ඉන්ස්ටෝල් කරපු කැපැසිටි එක දෙනු 3000. ඒතකොට 600ක් 700ක් අපිට හැමදාම ඇක්සස් දවල් වරුවේ ඒ අදාළ අවස්ථාවලදී වැඩිපුර විදුලිය ජනනය වෙනවා නම් සූර්යාලෝකය තියෙනවා නම් ඒ ඇක්සස් එකක් තියෙනවා. ඒ ඇක්සස් එකට තමයි අපි බෙස් සිස්ටම් එක, බැටරි එනර්ජි ස්ටෝරේජ් සිස්ටම් එක හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක අපිට පුළුවන් වෙයි ඒ අදාළ ඇක්සස් එනර්ජි ටික ඒ වෙලාවේ මේ බැටරි සිස්ටම් එකට අරගෙන අදාළ අවස්ථාවවලදී අපිට ඩීසල් වලින් දුවන්න සිද්ධ වෙනවා. රාත්‍රී කාලේට HFO වලින් දුවන්න සිද්ධ වෙනවා. අන්න ඒ කාලේ අඩු කරගන්න තමයි අපි මේ බැටරි සිස්ටම් එක අරන් ඇවිල්ලා තියෙන්නේ. මේ බැටරි වැඩිපුර එන්න ගමන්ම තවදුරටත් සෝල දෙන්න පුළුවන් අවස්ථාවක් අපිට ඇති වෙනවා. මේ හැමංගෙටම අදාළව සම්ප්‍රේෂණ පද්ධතිත් ඕන වෙනවා. ඒ කියන්නේ එකට ගැට ගෙහිච්ච ලොකු ජාලයක් තියෙන්නේ. අපිට ඕන ඕන විදිහට ගන්න බැරි ප්‍රශ්නේ තමයි එතන තිත්ත වෙලා තියෙන්නේ. මට අහපු ඊළඟ ප්‍රශ්නේ තමයි මම හිතන්නේ ඇයි අපිට ඕෆ් කරන්න කියන්නේ කියන එක. එතන තියෙන ප්‍රශ්නේ මේක තමයි. මේ
4: සූර පැනල පද්ධතිය, ජාතික පද්ධතිය ඉවත් කරගන්න
5: කියන එක
4: පාට ප්‍රශ්නයක්
5: තියෙනවා. එතන තියෙන ප්‍රශ්නේ තමයි මේ අර අපිට අවශ්‍යතාවය 2600යි 700යි නම් 3000ක් 3500ක් අපේ සිස්ටම් එකට ආවොත් ඒ සිස්ටම් එක කැලැප්ස් වෙනවා. ඒකට මොකක් හෝ හින්දා පහුගිය කාලේ ගත්ත තීරණ වලින් ඒක මොනිටර් කරගන්න පුළුවන් ක්‍රමයක් අපේ රට ඇතුලේ තාම හරියට නැහැ. ඒ කියන්නේ දැන් අපේ ගෙදර රූෆ්ටොප් සෝලර් එකක් තියෙනවා නම් ඒක පද්ධතියට ඒ වෙලාවේ අවශ්‍ය නැත්තම් වැඩි නම් ඒක ඕෆ් කරගන්න හෝ ඒක කන්ට්‍රෝල් කරගන්න
4: සංග්‍රහම ගියා. සූර්ය බල ශක්ති සංග්‍රහම සංග්‍රහම ගිහින් තියෙන. එතකොට මොනිටරින් සිස්ටම් එක නැතුවද?
5: මම මොනිටරින් සිස්ටම් එකක් නැහැ. මොනිටරින් කියන්නේ කන්ට්‍රෝලබල් සිස්ටම් එකක් නැහැ. කොතනින් කොච්චර ප්‍රමාණයක් කියලා අධීක්ෂණය කරන්නත් බෑ. එහෙම නැත්නම් අපිට සෙන්ට්‍රල් එක තැන කියලා අපි හිතමු හැමෝගෙම ඕෆ් කරන්න හොඳ නැහැනේ. තොර අපිට මොකක් හරි තියෙනවා නම් percentage එකකින් ඒ වෙලාවේ හැමෝටම අඩු කරොත් ප්‍රශ්නයක් නැහැ. ඒකට ඒ වගේ එකක් අර සිස්ටම් එකකට යන්න පුළුවන් ක්‍රමයක් අපේ ඇතුලේ නැහැ.
4: දැන් ඒකෙන් ක්‍රමයක් හැදෙනවා.
5: අපි ඒ ක්‍රමය දැන් ටෙන්ඩර් කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙන බොහෝ දුරට කිලෝවොට් 300ට වඩා වැඩි රූෆ්ටොප් සෝලා තියෙන හැම එකකෙනාට මේ මොඩම් එක ඉන්ස්ටෝල් කරන්න. ඉන්ස්ටෝල් කරලා එතනින් අපි මොනිටර් කරන්න. ඒ මොනිටර් කිරීම ආවට පස්සේ අපිට කාටවත් ඕෆ් කරන්න කියන අවශ්‍යතාවය නැති වෙයි. බොහෝ දුරට අපි හිතන ලබන ජනවාරි විතර වෙනකොට මේ ප්‍රශ්නේ නැති වෙයි. එතකොට අපිට ඊළඟ ප්‍රශ්නේ එන්නේ අපි අඩුවෙන්ම පාවිච්චි කරන දවස් තියෙනවා. සෙනසුරාදා දවස්, පොය දවස්, විශේෂයෙන්ම නිවාඩු දවසකට සෙට් වෙනවා. අපි හිතුවත්
4: බඩකලට කර්මාන්තශාලා
5: ගැන කියන්නේ සිංහල හින්දු අලුත් අවුරුදු දවස, ඊට පස්සේ වෙසක් දවස, පොසොන් දවස, ක්‍රිස්මස් එකේ අන්තිම දවස් ටික, මේ ප්‍රශ්නේන දවස් ටික, මේ දවස්වල තමයි ඇත්තටම අපි අවශ්‍යතාවයට වඩා වැඩිපුර ප්‍රමාණයක් අපිට ජනනය වෙන්නේ. අනේ ඒ වගේ දවස්වලට කන්ට්‍රෝල් බිල් යුනිට් එකේ මොඩම් එකක් අපි හයි කරනවා. එතකොට අපි NSO එකට පද්ධති පාලනයට අවස්ථාව හම්බෙනවා. ඒ පිළිබඳව හොඳ තීරණ ටිකක් අරගෙන අපිට අවශ්‍ය විදිහට ඒක පද්ධතිය පාලනය කරගන්න.
4: හොඳයි, අපි පළමු විරාමයට යමු. අද සුදානම් වන්නේ පද්ධතිය සම්බන්ධයෙන් සහ බැටරි කතාව සම්බන්ධයෙන් අපි විරාමයෙන් අනතුරුව කතා කරන්න සූදානම්. අද දවසේදී අපි කතා බහ කරන්නේ බලශක්තිය බලගැන්වීම සහ රටේ අනාගත දිශානතිය පිළිබඳව. නැපොලිටික්ස් රින් අද සාකච්ඡාවට එක්වන්නේ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කමිල්ලාස් මහතා. කෙටි විරාමයකට යමු. විරාමයෙන් අනතුරුව අපි රැදී සිටින IT ලාංකික සහභාගී ඩිජිටල් ප්‍රවේශණයේ

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස් එන්නේ මාරාන්තිකයි.
1: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
0: ඩෙංගු මාරාන්තිකයි.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.
0: කැමතිම ලක්කඩ වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කඩ YouTube නාලිකාවට.
4: ලක්කඩ YouTube channel එක දැන්ම subscribe කරන්න.
0: ලක්කඩ Radio ITN. දශක තුනක ලක්කඩ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය. ලක්කඩ Golden Voice.
5: අපි
0: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්
6: From the channel that shaped generations, from the stories you grew up with, movies that resonate, musicals that ignite the soul, documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

0: විරාමයෙන් අනතුරුව ඔබ ඇලිත් එක්වන්නේ ඔන් එයා පොලිටික්ස් සමග. දවසේදී අපගේ සාකච්ඡාවට එක්වන්නේ බලශක්ති නියෝජ්‍ය අමාත්‍යාර්කම් එල්ලස් මහතා. අප බලශක්තිය සම්බන්ධයෙන් තමයි සාකච්ඡා කරමින් සිටින්නේ. විදුලි බල සම්ප්‍රේෂණය පද්ධතිය, බැටරි බැකප් එක කතා කරමින් සිටින්නේ. බැටරි බැකප් සිස්ටම් එක ඉන්සුලේෂන් එක පරක්කුද කියලා කතාවක් යනවා.
1: එහෙම නෑ මං හිතන්නේ.
0: ස්ථාපනය කිරීම ප්‍රමාදද?
1: ප්‍රමාදයක් නම් නැති වෙයි මං හිතන්නේ. මේ මාසේ විතර එනකොට අපිට ගොඩක් දේවල් සිස්ටම් එකට, මේ මාසේ සහ ඊළඟ මාසේ එනකොට ඒ පළවෙනි ටෙන්ඩර් එකට අදාළ මෙගාවට 160 නැත්නම් මෙගාවට 140 බැටරි ස්ටික් අපිට සම්බන්ධ කරගන්න පුළුවන් වේගෙ. මං හිතන්නේ අවසාන අධ්‍යයනයේ තියෙන්නේ සියලු බැටරි පද්ධති සම්බන්ධ කර ගැනීම. ඒත් එක්කම අපේ ඊළඟ බැටරි පැකප් එක අදාළ කියන්නේ මෙගාවට 256 ලබන 4 වෙනිදා, කියන්නේ මේ මාසේ 4 වෙනිදා ටෙන්ඩර් එක ක්ලෝස් වෙනවා. ඒකට ඒකත් අපිට පුළුවන් තරම් ඉක්මනට අපිට ගන්න පුළුවන්. ඒකට එතන තියෙනවා 256 160 ආසන්න වශයෙන් 410ක් විතර. ඊට පස්සේ තව 150ක ටෙන්ඩර් එකක්, අපි විශේෂ ටෙන්ඩර් එකක් ෆ්ලෝට් කරලා තියෙනවා. ඒකත් මේ මාසේ ක්ලෝස් වෙනවා. ඒක තියෙන්නේ විශේෂයෙන්ම දැනට එක්සිස්ටින් ඉන්න සෝලර් සප්ලයර්ස්ලට. ඔබතුමා කලින් යහුවේ අර ඉන්න කට්ටියට ඕෆ් කරන්න කියනවා නේද කියලා. ඒගොල්ලන්ටත් පුළුවන්. ඒගොල්ලන්ට විතරක් විශේෂයෙන්ම හඳුන්වලා දීපු ටෙන්ඩර් එකක් තියෙනවා මෙගාවට 150ක. ඒගොල්ලන්ට විතරක් සහභාගී වෙන්න පුළුවන් බැටරි බෑකප් එකකට අදාළව ටෙන්ඩර් එකකට. එතකොට ඒකත් මේ මාසය තුනට අපිට අවසන් කරගන්න පුළුවන් වෙයි. ඒකට අදාළ ටෙන්ඩර් එක ක්ලෝස් කරගන්න. එතකොට එතනින් තව 150ක් එතනින් ඒකත් එකතු කරොත් 560ක් විතර වෙනවා. ඒ වගේම දැනටත් ටෙන්ඩර් ඉවලුේෂන් එකේ යන තව බැටරි බෑකප් එක මෙගාවට 100ක් තියෙනවා. ඒකත් අපිට පුළුවන් තරම් ඉක්මනට සිස්ටම් එකට ගේන්න උත්සාහ කරගෙනම ඉන්නවා. ඒ වගේම ඊළඟ එක තමයි අපේ සියඹලාණ්ඩු තව බැටරි බෑකප් සිස්ටම් එකක් ටෙන්ඩර් වෙන්න තියෙනවා. ඒ වගේම තව මෙගාවට 100ක විතර තව ටෙන්ඩර් එකක් ළඟදීම ෆ්ලෝට් වෙන්න තියෙනවා. ඉක්මනින්ම මේ ටික සිස්ටම් එකට එනවා. ඒත් එක්කම අපිට මහජන උපයෝගී තව ගමිස්මින් ෆීඩින් ටැරිෆ් එකක් දීලා තියෙනවා බැටරිස් වලට. ඒකනුත් අපි යම්කිසි ප්‍රමාණයක් මෙගාවට් ප්‍රමාණයක් ඉක්මනින්ම සිස්ටම් එක ඇතුළට මාස කිහිපයක් ඇතුළත ගන්න පුළුවන් නම් ගන්න උත්සාහයක යෙදලා ඉන්නවා. අපි හිතනවා මේක ලොකු සංග්‍රාමයක් විදිහට මේ දවස්වල යනවා. එතනින් අපිට ලොකු වෙනසක් කරගන්න පුළුවන් වෙයි. ඒත් එක්කම අර ජනතාව අතර පොඩි ප්‍රශ්නයක් අපින් අහන හැම වෙලේම මේ සෝල වලටයි දෙන්නේ නැත්තේ කියලා. ඒකත් අපිට මේකත් එක්කම විවෘත කරගන්න පුළුවන් අවස්ථාවක්
0: තමයි. ඇයි දෙන්නේ නැත්තේ?
1: ඒක නම් දැනට තියෙන ප්‍රශ්නේ. අපිට සප්ලයි එක වැඩි වෙලා තියෙනකනේ. ඒකට මේකත් එක්ක අපිට ඒක නම්
0: සෝල දේශීය ආයෝජකින්ද දේශීය අයට දෙන්නේ නැහැ, විදේශයට විතරක් දෙනවා කියලා එහෙම තැනක්
1: තියෙනවා. මම හිතන්නේ එහෙම එකක් නැහැ. මොකද දැන් අපේ අන්තිමට තිබ්බ ලොකුම ටෙන්ඩර් එකක් විදිහට ගියේ වින්ඩ් එකේ ටෙන්ඩර් එක. ඒක දෙන්නෙත් මම හිතන්නේ දේශීය ආයෝජකයෝ. මෙගාවට 160 බැටරි ටෙන්ඩර් එක දෙන්නෙත් සම්පූර්ණයෙන්ම දේශීය ආයෝජකයෝ. වගේම දැනට 250කටත් දේශීය ආයෝජකයෝ ගොඩාක් උනන්දුවෙන් අපිත් එක්ක කතා කරලා තියෙනවා. අපි සහභාගී වෙනවා කියලා කියලා තියෙනවා. ඊට පස්සේ අපේ අනිත් ටෙන්ඩර්ස් වලට විශේෂයෙන්ම සෞර බලාගාරය පිළිබඳවත් අපි මේ සෙබලාණ්ඩුව පැත්තේ ආරම්භ කරා. එකක් දේශීය ටෙන්ඩර් එක. ඇත්තටම මේ දේශීයකට ගියපු නැති තරම් අපි උත්සාහ කරලා තියෙන්නේ හැමෝටම එන්න පුළුවන් විදිහට හදන ඉන්ටර්නැෂනල් ටෙන්ඩර්ස් තමයි. ඉතින් මේ ආයෝජක සමහරලාට මහා ප්‍රමාණ ආයෝජක වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ මේ මූල්‍ය අවශ්‍යතා සමහරලාට විදේශ බැංකුවලින් පොර ලබා ගන්න ඇති. ඒක ඉතින් මම හිතන්නේ ගොඩක් හොඳ තත්ත්වයක්. අපේ ඩොලර්ස් වලටත් ඒක හොඳ තත්ත්වයක්. එහෙනම් මේ එහෙම විදේශිකයන්ට විතරක් නෙමෙයි හැමෝටම අපේ රජය යටතේ අවස්ථාව හම්බෙලා තියෙනවා. මම හිතන්නේ අපේ රජය ආවට පස්සේ ඔක්කොම වගේ දේශීය ආයෝජකය තමයි සහභාගී වුණේ.
0: දැන් ඔය බලශක්ති මාෆියාවක් ගැන පහුගිය දවස්වල කතා බහ වුණා. ඖෂධ මාෆියා වගේ බලශක්ති මාෆියා ගැන දැන් මේ මාෆියාවක උදනක් තියෙන්නේ. දැන් අපි පුනාජනනී බලශක්තිය ගමන් කරනකොට බාධා කිරීම තිබෙනවද? නිලධාරීන්ගේ සහාය හම්බෙනවද? ඉංජිනේරුවන්ගේ සහාය හම්බෙනවද?
1: සහාය අපිට උපරිම වශයෙන් හම්බෙනවා.
0: දැන් කොතනද තියෙන්නේ කියලා නියෝජ්‍ය අමාත්‍යට මම අහන්න කැමතියි.
1: සහයෝගයේ උපරිම වශයෙන්ම හම්බෙනවා. එතකොට මාෆියාවක් වගේ දෙයක් අපිට නම් තේරෙන දෙයක් නෑ. සමහර සමහර ඉන්ට්‍රස්ටස් තියෙනවා. සමහරුන්ට පුනර්ජනනීය බල ශේෂ්ත්‍රය පිළිබඳ ලොකු ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා. සමහරුන්ට කන්වෙන්ෂනල් මෙතඩ් එක ගැන ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා. ඒකට ඒ පිළිබඳව අපි සාකච්ඡා කරලා අපි මැද තැනකට එන්න ඕනේ. කියන්නේ සමහරව හිතුවත් මෙහෙම එකක් ඩීසල් වලින් එක යුනිට් එකට රුපියල් 100ක් 120ක් යනකොට ඒකට සාපේක්ෂව බැටරි වල ප්‍රයිස් එක දෙන එක වැරදිනේ. ඇත්තටම දන්නවනේ බැටරි වලට යන ප්‍රයිස් එකට තමයි හැටියට අදාළ ප්‍රයිස් එක දෙන්න ඕනේ. එතකොට තමයි අපිට පුළුවන් මේ සාමාන්‍ය අවුරුදු 4කින් 5කින් 6කින් තමන්ගේ ආයෝජනය රකව කරන්න පුළුවන් ප්‍රයිස් එකක් දෙන්න ඕනේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ යන්නේ ඒක. ඒ කියන්නේ අපි දැනට අපිට අන්තිමට ආව බැටරි ටෙන්ඩර්ගේ ප්‍රයිස් එක රුපියල් 18යි 20 අතර ප්‍රමාණයක් ආව යුනිට් එකකට. දැන් ඒ වගේ තරණකාරී මිල ගණන් යටතේ හරිම ප්‍රයිස් එක ජනතාවට දෙන්න. මොකද අපිට අනිත් පැත්තෙන් පොරොන්දුක් තියෙන ජනතාවට අපි 130කින් විදුලි බිල අඩු කරලා දෙනවා කියන්නේ. එතකොට අන්න ඒක කරන්න නම් අපිට හරි මිලට මිලදී ගන්න සිද්ධ වෙනවා. අන්න ඒ වගේ වැඩ කටයුතු ටිකක් තමයි මේ දවස්වල සිද්ධ වෙන්නේ. ඉතින් ඒකදී විශේෂයෙන්ම අපේ අමාත්‍යංශය වගේම සිස්ටම් කන්ට්‍රෝල් එක වගේම අපේ ජනන ආයතන IGL එක වගේ විශේෂයෙන්ම මහජන උපයෝගිතා කොමිසමත් එක්ක ලොකු සාකච්ඡා ප්‍රමාණයක අපි යනවා. ඉතින් ඒ පිළිබඳව විශේෂඥයන්ගේ මත 100%ක් හැම වෙලේම එකම මතයන එක කොහොමත් කවදාවත් ලෝකෙක හේවත් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒක අපි රටේ ජනතාවගේ සුබ සිද්ධිය සඳහා ගන්න උත්සාහය තමයි අපි අමාත්‍යංශ විදියට ආණ්ඩුව විදියට ඇදලා ඉන්නේ.
2: හොඳයි. විදුලි බිල ඔබට thank you. විදුලි බිල තීරණය කරන කවුද? ඇත්තටම ආණ්ඩුව නැත්නම් මහජන උපයෝගිතා කොමිසම නැත්නම් ජාත්‍යන්තර මුල්‍ය ආර මුද්‍රද? ඔය තුනෙන් කවුද?
1: දැනට තියෙන බලතලනුව තියෙන මහජන උපයෝගිතා කොමිසමට. එතකොට සාමාන්‍යයෙන් අපි විදුලි බල ශේෂ්ඨයන විසින් NSO එක කලින් CB එක තමන්ට අදාළ වියදම් සම්බන්ධයෙන් සහ ඉදිරි කාර්තු සඳහා වන මේක මොකද්ද ඇස්තමේන්තු ඒක ප්‍රෙඩික් කරලා හදන එකක් තියෙන ඇස්තමේන්තු කරලා ඒකට අදාළ ඩොකියුමෙන්ට්ස් ටික සබ්මිට් කරන්න ඕන. මහජන උපයෝගිතා කොමිසමට ඒගොල්ලෝ ඒක රිවියු කරලා තමයි රේට් එක පිළිබඳ තීරණයක් දෙන්නේ. දැන් මේ සමහරලාට රජයේ විදියට මැදිහත් වෙන්න පුළුවන් වෙන්නේ අපි අර සබ්සිඩරිස් දෙනවා. දැන් ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ ආපු ප්‍රශ්නෙට රුපියල් බිලියන 15ක් භාණ්ඩාගාරයෙන් ජනාධිපතිතුමා අපිට ලබා දුන්නා. මේ කාණ්ඩවල ඉන්න අයට මේක විදුලි බල වැඩිවීම අඩු කරගන්න. කියන්නේ නැත්නම් මේ බිලියන 15ත් අපි මිනිසුන්ගෙන් එකතු කරගන්න වෙන්නේ. අනේ ඒ වගේ එකකට අපිට මැදිහත් වෙනව ඇරෙන්න PCSL එක හරහා තමයි ඒකට අදාළ මෙල තීරණය කිරීම ටික 100%ක් සිද්ධ කරන්නේ. එතකොට ඔබතුමාට අනිත් ප්‍රශ්නයකට IMF එක සම්බන්ධ වෙනවාද කියන එක IMF කිසිසේත්ම ඒකට සම්බන්ධ වෙන්නේ නැහැ. IMF එකේ නිර්දේශ තියෙන්නේ කිසිසේත්ම මේ කියන්නේ මිල ගලපන්න. කියන්නේ තමන් යන පිරිවැය අදාළ පාරිභෝගිකයකින් හෝ අවිධන්ත විදියකට හෝ ඒක ලබා ගන්න කියන එක.
2: පිරිවැය ආවරණය කරගන්න කියන එක.
1: මොකද ඒක නැතුව ගිහිල්ලා තමයි 2022 වෙනකොට රුපියල් බිලියන 400ක 500ක ණය ගොඩක් එක්ක සම්පූර්ණ විදුලි බල ශේෂ්ත්‍රය කඩාවැටලා පැය ගාණක් විදුලිය කපන්න වෙලා ඒක සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපිට ඒක කරන්න ගියොත් ඉස්සර වගේ මේ 2014 වෙනකම් 22 වෙනකම් කිසිම වෙනසක් කරේ නැහැ. කින් ගැලපුවේ නැහැ. ඒක හින්දා තමයි මේ පෙට්‍රෝලියම බිලියන 800ක් විතර මේක බිලියන 400ක් විතර ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක. ඒ ප්‍රශ්නේ අපිට දැන් කරන්න ඕනේ. දැන් අපි කරොත් මාස කිහිපය දුවන්නේ. ඒ කියන්නේ එහෙම අපිට යන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඉතින් අපි හිතනවා ඒකත් එක්ක අපිට මේ ආණ්ඩුවේ මැදිහත් වීම දෙන්න වෙන්නේ අර කියන්නේ ආයතනයේට පාඩුවක් නොවන විදිහට තමයි ආණ්ඩුව මැදිහත් වීම සිද්ධ කරන්නේ.
2: විදුලි කැපීම දැන් එල්ලිනෝ තත්ත්වයක් ගැන සාකච්ඡා කරන බරපතල විදිහට විදුලිය කැපීමක් ඇයිද පැය කීපයක හෝ මේ තත්ත්වයක් එක්ක එවැනි සාකච්ඡා මට්ටමක තිබෙනවද?
1: දැනට තියෙන තත්ත්වයන් එක
2: හෝ ඊට පූර්ව සූදානම් තිබෙනවද?
1: දැනට තියෙන තත්ත්වයන් එක විශේෂයෙන්ම අදත් අපිට මීටින් එකක් තිබුණා ඕටෝ මැනේජ්මන්ට් සෙක්‍රටේරියට් එකත් එක්ක. අද වෙනකොට මම හිතන්නේ ගියවට් පැය 800 ගානක විතර රිසර්ව් එකක් අපිට දිනන ඉල්ලිනුත් තත්ත්වය ගැන පුරෝගතනය කළත් අපිට කොහොම හරි පහුගිය මාසේ යම් කිසි රෝග වර්ෂාමය තත්ත්වයක් අපිට හම්බුණා. එතනින් ලොකු ආසියක් අපිට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම අපේ ජලාශවල යම් කිසි මට්ටමක ජලය මේ දවස්වල ඇති වෙන්න අපිට පිරලා තියෙනවා. කියන්නේ 100%ක් නෙමෙයි 60%කට වඩා ආසන්න ප්‍රමාණයක් දැනට පිරලා තියෙනවා. ඒකෙනුත් අපිට වාසියක් ඇවිල්ලා තියෙනවා. දැන් එල්ලිනු තත්ත්වය සම්බන්ධයෙන් අපි දිගින් දිගටම අමාත්‍යංශ කිහිපයක් එකතු වෙලා විශේෂයෙන් ඕටෝ මැනේජ්මන්ට් සෙක්‍රටේරියට් එකේ වාර මාර්ග එක ඕටෝ බෝඩ් එක බලශක්ති අමාත්‍යංශය ඒ වගේම මන ජීවී එක ඒ හැම එකක්ම එකතු වෙලා අපි ඩිසිෂන්ස් ටික හැම වෙලෙම ගන්න කොහොමද මේ වතුර ටික කළමනාකරණය කරගන්නේ කියලා. දැන් අපි හිතනවා එකෙන් අපිට විශේෂයෙන් කළමනා කර ගන්න පුළුවන් වෙයි මේ අවුරුද්දේ විශේෂයෙන්ම. අපිට ප්‍රශ්න එනවා නම් එන්න තියෙන ඊට පස්සේ එන්න පළවෙනි කාර්තුවේ ලැබුණ අවුරුදු
2: 27
1: 27 පළවෙනි කාර්තුවේ
2: මාර්තු අප්‍රේල් යම් හේකින් ජල විදුලි නැතුවම අපිට යන්න ඕන. ජලනය නැතුවම යන්න ඕනත් අපි තමයි කෘෂි කර්මාන්තය සඳහා මේ වතුර ටික තියා ගන්න ඕනා කියලා අපි නිකන් සාමාන්‍යම නොවෙන්නේ නෙමෙයි. නමුත් එහෙම තත්ත්වයකටම ගියොත් අපිට විදුලිය ස්ථාවර කරගන්න පුළුවන් වෙයිද?
1: ජල විදුලිය නැතුවම යන තත්ත්වයක් සාමාන්‍යයෙන් උදා වෙන්නේ නැහැ. කියන්නේ අපිට අනිවාර්යයෙන් මේ තියාගත්ත රිසර්ස් ටික කුෂිකර්මාන්තයට දෙන්න වෙනවා, පානීය ජල අවශ්‍යතාවලට දෙන්න. එතකොට අපිට බහින් ටික කරගන්න පුළුවන්. එතකොට අපිට සමහර ප්ලාන්ට්ස් තියෙනවා, විශේෂයෙන්ම රන් ඔෆ් ප්ලාන්ට්ස් කියලා. ඒ කැපැසිටි එකක් තියෙන එකක් නෙමෙයි, වැස්සාවොත් තමයි ඒක දුවන්න පුළුවන්. ඒ වගේ ප්ලාන්ට්ස් අපිට පාවිච්චි කරගන්න බැරි වෙනවා. මේ පිළිබඳවත් ඔක්කොම සාකච්ඡා කරලා තමයි අපි අර මම කිව්වේ බැටරි පද්ධතිය තමයි අපිට ගන්න පුළුවන් ඉමීඩියට්ම සොලූෂන් එක. ඒක සඳහා අපි ටෙන්ඩර්ස් විශාල ප්‍රමාණයක් ඇඳවන්න ලෑස්ති කරලා තියෙනවා. ඒ වගේම ෆීඩින් ටැරිෆ් එකෙන් මේ රේට් එක දීලා ගන්න ප්‍රමාණයකටත් අපි දැන් මොකදන් PCSL එකෙන් අවශ්‍ය ඩොකියුමන්ට් ටික පහුගිය සතියේ පබ්ලිෂ් කරා. ඉතින් ඒකටත් අපි ඉන්ටර්වෙන් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් මම හිතන්නේ ඒකත් එක්ක අපිට විශාල ප්‍රමාණයක වාසියක් ලබා ගන්න පුළුවන් වේ. විශේෂයෙන්ම අපේ බලාගාර ටික හරියට මේන්ටේන් කරන වැඩෙත් දැන් අපි පටන් අරන් තියෙනවා. ඉතින් මේ අදාළ තත්ත්වයන් වලදී බ්‍රේක්ඩවුන්ස් වලට නොයා ඉන්න. ඉතින් ඒ උපරිම උත්සාහයක යෙදලා ඉන්නවා. හැම දෙයක් සිද්ධ නොවේ ඉන්න අපි බලාපොරොත්තු වෙන හැම එකක් වෙන්නේ සිද්ධ වෙන්නේ නැති වේ කියලා.
2: හරි. ඒ ළඟ ඈතර ගියාමත් දුරට ගියාම 2030 වගේ වෙනකොට ඉල්ලු මේ ලොකු වැඩිවීමක් එන්න පුළුවන් දේවල් තියෙනවා. මේ සඳහා සූදානම කොහමද?
1: සාමාන්‍යයෙන් ඉන්න
2: බලාගාර ජනනේ ටෙක්වින්
1: සාමාන්‍යයෙන් අපි ගත්තොත් අපිට එම අවුරුද්දෙම දැන් ඉල්ලුම වැඩි වෙනවා. කියන්නේ ආර්ථිකයේ ප්‍රසාරණය වෙනකොට එන්නේ ඉල්ලුම වැඩි වෙනවා. විශේෂයෙන්ම දැන් අපි රට ඇතුළේ EVs විශාල ප්‍රමාණයක් කලාපේ ගත්තොත් ප්‍රතිශතයක් විදිහට ඉන්දියාවට
2: අතට
1: මැලේසියාවට වඩා වැඩි ප්‍රමාණයක් EVs අපේ රටට තමයි අවිලා තියෙන්නේ. ඒතකොට ඒකත් එක්කත් අපිට හොඳ ඉල්ලුමක් තියෙනවා. දැන් ඒකටත් අපි කේට කරන්න ඕනේ. වගේම අපේ කර්මාන්තවල යම් කිසි පණක් ඇවිල්ලා තියෙනවා කියලා විශ්වාස කරන රට ටිකක් දුවන්න පටන් අරන් තියෙනවා කියලා. ඒකත් එක්කත් ආසන්න වශයෙන් හැම අවුරුද්දකම මෙගාවට 150-200 එක වැළවීමක් අපි මේ දවස්වල දැක්ක 2022 න් පස්සේ. ඒකට ඒකත් එක විදිහක ආර්ථිකයේ යම් ඉන්ඩිකේට් එකක් කියලා අපි හිතනවා. ඉතින් ඒකට අදාළව අපි විශේෂයෙන්ම යම් කිසි තීරණයකින්නවා මේ ඉන්ධන මත, ඒ කියන්නේ පොසිල් ඉන්ධන මත අදාළ වන බලාගාරවලට තවදුරටත් නොයා ඉන්නමු කියන ඩිසිෂන් එකේ ඉඳගෙන අපි විශේෂම පුනර්ජනනීය බල බලාගාරවලට අදාළ වැඩ කටයුතු ටික කරගෙන යනවා. ඉතින් අර මම කලින් කිව්වා වගේ 2029 විතර වෙනකොට බැටරි අපි ආසන්න වශයෙන් 1500කට වඩා වැඩි මෙගාවොට් ප්‍රමාණයක් ගන්න දැනටත් සැලසුම් කරලා තියෙනවා. ලබන අවුරුද්ද වෙනකොට එතනින් 600කට වඩා වැඩි ප්‍රමාණයක් අපිට ගන්න පුළුවන් වේ සිස්ටම් එක ඇතුළට. දෙවැනි එක තමයි ඊට සාපේක්ෂව අපේ සූර්ය විදුලි බලාගාර ටික දැන් අපි ගත්ත 2025 අවුරුද්දේ ආසන්න වශයෙන් මෙගාවට 1000ක් විතර අපේ සිස්ටම් එකට එකතු වුණා. බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ තව මෙගාවට 700ක් 800ක් දැනට සයින් කරලා තියෙන ඒවා අපේ සිස්ටම් එකට එකතු වෙවි කියලා. ඊට පස්සේ වැදගත්ම එක තමයි අපේ වින්ඩ්, ඒ කියන්නේ සුළඟ විදුලි බලාගාර ටික. දැනටත් අපි මුල්ලිකුළුම් වල 50 100ක් ටෙන්ඩර් කරලා ඒවෝට් කරලා තියෙන්නේ. වගේ මන්නාරම අයිලන්ඩ් එකේක මම හිතන්නේ අපිට දිසැම්බර් විතර වෙනකොට මෙගාවට 50 කමිෂන් කරගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ අපේ දැනට ප්‍රිපරේෂන් කටයුතු වල යනවා කොණ්ඩච්ච වල මෙගාවට 150ක්, වගේම වෙරවල් වල 200 ගාණක් තියෙනවා, පුනරින් වල 200 ගාණක් තියෙනවා. මේ ටික ඔක්කොම අපි පුළුවන් තරම් ඉක්මනට සිස්ටම් එකට 2029-30 වෙනකොට ගන්න පුළුවන් ටයිම්ලයින් එක හදාගෙන යනවා. මේ ඔක්කොම ගත්තත් තරන්නේ අපේ සම්ප්‍රේෂණ පද්ධතිය නැත්තම්, විශේෂයෙන්ම බැක්බෝන් එක අපේ ආභරණ කියනොච්චි බැක්බෝන් ලයින් එක 400kV ලංකාවේ මීට කලින් එහෙම එකක් ගහලා නැහැ. ඒක ලැබුණ අවුරුද්දේ පටන් ගන්න අපි ලොකු උත්සාහයක ඉන්නවා කරගන්න පුළුවන් වේ. අදත් අපිට වෙල් බැංක් එකත් එක්ක සාකච්ඡාවක් තිබුණා කොහොමද මේක ෆන්ඩින් කොහොමද කරන්නේ එහෙම කියලා. ඩිබි එක, AIB එක, ජයිකා එක ගොඩක් ආයතනලා ඇස්සලා ඉන්න අපිට මේ පිළිබඳ ෆන්ඩින් ලබා දෙන්න. වගේම අණ්ඩාගාරනොත් අපිට ලබා ගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඉතින් අපි ඒ ටිකටත් ලෑස්තිලා ඉන්න. ඒ වගේම තවත් විශේෂ ව්‍යාපෘතියක් විදිහට ෆ්ලෝටින් සෝලා. මොකද අපි ඉඩම් කියන්නේ ලංකාවේ ලොකු රටක් නෙමෙයි. ඉඩම් පිළිබඳව ලොකු අවශ්‍යතාව අපිට තියෙනවා. ඒතකොට ඒත් අපිට මහා පරිමාණ ජලාශ තියෙනවා. මේ ජලාශවල ෆ්ලෝටින් සෝලා පද්ධති 10ක් සඳහා, මහා පරිමාණයෙන් ෆ්ලෝටින් සෝලා පද්ධති 10ක් සඳහා අදාළ අධ්‍යනකට යුතු ෆීසිබිලිටි ස්ටඩීස් දැනට දෙකක් ADB ෆන්ඩ් ප්‍රොජෙක්ට් විදිහට, දෙකක් අපේම ෆන්ඩ් වලින් කරන්න පුළුවන් විදිහට AIB වලින් දෙකක් විදිහට පටන් අරන් තියෙනවා. එතකොට එතනින් මෙගාවට් 600-700 ප්‍රමාණයක් අපිට සිස්ටම් එකට ගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. මේ මෙච්චර වැඩ කොටස මේ දවස්වල කඩිනමින් සිද්ධ වෙගෙන යනවා. විශේෂයෙන්ම පුනර්ජනනීය බලය සම්බන්ධයෙන් වෙන වාසෙත් එක්ක, ඒත් එක්ක නිකන් හරි අපිට එතනින් LNG recover කරගන්න පුළුවන් වුණා.
2: ඒක කැනීම්වලින් මන්නාරමින්
1: කැනීම්වලින් ඒක තව ඇඩ් ඇඩ්වාන්ටේජ් එකක් වේවි ඒකත් එක්ක. මේ ඔක්කොම අපිට සිස්ටම් එකට ගේන තියෙන බාධා කිහිපයකුත් තියෙනවා. විශේෂයෙන්ම බාධා කියලා කියන්නත් බෑ, අනිවාර්යෙන් කරන්න ඕන එකක් තමයි පරිසර අධ්‍යයනය ටික. පරිසර අධ්‍යයනය අනිවාර්යෙන් කරන්න ඕනේ AI එක. ඒකට තියෙන දැන් අපි බෙන්ඩ් එකක් හදනවා නම් අනිවාර්යෙන්ම දැන් තියෙන බර්ඩ් ස්ටඩි එකක් කරන්න. ඒ කියන්නේ අපේ රට ගොඩක් දුරට පක්ෂීන්ගේ
2: ජලාශ මත පාවෙත් බලාගත
1: කිරීමේ නෑ. බෙන්ඩ් වලට සම්බන්ධ
2: දෙයක් කරනවා මම කියන්නේ.
1: වැඩිපුරම බාධාව තියෙන්නේ වින්ඩ් වලට. එතකොට ඒගොල්ලෝ මයිග්‍රේෂන්ස් තියෙනවානේ. ඒ කියන ගොඩක් අපි මන්නාරම ආශ්‍රිතව වගේ තමයි අපිට ගොඩම කොටක් පොටෙන්ෂල් එක දෙන්නේ සංක්‍රමණය වෙන පක්ෂීන් සම්බන්ධයෙන් අධ්‍යයනය අනිවාර්ය කරලා තියෙනවා. එතකොට ඒක සීසන් දෙකක් එහෙම නැත්නම් අවුරුද්දක් බලාගෙන ඉන්නවා. ඒගොල්ලන්ගේ මයිග්‍රේෂන් එකත් එක්ක තමයි අපි ටර්බයින්ස් ටික ගහන ලොකේෂන්ස් ටික අපිට ප්ලේස් කරගන්න වෙන්නේ. එතකොට ඒකට අදාළ රිපෝට් ටික එන්නවා. දැන් අපි ගත්තොත් ගොඩක් වෙලාවට ජලාශ මත ගහනකොට ඒ පිළිබඳ වෙනම රෝල් සෙට් එකක් තියෙන සමහර ඒවා තියෙන්නේ වනජීවි කලාප ඇතුළත වන සංරක්ෂණ කලාප ඇතුළත. ඒක විශේෂ අප්‍රෝවල් වන සංරක්ෂණයකින් අපි පරිසර හානිය අවමන විදිහට කරන්න ඕන. ඒකට සාකච්ඡා විශේෂයෙන් පරිසර මාත්‍යංශන්ත එක දිගින් දිගටම සිද්ධ වෙනවා. දැන් අපි හිතනවා ඒවට අදාළ සහයෝගය අපේ විශේෂ වනිත මාත්‍යංශල ඇමතිවරු ලේකම්වරු අපිට විශාල වශයෙන් සහයෝගය ලබා දෙනවා. දැන් අපි හිතනවා ඒවත් එක්ක විශේෂයෙන් පරිසර සාධකත් සැලකිල්ලට ගනිමින් වගේම සමාජ සාධකත් තියෙනවා. සමාජ සාධක ගත්තොත් සමහර වෙලාවට අපේ සාමාන්‍ය ජනතාවගේ ඉඩම් වලින් අපේ සම්ප්‍රේෂණ පද්ධතිය යනවා නම් ඒ පිළිබඳවත් සැලකලා ඒවා පරීක්ෂණ කරලා වන්දි දීලා මේලිෆ් එහෙම අරගෙන ලොකු වැඩකටහන් ටිකක් තියෙනවා.
2: ජල බැටරියක් ස්ථාපනය කිරීම ගැන සාකච්ඡා වුණා. ඒක කොල්ලගේ
1: තමයි අපිට තියෙන්නේ. ඒකේ සතියේකට අදාළ කැබිනට් අප්‍රෝල් එක හම්බුණා ADB ෆන්ඩ් එකකින්. ඒකට අදාළ මූලික ඩිසයින් කටයුතු ටික කරන්න අපි ෆීසිබිලිටි එකත් කරලා තියෙන්නේ. ප්‍රී ෆීසිබිලිටි එකත් කරලා තියෙන විශේෂයෙන් මහවය
2: ආශ්‍රිතව.
1: මහවය ආශ්‍රිතව. තොට ආරණායක ප්‍රදේශයේ තමයි ඒක වෙන්නේ. ගාවට් 600ක ජල බැටරියක් එහෙම නැත්නම් ඒකට කියන්නේ පම්ප් හයිඩ්‍රෝ එක. අපිට සූර්ය විදුලි බලය වැඩිපුර ලැබෙන වෙලාවේදී
2: ආරණායක එදිවන්නේ මහවය. මහවය කියලා කියනවා මහවි ලක් කරගෙන.
1: ඒක ටැංකි දෙකක් තියෙන එකක් පල්ලෙහා තියෙනවා. තව උඩ තව ටැංකියක් තියෙනවා. ඒ පල්ලෙහා ටැංකියෙන් වැඩිපුර විදුලිය ජනනය වෙන අවස්ථාවේදී උඩට පම්ප් කරන ආසන්න වශයෙන් ඒක තුන කිලෝමීටර් දෙකකට මීටර් 600ක විතර අපිට තියෙනවා හෙඩ් එකක්. ලොකු හෙඩ් එකක් තියෙනවා. එතකොට එතන මෙගාවට් 600ක ප්‍රමාණයක්. පැය 6කට ගන්න කියන්නේ මෙගාවට් පැය 3600ක් විතර ප්‍රමාණයක් අපිට ගන්න පුළුවන් මේ ශක්තිය විදිහට. ඉතින් ඒක හොඳ ප්‍රොජෙක්ට් එකක්. මුදල ටිකක් සැරයි. ඩොලර් මිලියන 700ක් 750ක් විතර මුදලක් යනවා. තනි ෆන්ඩින් ඒජන්සි එකකින් කරන්න අපිට අමාරුයි.
2: දැන් ඒක කරනවා.
1: කරන්න තමයි අපි දැන් උත්සාහ කරගෙන ඉන්නේ. ඒකට දාල ඩිසයින් ටික කරන්න ඕන, පස බලන්න ඕන, කඳුල නායම් තත්තු බලන්න ඕන.
2: අරණායක ගාව ටිකක්.
1: අරණායක කඳුට අදාළ නෑ ඒක. එතන නෙමෙයි
2: වෙන තැනක. කියන නායම් එක ටිකක්
1: වයිතන. නෑ නෑ ඒක පල්ලෙහා ගහන්න.
2: අවශ්‍ය කරන ශක්තිත අධ්‍යයනය කරනවා.
1: සීළු ශක්තිත අධ්‍යයනය ටික කරලා 100%ක් බලලා ඒකට අදාළ තොරතුරු ටික රැස් කරලා විශේෂම ජාත්‍යන්තර මේ පිළිබඳ විශේෂඥයෝ ගෙන්නලා ඒකට තමයි මිලියන ගාන ඩොලර් මිලියන මතක විදිහට 1.5ක් හෝ 2ක් වෙන් කරලා තියෙන වෙනම ෆන්ඩ් එකක් විදිහටම ADB එක හරහා අරගෙන. එතකොට එතනින් තමයි අපිට තීරණය කරන්න පුළුවන් වෙන්නේ කොහොමද මේකේ 100%ක ශක්තිතාවය ගැන ෆීසිබිලිටි එක පාස් වෙලා තියෙන්නේ.

0: රාත්‍රිය කියලා කියන්නත් බෑ. දැන් සාමාන්‍යයෙන් සෝල් අපිට ජෙනරේට් වෙන්නේ උදේ 9 වගේ පස්සේනේ පීක් එකට. පැය 6ක් වගේ තමයි අපිට ජෙනරේට් වෙන්නේ. එතකොට අපිට ගත්තොත් හවස 4 ඉඳන් උදේ 7-8 වෙනකම් පාවිච්චි කරන්න පුළුවන් විවිධ අවස්ථාවල. එතකොට ඒ අපේ පීක් එක වැඩියෙන්ම වෙන්නේ අර හවස 5:00, 9:00, 10:00 කාලේනේ. එතකොට ඒ කාලේ තමයි වැඩියෙන්ම වුණා වෙන්නේ. ඊට පස්සෙත් අපිට වුණා සෙද්ද වෙනවා. එතකොට ඒකත් එක්ක අපිට විශාල වැඩ කොටසක් කරගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. මේ ඔක්කොම අපි ජනනය ගැන විතරමයි කරේ, සම්ප්‍රේෂණය ගැන විතරමයි කතා කරේ. අනිත් පැත්තේ අපිට තව කියන්නේ අපි යූසේජ් පැටර්න් එක වෙනස් කරගන්නත් අපි ලොකු උත්සාහයක ඉන්නවා.
1: පස්කේ කාලේ අර ප්‍රස්ථාරකයෙන් පෙන්නුම් කර රාත්‍රියන පස්සේ ඉල්ලුම තියෙනවා ඇතම් ක්‍රියාකාරකම් නිසා ජනතාව දැනුවත් කරලා ඒ වගේ දේවල් අඩු කරගන්න මොනතරම්
0: තියෙනවා කියන්නේ. දැන් අපි ඉල්ලීමකුත් කරා, විශේෂයෙන්ම දැන් කවුරු හරි EV චාර්ජින් කාය එකක් ගෙනාවා, TV කාය එකක් ගෙනාවා, එයා ඒක චාර්ජ් කරන්නේ රෑ 7ට නම් ඒ වෙලාවේ තමයි අපේ රටේ ඩීසල් බලාගාර ටික දුවන්නේ. එතකොට එතෙන්දී ඒ වෙලාවේ ඒක චාර්ජ් කරලා වැඩක් නැහැ කියන එක තමයි අපි කියුවේ. එතකොට බොහෝ දුරට අපි යම් කිසි අඩුවකුත් සිද්ධ වුණා අපේ දැනුවත් කිරීමත් එක්ක. ඉතින් අපි දැනට බලාපොරොත්තු වෙනවා අපි වැඩසටහන් ටිකක් එහෙනටත් ගෙනල්ලා තියෙන එකක් EV පොලිසිය එක අපි පබ්ලිෂ් කරා. EV පොලිසිය එකේදී අපි විශේෂයෙන්ම ටයිම් ඔෆ් යූස් ටැරිෆ් එක කාලය අනුව ගාස්තු අය කිරීමේ සම්බන්ධ පොලිසියකත් එක්ක ඒක දැන් ඉම්ප්ලිමෙන්ට් කරලා තියෙන්නේ. එතකොට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් ඒකට හොඳ ආකර්ෂණීය රේට්ස් අපි දීලා තියෙනවා. එතකොට තමන්ගේ වාහනය විශේෂයෙන්ම අදාළ කෙනෙකුට දහවල් කාලයේදී චාර්ජ් කරගන්න පුළුවන් අවස්ථාවන් වලට වැඩ පටන් ගන්න.
1: ඒ වගේම වැඩි වෙලාවට
0: ඊළඟට
1: ගානට අපිට නැත්තම් ගාන වැඩි.
0: ඒකට අසලින් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්ස් නැහැනේ. මේ අපි ගත්තොත් අපිට ගහන්න ඕන වුණත් ඊට අදාළ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්ස් නැහැ. ඒකට අපිට UNDP එකෙන් ලොකු සහයෝගයක් දුන්නා. ඊට අදාළව අපි ෆෝරම් එකකුත් කැඳවලා ඒකට අදාළ වැඩ කටයුතු ටික දැන් සිද්ධ කරගෙන යනවා. පෞද්ගලික ආයෝජකයෝ ගොඩාක් ඉන්ට්‍රස්ට් වෙලා තියෙනවා ඒ අදාළ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්ස් වලට ඉන්වෙස්ට් කරන්න. ඒකට අපි නිකන් සාමාන්‍යයෙන් ගත්තොත් දහවල් කාලේ වැඩිපුරම වාහන නවත්තලා තියෙන ස්ථාන අපි ගත්තොත් සුපර් මාකට් එකක් වෙන්න පුළුවන්, ඔෆිස් ස්පේසස් එකක් වෙන්න පුළුවන්, ජිම් එකක් වෙන්න පුළුවන් හැමලාවට. එහෙම නැත්නම් රෙස්ට් ඒරියා එකක් වෙන්න පුළුවන්. ඒ වගේ ස්ථානවල වැඩිපුර ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්ස් ගන්න. ඒතකොට එතෙන්දී තමන්ගේ වාහනේ චාර්ජ් එකට දාලා තමන්ගේ වැඩ කටයුතු කරගෙන ඇවිල්ලා වාහනේ අරගෙන යන්න පුළුවන් මෙතඩ් එකකට. අපි දැනට සැලසුම් කරගෙන වැඩ ටිකට මම හිතන්නේ පෞද්ගලික අංශෙන් ලොකු මේ එල්ලුමක් තියෙන ලොකු ඉන්ට්‍රස්ට් එකක් පෙන්වනවා. අපි හිතනවා ඒක තාමත් මේ ඉක්මනින් වසර අවුරුද්දක් දෙකක් ඇතුළත ලංකාව තුළ විශාල ප්‍රමාණයක් මේ ස්ථාපනය වෙයි කියලා. එතකොට අද කොළඹ ඉන්න කෙනෙක්ට කතරගම ගිහිල්ලා හැම නැත්නම් යාපනය ගිහිල්ලා තමන්ට බය නැතුව ෂෙඩ් එකක් තියෙනවා කියන මේ කන්ෆිඩෙන්ට් එකෙන් ගිහිල්ලෙන්නත් පුළුවන්, අඩු මුදලට චාර්ජ් කරගන්නත් පුළුවන්. මේ අවස්ථාව ආව කියන්නේ අපිට වෙන පින්මක් අපි පරිණා. ඒත් එකම මේ පැටර්න් එක වෙනස් කරන එක මෙතඩ් එකක්. අනිත් මෙතඩ් එක තමයි අපි දැන් බලාපොරොත්තු වෙන දෙකටත් කැබිනට් අනුමැතිය හම්බුණා. ADB එකෙන් එකටත් ඩොලර් මිලියන 10ක් හම්බෙලා තියෙනවා. ඩොලර් මිලියන 15ක විතර ප්‍රමාණයක් අපි වෙල් බැංක් එක හරහා ලබා ගන්නත් අද සාකච්ඡා කරා. බොහෝ දුරට අපිට ගන්න පුළුවන් වෙයි. අපේ රටේ අර අධිපරිභෝජනයේ තියෙන ගෘහස්ථ යුනිට්ස් රාත්‍රී කාලින වැඩිපුරම පාවිච්චි කරන්නේ. ඒගොල්ලෝ හැමෝටම ස්මාර්ට් මීටර් එක හඳුනලා දෙන්නේ. අසම වශයෙන් යුනිට්ස් 350,000 විතර ලංකා අවුරුද්දක් ඇතුළත ඉන්ස්ටෝල් කරා. ඒතොර ස්මාර්ට් මීටර් එක හඳුනලා දුන්නට පස්සේ අපිට TOE එක, ටයිම් ඔෆ් යූස් එක ගේන්න පුළුවන්. එතකොට අපේ ඇප් එක හරහා, ETL එකේ තියෙන අපේ CB ගෑප් එක හරහා අපිට තමන්ටම බලා ගන්න පුළුවන් තමන්ගේ පරිභෝජන රටාව වෙනස් කරගෙන, තමන්ත් හොඳ තමන්ගේ බිලත් අඩු කරගෙන රටටත් වාසියක් දෙන්න පුළුවන් විදිහට පරිභෝජන රටාව වෙනස් කරගන්න පුළුවන් අවස්ථාවක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒක ලැබුණ අවුරුද්දේ අපි උපරිම උත්සාහ කරනවා. ආසන්න වශයෙන් යුනිට්ස් 350,000 විතර දාලා, يعني පල්ලෙහාම කට්ටියට දාලා වැඩක් නැහැ. මිනිත්තු 90ට වඩා අඩුවෙන් පාවිච්චි කරන අයට, 180ට වඩා වැඩි අයට පළවෙනි පියවර වශයෙන් ඒක විශේෂම ගෘහස්ත පාවිච්චියට තියෙන අයට ඒක දීලා ස්මාර්ට් මීටර් වැඩක් කරන්න අපි ලොකු උත්සාහයක ඉන්නවා. ඒකට අදාළ වැඩ කටයුතු දැන් ආරම්භ කරලා තියෙන්නේ. 2027 පළවෙනි දෙවෙනි කාර්තුව අවසන් වෙනකොට ඒක කරගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. ඒත් එක්කම හොඳ TOU රේට් එක දැනටත් තියෙනවා. මීටත් වඩා ෆයින් ටියුන් කරපු ජනතාවටත් වාසියට ගන්න පුළුවන් එකක්, CB එකේ කොස්ට් එකත් අඩු වෙන්න පුළුවන් එකක් විදිහට එකක් හදලා ඉම්ප්ලිමන්ට් කරන්න අපි උත්සාහයක යෙදලා ඉන්නවා. ඒකෙන් ලොකු වාසියක් ගන්න පුළුවන් වෙයි.
1: හොඳයි. විරාමකට යාමට අවශ්‍ය සම්ප්‍රේෂණ පද්ධතිය ශක්තිමත් කරන්න මොනවාද අන්තිම ක්‍රියාමාර්ග ඉදිරි ඉලක්කත් එක්ක

0: හඳුනා ගන්න තියෙන සම්ප්‍රේෂණ පද්ධති 25ක විතර ප්‍රමාණයක් තියෙන සම්ප්‍රේෂණ සහ සම්ප්‍රේෂණ අදාළ ප්‍රොජෙක්ට්ස්
1: කොහොමත්
0: අපි යොමු වෙලා තියෙන සමහර සමර්ථන් වලම පද්ධති බිඳ වැටීමනොත් වෙනත් ස්ථානකින් ගන්න එක අපිට තියෙන ලොකුම ඉෂුව එක ඒක නෙමෙයි. අපේ දැන් පුනර්ජනනීයට යන ගමනේදී අපේ වැඩිම ජනනය සිද්ධ වෙන තැන් තමයි අපි ගත්තොත් මන්නාරම උතුරු පළාත, ඊට පස්සේ ත්‍රිකුණාමලේ වගේ පැති, ඊට පස්සේ හම්බන්තොට වගේ පැති. ඒත් අපේ පාවිච්චි වැඩිම තියෙන්නේ මස්නාහිර දකුණ, ඊට පස්සේ කුරුණෑගල ඒවා කැන්ඩි වගේ ප්‍රදේශවල තමයි වැඩිම පාවිච්චි වෙන්නේ. අන්න එතනට අපේ ජනනය කරන විදුලිය ලබාගෙන එම අරගෙන එම තමයි අපිට තියෙන ප්‍රධානම අභියෝගය වෙලා තියෙන්නේ. එතකොට ඒකෙදී අපි විශේෂයෙන්ම අපේ බැක්බෝන් ලයින් එක, ප්‍රධාන ලයින් එක විදිහට හබරන කිලිනොච්චි ලයින් එක 400 kV එක ඩොලර් මිලියන 60-70ක් විතර යන ප්‍රොජෙක්ට් එක, ඒකට අදාළ කටයුතු අපි ලබන අවුරුද්ද අනිවාර්යෙන් ආරම්භ කරන්න ලෑස්ති කරගෙන ඉන්නේ. ඊට පස්සේ දැනටත් අපි සාම්පූර් කප්පල් තොරේ ලයින් එක ටෙන්ඩර් කරලා ප්‍රදානය කරලා ඉවරයි. ටෙන්ඩර් කරලා ටෙන්ඩර් එක ඕපන් කරලා ඉවලුෂන් එක කරගෙන යන ගමන් තියෙන්නේ. ඕපන් කරගෙන හිටනවා. ඊට පස්සේ කපල් තුරේ හබරන ලයින් එක තියෙනවා. ඊට පස්සේ වාරේ පොළ පොත්තලම් ලයින් එක තියෙනවා. මොනරාගල හම්බන්තොට ලයින් එක තියෙනවා. ඒ වගේ විශේෂම 220 කිලෝවොට් ලයින්ස් 6-7ක් විතර ලැබුණ අවුරුද්ද පටන් ගන්න දැනට සාකච්ඡා කරලා ඒකට අදාළ කටයුතු ටික කරගෙන යන මන් තියෙන්නේ. ෆන්ඩින් රිසෝසස් උත් අපිට හම්බෙලා තියෙනවා, විශේෂයෙන් EIB බැංක එක, ඊට පස්සේ NDB World Bank. ඒ වගේම තවත් විශේෂ අවස්ථාවක් මෙච්චර කල් ඉන්වෙස්ටර්ස්ලට හම්බෙච්ච නැති additional transmission licenses කියලා නම් කිසි ක්‍රමයක් යටතේ ආයෝජකයන්ටත් මේකට ආයෝජනය කරන්න පුළුවන් අවස්ථාව අපේ ට්‍රාන්ස්මිෂන් ලයින්ස් වලට අවශ්‍ය කටයුතු දැන් සිද්ධ කරගෙන ඉන්නවා. ඒකට ආයෝජකයන්ටත් මේකට අවිල සහභාගී වෙන්න පුළුවන් වේ.
1: හොඳයි, අපි යලෙත් විරාමයකට යමු. මට සදානවන්නේ බලශක්තිය බලගැන්වීම සහ රටේ අනාගත දිශානතී පිළිබඳ තම දවසේදී ඔන්න පොලිටික්ස් තුලින් සාකච්ඡා කරමින් සිටින බලශක්ති නියෝජ මාත්‍ය අර්කම් ඉල්ලියාස් මහතා තමයි අද සාකච්ඡාවේ එක්වන්නේ. රදී සිටින ITN ලක්කඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශයන් සමග කෙටි විරාමයකින් පසු යලෙත් හම්බෙමු.

0: කෑශ් රෙදි සෝදන සබන් ගානත් වැඩි නෑ. නිකං දියවෙල යන්නෙත් නෑ. අතට සැරත් නෑ.
1: සෙවලත් නෑ.
0: වතුර නාස්තියක් නෑ. අව්වට ක්‍රැක් වෙන්නෙත් නෑ. වැස්සට ලේසියෙන් දියවෙන්නෙත් නෑ. කුණු බින්දුවක් ඉතුරුත් නෑ. දෑශ් වගේ බඩුවක් ලොවෙත් නෑ. ලොවි ගහෙත් නෑ.
2: මාව නැරුවත් අය මගේ බල්ලවත් ඒ ගෙදරට යන්න.
3: මට මේක හරි අමාරු යන්නෝ. මොකද්ද ජනනි මේ කරන පිස්සු වැඩේ? වාමෙම චාටර් වෙන්න ඕන කෙල්ලෙක් නෙමෙයිනේ.
2: ආදරය ආදරේ කරන පස්සෙන් යන්නේ නැහැ. නැති වාම හිතලා බලන්න ඔයාව කරන්න ඇත්තටම ආදරයක්ද කියලා.
3: එන්න බලගෙන ඉන්නවා.
4: මම ඇත්තටම දන්නවට මොනවද උනේ කියලා. හැබැයි මම දන්නවා මේ හැම දෙයක් උනේ වාගේ දුර්වලකම් නැති කරලා ඔයාව සක්මත් කරන්නේ.

0: බලන්නකු බකයා
1: හොරම හෙයාස්ටයිල්ල කත ඇස් කලයි දැන්න හැබැයි චූටි පොල්ලෙක්කෝගේ
2: කල්පයක් ගිහිල්ලා හරි පස්සෙල මාදරේ කරන්න මටයි කියලා හිතෙනක පුදුම හැඟීමක්.

0: කතාවක් සම්පූර්ණ වෙන්නේ ඒ කතාව දෙපැත්තම එකතු වුණාම.
1: මට ඔන්නෝ මේ මගේ දරුවගේ අම්මව රජිනක්
2: දැන් එතකොට වාහදන්න මේකෙන් ලිස්සල යන්නද?
3: මට තාත්තා අපව ගෙදර නවතින්න
2: දුන්නා. ඒ අස්කල්ලකට නැස්කල්ලා නේ හොරෙන්න.

0: එලිතරු ඔබ හමුව
1: දෙයියන්ගේ මෙපිහිටයි
0: මල්දිගු
1: සිහිනක තනි වෙලා
0: මීෂා
1: අසන්දිමිත
0: තාප්පෙන් පෙන්නා
1: සංවරය
0: දෙලිඩාගේ නළු නිලියන් සමග ජීවිතවත් වන්න
1: මතක සැමරුමක් එක් කරගන්න කතා බහ කරන්න ඉන්න සැප්තැම්බර් 6 සිහිනක තනි වෙලා ඔබ අතරට සවස 4 සිට NSBM විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී
2: You're watching
1: On Air Politics.

0: විරාම ගන්නතුරු ඔබ ආරෙත් එක්පන්නේ ඔන්න පොලිටික්ස් සමග දවසේදී අප සාකච්ඡා කරමින් සිටින්නේ බලශක්තිය බලගැන්වීම සහ රටේ අනාගත දිශානතිය පිළිබඳව බලශක්තිය නියෝජ්‍ය මාත්‍ය අල්කම් ඉල්ලස් මහතා සහභාගී වන්නේ සාකච්ඡාවට. බලශක්තිය සහ අනාගතය ගැන බොහෝ දේ කතා කරා. විදුලි බල මණ්ඩලය දැන් නැහැ, ප්‍රතිව්‍යුහ ගත කිරීම සමාගම් කීපයක් පිහිටෙව්වා. දැන් මේක කරන වෙලාවේ ලොකු විරෝධතාවා වැඩ වර්ජන වලට ගියා. කොහොමද මේ සාර්ථකත්වය සම්බන්ධයෙන් දැන බැලීමක් තියෙනවද අමාත්‍යංශයේ විදිහට?
1: ඔව්, දැන් අපි ඒකේ ඉන්නේ පළවෙනි අදියරේ. කියන්නේ අපේ ඉනිෂියල් ට්‍රාන්සිෂන් එක කරලා තියෙනවා, ෆයිනල් ට්‍රාන්සිෂන් එක කරන්න තියෙනවා. ඒකට ලබන අවුරුදු මාර්තු වෙනකොට තමයි අපි ඒකේ අවසානයේ තියෙන්නේ ඒකේ අදාළ ප්‍රතිවගත කරන්නේ. ඒකට ඒකට අදාළ සංක්‍රාන්ති කාලේ තමයි අපි දැන් ගත කරන්නේ. ඉතින් අපි 100% රජයේ අයිතිය තියෙන සමාගම් 6ක් බවට තමයි CB එක වෙන් කරේ. එතකොට එතනින් අපිට දැන් යම් කිසි කාර්යය විශේෂයෙන් මෙතෙන්දී
0: උතන ඉස්සරහට යන්නේ ඉස්සලා රජයේ අයිතිය පොඩ පැහැදිලි කරලා තේ සම්බන්ධ විවිධ තර්ක මත උනා. මේක විදුලි බල මණ්ඩලයේ පෞද්ගලීකරණය කරන්න යන්නේ. මොකක්ද මේ රජයේ අයිතිය තියෙන සමාගම මේක යන්නේ? මේ සමාගම් තියෙනවද? ඔබ යම් කිසි පැහැදිලි කිරීමක් විවිධ අවස්ථා කරලා තිබ්බා. ඔබෙන් පැහැදිලි කිරීමක් මාත් බලාපොරොත්තු වෙනවා.
1: ජනතාව බලාපොරොත්තු. මම හිතන්නේ ආණ්ඩු කාලෙදී මේක තිබුණේ 100% රජයේ කියන වචනේ තිබ්බේ නැහැ. කැනකන් සමහර ආයතන එකක් හෝ දෙකක් හැරෙන අනිත් ඒවට පෞද්ගලික අංශයටත් ඇවිල්ලා ඒක කොටස් ලබා ගන්න පුළුවන් අයිතිය ලබා දීලා තමයි 2022 හෝ 23 ආපු රිෆෝම් එකේදී තිබුණේ. අපේ ආණ්ඩුවෙන් ඒක වෙනස් කරලා ඒක 100% රජයේ අයිතිය තියෙන සමාගම් 6ක් බවට පත් කරලා තියෙන ලංකාවේ මේ වගේ සමාගම් රජයේ අයිතිය තියෙන ගොඩක් ඒවා තියෙනවා. දැන් මිල්ක එක ගත්තොත් මම හිතන්නේ යම් කිසි උදාහරණයක්. ඊට පස්සේ අපේ ඒවියේෂන් ඉන්ඩස්ට්‍රි එකේ තියෙනවා ඒ වගේ ආයතන කිහිපයක්ම මේක සමාගම් වුණාට අයිතිය තියෙන්නේ රජයේ භාණ්ඩාගාරයේ යටතේ. කියන්නේ භාණ්ඩාගාරයේ ලේකම්තුමාගේ යටතේ තමයි ඒකේ අයිතිය තියෙන්නේ. ඒකට ඒක කිසිසේත් මේක වෙනස් කරන්න බෑ. වෙනස් කරනවා නම් ආයි පාර්ලිමේන්තුවට 50ක් ගෙනල්ලා 50ක් කරා තමයි ඒකේ අයිතිය වෙනස් කරනවා නම් වෙනස් කරන්න සිද්ධ වෙන්නේ. ඒ හින්දා 50ක් මගින්ම ඒක සෙකියුර් කරලා තියෙනවා. ඒකට අර සමාගම කියනකොට අර සමහරලාට අර වචනෙත් එක පටලවාගෙන සමහර පිරිස් හිතනවා මේකේ අයිතිය පෞද්ගලිකත්වයට යන්න පුළුවන් කියන එක. ඒක කිසිසේත් මෙහෙම වෙන්නේ නැහැ. ඒක අපේ මැන්ඩේට් එකටත් විරුද්ධයි. අපි කලින්ම ජනතාවට පොරොන් දෙලානේ එහෙම එකක් කරන්නේ නැහැ කියලා. එහෙම එකක් කරලා නැහැ. ඒක තමයි ඇත්තම ඒ අයිතිය පිළිබඳ ප්‍රශ්නේ තියෙන තත්ත්වය.
0: මට ගිහිල්ලා හරි පෞද්ගලිකරණය කරන්න තරක නැහැ.
1: මේ කරන්න බෑ.
0: බෑ.
1: කරන්න බෑ. 50 වෙනස් කරන්න ඕන. ඒකයි.
0: හොඳයි. කලින් ප්‍රශ්නට ආවොත් සාර්ථකද මේ
1: මං හිතනවා ඒකෙන් අපිට හොඳ සාර්ථක ප්‍රතිඵල කිහිපයක්ම තියෙනවා. එකක් තමයි අපිට ක්ලෝස්ලි මොනිටර් කරන්න පුළුවන්. කියන්නේ කලින් තනි පද්ධතියක් විදිහට ගියපු ඒ ආයතනය ආසන වශයෙන් සේවකම් 20,000කට වැඩි ප්‍රමාණයක් හිටපු ආයතනය අපිට කොටස් කිහිපයකින් දැන් බලන්න පුළුවන් අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේ මේ අවස්ථාවල දැන් අපි දකිනවා විශේෂයෙන් මේ ආයතන අතර යම් කිසි හෙල්දි තරංගයක්. කියන්නේ තමන්ගේ ආයතන තමන්ගේ පුළුවන් විදිහට උඩට ගන්න පුළුවන් තරංගයක් අපේ ආයතනයේ නිලධාරීන් අතර සේවකයන් අතර ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකිනුත් අපිට ගුණාත්මක සේවයක් ලබා ගන්න පුළුවන් වෙයි කියන එක විශ්වාස කරන එක විශේෂයෙන්ම සමහර රාජ්‍ය අපේ රජයට උදව් කරන ගොඩක් ආයතන ඇවිල්ලා අපිට පෞද්ගලිකත්වය මේකෙන් ඒ ඉන්ට්‍රස්ට් එකක් ඇවිල්ලා දෙනවා. අපිටත් දෙන්න මේකට අදාළ ග්‍රාන්ට් එකක් දෙන්න, අපේ කැපැසිටි බිල් කරන්න අවස්ථාව දෙන්න කියලා ඒ වගේ ගොඩක් පොසිටිව් දේවල් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අපිට තව කරන්න දේවලුත් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ 100%ක් අද ප්‍රතිවිකතකරණය කරලා තව සතියකින් දෙකකින් මාසකින් අවුරුද්දකින් ඒක උත්තරේ ගන්න අමාරුයි. ඒක අවුරුදු කිහිපයක් මේකත් එක්ක අපිට දුවන්න අනිවාර්ය සිද්ධ වෙනවා. ඒකෙන් තමයි අපිට අදාළ වෙනස්කම් වල වටිනාකම ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට එතන ඉතුරු වෙලා දෙන වැඩ කිහිපයක්ම තියෙනවා. පළවෙනි එක මම හිතන්නේ අපේ කාලයක අප්‍රෝ කර ගන්න ඕන. අපේ අලුත් සමාගම් වලට අදාළ කොච්චර ප්‍රමාණයක් සේවකයන් ගන්නවද කියන එක ඒකේ කටයුතු දැන් අවසන් අධීරයේ තියෙනවා. ඊට පස්සේ අපිට පුරප්පාඩු වෙච්ච විශාල ප්‍රමාණයක් තියෙනවා. VRS එක කරගෙන ස්විච් ආශ්‍රාම අරගෙන ගියපු ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ටෙක්නිකල් ස්ටාෆ් එකෙන් සැලකියුතු ප්‍රමාණයක් අපෙන් ස්විච් ආශ්‍රාම අරගෙන ගියා. ඒක පුරවන්න අවශ්‍ය බඳවා ගැනීම ටික කරන්න තියෙනවා. ඒ වගේම අපේ ආයතන අතර ට්‍රාන්ස්ෆර් සිල්ලපු සේවකයන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ සමහරුන්ට ඩිස්ට්‍රිබියුෂන් එකට යන්න ඕන, සමහරුන්ට ජෙනරේෂන් එකට යන්න ඕන, සමහරුන්ට සම්ප්‍රේෂණයට යන්න ඕන. ඒ සඳහා අවස්ථාවකුත් අපි ලබා දීලා තිබුණා. ඒ අදාළ දේවල් ඉවර කරගන්න ඕන. ඒ වගේම තවත් සැලකිය යුතු පිරිසක් ඉන්නවා මේ කාලය ඇතුළතදී අභ්‍යන්තර උසස් වීම වලට. කියන්නේ තමන්ගේ උසස් වීම වලට එලිජිබල් වෙලා ඒව නැවතිලා තියෙන පිරිසක් ඉන්නවා. කියන්නේ ඊළඟ ලෙවල් එකට යන්න බැරුව. ඒතකොට ඒගොල්ලන්ගේ ප්‍රශ්න ටික විසඳන්න ඕන. ඒ වගේම අපි සේවකයන් එක්ක සාමූහික ගිවිසුමක් පිළිබඳව සාකච්ඡා කළ දෙන ඒ අදාළ සාමූහික ගිවිසුමේ අදාළ කටයුතු ටික අවසන් කරගෙන යන ගමන් තියෙන එකත් අපිට අවසන් කරගන්න පුළුවන් වෙයි. එතකොට සේවකයනුත් ආරක්ෂා කරන ගමන් රටක් පාඩුවක් නොවන විදිහට ශේෂ්ත්‍රයටත් හොඳ පිළිතුරක් කියන විදිහට තමයි මේ ගමන යන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ සංක්‍රාන්ති කාලයේ සමහර වෙලාවට මේ
0: සේවකයෝ එදා සමහර සේවකයෝ විරුද්ධ වුණා. දැන් ඔවුන්ගේ ප්‍රතිචාරය කොතනද තියෙන්නේ?
1: අපි සාකච්ඡා කරනවා. ඒ කියන්නේ වෘත්ති සමිතිය හැම එකක් එක්කම සාකච්ඡා කරනවා. ඒගොල්ලොත් ඇවිල්ලා තමන්ගේ ප්‍රශ්න ටික අපිට කියනවා. එකඟ වෙන්න පුළුවන් 99%ක්ම එකඟ වෙන්න පුළුවන් කාරණා තමයි තියෙන්නේ. 1%ක් තමයි අපිට සමහරලාට දෙපැත්තට කතා කරගෙන විසඳගන්න ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් අපි හිතන සේවකිනුත් මේක තේරුම් අරන් අපි මේක කරන්නේ අපි වෙනුවෙන් නෙමෙයි රට වෙනුවෙන්. තොරබේ ශේෂ්ත්‍රය වෙනුවෙන් ඒ වගේම රටේ ජනතාව වෙනුවෙන් කරදාල අවශ්‍ය සහයෝගය ලබා දීවි කියලා ඉතින් අපි හිතනවා. දැන් ඉතාමත්ම හොඳ සමීප සම්බන්ධතාවයක් එක්ක
0: කරන එක ජනතාව වෙනුවෙන් මොකක්ද තියෙන වාසි ජනතාවමකත් තියෙන වාසි
1: ඔක්කොම කියද මේකෙන් අපිට ක්ලෝස්ලි මොනිටර් කරන්න පුළුවන් අවස්ථාව හම්බෙලා තියෙන
0: සමීප
1: නිරීක්ෂණය කරන්න පුළුවන්. එතකොට අපේ අභ්‍යන්තරව තිබ්බ සමහර එළියට එන්නේ නැති ඒ තමලට තේරෙන්නේ නැහැ සමහර ප්‍රශ්න. මොකද්ද මේ ප්‍රශ්නේ කියන එක. ඒකෙන් අපිට ළඟටම ගිහිල්ලා බලන්න පුළුවන් අවස්ථාව හම්බෙලා තියෙනවා. ඒ වගේම අපිට ප්‍රොජෙක්ට්ස් එහෙම නැත්නම් ව්‍යාපෘති ගොඩාක් කඩිනම් කරගන්න පුළුවන් අවස්ථාවත් මේකෙන් හම්බෙලා තියෙනවා. ඒතකොට මේ සමාගම් වලට සමහර ක්‍රියාමාර්ග ගන්න ලේසි. කෙල් බෝඩ් එකක් ඉදිරියට වැඩ කරනට වැඩිය සමාගම් ඉදිරියට වැඩ කරනකොට තමන්ගේ තීන්දුව తీරන අරගෙන වැඩ කරන්න පුළුවන්. යම් කිසි නිදහසක් හම්බෙනවා විශේෂයෙන්ම කළමනාකරණ අධ්‍යක්ෂක මණ්ඩලයට. ඒ අවස්ථාවත් හම්බෙලා තියෙනවා. ඒ වගේම හෙපතුයෝ ගත කරනත් එක්ක ස්ට්‍රක්චර් එක අපි කලින් තිබ්බ ස්ට්‍රක්චර් එකට වඩා වෙනස් ස්ට්‍රක්චර් එකක්. කියන්නේ අපි ගත්ත මහජන සම්බන්ධතාවය පිළිබඳ ගත්තොත් සමහරලාට වැඩිපුර පැමිණිලි තියෙනවානේ. කියන්නේ අපි 3 pieces එකක් ගන්න ඉල්ලුම් පත්‍ර දැම්ම මාස 3ක් වෙනවා. මාස 6ක් වෙනවා තාම උත්තරයක් නැහැ සමහරලාට. එහෙම වෙනවා ප්‍රශ්න ඉන්ඩිවිජුවල් එකනේ. හැමෝම නෙමෙයි සමහරලාට ඒ ප්‍රශ්න පිළිබඳ අපිට මැදිහත් වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම තව ප්‍රශ්න දෙන්න දැන් ගොඩාක් තැන්වල
0: දැන් විශ්වවලා එහෙම අවේතු
1: ඉල්ලුම් කරොත්
0: එහෙම පගාව දෙන්න ඕනේ මේක පාස් කරගන්න ඉංජිනේරුවන්ට.
1: ඒ වගේ වෙනවා මම හිතන්නේ දැනට අපිට ආරංචි
0: ලාම නැහැ. දැන් මේ තත්ත්වයක් නැද්ද නැත්නම් ආරංචි
1: ලාම නැහැ.
0: කාට හරි එහෙම තිබුත් පැමිණිලි කරන්න පුළුවන් තැනක් තියෙනවා.
1: ඔව් ඕනෙ ලාග පැමිණිලි කරන්න පුළුවන්.
0: පැමිණිලි කරොත් නැති වේවිද
1: මද කියලා. එහෙම නැහැ පැමිණිලි එන්නේ නැහැ. ඒත් මම හිතන්නේ ඒක කරන්න බෑ. කියන සිස්ටම් එකකින් ඇත්තටම අවේලබිලිටි එක තියෙනවද නැද්ද කියන එක බලන්නේ. ඒකට එහෙම කාටවත් අර ප්‍රයොරිටි දෙන්න පුළුවන් තත්ත්වයක් ඇත්තටම නැහැ. එහෙම කරනවා නම් ඒක තාමත්ම කලාතුරකින් සිද්ධ වෙන සිද්ධියක් වෙන්න ඕන. ඉතින් අපි තවත් මේක අටු කරගන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි මම හිතන්නේ ඩිජිටලයිසේෂන් එක. මේ හැම එකම මාධ්‍යනතාවට පේන්න පුළුවන් විදිහට ඒ ඕපන් කරන එක. ඉතින් ඒක සඳහාත් අපිට විශේෂයෙන්ම ADB එකෙන් ලොකු පද්ධතිය කාර්යක්ෂමතාව වැඩි කර ගැනීම සඳහා grant එකක් loan එකක් සහ grant එකක් ලැබිලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක අපිට මේක තව තවත් මාධ්‍යනතාවට විවෘත කරන්න පුළුවන්. ඒක තමයි තමන්ලාට සෝලා එකක් ගහන්න පුළුවන් නම් CB එකට එන්නේ නැතුවම තමන්ගේ ගෙදර තියෙන එකේ කැපැසිටි තියෙනවද නැද්ද කියන එක බලන තත්ත්වයට හදන එක තමයි අපේ තියෙන. ඊට පස්සේ බිල හදන එක බිල කියන්නේ තාමත් අපේ රටේ තියෙන මනු කියවන්න ඇවිල්ලා බිල ලියලා දීලා යන සිස්ටම් එකනේ. ඉතින් ඒක කොහොම වෙනස් කරන්න අර ස්මාර්ට් මීටර්ස් එක්ක මේ ඩිජිටලයිසේෂන් එකත් එක්ක අපිට ඒ උත්තරය හම්බෙයි. ඒතකොට ඒකට අපිට වාසිම ක්‍රමය තමයි මේ මම හිතන්නේ අපි ආයතන විදියට මේක වෙනස් විදියට බලන එක. ඒතකොට දැන් ජනනය වෙනම දුවනවා, සම්ප්‍රේෂණය වෙනම දුවනවා, පද්ධති පාලනය තුනම එකතු කරන පද්ධති පාලනය වෙනම දුවනවා. ඊට පස්සේ ඩිස්ට්‍රිබියුෂන් එක මා ජනතාවත් එක්ක වැඩිම සම්බන්ධතාවය තියෙන එක ඒක වෙනම දුවනවා. අපි හිතනවා මේකෙන් අපිට ගොඩක් ක්ලෝස්ලි මොනිටර් කරගන්න පුළුවන් වෙයි. ආයතන ව්‍යුහය වෙනස් කරලා තියෙනවා ගොඩක් දුරට. CEOsලා ඇවිල්ලා ඉන්නවා. එතකොට අධ්‍යක්ෂක මණ්ඩලයක් ඇවිල්ලා ඉන්නවා. ඒගොල්ලෝ වගේ කියනවා ඒගොල්ලන්ට අපි කියන්නේ ගොඩක් කලකට ආකර්ශනීය ටොප් ලබා දෙන්න බලාපොරොත්තු වෙන ඉන්නවා. එතකොට ඒවත් එක්ක ලොකු වෙනසක් අපිට ලබා ගන්න පුළුවන් වෙයි.
0: හොඳයි. දැන් මේ දේවල් ඔක්කොමත් එක්ක පිරිවැය අඩු කරගෙන විදුලි බිල අඩු කරන්න කියන තැනට යන්න අපිට කොච්චර කාලයක් ගත වෙයි?
1: ඇත්තටම ගත්තොත් අපි බලාපොරොත්තු වෙන අපේ පළවෙනි ආණ්ඩු කාලය ඇතුළතදී
0: මේ විදුලි බිල අඩු කරගන්න
1: සැලකිය යුතු ප්‍රමාණයක් අඩු කරගන්න ලොකුම වාසියක් අපිට කරගන්න පුළුවන් වෙයි කියලා. මොකද මේ සඳහා ලොකු අනවරත උත්සාහයක
0: බොහෝ දේවල් කිව්වා, බොහෝ දේවල් දෙමින් තව තියෙනවා. සම්ප්‍රේෂණය වෙනුවෙන්, ජනනය වෙනුවෙන්, බලාගාර වෙනුවෙන් මේ හැම දෙයක් එක්කම ගිහිල්ලා කොතනද ඉඳන්නේ වුණ අවුරුද්ද.
1: විශේෂයෙන්ම අපේ ඇමතුමා, හිටපු ඇමතුමා, ජනාධිපතිතුමා, ලේකම්තුමා ඇතුළු අපේ සම්පූර්ණ ශේෂ්ත්‍රයම මේ සඳහා කැප වෙලා වැඩ කරන ගොඩක් කලාවට අපි හැමලේම සාකච්ඡා කරනවා, අපේ ෆියුචර් ප්‍රොජෙක්ට්ස් පිළිබඳ සාකච්ඡා කරනවා, දැන් තියෙන ප්‍රශ්න ගැන සාකච්ඡා කරනවා. ඉතින් අපි හිතනවා මේ ගොඩාක් ඉලක්ක 29:30ට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. 28 අවසන් වෙනකොට සා 29:30ට ඒත් එක්කම අපිට මේ පද්ධති වලට ඒ ටික එකතු කරගන්න පුළුවන් වුණොත් මේවා අද හිතලා හෙට ඉවර කරන්න පුළුවන් මේ අපෘති නෙමෙයි. නම් QR පරිසර ගාතක ගන්න ඕන, ෆන්ඩින් ඒජන්සිස් ගන්න ඕන, කන්ස්ට්‍රක්ෂන් කරන්න ඕන, පිටරටින් දැන් ගේන්න ඕන, LC සෝබන් කරන්න ඕන, ඒක කමිෂන් කරන්න ඕන. වැඩ කිහිපයක් තුන අවුරුදු කිහිපයක වැඩ තියෙන්නේ. ඉතින් අපි 2025 පටන් ගත්තේ වෙන සමහර ඒවා දැනට අවසන් අධීරය තියෙන මම සමහර ඒවා QR මන්නාරම සුළඟ ඉදිරි බලාගාරය මම ඉතින් ගිය සතියේ ඒකේ රෙක්ෂන්ස් පටන් ගත්තා. ඒගොල්ලෝ කියන දෙසැම්බර් වෙනකොට සිස්ටම් එකට දෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේ ඉදිරියට තියෙන ඒවත් වසර 2-3ක් ඇතුළත ඔක්කොම අපිට සිස්ටම් එකට සැලකේතු ප්‍රමාණයක් ගන්න පුළුවන් වෙයි. ඒක අපි පොරොන්දු වෙච්ච එකක් තියෙනවා. 30%කින් ඉදිරි බිල අඩු කරන්න. මේ සඳහා වන ඉලක්කය තමයි අපි තුවන්නේ
2: 2029 2030. දැන් නරචෝලි බලාගාරය සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩිව කතා බහ ලකුණ දැන් ජොනි ජෝලියක් ඔස් වෙනකොට විදුලිය කැපේ රට මඳුර ඉන්න වෙයි වගේ විවිධ කතාත් කියා. දැන් එවින් තත්ත්වයක් තිබෙනවා දැන් නරචෝලෙත් එක්ක ගත්තා.
1: කොහොම හරි දැන් අගෝස්තු පහ වෙලා සැප්තැම්බර් අවිල්ල තියෙන එතකොට එහෙම තත්ත්වයක් අපිට උදා වෙන්න සිද්ධ වුණේ නැහැ. වගේම දැන් අපේ ඊළඟ වාරයට අදාළ කාලේ දැන් ආරම්භ වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ සතියේදී ඊළඟ නැව පළවෙනි නැව අපිට ලබා ගන්න පුළුවන් වෙයි කියලා. ඒත් එක්කම අපේ ෂෙඩියුල්ස් ටික අදලා දිනන නැව ටික ඉක්මන් ඉක්මනට ගෙන්න ගන්න. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා දැන් පළවෙනි නැව දැනටත් පිටත් වෙලා සේල් වෙන ගමන් තියෙන මේ සතිය අනිවාර්යෙන් පැමිණේවි කියලා බලාපොරොත්තු වෙනවා. එතනින් පස්සේ හරි තත්ත්වය සාමාන්‍ය විදිහටම අරගෙන යන්න පුළුවන් වෙයි කියන විශ්වාසය අපිට තියෙනවා. අපි ඒ සඳහාත් හැම වෙලේම සාකච්ඡා කරනවා.
2: සැපේම සම්බන්ධයෙන් ගැටලුවක් නැද්ද මේ තත්ත්වයක්?
1: ඔව් සැපේම සම්බන්ධයෙන් කියන්නේ අපේ පළවෙනි එක අපිට එන්න තිබුණේ අගෝස්තු අන්තිම 29:30 වෙනකොට. ඒක 4 වෙනි දින දක්වා කල් ගිහිල්ලා තියෙනවා. එතකොට ඒ දවස් 4ක ඩිලේ එකක් තියෙනවා. එතකොට
2: කාලගුණ තත්ත්වය නේද?
1: නෑ, එතන ලෝඩ් පෝට් එකේ ලෝඩින් වල තිබ්බ ඩිලේ එකක් මම හිතන්නේ. නැව් කීපයක් එක එකතු වෙච්ච ඩිලේ එකක් තියෙන එක කොන්ත්‍රාක්ට් එකේ ඩිලේ එකක් විදිහට තියෙන්නේ. එතකොට ඒ දවස් 4ට අමතර වෙන ඩිලේ එකක් අපිට දැනට නෑ.
2: දැන් අර කිව්ව ප්‍රමිතින් එක්ක
1: ඔව් දැන් අපි ගොඩක් දේවල් වෙනස් කරලා තියෙන්නේ. يعني ලෝඩ් පෝට් එක ඉස්සර චෙක් කරන්නේ ඒ කන්ට්‍රැක්ට් තමයි දැන් අපි චෙක් කරනවා. අපි ලංකාවේ තියෙන ලැබ් එකක් මාරු කරලා තියෙන්නේ. ඊට පස්සේ පේමන්ට් මෙතඩ් එකක් මාරු කරලා තියෙන්නේ. ඒ වගේම ප්‍රී ක්වොලිෆිකේෂන් එකක් මාරු කරලා තියෙන්නේ. කියන්නේ කලින් තිබ්බ වලට වඩා ගොඩක් දෙඩි කරලා තියෙන්නේ. ඒ වගේම දැන් තනි සප්ලයර් කෙනෙක් මත අපි රඳාපවතින්නේ 70%ක එක සප්ලයර් කෙනෙක්ට තව 30%ක් තව සප්ලයර් කෙනෙක්ට දීලා පුළුවන් තරම් හිල් ටික වහලා තියෙන්නේ තිබ්බ සිස්ටම් එකේ.
2: සැපේ මේ බාධාවක් කෙනෙක් නැහැ ඉදිරියේ.
1: ඔව් අපි බලාපොරොත්තු වෙනවා ක්ලෝස්ලි මොනිටර් කරන බාධාක් ඇති වෙන්නේ නැති වෙයි කියලා. ඒත් අපි බලාපොරොත්තු වෙනවා.
2: හොයි තමත් මොනවද බලාගාර ඉස්සරහට එන්න දෙන්නේ කියලා මම හිතුවා.
1: අර මං කලින් කිව්ව මහවැයට අදාළ පම්ප් හයිඩ්‍රෝ එක අනිත් එක තමයි රිනුවබල් බලාගාර.
2: බැරි බරද වීම තියදී පුනර්ජනනීය බලශක්තිය කරේ.
1: ඊට පස්සේ සහස් දනවා කියන බලාගාරයට කලින් ආණ්ඩුව ලිම පටන් අරන් ආපු බලාගාරයකට සඳහා අවශ්‍ය අවස්ථාව අපි ලබා දීලා දෙන එතන LNG වලින් සහ ඩීසල් වලින් දුවන්න පුළුවන් බලාගාරයක් 300 මෙගාවොට් එක ඕල්රෙඩි ඩිසයින් කරපු එකක් තියෙන එකත් ලැබුණ අවුරුද්ද වෙනකොට ඒක කියලා බලාපොරොත්තු
2: වෙනවා. ඒ ප්‍රමාදයක් තිබෙනද ඉතින්?
1: නෑ ඒක මම හිතන්නේ ඒක අදාළ කාලය තුළදී ඒක සිද්ධ වෙයි.
2: හොඳයි අපි වැඩසටහනේ අවසානයේ ළඟා වෙන්නේ. ඔබට බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා විදියට ජනතාවට රටට මොකද දෙන දෙන පණිවිඩයේ බලශක්තිය සම්බන්ධයෙන් අවසානයේ සුරක්ෂිත බලශක්තියක බලාපොරොත්තු අපට තියාගන්න.
1: බලශක්තිය තමයි මම හිතන්නේ අපේ
2: රටේ වගේම ආයෝජකින්ට
1: අපි පාර්ශ්ව හතරටම වගේ රටේ ජනතාව ඉන්නවා, විදුලි බල සේවකයෝ ඉන්නවා, ආයෝජකයෝ ඉන්නවා, ඒ වගේම ක්‍රියාශීලී පිළිබඳ උනන්දු වෙන ඉන්න විශාල ප්‍රමාණයක් කියන ඉතින් ඒගොල්ලන්ට තියෙන දැන් අපේ ඉලක්කය තමයි අඩු මුදලට කොනිටි විදුලිය අඛණ්ඩව ලබා දීම සඳහා උග්‍රය මාර්ගයක් ගන්න එක. ඒකදී අපි පරිසරයට හානි නොවන අයරින් බලශක්ති සුරක්ෂිතතාවයේ රටට ගැරන්ට් කරන අයරින් කියන්නේ අපේ මේ රට ඇතුළෙන් උත්පාදනය කරගන්න පුළුවන් ටික උත්පාදනය කරගෙන ඩොලර් ජනයකට අඩු කරගෙන යන ක්‍රියාමාර්ගය අපි යෙදිලා ඉන්නවා. ඉතින් අපි විශාල වැඩ කොටසක් මේ අවුරුදු දෙක ඇතුළත ගෙනල්ලා පටන් අරන් තින විශේෂයෙන්ම ජනාධිපතිතුමාත් මේකට ලොකු වැඩිහත් වීමක් කරනවා. මේ ව්‍යාපෘති ටික සහ මේ ශේෂ්ත්‍රය පිළිබඳ ලොකු අධ්‍යනයක් එක්ක අපිට කතා කරගෙන යන්න එමත්තුමා ඇතුළු අපේ කණ්ඩායම මේකට ලොකු උත්සාහයක යෙදෙලිනා, ලොකු වැඩ කටයුත්තක යෙදෙලිනා. ඒකේ ප්‍රතිඵල දැන් මම හිතන්නේ අපේ රටේ ජනතාව දැක්කත් එක්ක බැටරිස් ආවා, සුළංවිදුලි බලාගාර පටන් ගත්තා, සූර්යවිදුලි බලාගාර පටන් ගත්තා. මේ විපක්ෂයෙන් විවිධ චෝදනා කරත් අපිට අඛණ්ඩව විදුලිය ලබා දෙන්න පුළුවන් වුණා මේ අවුරුද්දේ සම්පූර්ණයෙන්ම. ඉතින් අපි හිතනවා මේක ඉදිරියේදී අදාළ ව්‍යාපෘතිතාවට පස්සේ ඉස්සරහට එන වැඩි විදුලි ඩිමාන්ඩ් එකත් කළමනාකරණය කරගනිමින් අඩු මුදලට කොලිටි විදුලිය අපේ ජනතාවට ලබා දෙන්න පුළුවන් වෙයි කියලා.
2: හොඳයි, මේ පක්ෂයේ උතරම් කෑ ගැහුවොත් ඔබ බොහොම සරල පිළිතුරු ලබා දෙන්නේ. ඔබ දේශපාලනයට පිවිසීම ගැන පොඩ්ඩක් දැනගන්න කැමති අවසානයේදී, ඇයි දේශපාලනයට එන්නේ? එතුණි කොහොමද අවතීර්ණ වුණේ?
1: දේශපාලනයට මම ඇත්තටම 2022 පළාත් පාලන මැතිවරණයේදී නූපත් ඡන්දයක් තිබුණ එකට ඉදිරිපත් වුණා. ඊට කලින් මම දේශපාලන හිස්ට්‍රි එකක් ඇත්තටම ලොකු අධ්‍යයනයක හිටියා. එහෙම නැතුව මම දේශපාලනට ඇක්ටිව්ලි සම්බන්ධ වුණේ නැහැ. එතනින් පස්සේ තින් ආරාධනයක් ආවා පාර්ලිමේන්තු තරඟයට, පාර්ලිමේන්තු ඡන්දෙට ඉදිරිපත් වෙන්න කියලා. එතෙන්දි තමයි ඉදිරිපත් වුණේ. ඊට පස්සේ දැන් ඇත්තටම මම හිතනවා අපේ රටේ සිද්ධ වෙච්ච පරිවර්තනයත් එක්ක පහුගිය කාලේ තිබ්බර දේශපාලනය කියන ජරා ගොඩක් කියන තත්ත්වෙන් අපි මිදිලා තින්නවා. තරුණයෝ ගොඩක් උනන්දු වෙනවා මේ ටික මේ පිළිබඳව බලන්නේ. වගේම අවස්ථාවන් හැමෝටම සමව හම්බෙන. එතම නැත්තම් තාත්තගෙන් පුතාට, එහෙම නැත්තම් පවුලෙන් පවුලට යන සම්ප්‍රදාය දැන් රට ඇතුලේ මම හිතන්නේ නැහැ. ඕන එක්කෙනෙක්ට තමන්ට හැකියාව තියෙනවා නම්, උනන්දුව තියෙනවා නම්, ඇත්තටම රට ගැන කැක්කුමක් තියෙනවා නම් ඇවිල්ලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ කවුද, කින්ද, මන්ද, ආගෙ නම මොකද්ද, රට මොකද්ද, ජාතිය මොකද්ද, කිසිම දෙයක් බලන්නේ. තමන්ට යන්න පුළුවන් උපරිමයටම යන්න පුළුවන් අවස්ථාව අපේ ජාතික ජනබල වේගය හරහා හදලා දෙයි. එතකොට එයාට තියෙන හැකියාව මොකද්ද, ඒකෙන් අපිට යන්න පුළුවන් අවස්ථාව අනිවාර්යයෙන්ම හම්බෙනවා. එමුණට හිතනවා තරුණෙක් විදිහට ඒ අවස්ථාව අපේ ජාතික ජනබල වේගය ආණ්ඩුව හරහා අපිට ලබා දීලා තියෙනවා. ඒකත් මම හිතන්නේ වෙනස්ම දෙයක්. මීට කලින් මේ වගේ දේවල් මම හිතන්නේ ලංකාවේ තුලේ තිබ්බේ නැහැනේ. මේ යන්න තියා හිතන්නවත් බෑ. ඉතින් මම හිතනවා ඒකට තරුණයන්ට ලොකු අවස්ථාවක් හම්බෙලා තියෙනවා. මේ ශාස්ත්‍රීය පිළිබඳ උනන්දු වෙනවා. ඉතින් ආරාධනාවක්ත් තියෙනවා, ඇවිල්ලා අපිත් එක්ක වැඩ කරන්න පුළුවන් නම් ලොකු ප්‍රමාණයකට අපිට අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් වේ.
2: හොඳයි, බොහොම ස්තුතියි ඔබතුමාටවත් බලාපොරොත්තු ඉන්නවා. ඔබෙන් රටට බොහෝ දෙයක් සිදු වෙයි කියලා විශේෂයෙන් බලශක්තිය වෙනුවෙන්. ඉතින් අද දවසේදී ඔන්නෑ පොලිටික්ස් සඳහා අපගේ සාකච්ඡාවට එක්ුණේ බලශක්තිය නියෝජ්‍ය අමාත්‍ය ආර්ක මිල්ලාස් මහතා. ඉතින් ඔබතුමාට බොහොම ස්තුතියි. ඔබගේම සුබරාත්‍රිය ප්‍රාර්ථනා කරනවා අපගේ සාකච්ඡාවට
1: එක්ුණේ.
2: ඒ වගේම ITN ලක්කඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශයන් ඔස්සේ ඔන්නෑ පොලිටික්ස් හා එක්ු ඔබ සියලු දෙනාටත් සුබරාත්‍රිය ප්‍රාර්ථනා කරනවා. ලබන සතියේත් අඟහරුවාදා රාත්‍රී 10:00 AM මෙවන් නුවර සරහනකින් හමුවෙමු. සුබරාත්‍රියක්. Thank you.

සමය සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආර්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපිට ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයම බුද්ධඥා චක්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණන් කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මේ විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින්

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සංජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

දහමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු, ලෙඩවන්නේ රෝගී වන්නේ මා පමණද? ලෙඩවීම රෝගී වීම මගේ කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

ලියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමේ පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

එන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය

වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

0: जग सूत्र देशनाव देश ज्ञानन वहंसे गंपुल मीतलाव कोहमन रुवन पा मूल महाविहाराधिपति पूज्यपाद घने कुबरे शांत स्वामी वहंसे
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්තාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කල යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී

පියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නවරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න. නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවි.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොයෙක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද

බය, අනතුරු, අමනුෂ්‍ය උපද්‍රව, රාජ බය, සොර සතුරු කරදර, ගිනිබිය, තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළි. වයඹ ශ්‍රීසත් ජයදහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා.

හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා. මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන
හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්, සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ.

නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගුහුරුවෙම මට පේනවා. මගේ සිත නෙළුමක් වගේ
විකසිත වෙන බව මට පේනවා. මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තියක්

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාව, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබය මෙනෙහි කිරීම තුලින්, ඔබය සජ්ජායනා කිරීම තුලින්, ඔබය නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් ද්‍රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සර්වප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්ති

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැල.

සිටින සසත යන වෙතද විකාශය පිරිදි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකිලි ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ඒ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය, කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය, සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

කලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍ය මීගස්වැවේ